මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහ පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිත

0: කවදත් අලුත් කාගෙත් නෙත් මේ පින් බරවුත ඇසන ඔබේසිත් අවදි කරන්නේ. නොයිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT මොබිටෙල් ෆයිබ වෙතින් දැන් අන්ලිමිටෙඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටෙඩ් වෙනසක් විඳින්න SLT මොබිටෙල් ෆයිබ කොන්දේසිය අදාළ වේ.
1: මමත් ඔයාලා වගේමයි. මට මං කවුද කියන එක ප්‍රශ්නයක් උනේ නෑ. මට ඕනේ දුර යන්න.
2: ලෝකෙට මාළෝකයක් වුණු ආලෝකා. අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක් ශක්තියක් නේද? මේ වගේ ආලෝකයක් නේද?
3: සතිය දවස්වල උදේ 6ට Net FM Alpha Studio හලා දවසම ආලෝකමත් කරගමු.
4: Net FM Alpha Studio with Kasani and Lehansa.
0: නොයිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT මොබිටෙල් ෆයිබ වෙතින් දැන් අන්ලිමිටෙඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටෙඩ් වෙනසක් විඳින්න SLT මොබිටෙල් ෆයිබ කොන්දේසිය අදාළ වේ.
5: මේ පින් බරවුත ඇසන ඔබේ සිත් අවදි කරන්නේ.
0: නොයිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT මොබිටෙල් ෆයිබ වෙතින් දැන් අන්ලිමිටෙඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටෙඩ් වෙනසක් විඳින්න SLT මොබිටෙල් ෆයිබ කොන්දේසිය අදාළ වේ.
5: කවදත් අලුත් කා

0: සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට.
1: ප්‍රේමවන්ත දරුවෙනි. මෙන අද සුභාරංචිය ඔබට රැගෙන එනවා තවත් ජූටි සිතුවිල්ලක්. අපි ඉංග්‍රීසියෙන් කියනවා සරෙන්ඩර්. අපි සිංහලයට එවර නගනවා අවනත භාවය. ඔබ අවනත වුණොතින් ඔබ ඔබව අප සංවිධානන් වහන්සේට අවනත වෙන්න ඉඩ හැරියොතින් අන්න එවිට පමණයි මගේ ආදරණීය දරුවෙනි සංවිධානන් වහන්සේට ප්‍රේම කරන උන්වහන්සේ තුල වැඩෙන උන්වහන්සේ තුල ජීවිතයේ ගෙවන ජීවිතයක් ඔබට හිමි වෙන්නේ. දැන් ඔබ කෙසේද අවනත වෙන්නේ? දැන් ශුද්ධ සුභාරංචියේ පුරාණ ගිවිසුමෙහි දිවසිවරයව හැඳින්වුවේ මහ පුදුම විදිහට. ඔහුට කිව්වා හෙබ්‍රෙව් භාෂාවෙන් අනාවීම් කියලා. අපි ඉංග්‍රීසියෙන් කියනවා අනාවීම් ඔෆ් යාවේ. දෙවි සම්විධානන් වහන්සේගේ දිලිඳු වූ ශ්‍රාවකයා. ඔහු සියල්ල අතහරිනවා. මොනවා අතහැරියත් වැඩක් නැහැ, පලක් නැහැ, ඒ නිනව්වක් නැහැ. ඔබ ඔබව අතහැරියේ නැත්නම් සමිධානන් වහන්සේට අවනත වීමේ කීකුරු කමට ඔබ ඇතුළු වන්නේ නම් මගේ ආදරණීය දරුවෙනි ඔබට සිද්ධ වෙනවා අවනත වෙන්න. අවනත වෙනවා කියන්නේ මටය, මගේය, මමය යන මමංකාරය බිඳුවටම නැත්තෙටම නැති වෙන තරමට ඔබ ත්‍යාජ කිරීමයි. එනම් අඩියටම, පොළොවටම, පතුලටම ඔබට ඔබව නැති වෙන්න හිස්වීමයි, මමත්වෙන් මිදීමයි. ඒ භාග්‍ය අද දවසේදී ඔබට ලැබේවායයි මාත්මයන් වහන්සේට යාදිනි කරනවා. ඔබට ජේසු පිහිටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: ගෞරවනීය සහෝදරවරුනි, මා ආදරණීය දෙමව්පියනි, මේ සුන්දර උදෑසන අපි අපගේ අසල්වැසියා ගැන පොඩ්ඩක් බලමු. අපගේ අසල්වැසියා ඒ මගේ සහෝදරෙක් වන්නට පුළුවන්, මගේ සහෝදරෙක් වන්නට පුළුවන්, මගේ නෑදෑයෙක් හිතමිතුරෙක් වන්නට පුළුවන්, ඒ වගේම මුස්ලිම් කෙනෙක් වන්නට පුළුවන්, බෞද්ධ, කතෝලික, හින්දු, මැලේ, බර්ග වැනි ඕනෑම ජාතිය කෙනෙක් වෙන්නට පුළුවන්. නමුත් ඔහු මගේ අසල්වැසියා. ඔබගේ අසල්වැසියා සමග කොහොමද ඉන්න ඕනේ කියලා කියනකොට නබිතුමා නම් කිව්වා, ඔබගේ අසල්වැසියා කුසගින්නේ ඉන්නා විට ඔබ බඩ පිරෙන්න අනුභව කරනවා නම් ඔබ මාගේ කෙනෙකු නොවන බව නබිනායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා නම් පැවසුවා. එනිසා මේ මගේ අසල්වැසියා මගේ සතුට පිනවන කෙනෙක්, මගේ අසල්වැසියා මට ආරක්ෂකයෙක්, සෑම වෙලාවකම මා වෙනුවෙන් උදව් උපකාර කරන්නට සිටින්නේ අමගේ අසල්වැසියා. එනිසා ඒ අසල්වැසියා සමග උදව් උපකාර කරගනිමින් හැම වෙලාවෙදීම මද සිනහව පෑමින් එවැගේම ඔවුන්ගේ ආරක්ෂාව අපගේ ආරක්ෂාව යන මේ සියලු දේවල් වලට අපි කැපවිය යුතුයි. එනිසා ගෞරවනීය සහෝදරවරුනි, අපි සෑම කෙනෙක්ම අපගේ අසල්වැසියා ඒ මගේ සහෝදරයෙක් කියන හැඟීමකින් ක්‍රියා කිරීමට වග බලා ගත යුතුයි. එහෙම කරනකොට අපිට පුළුවන් කමක් ලැබෙනවා අපගේ අසල්වැසියා ඒ අනිත් පුද්ගලයා අනිත්‍යගේ අසල්වැසියා කියන හැඟීම එනකොට අපගේ සමාජයේ සෑම කෙනෙක්ම යහපත්ව ඉන්නට හැකියාව ලැබෙනවා. ඒට දෙවියන් වාගේ ලබා දෙනු මැනව.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට

0: සුවඳ දෙන මල් ගොඩාක් ඔයාගේ ජීවිතේට ලැබෙන ලස්සන දවසක් අද. ගුඩ් මෝනින් කසුනියකි.
1: වෙරි ගුඩ් මෝනින් ලෙහන් සා. උදේ 6 විනාඩි 6යි නැත FM ඇල්ෆා ස්ටුඩියෝ වෙලාව. ඉතින් උදේ 6:45 වෙනකන් අපි දෙන මේ විදිහටම ඉන්නවා. දවස ලස්සන කරන්න, ඔයාගේ ජීවිතේ සුබ කරගන්න ඕන දේවල්, විටමින්ස් ඔක්කොම නේ. ජීවිතේට ඕන කරන හොඳම විටමින්ස් ටික අරගෙන එන්නේ කවුදානේ?
0: අපි නැත් FM ඇල්ෆා ස්ටුඩියෝ.
1: දැන් ඉතින් පුදුම කිරීම් ගොඩක් එක්ක, ඒ වගේම අපි හැකියාවන් එක්ක, දක්ෂතා එක්ක දවස ලස්සනට පටන් ගන්න හරි කැමතිනේ ලහසම්. ඉතින් දැන් මේ දවස්වල දැන් අපි දන්නවා උණ තත්ත්වයක් තියෙනවා නේ ලංකාවේ ගොඩක් ඉස්කෝලවල. ගොඩක් යාළුවන්ට, ලෙහන්සගේ යාළුවන්ට, දරුවන්ට උණ තත්වයේ තියෙනවා. ඉතින් දෙනියායේ පාසල් 4ක් වසා දැම්ම අපි ඒක දන්නවා. ඉතින් එතකොට දැන් ඒක ටිකක් අර පැතිර යන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒ වගේම දැන් වැස්සත් තියෙනවනේ මේ දවස්වල නේ. එතකොට ඉතින් ඔය ඔය අපහසුතාවත් එක්ක අපේ ඇල්ෆා ස්ටුඩියෝ එකට ලෙහන්සගේ යාළුවන්ට චුට්ටක් එන්න අමාරු වෙනවා. ඉතින් අපි ඒකට එහෙම තමයි අපි හැම තත්වයකටම මුහුණ දෙන්න ඕනනේ.
0: ඒකනේ දැන් අපි දෙන්න ඉන්නවනේ අනේ. ඔය මොකක් වුණත් අපි දෙන්න ඔයද ඔයාලගේ දවස ලස්සනට පටන් අරන් දෙනවනේ නේද?
1: ඒකනේ අරගෙන යමු අපි හැමෝමත් එක්ක එකතු වෙලා. ඉතින් දවස සුබ වේවා, ජය වේවා. අද ඔයා කරන හැම දෙයක්ම අතිසාර්ථකයි, අතිසාර්ථකයි.
0: හරි, ඒ කියන්නේ මගේ පේප එක අතිසාර්ථකයි.
1: ඔව්, පේප එක සාර්ථක. දැන් ඊයේ පේප එක සාර්ථකද?
0: ඔව්, ඊයේ පේප එක හොඳයි. මං හිතුවට වඩා ලේසි වුණා.
1: මැත්ස් නේ තිබුණේ නේද? අද මොනාද තියෙන්නේ?
0: අද හිස්ටරි.
1: ඉතිහාසය. මරුනේ. ඉතිහාසය. දැන් ඉතිහාසය ඇයි ඇත්තටම ඉගෙන ගන්නේ?
0: අපේ ඉතිහාසයේ පොතේ තියෙන විදිහට, ඒ කියන්නේ අපිට මුලින්ම උගන්වන්නේ ඉස්සලා කියනවනේ ඇයි උගන්වන්නේ කියලා. එතකොට පොතේ තියෙන විදිහට කියන්නේ අපේ අතීතයේ සිදු වූ අත්දැකීම් පාදක කරගෙන වර්තමානයේ සකසගෙන අනාගතය ගොඩනගන්න කියලා. දැන් ඒක තමයි පොතේ තියෙන්නේ. මට හිතෙන විදිහට කසුණියකි, ඇත්තටම අපේ ජීවිතයේ ඉතිහාසයක් නැත්තම් අපි මෙහෙම තැනක ඉන්නේ නැහැ. දැන් හිතන්නකෝ, අපි මෙතන ඉඳන් ගත්තම අපේ ඉස්සරහා දැන් අපි වහන් ඉන්නේ රේඩියෝ එකෙන්නේ. එතකොට රේඩියෝ එකේ ඉඳන් ගත්තම ඉතිහාසයක් තියෙනවා. කාර්මික විප්ලවය එක්ක ඔහොමම ගොඩක් දේවල් තියෙනවනේ. ඉතින් ඉතිහාසය නැත්තම් අපිට පැවැත්මක් නැහැ. ඒ වගේම ඉස්සර සිද්ධ වෙච්ච දේවල් වලින් අපි ඇත්තටම වර්තමානයේ පාඩමක් ඉගෙන ගන්නවනේ. දැන් එච්චර ගැඹුරින් හිතනතෝ කසුණියක් හිතන්න, කසුණියක් ගිය සතියේ මොකක් හරි ඔන්න වැරද්දක් කරා. දැන් අද ඒ වැරද්ද කසුණියක් ආය කරන්නේ නැහැනේ. ඉතින් ඒ වගේ තමයි ඉතිහාසය කියන්නේ. හරි ලස්සන විෂයක්. අපි ආසාවෙන් ඉගෙන ගත්තම ඒක හරි ලස්සනයි.
1: දැන් ඉතිහාස පොතේ ওই විදිහට තියෙනවා. ඉතිහාසය ගැන උගන්වනකොට ටීචර්ස් ලොහම ලෑන්සලට කියලා දෙනවා. අපිටත් ඒ කාලේ දැන් මටත් මතක් වෙනවා අපේ ඉතිහාසයේ ටීචර් එහෙම හිටපු. දැන් මෙහෙමයි, ලෑන්සට මොකටද ඉතිහාසය ඕනේද?
0: එක්සෑම් එක ලියන්න, ලකුණු ගන්න.
1: ඇත්තද? දැන් එතකොට අපිට ඉතිහාසයක් ඕනද? ලෙහන්සට ඉතිහාසයක් නෑ.
0: ඕනේ ඕනේ, මම හිලුවක් කළේ.
1: ලෙහන්සටත් තියෙනවා ඉතිහාසයක්, මටත් තියෙනවා ඉතිහාසයක්. දැන් ලෙහන්ස කිව්ව වගේ අපි ඔය ඉතිහාසය කියලා කිව්වහම විෂයත් එක ගත්තහම දැන් ඔයාද පේපර් එකත් එක්ක මට මේක මතක් වුණේ. අපි රජවරු ගැන කතා කරන, ඔය කාර්මික විප්ලව ගැන කතා කරනවා. දැන් දේශපාලන විද්‍යාව ගත්තොත් අපි කාල් බ්‍රුක් කියලා කියයි, මැනින් කියලා කියයි නේද? සාල්බරි ආණ්ඩුක්‍රමය කියලා ඔය එක එක ව්‍යවස්ථා ගැන ඉගෙන ගන්න. ඒ කියන්නේ තේ ඉතිහාසය. ඒ හැම දෙයකම ඉතිහාසයක් තියෙනවා. එතකොට දැන් අපි බෞද්ධ පැත්තෙන් ගත්තොත්, අපි ශාසනික සේවාව පැත්තෙන් ගත්තොත් අපි කල්පනා කරනවා, ආනේ මේක මෙහෙම වෙලා තියෙනවා, මිහිඳු මහරහතන් වහන්සේ මෙහෙම වැඩම කළා තියෙනවා, ඊළඟට සංඝමිත්තා තෙරණිය මෙහෙම වැඩම කළා තියෙනවා. අපි සමහර වෙලාවට කල්පනා කරනවා, ආනේ මෙහෙම ඇත්තටම දෙයක් වෙලා තියෙනවද, එහෙම වෙන්න පුළුවන්ද කියලා අපි තර්ක කරලත් බලනවා. හැබැයි ලෙහන්ස, මම කල්පනා කරා දැන් මෑතක මුණ සිදුවී පඤ්ඤාකර සාමීන් වහන්සේ ඇතුළු කණ්ඩායම රටවල් ගණනාවක මෙහෙම යමින් ධර්මය ප්‍රචාරය කරනවා මේ සාම පාදයාත්‍රාවේ යනවනේ. එතකොට දැන් ලංකාවටත් වැඩම කරානේ. දැන් එතකොට අර දැන් අපිට ඒක මැවිල පේනවනේ දේහි පස්සිකෝ කියලා. ඊට පස්සේ අර සුනකයත් එක්ක උන්වහන්සේ ඇතුළු ඒ භික්ෂූන් වහන්සේලා ඒ කණ්ඩායමම ඒ වැඩම කරපු ඒ ටික අපිට තාම මැවිල පේනවනේ. දැන් ඒ ඉතිහාසය අපි හිටියනේ. එතකොට අපි දැන් නැති කාලෙක නේ ඉස්සරහට නේද? දැන් එතකොට අපේ දරුව ලෙහන්සගේ දරුව ඒගොල්ලන්ට ඒක ඉතිහාසයක් වෙනව නේද?
0: අනිවාර්යෙන්. එයාලා හිතයි මෙහෙම වුණාද කියලත් නේද?
1: කල්පනා කළ බල අනේ ඇත්තටම මෙහෙම සුනකේක් එක හාමුදුරුව නමක් වඩින් නැද්ද කියලා ඒගොල්ලන්ටත් හිතේ, අපිට හිතනවාගේ. ඉතින් මේ හැම ඉතිහාසයකම ලොකු පාඩමක් තියෙනවානේ. අපිටත් අපේ ඉතිහාසයේ ලොකු පාඩමක් තියෙනවානේ. දැන් එතකොට අර කතාවක් අහලා තියෙනවානේ ලෙහන්ස, අර ගිරව් දෙන්නගේ කතාව. කොහොමද ගිරව් දෙන්නගේ කතාව තියෙන කෙටියෙන් කිව්වොත්?
0: එක ගිරවෙක් වැටෙනවා තාපසාරාමයකට. අනිත් ගිරව වැටෙනව මට මතක විදිහට ඔය
1: හොරු කණ්ඩායම
0: ගාවට.
1: ඊට පස්සේ එතනදි වෙන්නේ මොකද්ද? දැන් හොරු කණ්ඩායමක් ළඟට වැතුණු ගිරවට මොකද වෙන්නේ? එතකොට තාපසයා ළඟට වැතුණු ගිරවට මොකද වෙන්නේ? ඒ වගේ ඉතිහාසයේ අපි ඇසුරු කරන අය අපේ සර්කල් එක මරු නේද? ඒක අපිට බරපාන්නේ නැද්ද?
0: අනිවාර්යෙන් බලපානවා.
1: ඒ නිසා ඔයාගේ ඉතිහාසයේ ඔයා කවද ඇසුරු කරලා තියෙන්නේ? ඔයාගේ සර්කල් එකේ කවුද ඉන්නේ? ඒක චුට්ටක් බලන්න වෙනවා. අපේ ඇසුර හොඳයි නම්, ඇසුර පිවිතුරුයි නම්, ඇසුර ආදරණීයයි නම්, ඒක මරුවා, ඒ වයිබ් එක මරුවා, ඒක හරියට මෙන්න මේ වගේ.

0: වව් ඒ වයිබ් එක සෝගකේ තියෙන්නේ වෙනමම වයිබ් එකක්.
1: ඌ හසරල් හසරල් හිනාව හිනාව. ඉතින් එහෙම හිනාවක් කියන්න පුළුවන් ඇසුරක් තියෙනවා නම් ඔයාගේ සර්කල් එකේ එහෙම කට්ටිය ඉන්නවා නම් අර ගිරවට උන දේ තමයි වෙන්නේ.
0: ඇසුර කියති තමයි මට මේක කියන්නම ඕන කියලා හිතුනේ. දැන් කසුනියක් කී මම සතියට දවස් පහක්, ඒ කියන්නේ සතියෙන් භාගයටත් වැඩි ප්‍රමාණයක කසුනියක් කී උදේම හම්බ වෙනවනේ. එතකොට එතනත් තියෙන බොන්ඩ් එකක්නේ. අපිට කට්ටියුම් නේමසේජුත් දාලා එවනවා ඔය දෙන්නගේ ඔය ආදරණීය බොන්ඩ් එක හැමදාම තියෙන්න කියලා. ඉතින් එතනත් බොන්ඩ් එකක්. ඒකත් කල්යාණ මිත්‍ර ආශ්‍රයක්. ඉතින් කසුනියක් කී මාව හදාගන්න ඕන වෙලාවට ඇත්තටම මං කල්පනා කළ බැලුව කසුනියක් කී සැර කරනවද කියලා. සැර කරන අඩුයි මට ගොඩක් දේවල් කියලා දෙනවා. ඒ කියන්නේ මේක මෙහෙම කරොත් හොඳයි, ඊට වඩා මෙහෙම කරන්න, එහෙම කියලා ආදරෙන් කියලා දෙනවා. එතකොට ආදරෙන් කතා කරන විදිහ මං ආසමේ එකට තමයි. දැන් බබා කියනවා, මැනික කියනවා. ඉතින් එතකොට මටත් ආස හිතනවා. ඉතින් මට කියන්න ඕනුනේ එහෙම යහපත් ඇසුරක් අපේ ජීවිතේට තියෙනවානේ. ඉතින් ඒ බොන්ඩ් එකට මං හැමදාම ආදරෙයි. අපේ කට්ටියටත් දැන් මෙහෙම හංගෙදි මතක් වෙනවා ඇති. ඇත්තටම දැන් මේ ලෙහන්සා කියනවා වගේ කසුනියක්කට මටත් මෙහෙම යාළුවෙක් හිටියානේ. මගේ අම්මත් මෙහෙමනේ.
1: ඒක තමයි මට මතක් වුනේ. එහෙම ලස්සන ඇසුරක් තමයි අම්මා. එහෙම ලස්සන ඇසුරක් තමයි තාත්තා. එහෙම ලස්සන ඇසුරක් තමයි ඔයාගේ ස්වාමි පුරුෂයා, හස්බන්ඩ්. එහෙම ලස්සන ඇසුරක් තමයි ඔයාගේ වයිෆ්, බිරිඳ. එහෙම ලස්සන ඇසුරක් තමයි ඔයාගේ යාළුවා ඉස්කෝලේ ටීචර්ස්ලා ප්‍රින්සිපල්. එතකොට ඔයා ළඟ ඉන්න, ඔයා ආශ්‍රය කරන, හිතවත්කම් තියෙන, එතකොට සුහදකම් තියෙන අය. එහෙම ලස්සන ඇසුරුකම් ගොඩාක් අපි ළඟ තියෙනවා. ඉතින් ඒ සර්කල් එක ලස්සන වෙන තරමට හසරැලි තමයි ඉතින්. එහෙම කවුද ඔයාගේ සර්කල් එකේ ඉන්නේ කියලා අපි චුට්ටක් බෙදා ගමුද? වට්ස්ඇප් නම්බර් එක කියන්නකෝ. ඔය හසරැල් පාලම්
0: 0711 95 95 95 අපේ වට්ස්ඇප් නම්බර් එකට එවන්න.
1: ඒ වයිබ් එක ඔයා ඉන්න තැනට අරගෙන යන්න, ඉස්කෝලෙට අරගෙන යන්න, ඔයා වැඩ කරන තැනට අරගෙන යන්න. හසරැලි හසරැලි.

0: අශෝක් නේද?
1: හරිම ශෝක්.
0: උදේ 6යි, විනාඩි 17යි. යේ, come on, වැඩ ටික කරන්න. සීතලක් තියෙනවා. ගොඩක් පැතිවල වැස්ස. උදේට නැගිටින්න චුට්ට කම්මැලි වගේ තමයි. හැබැයි ඉතින් එහෙම කියලා බෑ.
1: ඇත්තටම එහෙම කියද ගුලි වෙලා නිදා ගන්න තිබ්බනම් මේ වෙලාවෙත් කියලා හිතෙනවා.
0: අනේ අම්මේ, දැන් මං එහෙම කිව්වම ආයේ එහෙම හිතනවද? හරි ෂෝක්.
1: දැන් අපිට ලස්සන ලස්සන මැසේජ් ගොඩාක් ඇවිත් තියෙනවා. ඒකෙන් මම තවත් ලස්සනම මැසේජ් එකක් තෝරගත්තා. මට මේක කියන්න ඕනේ කියලා හිතන කසුණියක් කි.
0: හා, කියන්නකෝ කියන්නකෝ. ඉතින්
1: අපිට එවලා තියෙනවා, මං හිතන්නේ මේකේ නම දාලා නෑ. හැබැයි අපිට මැසේජ් එකේ වැටෙනවා උඩින් ජනිත් කියලා. අපි බලමු කියවලා. රෑ දවාලත් හමුවන ක්ෂිතිජයේ අද්දර ඇල්ෆා මැදිරියේ වීදුරු කවුළුවෙන් පිපෙන අලු දවසකට කසුනි නුඹේ තැන්පත් සිනහවට සීතල පිනිබිඳක් මුසුකර උදෑසනක් වේවා. ලෙහන්සා නුඹේ ඒ කඩිසර ස්වරයට නැවුම් හිරුරැස් යායක් අරන් සුබ උදෑසනක් වේවා. වචන අතරින් හදවත ස්පර්ශ කරන සජීවී සන්නිවේදන ප්‍රාර්ථනාවට අදත් සොඳුරු දවසක තරංගමාලාවක් වේවා.
0: අනේ, වචනවල ලස්සන බලන්නකො නේද? ඒවගේ මේ මැසේජස් ගොඩාක් එවලා තියෙනවා. ඉතින් මට මෙහෙමයි වං ඇහෙන් විතරයි පේන්නේ. ඒකට හේතුව තමයි, මොකද ලෙහන්සගේ පැත්තට වට්සප් එක හරවගෙනමනේ එන්නේ ඇල්ෆා ස්ටුඩියෝ එකට. කමන්නයි කමන්න, තමයි බලන්නේ, තමයි ඒවට රිප්ලයි කරන්න ආසාවෙන්. මටත් ඒව ඉතින් ෂෙයා කරනවා. හොඳයි හොඳයි. අනේ හරිම ලස්සනයි, ඒ වගේ ලස්සන මැසේජස් තියෙනවා. ඉතින් එය එසේම වෙන්න ඕනේ නේද ලෙහන්සා? සොඳුරු දවසකට ආසිරි තමයි මේ එකතු කරන්නේ නෙත ෆෙම් ඇල්ෆා ස්ටුඩියෝ එකෙන්. හිනා වෙන්නකෝ.

0: Hot FM Alpha Studio with Cosmi and Lehansa.
1: FM Anupaha. FM Anuhatarai Tashmaata. Net FM.
2: ඉගෙනුමට හොඳ මතවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013636
3: ඇසීම අඩුත channel 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට vision kia hearing solutions අමතන්න 0777767610
4: තාම ලක් එක charge කළේ නැද්ද මොකද්ද මහත්තයා ලක් එක charge කරන හැටි දන්නවද Excite Power Play. Excite battery ekvelidi gena warranty ek activate kara sama satyekama angal 55 LED TV ekak bina ganna.
5: Kessaya adare hanganna bae kiyala thiyenawa neme. Kessata siddalepa kessa syrup ekak biwwama hanganna neme nathi kellama danna puluwa.
6: Niyam ayurveda osu kessa samane karai.
7: Maraine.
8: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමිට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමිට් ඔබත් අදම රස බලන්න
9: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර රතයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
10: අවුරුද්ද සුබ වෙන්නේ මේ වගේ සුබ කතා ඇහුවම
11: මගේ නම චම්පිකා දේදුනු ඇතුලි වැව ප්‍රදේශයේ මං දැනගල වෙද මහත්තයා ගැන දැනගත්තේ මගේ ඥාතියෙක්ගෙන් මගේ ස්නායු ආබාධයක් තමයි තිබ්බේ ඉංග්‍රීසි බෙහෙත් වලින් සනීප වුණේ නැහැ ඉතින් මං තේවනගල වෙද මහත්තයා ළඟට ගියාට පස්සේ වෙපාරයි බෙහෙත් කරේ ඒත් මට නිතාවටම සුව වුණා ඉතින් මම වෙද මහත්තයට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ඒ සම්බන්ධයෙන්
10: නිරෝගීව ඉන්නනම් කතා කරන්න සෙවනගල කමල්පන්තල වෛද්‍යතුමාට 0777 300 940
12: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363-076-716-7872
0: NetFM Alpha Studio with Cosmi and Lehansa.
10: Alpha Studio, උදේ 6 විනාඩි 25යි. අපි ඔන්නෝ අදත් කේක් කපන වෙලාවට තමයි ඇවිත් ඉන්නේ. හොඳයි. කෑගලු බාලිකා විද්‍යාලයේ 2E පන්ති ඉගෙන ගන්නවා. අයන් සාවීරා කොඩි දුවට. ඔන්න යාගේ අම්මයි තාත්තයි සනුකයියයි අත්තයි අත්තම්මයි චුටි අම්මයි ඔක්කොමලම විශ් කරනවා.
13: හරි සුබ උපන්දිනයක් වේවා මැනික.
10: ඊට පස්සේ අපිට දාලා තියෙන ලස්සන ෆොටෝ එකක් එක්ක හැපි බර්ත්ඩේ රණුලි බබා කියලා මේ දාලා තියෙන විස්තරේ කෑගල්ල උදුගොඩ මොරදන මහාවිද්‍යාලයේ 7 වසර ඉගෙන ගන්න රණුලි නංගිගේ 12 වෙනි උපන්දිනේ
13: සුභාසිරි සුභාසිරි උපන්දිනේට සුභාසිරි වස්තුව
10: ඊළඟට කවුද අද මගේ ලොකු දුවගේ 11 වෙනි බර්ත්ඩේ එක එයාගේ ස්කූල් එක බී කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. මයිත සෙන්ට්‍රල් කොලේජ් බණ්ඩාරවෙල 6 වසර
13: ඉගෙන බණ්ඩාරවෙල බණ්ඩාරවෙල.
10: බණ්ඩාරවෙල ග්‍රේඩ් 6 සෙනුරි සිඳංගනා නංගිගේ බර්ත්ඩේ එක හැපි බර්ත්ඩේ.
13: හැපි බර්ත්ඩේ දැන් ඔහොම කියද්දි මට මතක් වුණා ඉස්කෝලේ නම් කියනකොට බප හෝ.
10: ඇයි අපේ ඔෆර් ස්ටුඩියෝ එකටත් කට්ටිය ඇවිත් එහෙම කිව්වා නේද?
13: ඔව්. මම එක එක ඒවා කියනවා නේද? ගාසා එහෙම. ඉතින් ෂෝක් අනේ අර අපිත් ඉස්සර එහෙම තමයි පුංචි කාලේ කියන්නේ නේද? ඒ අර තියෙන්නේ මේ දිස්ත්‍රික්ක හැරි එහෙම එක නේ දැන් මහනුවර නම්. එහෙම නැත්තම් බස්නාහිර මොකක් හරි එහෙමනේ. බලංගොඩ බණ්ඩාරවෙල මට කියන්නේ හිටපු එකත් අමතකුණා මේකේ. මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ කවුද නම රේණුකා ජයරත්න
10: නෑ බිඟුනි දුවට
13: මං කිව්වේ මට අමතක වුණා කියලා දැන්
10: බිඟුනි දුවට සුබපතන්නේ රේණුකා ජයරත්න නැන්දා
13: තා පොඩ්ඩ පටලවල කියනවා රේණුකා ජයරත්න නැන්දගෙන් සුබපතුම් බිඟුනි දුවට මහනුවර උසස් බාලිකා විද්‍යාලය මොන් මෙහෙම දේවල් කරගන්න පාද දවසේ ඔයාලා ජයටම ඉස්සරහට යන්න ඕන

0: උදේහයයි විනාඩි 30කයි වෙලාව නැත්තේ FM Alpha Studio.
1: අපිට ගොඩ ගොඩාක් ලස්සන කවි එනවා. තරහ වෙන්න එපා, හොඳේ අපි කියුවේ නෑ කියලා.
0: ඒකනේ. ඉතින් එච්චර අර දිග කවි ආවම කියන්න වෙලාවක තෝනේ නේ. ඉතින් ටක ටක ටක ටක ගාලා හැම කියවගෙන යන්න බෑනේ නේද?
1: ඒකනේ අපි ඒකේ මේ ඒ වුණාට අපි දෙන්නා මේක කියෝලා ඒකේ අකුරක් අකුරක් ගානේ විඳිනවා.
0: මෙහෙමයි තේක කියවන එකේ ඇත්ත කතාව ආපස්සේ කියන්න. අර මංකේ වංග හැමම් බලන්න කියන්නේ. මොකද මැෂින් එක එයාගේ පැත්තටම හරවගෙන නේ. හා ඉතින් කියන්නකෝ.
1: ඉතින් තව චූටි චූටි මැසේජ් එවලා තියෙනවනේ. ඒකෙන් තව එකක් මං කියන්නම්. එක ආන්ටි කෙනෙක් අපිට කියලා තියෙනවා, අද දවස හරිම සතුටුයි ඔය දෙන්නගේ ඔය හිනාව බුදු සරණයි සතුටින් ඉන්න කියලා.
0: අනේ ඉතින් සතුටින් දවස තිස්සෙම ඉන්න ඕන, හිනා වෙලා ඉන්න ඕන, සතුටින් කාලා බීලා නේද? අපිට තව තියෙනවද බර්ත්ඩේ කේක් කපන්න?
1: එකක් තියෙනවා අපිට. මේ ඒක ඊයේද මං හිතන්නේ දාලා තියෙන, හැබැයි අපිට ඊයේ කියන්න බැරි වුණා.
0: එහෙනම් කියමු අපි. කාන්ති නේද?
1: දම්පේ
0: දම්පේ.
1: කියන්න
0: කාන්ති පෙරපාසල වෙන්න ඕනේ. කාන්ති පෙරපාසල දම්සති මෙත්ත ධාරා නේද?
1: දම්සදී මෙත් ධාරා.
0: මෙත් ධාරා. දම්සදී මෙත් ධාරා අවුරුදු 4යි. ඉතින් කියලා තිනවා හදිසි මැසේජ් කරේ කියලා. ඔව් අපිට ඒක පේනවා. ඉතින් අනේ චුටි ධෝනිගේ ෆොටෝ එකකුත් එක්ක මෙවල තිනවා. චුටි ධෝනිට ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් උණුසුම් සුබපැතුම් එකතු කරනවා. ජීවිතේම ඉදිරියට යන්න ඕන ලස්සනටම. ඊළඟට මට කියන්න ඕන මෙන්න මෙහෙම දෙයක් ලෙහන්සා. දැන් අපි අර ඉතිහාසය ගැන කතා කරානේ, ඇසුර ගැන කතා කරානේ. එතනදී ඉතිහාසයේ ඔයාගේ ඇසුර හරිම වර්ණවත් නම්, හරිම හැඩකාරයි නම් ඔයාට තේරෙනවා ඇති ඔයාට ජීවිතේ මොකද වුනේ කියලා. ඔයාගේ සර්කල් එකේ ඉන්න ඇසුර කොහොමද කියලා ඔයාට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන් නම් ඔයාට දැන් මොකද වෙන්නේ කියලා හිතෙනවා ඇති. ඉස්සරහට මොකද වෙන්නේ කියලා එතකොට ඔයාට හිතාගන්න පුළුවන්. ඒ නිසා මතක ඇතුව ඔයා වැඩ කරන තැනට ගියාම, ඔයා කාර්යබහුල වෙනකොට ඔයාගේ ඇසුර කොයි වගේද කියලා බලන්න. ඔයා ඉස්කෝලේ ගියාම වැඩ කරනකොට, පාඩම් වැඩ කරනකොට, ඉස්කෝලේ බාහිර ක්‍රියාකාරකම් කරනකොට, මේ දවස්වල විභාග තියෙනවා, ඒ විභාගවලට මූණ දෙනකොට ඇසුර කොහොමද කියලාත් බලන්න ඕනේ. ඇසුර හොඳයි නම් මොකද වෙන්නේ ලෙහන්ස?
1: අපේ ජීවිතේම ගොඩ යනවා.
0: ඒක කතාවක් තියෙනවා ඔයාට කියන්න. ඒ කතාව කියනවා මේ සින්දුවෙන් පස්සේ. උදේ 6 විනාඩි 34යි වෙලාව. ස්කූල් වෑන් එක යන ඔයාට ජය වෙන්න ඕන. ස්කූල් බස් එක යනවාට ජය වෙන්න ඕන. දඩි බිඩියේ දැන් පොඩ්ඩක් පරක්කු වෙලා නැගිටලා ටක් ගාලා මොනවා හරි ලිපේ තියලා හදලා නේද? ඒක ටක් ගාලා හදලා දැන් ලෑස්ති වෙනවනේ යන්න නේද? ඉතින් ඒ ඔක්කොම ටික ලස්සනට කරගෙන යන්න ඕන. කෝච්චි යන ඔයාට, එතකොට බස් එකේ යන ඔයාට වැඩ සුබම වෙන්න ඕනේ.

0: Alpha Studio with Kasuni and Lehansa.
1: පොඩි කාලේ කතා කරන්න බෑ ලෙහන්සා. පොඩි කාලේ ඉඳලම යාට කතා කරන්න බෑ. එතකොට මොකද හිතෙන්නේ කියලා හිතන්නකෝ. ඔන්න ඔයා ඔලුවට ගන්න හොඳට මේ කතාව. හරි. එතකොට අම්මා තාත්තා හිතලා තියෙන්නේ ඇත්තටම මෙයා ගොළු ළමෙක් වෙන්න ඇති කියලා. ගොළුවෙක් වෙන්නයි ඇති කියලානේ. ඒ වුණාට අවුරුදු 3න් පස්සේ මේ කියන කෙනා චුට්ටු චුට්ටු කතා කරන්න පටන් අරගෙන තියෙනවා. ඊළඟට අවුරුදු ගානක් දැන් ඉස්කෝලේ යන්න බැරි වෙලා තියෙනවානේ. කතා කරන්නත් බෑ. ඉතින් ගිහිල්ලා ඉස්කෝලේ ඒ කාලේ හැටියට දැන් මම මේ කියන්නේ අවුරුදු ගානකට කලින් අපි ඉපදෙන්න හිතලවත් නැ මේ කතාව වෙනකොට. ඉතින් එතකොට ඉස්කෝලේ යවන්න විදිහක් නැහැ. ඒ කාලේ තිබුණ පහසුකම් එක්ක ඉතින් ගොඩාක් ලෙඩ වෙලා තියෙනවා සැරින් සැරේ. මෙහෙම ගිහිල්ලා

0: ඉතින් එහෙම තමයි කට්ටිය කියන්නේ. එයාට මුකුත් කතා කරන්නත් බෑ. එහෙම බුද්ධි මට්ටමක් එහෙම ලොකුවට නෑ. ඒ විදිහට තමයි හැමෝම මෙයාව සලකන්නේ. දැන් ඔහොම ගිහිල්ල චුට්ට චුට්ට කතා කරන්න ලැබුණ නිසා අම්මා ඉතින් හිතලා මෙයාව ඉස්කෝලෙට දානවා. අම්මල එහෙමනේ නේ, අම්මල කියන්නේ ඉතින් ආයේ කතා කරන්න දෙයක් නැහැනේ. උතුම් කියලා කියන්නේ නිකන් නෙවෙයිනේ. ඉතින් ඉස්කෝලෙට දැම්මට පස්සේ හැබැයි මෙයා අනිත් ළමයිත් එක්ක අර වැඩ කරන්න තරම් දක්ෂ කෙනෙක් නෙමෙයි. අර හැප්පිලා ගැටිලා කාර්යක්ෂමව වැඩ කරගෙන යන්නේ නැහැ. ඒ නිසා ගුරුවරුන් කියන්නේ හැම වෙලේම මෙයා ලෝකේ ගැන දන්නේ නැහැ, මෝඩ කම්මැලි කෙනෙක්, කම්මැලි කොල්ලා, මෝඩ කොල්ලා. ඔහොම තමයි කියන්නේ ගුරුවරු. එහෙම අර හැම තිස්සෙම අමුතු වචන තමයි මෙයාට කියන්නේ. ඉතින් ළමයි අර සෙල්ලම් කරනකොට පොඩ්ඩක් අර එහෙම ඉස්කෝලවල චූටි චූටි රණ්ඩු සරුවල් වෙනවා. මේ ප්‍රචණ්ඩය නෙමේ, පුංචි පුංචි දේවල් වෙනවනේ. එයා එහෙම ගැටිලා යන්නේ නැහැ. මෙයා හැම තිස්සෙම හිතන්නේ සාමය ගැන. අර ඒ වගේ වෙන විදිහකට තින්කින් පැටර්න් එකක් තියෙන කෙනෙක්. ඔහොම ඉස්සරහට ගෙහිල්ලා මෙයා තාක්ෂණික ආයතනයකට ඇතුළත් වෙනවා අධ්‍යාපනය ලබන්න. හරිද? හැබැයි මේ තාක්ෂණික ආයතනයට අධ්‍යාපනය ලබන්න ඇතුළත් කරන්න ඊට කලින් විභාගයක් තිබිලා තියෙනවා, ඇතුළත් වීමේ විභාගය. මේ විභාගය සමත් වෙලා නැහැ, අසමත් වෙලා තියෙනවා. එතකොට ඒ සිහිනයත් සැබෑ කරගන්න පුළුවන් කමක් ලැබිලා නැහැ. ඊට පස්සේ ඊළඟ කතාව තමයි මේස් දාන්න කැමති නැහැ. සපත්තු දානෝ මේස් දාන්න කැමති නෑ. අමුතු එක්කෙනෙක් නේද? පුරුදු වෙලා ඉන්නේ මේස් දාන්නේ නැතුව සපත්තු පළඳින්න. ඕනම ගරු ගාම්භීර සභාවක් වුණත් කිසිම ගාණක් නැතුව තමයි එයා ඉන්නේ. ඔහේ ඉන්නේ යාට ඕන විදිහට. එයාට ඕන ඇඳුමක් ඇඳලා, යාට ඕන විදිහට හෙයා ස්ටයිල් එක දාගෙන ඔහොම තමයි ඉන්නේ. හැබැයි ටික ටික කොහොම හරි අමාරුවෙන් මෙයා කතා කරලා තියෙනවා. සමහර අවස්ථාවල උත්සව සභාවත් අමතන්න වෙලා තියෙනවා. අමාරුවෙන් කතා කර කර. ඒ කියන්නේ එයාගේ නොලෙජ් එක අනිත් අයත් එක්ක බෙදා ගන්න වෙලා තියෙනවා. කවුද දන්නවද මේ? ඇල්බර්ට් අයින්ස්ටයින්. හරි, ගොළුවෙක් වෙලා හිටපු කෙනෙක්, ගිය දුරක්. හරි, දැන් කියන්නේ ඇල්බර්ට් අයින්ස්ටයින්ට ලෝකේ හොඳම බුද්ධිමතා කියලානේ හිටපු. එහෙම මොලයක් ආයේ කවදාවත් දැක්කේ නැහැ කියලානේ කියන්නේ නේද? සාපේක්ෂතාවාදය, භෞතික විද්‍යාවේ සිද්ධාන්ත ගොඩක් ප්‍රමාණයක් ලෝකෙට හඳුන්වලා දීපු කෙනානේ ඇල්බර්ට් අයින්ස්ටයින් කියලා කියන්නේ. ඉතින් කොහොමද කතාව?
1: අම්මෝ, දැන් මං කල්පනා කරේ ඇත්තට දැන් ඕව හදිමි එහෙම පුළුවන්ද කියලාත් හිතනවා නේද කසුණියක්. සාමාන්‍ය කෙනෙක්, සාමාන්‍ය මට්ටමකවත් හිටපු නැති ළමෙක් කොහොමද එහෙම වෙන්නේ? ඒක මාරයි. අපේ ජීවිතේ සමහර දේවල් වෙන විදිහ අපිට හිතාගන්නත් බෑ. දෙයක් නැති වෙද්දී ඊට වඩා හොඳම දෙයක් අපිට ලැබෙනවා.
0: අන්න ඒකයි. ඉතින් ඒ නිසා එහෙම අපිට ළඟ ගොඩාක් දේවල් තියෙනවා අපි නෑ කියලා තමයි හිතන්නේ. එහෙම ගොළු වෙලා හිටපු කෙනා ලොකු උදුරක් ගිහිල්ලා ලෝකෙටත් දෙයක් දීලා තියෙනවා. ඔයා බලන්න අදට ඔයාට ලෝකෙට දෙන්න පුළුවන් දේවල් මොනවද කියලා.
1: ඔයා බලන්න කෙනෙක්ගේ ජීවිතයක් සරසන්න. සනසන අර සින්දුවේ කිව්වා වගේ.
0: සනසන සැරසෙල. එහෙනම් ඉන්න ඔයත් බබලන, ඔයාගේ රටත් බබලවන්න. ගෙහින් යන්නම්, හමු යමු. හැමදේම සුබ වෙන්න ඕනේ. ඉක්මනට මේ ලෙඩදුක් හොඳ වෙන්න ඕනේ. ගොඩක් වැස්ස වැඩි. ඉතින් ඒ දේවල් වලින් අපි පරිස්සම් වෙන්නත් ඕන. මම කසනි.
1: මම ලෙහන්සා.
2: Net FM Alpha Studio with Kasani and Lehansa.
3: පැය ගානක් ඩ්‍රයිව් කළා. ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප, පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
4: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සෝයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
5: දැන් හැමෝම ගන්න හැමෝම දන්න KD Rice Leader 125 petrol bike. EFI තාක්ෂණය නිසා petrol සුවඳටත් දුවනවා. රුපියල් ලක්ෂයක discount එකක්. Helmet jacket free. KD Rice Leader 125 bike. KD Rice Motor Company Private Limited වෙතින්ම පමණයි. 077-406-4397.
6: Finishing වහලක් ලෙස color up flow වැජබෙනා. Sit බඳගනි. කල් පවති. අව ලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න.
7: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
8: සිහින් හැඩතින රෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
7: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
8: ඔබගේ ජීවිත කාලයත්

0: කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්
1: නොවිනස් වන රසවත්ම රසය
0: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී
1: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
2: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-21-33-540
3: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්
4: අම්මකටද මේ ආචීගෙන නුවාගෙන එක කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
2: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්
5: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වෙන
6: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
7: ක්‍රිස්ටිනා කෝටින් හනයි තන හිට වෙකම කාන්දා නියෝජනය හනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගන්ට මොනවද හිතුනේ
6: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්
5: මේ අලුත් Apple CEO ට LinkedIn account එකක් නැහැ හිතා ගන්න පුළුවන්
2: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න
6: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න
8: Brought to you by
2: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙදින් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය නාරම්මල ගනේ මුල කම්පොල
6: ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙති නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කලම්බෝ අදම කතා කරන්න 0710-777-333
9: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්
10: ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි
11: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න වැඩි විස්තර සඳහා Vision Kia Hearing Solutions අමතන්න 0777-76-76-10
12: Death FM Algo Town FM 95 FM 94.8 Net FM
13: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
14: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
11: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
2: උදැසන 6 විනාඩි 45

0: Net News. Net News. ඔබ වෙත ගෙන එන්නේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: දන්නවද දඹදිව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363 0776-716-3672.
0: Net News.
3: ආයුබෝවන්. රටම අවදි කරන අලුත් දවසේ පුවත් පෙළ ගැස්ම Net News උදෑසන 6:45 සමගින් මම මනෝජ් උදටියාවල. ප්‍රවෘත්ති සංස්කරණයේ නිශාන්ත සිල්වා. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්තියේ සිරස්තල.
0: Net News සිරස්තල.
3: මහින්ද අද උදේ අල්ලස් කොමිසමට. පොහොට්ටුවේ තර්ජන ගැන මාලිමාවෙන් ප්‍රකාශයක්. බස්නාහිර ඇතුළු පළාත් පහකට අදත් මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි. වාන්දොරටු විවෘත කළ ජලාශ ගණන 16ක් දක්වා ඉහළට. මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය AI තාක්ෂණයෙනුත් හැඩ කිරීමට සැලසුම්.
0: Net News. ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්.
3: හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද දිනේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා පැවසුවේ උදෑසන 9ට පමණ මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණීමට නියමිත බවයි. නීතිඥ මණ්ඩලයක් එක්ව ඊයේ රාත්‍රියේ සිදු කළ සාකච්ඡාවකින් පසු අද දිනේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹුණු බවයි නීතිඥ මනෝජ් ගමගේ මහතා Net News වෙත කියා සිටියේ. මේ අතර මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම හමුවට කැඳවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා.
4: එන්න කියන ඕන වෙලාවක අපි යනවා. ඉතින් අපි ආණ්ඩුවයක් දැනගන්න ඕනේ, බලපෑම් කළා බය කළා මේ ගමන යන්න බෑ. මේ ඉතින් පැහැදිලිවම මේකට පරීක්ෂණයක් වෙන්න ඕනේ. ඒ හින්දා අපි හිතනවා අපේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි පරීක්ෂණ කටයුතු වල සහයෝගය දෙන එක. මේ අනිත් පැත්තෙන් මේ පරීක්ෂණ කටයුතු අර බලපෑම් කළා බලහත්කාරයෙන් කටඋත්තර ලියාගෙන න්‍යාය පත්‍රික ක්‍රියාත්මක වෙනව නම් කිසිම කෙනෙක්ට සාධාරණයක් වෙන්නේ නැහැ. අවසානයේ ඒකේ පාඩුව ගෙවන්න වෙන්නේ මෙරට ජනතාවට. මොකද ජනතාව රවට්ටන්න තමයි එහෙම කරන්නේ.
3: මතුව ඇති තත්වයන් හමුවේ ජනතාව තුළ දෙගිඩියාවක් ඇති කිරීමට විපක්ෂයේ කණ්ඩායම් උත්සාහ දරන බව ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පවසනවා. පොදු ජන පෙරමුණ ආණ්ඩුවට තර්ජනාත්මක ප්‍රකාශ සිදු කරමින් සිටින්නේ එවැනි අරමුණකින් බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.
5: දැන් මේ තමන් ඉවරදි නොවී දැන් චණ්ඩිකම් පාණ්ඩනින් දැන් තගදානිනවා. මේ දවස්වල පොහොට්ටුවේ හිටපු කණ්ඩායම් ජාතික ජනබලවේගයට තගදානවා. හරි අපි බලාගමු 2029 බලාගමු. අපි මේක පෙරලනවා. රාජපක්ෂ වරු හිරේට දැම්මත් අපි 2029 නාමල් ජනාධිපති කරනවා. ඔය වගේ පොරටෝක් දෙනවනේ. මොකද මේ දැන් ක්‍රමානුකූලව ජනතාවාදී ආණ්ඩුවක් ඇතුලේ ජනතාව බලාපොරොත්තු වෙච්ච විදිහටම නඩු කටයුතු ටික සිදුවීම් පවතිනවා සාධාරණ ලෙස. එතකොට ඒගොල්ලන්ට උසාවියට එන්න වෙනවා. ඒගොල්ලන්ට අල්ලස් කොමිසමට එන්න වෙනවා. ඒ එන්න වෙන එක වෙනුවට ඒගොල්ලෝ කල්පනා කරනවා අය ජනතාව තුළ දෙගිඩියාවක් හදලා නෑ බලය ලබා ගන්න පුළුවන් වගේ කාරණාවක්. ඒක අපි නම් දකින්නේ බියගුලුකම. ඒ බියගුලුකමට අපට කරන්න දෙයක් නෑ. ඒගොල්ලෝ බිය වෙලා ජනතාව අන්දන ලයින් එකක ඉන්නවා. ඒ ඉතිහාසයේ ඉඳලා අන්දපු දේශපාලඥයෝ දැමුත් කල්පනා කරමින් ඉන්න ජනතාව අන්දන්න පුළුවන් කියලා. නමුත් ජනතාව ඇන්දින්නේ නෑ.
3: පවතින කාලගුණික තත්වය තවත් දින 3ක් පමණ පවතිනු ඇතැයි අතිරේක කාලගුණ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා පවසනවා. ඔහු කියා සිටියේ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි තවදුරටත් අපේක්ෂා කරන බවයි.
6: දිවයින ආශ්‍රිතව පහයු වායුගෝලයේ තිබුණ කැළමිලි ස්වභාවය මේ වන විට අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. මේක විශේෂයෙන් ගත්තොත් දිවයිනට ඊසාන දිශාවෙන් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ආවරණය වන විදිහට තියෙනවා. ඒ වගේම දිවයිනේ උතුරු නැගෙනහිර පළාතත් මේ අඩුපීඩන කලාපයෙන් ආවරණය වෙලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන් ගත්තොත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. ඒ වගේම බස්නාහිර සබරගමුව දකුණු පළාත්වල උතුරු මැද උතුරු වගේ පළාත්වල මිලිමීටර සියයට වැඩි වැසි ඇතැම් ස්ථානවල අපි බලාපොරොත්තු වෙනවා. මෙම පද්ධතියේ බලපෑමෙන් ඇත්තටම කිව්වොත් ඉදිරි දින දෙක තුන වගේ දිවයින ආශ්‍රිතව වැසි තත්ත්වයේ වර්ධනයක් අපි බලාපොරොත්තු වෙනවා. මෙම පද්ධතිය මෙම අඩුපීඩන කලාපේ අපි බලාපොරොත්තු වෙන්නේ ඇතුළු තුනක් දක්වා වර්ධනය වේවි කියලා. නමුත් මේ පද්ධතිය දිවයිනෙන් බැහැරට යාවි 13 වෙනිදාම වගේ පස්සේ එතෙක් අපි බලාපොරොත්තු වෙනවා බොහෝ ප්‍රදේශවල වැසි හෝගේ කුරුම්තයත වැසි ඒ වගේම අහසවලාකුලෙන් බරව පවතිවි.
3: මේ අතර ඇදහැලෙන මහ වැසි හේතුවෙන් මේ වන විට ජලාශ 16ක වාන්දුරටු විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා පැවසුවා.
7: වර්ෂාව සමග ජලාශ 16ක වාන්දුරට විවෘත කරලා තියෙනවා. විශේෂයෙන්ම රාජාංගනේ ජලාශ, සොරබොල ජලාශය, ලුණුගම් විහෙර, දදුරෝය කලා රෝය සහ කුකුලේගංගා ජලාශය ඇතුළු ජලාශ 16ක් පහළ වාරි කලාපවල ජනතාව මේ පිළිබඳ අවධානයෙන් පසු වෙන්න මෙම ජලය භාවිතා කිරීමේදී සැලකිලිමත් වන්න. විශේෂයෙන්ම අපි දන්නවා දියේ දෑමට ගොස් දියේ ගිලීම් හේතුවෙන් පුද්ගල මරණ රැසක් වාර්තා වුණා. ඉතින් මේ හේතුවෙන් මේ දියේ ගිලීම් අවලින් වෙන හානිය අවම කරගන්න මෙම අනාරක්ෂිත ප්‍රදේශවල දියේ නෑමෙන් හෝ දියේ ක්‍රීඩා කිරීමෙන් වළකින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ
3: ඇතැම් පාර්ශව තවමත් කාලගුණ අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු නොකරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
7: සමහර අවස්ථාවල අපි නිරීක්ෂණය කළා තියෙනවා පුර අනතුරු ඇඟවීමක් ලබා දුන්නාම ඒට ප්‍රතිචාර දැක්වීමේ යම් ප්‍රමාදයක්. කිසිම ප්‍රමාදයක් නොමැතිව ලැබෙන පණිවිඩවල සියලුම අංශ දීවර හෝ ප්‍රජාව හෝ වේවා, කඳුකර ප්‍රජාව හෝ වේවා, ගංගා ආශ්‍රිත සියලුම ජනතාව හෝ වේවා, වැව් ආශ්‍රිත විශේෂයෙන්ම වාරි කලාපවල සිටින සියලුම ජනතාව අවශ්‍ය පරිදි ප්‍රතිචාර දැක්වීම ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන්ම දීවර සහ නාවික ප්‍රජාවන් මේ පිළිබඳ දැඩි විමසිලිමත් වන්න කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන සියලුම දත්තයන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මගින් ප්‍රජාවන්ට ලබා දීම පැවිසි හතර පුරාම අඛණ්ඩව සිදු කරනවා. නායම් නිවේදනය නිකුත් කළ තියෙනවා. විශේෂයෙන්ම බදුල්ල සහ මොණ්ඩාකල දිස්ත්‍රික්කයේ වැලවාය, බණ්ඩාරවිල, පස්සර කියන ප්‍රදේශවලත් කඳුකර ප්‍රදේශවල ජනතාවගේ නිරන්තරයෙන් අපි ඉල්ලා සිටිනවා තමන්ගේ අවට පරිසරය පිළිබඳ මේ වර්ෂා සහිත තත්ත්වය සමගම අඛණ්ඩව විමසිලිමත් වන්න. ගස් ඇලවෙනවා නම් පොළවේ ඇතිවන පැලුම් ඉරිතැලුම් සම්බන්ධවත් ආගන්තුක දියුල්පත් මතුවීම සිඳියාම සම්බන්ධයෙන් අඛණ්ඩව ක්‍රියාත්මක වෙන්න එම ස්ථානවලින් තාවකාලික ඉවත්වීම ඉතාමත් වැදගත් වෙනවා.
3: ඇතැම් පාර්ශව තවමත් කාලගුණ අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු නොකරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
7: සමහර අවස්ථාවල අපි නිරීක්ෂණය කළා තියෙනවා පුර අනතුරු ඇඟවීමක් ලබා දුන්නාම ඒට ප්‍රතිචාර දැක්වීමේ යම් ප්‍රමාදයක්. කිසිම ප්‍රමාදයක් නොමැතිව ලැබෙන පණිවිඩවල සියලුම අංශ දීවර හෝ ප්‍රජාව හෝ වේවා, කඳුකර ප්‍රජාව හෝ වේවා, ගංගා ආශ්‍රිත සියලුම ජනතාව හෝ වේවා, වැව් ආශ්‍රිත විශේෂයෙන්ම වාරි කලාපවල සිටින සියලුම ජනතාව අවශ්‍ය පරිදි ප්‍රතිචාර දැක්වීම ඉතාමත් වැදගත් වෙනවා.
3: මාතර තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිත 2026 රාජ්‍ය වෙසක් මහෝත්සවයට අදාළ පූර්ව සංවිධාන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා. ඒ බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවේ, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මැයි 27 වනදා සිට ජුනි 1 වනදා දක්වා මාතර නගරය සහ තිහගොඩ මිදෙල්ලවල විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් දක්ෂිණ ප්‍රභා ජාතික වෙසක් මංගල්‍යය සංවිධානය කර තිබෙනවා. දක්ෂිණ ප්‍රභා ජාතික වෙසක් මංගල්‍යය ප්‍රතිපත්ති පූජා කලාපය සහ ආමිස පූජා කලාපය යනුවෙන් වෙසක් කලාප දෙකකින් සමන්විත අතර මාතර ඓතිහාසික කොටුපවුර කේන්ද්‍ර කරගනිමින් ප්‍රතිපත්ති පූජා කලාපය සහ මාතර නගරයේ මෙන්ම වෙරළ උද්‍යානය ආශ්‍රිතව ආමිස පූජා කලාපය පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය පැවසුවේ. ප්‍රතිපත්ති පූජා කලාපය තුළ සර්වඥ ධාතු ප්‍රදර්ශනය, ප්‍රවීණ දේශකයාණන් වහන්සේලා සහභාගී වන ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා මෙන්ම කවිබන, දාන, ශීල භාවනා වැඩසටහන්ද සංවිධානය කෙරෙනවා. කොටුපවුර සහ නගර මැදේ දිවෙන දෙවන්ත තොරණ, මාතර වෙරළ උද්‍යානයේ පැවැත්වෙන නිර්මාණාත්මක පහන් කුඩු තරගය සහ පරවි දූපතාසල මුහුදු වෙරළේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඉදිරිපත් කරන භක්ති ගීත ප්‍රසංග සහ දකුණේ සාම්ප්‍රදායික කලාව ප්‍රදර්ශනය කෙරෙන රූකඩ සම්දර්ශන සහ සංස්කෘතිකාංග රැසකින් ආමිස පූජා කලාපය සමන්විතයි. එමෙන්ම සුවිශේෂී ආකර්ෂණීය අංග කිහිපයකින්ද මෙය විචිත්‍රවත් කෙරෙන අතර අහසේ මැවෙන බෞද්ධ සංකේත සහ රටා සහිත AI තාක්ෂණය යොදා ගනිමින් සිදු කෙරෙන නවීන තාක්ෂණික සම්දර්ශනය, දකුණු පළාතට ආවේණික රූකඩ කලාව මගින් ජාතක කතා ඉදිරිපත් කිරීම, LED තිර ප්‍රදර්ශන මගින් නගරය පුරා ඩිජිටල් ජාතක කතා සහ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම සිදු කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ. මේටියාගොඩ කිරලගහවෙල ප්‍රදේශයේ පාළු ඉඩමක වල තබා තිබූ T56 ගිනි අවියක් එම ජීව පතරොම් 15ක් සහ පතරොම් ගැබක් සොයාගෙන තිබෙනවා. ඒ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මේටියාගොඩ ප්‍රදේශයේදී අයිස් මද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරුවකු රැඳවුම් නියෝග මත රඳවාගෙන සිදු කළ ප්‍රශ්න කිරීම හමුවේ. 2023 ඔක්තෝබර් මාස 9 වනදා රත්ගමදී පොලිස් පරීක්ෂකවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩිකරු පැමිණි යතුරු පැදිය පදවා ඇත්තේ ඔහු බවට දැනට සිදු කළ ප්‍රශ්න කිරීමවලදී අනාවරණ වූ බවයි පොලිසිය පැවසුවේ. එම පොලිස් පරීක්ෂකවරයා වෙඩි තබා ඝාතනය කිරීමට මෙම ගිනි අවිය යොදාගෙන ඇද්දේ සොයා තවදුරටත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.
0: Net News
3: නිමාව දවස මැද වාර්තාකරණයේ දහවල් 12ට එතෙක් පෑන් පෑය මේ පැයේ රටතොට බලාපොරොත්තු වන්න වැඩි තොරතුරු සඳහා පිවිසෙන්න netnews.lk අපගේ වෙබ් අඩවියට.
0: Net News ඔබ වෙත ගෙනාවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363 076-716-1872. FM 95 FM 94.8 Net FM.

0: FM Algo Town.
1: Brought to you by
2: Alut Tanak Aduma Mela Kasakala Green Super Kasakala Samuha Vyapare Wedding Shaka Madale Kaduvela Aturugiriya Narammala Gane Mula Kampola
3: Melwa Box Bar Wala Nama Ganakama Mimma Gahala Tiyana Nisa Vishwasen Ganna Puluwa Rawattannat Ba Melwa Eka Lankara Eka
4: Lankamba BYD Pradarshanagarayata Pivisa Rajya Sevaka Obe BYD Wahanaya Adama Wen Karawa Ganna වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න.
5: හැම දෙයක්ම හොඳම ක්වලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
6: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා, ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
7: Prime Residences වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන The Prime Colombo.
8: සදා හරිත විවසායක සීනේට අත්ලක් සදාකාලික ආයෝජනයක්.
9: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
10: මිලියන 2000ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-786-7018 WhatsApp කරන්න.
11: කවදත් හොඳම තුන පහ කියන්නේ විජය තුන පහම තමයි.
12: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. අමතන්න 0112 200 200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
13: ඇසීම අඩුත Channel 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions. අමතන්න 0777 77 76 10.
14: Good morning. දැන් වෙලා 7:00.

0: උදේ 7යි විනාඩි 7යි ඇල්ගොටවුම් මේ වෙලාව. ගුඩ් මෝර්නින් නුවා. ගුඩ් මෝර්නින් අචි.
1: ගුඩ් මෝර්නින්. වෙරි ගුඩ් මෝර්නින්.
0: මොන පැත්තද බලන්න කියලා පොඩ්ඩක් මේ පැටලුණා
2: ඉස්සෙල්ල. කලබල වුණා. එහෙම වෙනවා.
1: හැන්ඩි කොල්ල දෙන්නෙක් ඉන්නකොට නේද?
2: එහෙම වෙනවා. ඒක සාමාන්‍යයි.
1: අර අර
0: මේ මීයට උන වැඩේ තමයි
1: වෙන්නේ. මීයට ඒක තමයි. චීස් කනවල කරවල කනවල චීස් කනවල කරවල කනවල ඔක්කක්
0: තමයි. හරි. මම දෙකම කනවා. හොඳයි නේද?
1: හොඳයි
0: හොඳ තීරණ.
1: ඒකෙන් බෙල්ල බේරගන්න
2: ඕන. දෙකම එකට කන්න.
1: ඔව් දෙකම ගෑවොත් තමයි බෙල්ල යන්නේ.
0: නෑ නෑ මුලින් එකක් කාලා ඊපස්සේ අනිත් එක කනවා. අනිත් එක කන්න කවුරුත්
1: නෑ. එහෙනම් ප්‍රශ්නේ නෑ. එකවර දෙකම කන්න ගියොත් තමයි බෙල්ල
2: කැපෙන්නේ. හරි මේ දැන් අද 12 වෙනිදා.
0: ඔව්.
1: අද විශේෂ දවසක්
2: නේද? අද විශේෂ දවසක්. අද ඉතින්
1: චන්ද්‍රග්‍රහණයක් හරි සූර්යග්‍රහණයක් හරි එහෙම මොකක් හරි විශ්වයේ මොකක් හරි
2: විශ්වයේ මහා කියන්නේ විශ්වය කම්පණය වෙන දේවල් සිද්ධ වෙන්න පුළුවන් දවස. ඒ වැඩන්නේ අපිට.
1: අර මේ මහා පිපුම් වාදය ගැන ඊයේ පෙරේදා මේ කවුද නොබෙල් තෑග්ග දිනපු විද්‍යාඥයෙක් අලුත් මතයක් ඉදිරිපත් කරලා තිබ්බා. අපි ඒක ඉතින් දැම්ම ආයි පුපුරණ එකක් නෑනේ.
2: ඔව් නේ.
1: ඒකින්ද ඔබ අපි එක අනිද්දා හිමීට කියමු.
2: හිමින් සරයි.
1: අත ඔවා රොකට් සයන්ස් වගේ මේ ඇල්ගොටවුන් එකේ මේ නිකන් සාමාන්‍ය 10 පන්ති ළමයට තේරෙන විදිහට කියන්න බෑනේ.
2: කියන්න බෑ.
1: ඒකින්ද අපි ආදාරලා දන්න කියන අය ආලා කතාට එකට සින්දලා.
2: සින්දලා.
1: නේද?
2: සරල කරලා.
1: නියමිත මාත්‍රා ගන්නට දෙන්න ඕනේ.
0: ඔව්.
2: මේ දැන් පොඩි මේ නිකන් අපි කියමු රිසර්ච් එකක්. රිසර්ච් රිපෝට් එකක් එලි දක්වලා තියෙනවා. මේ ලංකාව ගැන නෙමෙයි මේ ඉන්දියාවේ මැතිවරණ ක්‍රමය ගැන. දැන් ඉන්දියාවේ තිබ්බනේ මේ ස්ටේට් ඉලෙක්ෂන් ටික මේ ටිකේ ඔය ප්‍රාන්ත ආණ්ඩු සම්බන්ධයෙන් තියෙන්න තියෙනවානේ තව. ඉතින් ඔය සම්බන්ධයෙන් පොඩි මේ රිසර්ච් එකක් කරලා තියෙනවා. මේ රිසර්ච් එකෙන් හොයාගෙන තියෙනවා තවදුරටත් ඉන්දියාවේ දේශපාලන සිතියම ඇතුලේ මේ වෙල්ෆෙයා කියන එක මොනවාද සුබසාධන ඡන්ද පොරොන්දු තියෙන්නේ
1: වැඩේ හරියන්නේ නැහැ මල්ලි කියලා.
2: ඒවා කියලා තව ඡන්ද ගන්න බැහැලු. වැඩේ අමාරුයිලු.
0: වැඩේ
2: දැන් සෑහෙන අමාරු වෙලා තියෙනවලු. මොකද ඉන්දියාවේ දේශපාලනය ගත්තට පස්සේ නෝ මේ කාන්තාව පසුබිම් කරගෙන තමයිලු වැඩිපුර ඡන්ද පොරොන්දු දීලා තියෙන්නේ.
1: දැන් ඕක හරි ලස්සන කතාවක් තියෙනවා පරණ මේ ඉන්දියානු දේශපාලන කතාවක්. ඕක ලංකාවටත් හරි අදාළයි. දැන් ඔය ප්‍රාන් විශේෂ මහා මේ මේ ඇමති මැතිවරණ වල නෑ ප්‍රාන්ත මැතිවරණ වල තමයි ඈත ගම් වලට යනවලු මහමැති අපේක්ෂකයා ගිහිල්ලා මේ කියනවලු මේ දැන් ඉස්සලාම හම්බෙන්නේ නගරේ ව්‍යාපාරිකින් හරිද ව්‍යාපාරිකින් හම්බෙලා කියනවලු බලන්න ඕගොල්ලන්ගේ නගරයට හරියට පාරක්වත් නැහැ හරිද මේ කඩතුළු සහිත ගුරු පාරවල් දූවිලි පිරිච්ච පාරවල් ඉතින් කොහොමද ඕගොල්ලෝ වැදගත් දේට වාහනයක එන්නේ ඈ වාහනයක්වත් ඕගොල්ලන්ගේ ගමට එන්න පුළුවන්ද
2: ව්‍යාපාරිකයෝ උනාට වැඩක් නැහැ
1: නේද කැම්මට
2: ඉන්න නැහැ නේ
1: ඈ දැන් මට ඡන්ද දෙන්න මම අනිවාර්යෙන් මාසයක් ඇතුළත පාර කාපට් කළා පාර හදලා දෙනවා කියලා කියනවා දැන් ව්‍යාපාරිකයෝ උදේ හම් වෙලා ලංච කරන් හවස් වෙනකොට යනවා ගමට ගොවීන් හම් වෙන්න. ගොවීන් හම් වෙලා අහනවා දැන් මෙයා ව්‍යාපාරිකයෝ හම් වෙලා පාර හදලා දෙනවා කියන පොරොන්දුවට ඇහුණු අනිත් පක්ෂයක් කෙනා ඉන්නවනේ. එයා ඒ ලංච එක වෙලාව යනවා ගමට. එයා ගිහින් එනන් කියනවා ගොවීන්ට පේනව නේද? ඈ මේ ගමට එන්න පාරක් නැහැ. අර අරයා කිව්ව කතාව දුප්පත් ගොවින්ට කියනවා. ඊට පස්සේ ව්‍යාපාරිකයන්ට පාර හදලා දෙනවා කිව්ව ඉන්දියානු දේශපාලඥයා හවස යනවා ගමට. ගමට ගිහිල්ලා ඉඳන් කියනවා මොනවද අරයා ඇවිල්ලා කිව්වේ? ඕගොල්ලන්ට කාපට් දැන් මේ ගමට කාපට් පාරවල් දෝනේ. ඈ වාහනයක් තියනවාද ඕගොල්ලන්ට? ඕගොල්ලන්ට තියෙන කරත්ත. මොකටද කාපට් පාරවල්? ඈ කාපට් පාරවල් දැම්මම වෙන්නේ අර නගරේ ඉන්න ව්‍යාපාරිකයෝ ඇවිල්ලා ඕගොල්ලන්ගේ ඉඩම් මංකොල්ල
2: ගන්නවා.
1: හරිද? ඒකින්ද දෙන්නපා කාපට් පාරවල් හදලා දෙනවා කියන්නේ උන්ට ඡන්ද කියලා.
2: ඉතින් අර
1: නෝවා
2: ඔව් ඒ කියන්නේ මේ දැන් ඔය යටිතල පහසුකම් නැත්තම් තමන්ට දිනු වෙන්න ඕන කරන පරිසරය හදලා දෙනවා කියන එකට නෙමෙයි ඡන්දෙ දෙන්නේ. ඒ වෙනුවට තමන්ට ලැබෙන දේවල් වලට දැන් විශේෂයෙන්ම ඔය ඉන්දියාවේ ඔය ප්‍රාන්ත ආණ්ඩුවල කාන්තාවන්ට ඩිරෙක්ට් කෑෂ් හම්බ වෙනවලු. අපි ඔය තියෙන කේක මේ තියෙන අස්වැසුම කියයි සමෘද්ධිය කියයි ඒ වගේ තිබ්බේ. ඉතින් ඒ වගේ මේ ඉන්දියාවේ කාන්තාවන් වෙනුවෙන්ම ඒ කියන්නේ ඒගොල්ලන්ට ඔය දරිද්‍රතා රේඛා සීමා එහෙම මොකුත් නැහැ. අපි කාන්තාවන්ට මෙච්චරක් දෙනවා. එහෙම තමයිලු මෙච්චර කාලයක් පුරාවට ඔය ප්‍රාන්ත මැතිවරණ පැවැත්තුනේ සහ පොරොන්දු දුන්නේ. දැන් ඔය MK ස්ටාලින්ගේ මෙච්චර කල් බලය හොබවපු DMK පක්ෂයේ තියෙනවානේ. ඉන්දියාවේ ප්‍රාන්ත ආණ්ඩුවල වැඩිම කාලයක් පුරාවට තිබ්බ හොදම සුබසාධන ප්‍රොජෙක්ට් එක තිබ්බේ යාටලු. ඔක්කොම ගිහිල්ලා තියෙන්නේ ඒ කියන්නේ තමිල්නාඩුවේ යටටම ගිහිල්ලා තියෙනවා සුබසාධන ඒ පොරොන්දුත් එක්ක. හැබැයි දැන් මේ පාර DMK පක්ෂය පැරදුනානේ. ඊට පස්සේ අපි දන්නවා කේරළේ තිබ්බේ වමට බර ආණ්ඩුවක් පක්ෂයක් තිබ්බේ දීර්ඝ කාලයක් තිබ්බේ. එතකොට වමත් ගොඩක් කලකට සුබසාධනයට බරයිනේ. සමාජ සුබසාධනය ගැන තමයි හිතන්නේ. ඊට පස්සේ අපි දන්නවා මේ බටහිර බෙංගාලේ. එහෙත් එහෙමලු තිබ්බේ. එහෙත්
1: ජෝතිබාෂු මහයමතිවරයා ඉන්දියාවේ හිටිය විශිෂ්ටම මහයමතිවරයා කියලා කියන්නේ.
2: එතකොට මේ මහයමතිවරු
1: දීර්ඝ කාලයක් මහයමති වෙලා
2: හිටියා. එතකොට ওই බාෂු වගේම අනිත් පැත්තෙන් ස්ටාලින් මේ දෙන්නම ඉන්දියාවේ දේශපාලන සිටියේ මේ සුබසාධන වැඩවල ඉස්සරහින් හිටපු දෙන්නේ. දැන් මේ දෙන්නම පරාජයට පත් වෙලා තියෙනවා. පහුගිය 2025-26 අවුරුද්දේ විතරක් සුබසාධනයේ වෙනුවෙන් ඔය ප්‍රාන්ත ආණ්ඩුව ඔක්කොම එකතු වුණාට පස්සේ ඇමරිකානු ඩොලර් බිලියන 18ක් වැය කරලා තියෙනවා.
1: මේ සුබසාධනයේ.
2: සුබසාධනයේට. ඒ කියන්නේ මේ නිකන් කෑෂ් දෙන්න. හැබැයි ඒ දීලත් තමන්ගේ ඡන්ද ටික දිනා ගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මේ රිසර්ච් එකෙන් කියලා තියෙන දේ තමයි ඉන්දියාවේ දැන් ඉන්න කාන්තාවෝ සහ තරුණ දරුවෝ ඊළඟට ওই කාන්තාවන්ට පස්සේ ගොඩාක් ටාගට් කරේ තරුණයන්. ඒ කියන්නේ විරකියාවෙන් ඉන්න අයට අපි පොඩි ඇලවන්ස් එකක් දෙනවා මාසෙකට. අන්න ඒ වගේ. ඒ කියන්නේ ඔය ඔක්කොම කරලත් ඡන්ද ටික පෙරදුනානේ. දැන් ඔය රිසර්ච් එකෙන් හොයාගෙන තියෙනවලු මේ වෙනකොට ඉන්දියාවේ තවදුරටත් ඡන්ද ගන්න බෑ ওই විදිහට සුබසාධන පොරොන්දු වලින්. දැන් ඒගොල්ලෝ ප්‍රශ්න කරනවලු අපිට සල්ලි ඕන්නේ. අපිට මේ සල්ලි ඕන්නේ. අපිට රැකියා හදාගන්න පුළුවන් වටපිටාවක් හදලා දෙන්න. අපේ නගරවලට අපේ ගම්වලට අලුත් ව්‍යාපාර අරගෙන එන්න, කර්මාන්ත අරගෙන එන්න. අපි ඒවයි ජොබ් කරලා අපි ඕන ටික හොයාගෙන හදාගෙන යන්න කියලා කෙලින්ම ඉන්දියාවේ කාන්තාවන් ඇතුළු තරුණයන් කියලා තියනවලු මේ රිසර්ච් එක කරපු අයට. අපිට ආයේ ඔය සල්ලි ඕනේ නැහැ. අපිට වෙන වෙන ඔය සුබසාධන අවශ්‍යතාවයන් සහනාධාර ඕනේ නැහැ. අපිට කියන්නේ පාලකයන්ට අරගෙන එන්න බිස්නස් මේ අපේ ගම්වලට අපේ ප්‍රාන්තවලට අපි ඒවැ වැඩ කරලා තනියම ගොඩ යන්න කියලා තියනවලු. ඉතින් ඔන්න ඔය විදිහට ඉන්දියාවේ දේශපාලන සිතියම වෙනස් වෙලා තියෙනවා. දැන් අපි ඊයේ කිව්වා මෝදි තීරණය කරලා තියෙනවා අලුත්ම නීති රීති ටිකක් තද කරලා තියෙනවා. අපි ගේ පටි තද කරගන්න සිද්ධ වෙලා තියෙනවා. මේ රත්තරන් ඉම්පෝට් කරන්න බෑ. ආය රත්තරන් රට ඇතුළට ගේන්න බෑ. වර්ක් ෆ්‍රොම් හෝම් කල්චර් එක තව ටිකක් දියුණු කරන්න. තව කට්ටිය පුළුවන් තරම් ගෙදර ඉඳන් වැඩ කරන්න ලෑස්ති වෙන්න.
1: EV vehicle පුළුවන් තරම් පාවිච්චි
2: කරන්න. එතකොට රාජ්‍ය නිලධාරීන්ට කියලා තියෙනවා මේ රට සංචාරණම් තියාගන්න එපා. ඒව ගැන බලාපොරොත්තු අත්හැරගන්න. ඔන්න ඔය විදිහට ඉන්දියාව අනාගතේ එන දැවැන්ත ආර්ථික අර්බුදයකට පටි තද කර ගනිද්දි තමයි අනිත් පැත්තෙන් ඔය සුබසාධනය මත, ඒ කියන රකපැත්තකට විතරක් බෙනිෆිට් වෙන දේවල් මත තමන්ගේ දේශපාලන තීන්දුව తీරන ගන්න එක නවත්තන්න ඉන්දියාවේ පුරවැසියෝ තීරණය කරලා තියෙන්නේ.
0: රයිට්.
1: ඉතින් දැන් අර තලපති විජය දෙනවා කිව්ව යුනිට් 200 මොනවා වෙයිද?
2: ඔව්.
1: මොකද බලශක්තිය මේ මධ්‍යම ආණ්ඩුවට නෙමෙයි
2: තියෙන්නේ. තියෙන්නේ.
1: ප්‍රාන්ත ආණ්ඩුවට තියෙනවා.
0: ඔව්.
1: ඉතින් ඒකෙන් හින්දා මොනවා වෙයිද? ඊළඟට මේ ඉන්දියාව දුරදක්නා නුවණින් කරපු ප්‍රකාශය ගැන මට මේ පුදුමේ ඉන්දියානු විපක්ෂ ඉන්දියානු අගමැතිතුමා කියපු එකට කිසිම අකුල්හෙලීමක්
2: කරේ නැහැ.
1: මොනවටත් මෙහෙම විපක්ෂ මං ගන්නෑ.
2: වැඩන්නේ. මොනවා හරි මේකෙන් දෙක තුනක්
1: දාලා මෙහෙම පුළුවන්ද මේ රත්තරන් ගේන්න දෙන්න ඕනේ අපේ රටට? නෑ බෑ ඔක්කොම බෑ අපිට වැඩට යන්න ඕනේ උදේට.
2: මද සංකච්ඡාවක් තියලා නැද්ද?
1: එහෙම එකක් තාම තියලා නැහැ.
2: ඉතින් මේ ওই විදිහට තමයි කලාපයේ දේශපාලනේ.
1: ඒ විදිහට නෙමෙයි තලපති විජය ගිහිල්ලා නේ ස්ටාලින් මහත්තයා
2: හම්බෙන්න ගිහිල්ලා තිබ්බනේ.
1: ඔව්. ස්ටාලින් මහත්තයා හම්බෙන්න ගිහිල්ලා තිබුණා.
2: මේ ස්ටාලින් කියන්නේ හිටපු ලංකාවෙත් ස්ටාලින් ගොඩක් පටල ගන්න එහෙම වෙන්න එපා. ඉතින් ඔය විදිහට තමයි මේ කලාපයේ දේශපාලන සිතියම වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් ඉන්දියාව පටිතද කර ගනිද්දී ඉන්දියාවේ මිනිස්සු තවදුරටත් සුබසාධන මත අපි යැපෙන්නේ නැහැ කියලා තීරණය කරද්දී අපි අපේ දේශපාලන තීන්දුව తీරන ගන්න හැටි ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් අද 12 වෙනිදානේ ටිකක් විශේෂ දවසක්. ඒකයි යුවේ. නිකන්
0: නිකන්
2: වැඩි හිතන්න එපා.

0: උදේ 7යි විනාඩි 19යි දැන්.
1: මාසෙ මැද මෙච්චර බඩු ගන්න කොහමද? ලොතරැයියක්වත් ඇදුනද? මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
2: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
3: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13ක් CBC ෆයිනෑන්ස්. අද නම තන්න 076-8700 මහා බැංකුව විසින් බලපත්‍රලා කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
4: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
5: මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
6: ගාමන්ට් එකෙන් පඩිය ගත්ත ගමන් මං කරන්නේ රුපියල් 6000ක් අයින් කරන එක.
7: තාමත් සීට්ටුවට ගෙවනවද?
6: සීට්ටුවක් දැම්මම වෙන්නේ අපි දාපු ගාණ ආයි අපිට ලැබෙන එක විතරනේ. හැබැයි උනාට මේක ඊට වඩා ගුඩාක් වරප්‍රසාද ලැබෙන දෙයක්. සදාහරිත ප්ලාන්ටේෂන් එකෙන්. මොකද වැනිලා අපනයිනේ දැන් මාත් කොටස්කරුවෙක්නේ.
7: රුපියල් 6000කට වරප්‍රසාද ගොඩක් ලැබෙනවා.
8: ඔව්. සදාහරිත ප්ලාන්ටේෂන් සමග වෙළඳ කොටස් කරුවෙකුවන්න දැන් ඔබටත් පුළුවන් වැනිලා අපනයන කරණයෙන් ලක්ෂ ගණනින් මුදල් අවුරුදු 25ක් දක්වා උපයන්න. දැන්ම කතා කරන්න 011-52-34-3.
9: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මම තන්න 011-22-200.
4: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
10: මිනිස් ජාවාරම්කරුවන්ගේ බසට රැවටී ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
11: ඒ ඉරිදා ගිය ඉරිදා වාඩි නොවන්න. සන්ඩේ බෝනස් ගලපා ඇගි දිනන්න. දසදහසේ බෝනස් වාසි ඇවිදින් ගන්න. NLB ජය හා දර විධානය ලොතරැයි පත්මිල දීගෙන ඔබේ සිහින සැබෑ කරගන්න.
12: FM 95 94.8 Net FM Divaina Pura.

0: Nett FM Algo Town. نغري كتابا.
1: උදේ 7 විනාඩි 25යි ඇල්ගොටවම වෙලාව.
2: දැන් මේ අපි අර සාර කතා කරානේ ඉන්දියාවේ ගැන. ඉන්දියාවේ සුබ සාධන ආර්ථිකේ ප්‍රතික්ෂේප කරනවා.
1: ඒ
2: කියන්නේ ඒගොල්ලෝ කියන්නේ අපිට බ්‍රැකිය අවස්ථා හදලා දෙන්න.
1: අපි
2: තනියම ජොබ් කරලා තනියම හම්බ කරලා තනියම අපේ ජීවිත ගොඩනගා ගන්න.
3: ඒතකොට දේශපාලඥයෝ මත අපේ ජීවිතේ රඳා පවතින්නේ
2: නැහැ. නැහැ. එතකොට ඔය කාගේ පස්සෙවත් දුවන්න ඕනේ නැහැ.
1: ඒතර සිම්පති බේස්ඩ් දේවල් ඕනේ නැහැ.
2: ඕනේ නැහැ. එතකොට ඒගොල්ලෝ කියන්නේ කාගේ පස්සෙවත් දුවන්න ඕනෙත් නැහැ. එහෙම දුවන්න උනාම කරදරයිනේ. ඒගොල්ලෝ නිකන් හරි කොළඹ වෙනවා ගියොත් අපිත් කොළඹ එන්න වෙනවා. ඒ වගේ ගොඩක් ප්‍රශ්න සිද්ධ වෙනවා. ඒක නිසා එහෙම මේ දුවන්න ඕනේ නැහැ. හරිද?
3: දැන් ඔය රිසර්ච් එක කිව්වම මේ මට මේ හම්බුණා ලංකාව ගැන අලුත් රිසර්ච් එකක් මේ අපි නැති බණේමනේ
2: කියන්නේ
3: ඔව් මේක මේ ජර්මනියේ තියෙන ආයතනයක් මේ හදලා තියෙන්නේ මේක ඇත්තටම මේ එකක් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව මේ DPI මේ ඩිමොක්‍රසි ප්‍රෙඩික්ෂන් ඉන්ඩෙක්ස් කියලා තමයි මේ තියෙන්නේ මේ මේක අවුරුදු පතා කරන එකක් ඒකේ අපි මේ හැම මේකෙම ඒ කියන්නේ රීතිමත පදනම් වූ ලෝක පිළිවෙල රූල්ස් බේස්ඩ් වර්ල්ඩ් ඕඩර් කියන එකේ අපි 17 ඉඳන් 19ට ඇවිල්ලා තියෙනවා ඒක නෙමේ වැඩේ මේ ඒ කියන්නේ වේගෙම ඒ කියන්නේ වැඩිම වේගයක් පවත්වා ගත්ත දෙවෙනි රට හැටියට තමයි
2: ලංකාව
3: ස්ථාපිත වෙලා තියෙන්නේ. දැන් ඒ කියන්නේ 17 ඉඳන් 19ට එන්න ගත්ත වේගය. ඉතාමත් වේගවත් කියලා මේ කියලා තිනවා පළමු තැන තියෙන ඇන්ගෝලාව. දේශපාලන බහුත්වවාදයේ පිළිබඳ ආකල්පය. මේ පිළිබඳව එකෙන් අපි ලෝකේ පස්වෙනි ස්ථානෙට අවිලා තියෙනවා. ඊට කලින් තියෙන්නේ ස්වීඩනය, නෝර්වේ, ෆින්ලන්තය වගේ
2: රටවල්. ස්කැන්ඩිනේවියන් රටවල්
3: ටික. ඔව්. ඒ කියන්නේ 24ක් ඉස්සරහට
2: අවිලා.
3: නීති ආධිපත්‍ය මේ කියන එකේ නම් ලොකු වෙනසක් වෙලා නැහැ. හැබැයි ධනාත්මක වර්ධනයක් තියෙනවා කියලා මේ ඉන්ඩෙක්ස් එකේ මේ පෙන්නුම් කරනවා. මේක කළා තියෙන Alliance of Democratic Foundation කියලා ආයතනයක්. මේකේ ලොක්ක තමයි NATO එකේ හිටපු මහලේකම් ඇන්ඩර්සන් ෆෝක් තමයි මේ NATO එකේ හිටපු මහලේකම්වරයා තමයි මේකේ ලොක්ක හැටියට මේ ආයතනයේ ලොක්ක හැටියට කටයුතු කරන්නේ රටවල් 50කට අධික මේ රටවල් ප්‍රමාණයක මිලියන ගානකගේ දත්ත පදනම් කරගෙන තමයි මේක නිකුත් කරලා තියෙන්නේ. ඉතින් නීති ආධිපත්‍ය පැත්තෙන් ලොව දහවන ස්ථානයට ඇවිල්ලා බහු දේශපාලන බහුත්වය පිළිබඳව ලෝක පස්වෙනි ස්ථානයට ඇවිල්ලා ලෝක පිළිවෙලට දෙන සහයෝගය අනුව ලොව දෙවැනිම ඉහළ වර්ධනයක් මේ පවත්වන රට බවට ලංකාව පත් වෙලා තියෙනවා. ඉතින් මේකත් අර ඒක පුද්ගල ජල ජාතික ආදායම ඉහළ යාම වගේ එකක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
2: ඒ කියන්නේ සුළු පිරිසකට විතරක් බලපාන සමස්තයට නැති.
3: ඒක පුද්ගල ජල ජාතික ආදායම ඇත්තටම ඩොලර් 5000ක් මොවා කියලානේ. මේ අර මම හැමදාම කියනවානේ දැන් මොනවාද අර GDP නේද? GDP නෙමෙයි මේ
2: අර income එක.
3: නෑ ඒක නෙමෙයි අර ඇංගලුම් වලට දෙන
2: GSP plus
3: එක නැති කියන්නේ GSP plus අපිට දෙන්නේ නැහැ කිව්වම අපි ආන හරිනම් හන්දි ගන්න රජින්ද පච්චු කරන්න ඕනේ.
2: සතුටට
3: ඉතින් GSP plus දෙන්නේ නැහැ කියලා කියන්නේ අපි මැදිහත්වයෙන් රටක් බවට ලෝකෙ පිළිගත්ත කියන එක. ඒ කියන්නේ අපි ඇවිල්ලානේ අපිට නේ පොඩි ගැම්මක් එන්න බෑනේ. අපි දුප්පත් රටක් නෙමෙයි දැන් මැදිහත්වයෙන් රටක්. ඒකින්ද තමයි GSP plus දෙන්නේ දුප්පත් රටවල් වලටනේ. ඉතින් එහෙම කිව්වම හරිනම් අපි හන්දි ගන්න කිරිපත් වල රජින්ද පච්චු කරන්න ඕනේ. ඒ වෙනුවට අපි මොනවද කරන්නේ? අලේ අපිට GSP plus දෙන්න අයියෝ, අපිට දෙන්නද අයියෝ, අපිට තම්බොඩි කාලයක් දෙන්න
2: අයියෝ.
3: ඒක නායන් ගන්න දෙකේ කරන්නේ.
2: ඒ
3: වගේ තමයි දැන් ඩොලර් 5000ක් දක්වා අපේ ඒක පුද්ගල ආදායම උඩට ගියා කිව්වම මේක අරන් දුවන්න බෑනේ. වැඩේ දෙන්නේ ඉතින් එහෙම කාටවත් ඒක දැනෙන්න අපිට කාටවත් අතට හම්බෙන්නේ
2: නැහැ. ඒ වැඩි වෙච්ච කෙනෙක් නැහැ.
3: මේ වගේ මේ දර්ශකෙනුත් එසේ නොවේවා කියලා අපි ප්‍රාර්ථනා
2: කරනවා. ඉතින් ඇත්තටම මේ වෙනවා කියපු දර්ශකව වගේ මොයි දර්ශකවලින් ඉස්සරහට යන්න ප්‍රධාන වශයෙන් බලපාන්නේ මේ ඩෙමොක්‍රසියගෙනේ ප්‍රජාතන්ත්‍රවාදය. අපිට ප්‍රජාතන්ත්‍රවාදය කියන එක දැනෙන්න නම් ඒක අභ්‍යාස කරන්න නම් ඒක try කරන්න නම් ඉස්සෙල්ලා අපිට ඒ නිදහස දෙන්නලා තියෙනවා. පුද්ගලයන් විදිහට අපිට රැකියාව ඇතුළේ වෙන්න පුළුවන්, අපේ ආර්ථිකය ඇතුළේ වෙන්න පුළුවන්, අපි සුවාදීන වෙන්න ඕන. ඉතින් ඒක නිසා තමයි කියන්නේ එහෙම මේ ආර්ථිකමය වශයෙන් සුවාදීන වෙන්න නම් අපි අපිට කියලා අසාවක් කරලා, ජොබ් එකක් කරලා, ව්‍යාපාරයක් කරලා අපිට අවශ්‍ය ප්‍රාග්ධනය උපය ගන්න ඕන. ඒ සල්ලි ටික මාසෙකට ඉන්කම් එක හදා ගන්න ඕන. දැන් මේ ඔය වැඩේ රජයකට තනියම කරන්න බෑනේ.
3: අපි කොච්චර උත්පාදනය රජයට කරන්න රජයට රජයේ දෙන රැකියා ප්‍රමාණය දැන් වැඩි වෙලා ඉන්නේ 111ක් විතර ඉන්නවා. ඒක තව
2: අඩු කරගන්න
3: කරන විතර න 8.9ට අඩු කරගන්න ඕනේ. නිකන් ඉන්නේ ගොඩක් අය නිකන් ඉන්නවා කියන එකේ අදහස මේ එහෙම ගොඩක් අය නිකන් ඉන්නවා කියන එක නෙමෙයි. අත්‍යවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා. හැබැයි මේ ඒකේ සැලකිය යුතු ප්‍රමාණය මේ ඔය එක එක පත්තින් දීලා මම කල්පනා කරන්නේ ඒ මිනිසුන්ගේ ජීවිත කාලේ
2: අපරාදේ
3: ඈ ඒගොල්ලෝ කල්පනා කරන්න පෑනේ මේ වගේ අපිට නිකන් වැටුපක් දීලා හරියට ඉඳගන්න මේසයක්වත් නැතුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටේ කැරකි ගස් යට කයිය ගහ ඉඳලා මේ ෆීල්ඩ් යන්න කිව්වම ඔය කොහේ හරි කැරකිලා ඇවිල්ලා ඈ මොකද්ද අන්තිමට හවසට කියලා කල්පනා කරන්නකෝ මගේ ජීවිතේ මොකද්ද
2: ඈ
3: මං මගෙන් රටටවත් මටවත් මොනකද්ද මම කරගෙන
2: තියෙන්නේ
3: නිකන් බත් ගෙඩිය බැඳගෙන උදේ වැඩට ගිහිල්ලා අයියා ගා ඉඳලා හවස ඇවිල්ලා මේ ඉතින් තාමත් කැපවීමෙන් වැඩගෙන රාජ්‍ය නිලධාරීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒත් දැන් ඒ කියන්නේ අර මිනිසුන්ට වැඩ නැති වෙලා තියෙන්නේ ඒ මිනිසුන්ගේ වරදකින් නෙමෙයි.
2: ඉතින් වැඩ නැහැ ඉතින්.
3: වැඩ නැහැ. වැඩ නැහැ. පඩි විතරයි. ඉතින් ඒකින්ද මේ එක්කෝ වැඩගත් වැඩකට යොමු වෙන්න. ඒක මේ රටට සහනයක්නේ. නිකන් පළදායි නෝන රජේ රැකියාවක ඉන්නවනම් ඒකෙන් අයින්ගලක් මැච් එකක් ගහන්නකෝ මෙන්න මේ අවස්ථාවක්
2: අන්න මේ ඔයාලට තියෙනවා එහෙම අවස්ථාවක් ඔයාගේ හැකියාවන් දක්ෂතාවයන්ට ගැළපෙන විදිහට ඉතින් ඔය විරගයව නැති කරනවා කියලා කියන්නේ මේසකුයි පොටෝ එකකුයි හරි දාලා ගිහිල්ලා ඉඳන එක නෙමෙයි ඊට වඩා සෑහෙන්න ලොකු වැඩක් ඉතින් ඔන්නේ ලොකු වැඩේට සදාහරිත ප්ලාන්ටේෂන් අත ගහලා තියෙනවා ඉතින් දැන් ඔයාට පුළුවන්කම තියෙනවා කාර්යාල කාර්ය සහායක තනතුරේ ඉඳලා සහකාර සාමාන්‍ය අධිකාරී දක්වා තනතුරු රැසකට අයදුම් කරන්න සදාහරිත ප්ලාන්ටේෂන් සමාගම ඇතුළේ
3: කොහොමද රේන්ජ් එක
2: අන්න
3: ඒ කියන්නේ පොඩි ගස් ලොකු ගස් නේද
2: මැද ගස්
3: ඔක්කොම රදාහරිත වවන්න
2: යන්නේ ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි මේ ශේෂ්ත්‍රයේ ඉහළම වැටුපුවාට හම්බ වෙනවා දිරි දීමන හම්බ වෙනවා අතිකාල දීමන හම්බ වෙනවා කොමිස් දැන් කොමිස් හම්බ වෙනවා කියවම කට්ටිය පොඩ්ඩක් කලබල වෙනවා මේ කොමිෂන් කොමිස් නෙමෙයි තන තවරස් නේ
3: කොමිසන් දාන්න
2: කොමිසන්පත් කරන්නේ නැත්තම් මේ ඊට පස්සේ බෝනස් හම්බ වෙනවා විදේශ සංචාර හම්බ වෙනවා ඒ කියන්නේ මේ ඔයාගේ අධ්‍යාපන මට්ටම අනුව ඔයා උසස් පෙළ ඉවර කරපු කෙනෙක් නම් ඔයාට ඒකට ගැළපෙන රැකියා අවස්ථා තියෙනවා ඔයා උපාධි අපේක්ෂකයෙක් නම් ඔයාට මේ ඩිග්‍රී එක කරන ගමන් පාර්ට් ටයිම් කරන්න ජොබ් ඔපචුනිටීස් තියෙනවා සදාහරිත ඇතුලේ ඒ වගේම තමයි ඔයා මේ වෙනකොටත් උපාධි ධාරියෙක් නම් ගෙදරට වෙලා ඉන්න එපා මම කියන්නේ දාන්න CV එක අපි මතක් කරන්න නම් එක 076යි 441යි 16යි 48 076යි 441යි 1648 නම්බර් එකට ඔයාලා පුළුවන් කෝල් එකක් දෙන්න නැත්නම් WhatsApp message එකක් දාලා වැඩි විස්තර දැනගන්න. ඔයාගේ CV එක WhatsApp කරන්න පුළුවන්. ඒ වගේම තමයි email එකකුත් තියෙනවා. email එකටත් ඔයාලා පුළුවන් ඔයාගේ CV එක යවන්න. careers@sadaharita.com careers@sadaharita.com කියන Gmail එකට තමයි යවන්න තියෙන්නේ. careers@sadaharita.com කියන ඊමේල් එකට ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයාගේ CV එක යවන්න. ඉතින් අධ්‍යාපන වෘත්ති අධ්‍යක්ෂී ඊට පස්සේ පුහුණු වීම මේවා ලංකාව විතරක් නෙමෙයි ලංකාවෙන් පිටත් ඔයාට හම්බ වෙනවා. ඔයාගේ හැකියාවට දක්ෂතාවයට ගැළපෙන විදිහට ඔයාට ස්වාධීනව ගොඩනගන්න පුළුවන් වටපිටාවක් හදලා දෙන්න සදාහරිත ප්ලාන්ටේෂන් ඔන්න දැන් සෞදානමෙන් ඉන්නවා. ගියොත් ඉතින් අර හියුමන් කැපිටල් එකක් වෙන්න පුළුවන් ඔයාට. මොකද එතනින් එහාටත් ඔයාට තව උගන්නනවා. උගන්නන ගමන් ඉන්න තනතුර ඉදලා ඉස්සරහට යන්න පුළුවන් හැකියාවත් හදලා දීලා තියෙනවා. ඉතින් මේ chance එක නැති කරගන්න එපා. අපි ආයෙ මතක් කරන්න නම්බර් එක WhatsApp message එකක් දාන්න වැඩි විස්තර දැනගන්න ඕන නම් නැත්නම් ඔයාගේ CV එක පුළුවන් ඔයාට WhatsApp කරන්න. 076යි 441යි 16යි 48.
3: ඔව් දැන් මේ වාහනවල ඒවා මේ ආගෙන යන ගෙදර ඉඳන් අහගෙන ඉන්න මේ උදවියට කියන්නේ තමන්ගේ යාළුවෙක් ඉන්නවා නම් යාළුවෙක්ගේ දරුවෙක් ඉන්නවා නම් මිත්‍රයෙක් ඉන්නවා නම් ගමේ වේලි ඉන්න මේ කොල්ලෙක් ඉන්නවා නම් කොල්ලෝ කියන්නේ මේ කෙල්ලොත්
2: ඉන්නවා
3: නම් මේ අනිවාරෙන් මේ පණවිඩේ කියන්න කෝල් ඇදදිල කියන්න සදාහරිතයකට කෝල්ලයක් දෙන්න මේ අර නුවාලා චීලා දඩබඩ ගාලා කියාගෙන කියාගෙන කියා මට මතක හිටියෙත් නෑ ඒක ඒකින්ද sadaharita.com කියලා ගැහුවම වෙබ්සයිට් එක එනවා ඒකේ තියෙන නම්බරයට කෝල් කරලා කොහොමද CV එක එවන්නේ කියලා අහගන්න ඉතින් ඒක ඉඩඩිය ලේසි මේ කොහොම හරි මේක විශාල රැකියා අවස්ථා ප්‍රමාණයක් මේකෙන් උපරිම ප්‍රයෝජනේ ගන්න
2: ඔව් ඉතින් ඒ වගේම තමයි මතක් කරන්න ඕන දැන් අපේ රාජ්‍ය සේවකයින්ට
1: අපි
2: දැන් කියවනේ මේ රටේ විශිෂ්ට රාජ්‍ය සේවකයෝ
3: ඉන්නවානේ
2: ඔව් ඒ කියන්නේ රට වෙනුවෙන් සෑහෙන්න කැපකිරීම කරපු සහ ඒ වගේම අපි දන්නවා ඒගොල්ලන්ගේ මහන්සිය කැපවීම නිසා තමයි මේ රට මේ විදිහට දුවන්නේ. ඒ කියන්නේ කොච්චර ආර්ථික අර්බුද කොච්චර ප්‍රශ්න ආවත් සාරා අපේ රට ඉස්සරහට ආවේ මේ රාජ්‍ය නිලධාරීන්ගේ අපමණ කැපවීම නිසා. ඒක අපිට නැහැ කියලා කියන්න බෑ. ඉතින් ඔන්න ඒ රාජ්‍ය සේවකයින්ව පුද කරන්න අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. වෙන කවුරුත් නෙමෙයි BYD එක තමයි මේ වැඩේ කරන්නේ. ඔන්න දැන් රාජ්‍ය සේවකයින්ට පුළුවන්කම තියෙනවා රුපියල් 68000ක මාසික වාරිකයකට ඒ කියන්නේ 68700 ගණක් වෙනවා මම මේ රවුන්ඩ් ඔෆ් කරලා 68000ක මාසික වාරිකයකට වාට පුළුවන් කම තියෙනවා BYD එකක් ගන්න. ඉතින් BYD එක නිකන් නෙමෙයි වාට හම්බ වෙන්නේ. විශේෂයෙන්ම මතක් කරන්න ඕන වාට නොමිලේ රෙජිස්ට්‍රේෂන් කරගන්න පුළුවන් හැකියාව හම්බ වෙනවා. ඒ වගේම තමයි ඔක්කොම කරලා ඊවාට වාහනේ දෙන්නේ. ඊට අමතරව වාට නොමිලේ සේවා වාර පහක් හම්බ වෙනවා. ඒ කියන්නේ සර්විස් පහක්ම නොමිලේ. ඊට පස්සේ වාට පූර්ණ රක්ෂණාවරණයක් හම්බ වෙනවා. ඊට පස්සේ වාට මේ ලංකා බැංකුවත් එක්ක එකතු වෙලා ණයකට යන්න පුළුවන් ලෝන් එකක් ගන්න හැකියාව තියෙනවා. ඒ කියන්නේ වාට එකපාර මේක pay කරලා ගන්න විදිහක් නැත්තම් වාට පොඩි ලෝන් ස්කීම් එකක් දාගන්න පුළුවන්කම තියෙනවා. BYD එකයි BOS එකයි එක කතා කරලා වැඩේ කරගන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම වාවෙනෙන් සෝදානම් කරලා තියෙනවා. මේක අපේ රාජ්‍ය නිලධාරීන්ට විශේෂයි. ඉතින් යන්න වාට ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට ගිහිල්ලා වාට පුළුවන් ටෙස්ට් ඩ්‍රයිව් එකක් කරලම වාගේ වාහනේ අර විදියට මාසික වාරිකයකට 68000ක් විතර ගෙවලා BYD එකක් ගෙදර අරන් යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් වැඩි විස්තර දැනගන්න කතා කරන්න 0112 125 125 ගෙන නම්බෙකට 0112 125 125ට
1: right okay දැන් අපි සති ගානක් තිස්සේ කියවනේ ඔයාලට ඇන්ජල් කෙනෙක් වෙන්න විදියක් නේද
2: තියනවා කියලා
1: අදත් මතක් කරන්න තියෙනවා ඇන්ජල් කෙනෙක් වෙන්නේ කොහොමද කියලා
2: කොහොමද වෙන්න තියෙන්නේ
1: කොහොමද
2: දැන් ඔයා වැඩේ දන්නවා දැන් අපි වහන ඔයා නම් වැඩේ දන්නවා ඉතින් අපි මේ කියන්නේ vision care hearing solutions ගැන ඉතින් දැන් ගෙදර ඉන්න තරුණ කට්ටියට තරුණ දරුවන්ට දැරිවියන්ට ඕගොල්ලන්ට තමයි අපි මේ කියන්නේ. ඕගොල්ලන්ගේ ආදරණීය අම්මලා වෙන්න පුළුවන්, තාත්තලා වෙන්න පුළුවන්, නැන්දලා මාමලා වෙන්න පුළුවන්, පුංචිලා වෙන්න පුළුවන්, ගෙදර කෙනෙක් වෙන්න පුළුවන්, ගෙදර නොවන කවුරු හරි වැඩිහිටියෙක් නෑයක් වෙන්න පුළුවන්. අවුරුදු 50ට වැඩි නම් එයාලව එක්කගෙන යන්න ළඟම තියෙන vision care hearing solution ශාකාවට. ඉතින් ආයතනට ගියාට පස්සේ නොමිලේම hearing test එකක් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි දන්නවා සමහර වෙලාවට අපේ ශ්‍රවණ තත්ත්වයන් අඩු වෙනවා. අපි දන්නෙත් නෑ. ඔය කන් දෙක ඇහෙනවද නැද්ද කියන එක ගැන අපි එච්චර සැලකිල්ලක් දක්වන්නෙත් නෑ. ඉතින් ඔය ජීවිතේ වා දන්නවනේ මේ රුධිර පීඩනය ගැන, රසීනි මට්ටම් ගැන, ඊට පස්සේ වකුගඩු ගැන, අක්මාව ගැන සැලකිලිමත් වෙන තරමටම, ඒව ගැන අපි නිතර නිතර පරීක්ෂණ කරන test කරන තරමටම ඔය කන් දෙකත් පරීක්ෂා කරගන්න ඕනෙම තමයි. ඉතින් ඒ chance එක වාට දැන් නොමිලේම කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ තමයි vision care hearing solution එකත් එක්ක. ඉතින් එක්කගෙන යන්න ඔයාගේ අවුරුදු 50ට වැඩි ආදරණීය වැඩිහිටියන්ව ළඟම තියෙන ශාකාවට. එහෙම ගියාට පස්සේ ඔන්න ඔයාට එක්කගෙන යන මේ තරුණ ඔයාට EV bike එකක් දිනා ගන්න පුළුවන් chance එක තියෙනවා. කරන්න තියෙන්නේ දැන් vision care hearing solution ශාකාවන්ට ගියාට පස්සේ තියෙන ලස්සන මේ backdrop එකක් සාරා. ඒකේ ෆොටෝ එකක් ගන්න. ඔයා තනියම හරි පවුලේ කට්ටිය එක්ක හරි එක්කගෙන ගියන ඇඳ මාමා අම්මා තාත්තා කායක හරි ගන්න ෆොටෝ එකක්.
1: ඔව් angel wings දෙකක් තියෙනවා
2: ලස්සන. අන්න හරි. ඒක කෙලින්ම background එකේ තියලා වඩ දෙන ෆොටෝ එකක් ගන්න. ඊට පස්සේ ඒක upload කරන්න ඔයාගේ social media account එකට. Facebook වෙන්න පුළුවන්, Instagram වෙන්න පුළුවන් upload කරන්න. upload කළා tag කරන්න ඕන.

0: 125 125 125 125 සාරා මතක කරන්නම් බෙද
1: 0112 125 125 කෝල් එකක් දෙන්න BYD එකට කෝල් එකක් දීලාම යන්න වාට දැනගන්න තියෙන දේවල් දැනගෙන පොඩි ඩවුට්ස් අනම්මනම් තියෙනවා විසඳගෙන
0: ඒක ක්ලියර් කරා
1: ඔව් ක්ලියර් කරගෙන BYD එකට යන්න ගිහින් BYD එකක් අරගෙනම ගෙදර එන්න
0: ගෙදර එන්න ඉතින් ඒ වගේම තමයි තව කෝල් එකක් දෙන්න ඕන නම්බර් එකක් තියෙනවා
1: ඒ මොකද්ද
0: ඒ තමයි මේ ප්‍රයිම් ගෲප් ලගේ නම්බර් එක
1: ඕ
0: දැන් ඒක මතක තියෙන්න ඕන අනිවාර්යයෙන්ම ඔයාගේ ජීවිතේ හිණයක් නෙමෙයි කොලම්බෝ නැත්නම් හරියටම හાર્ට් ඔෆ් කොලම්බෝ වලින් ඔයාගෙම කියලා ගයක් ගන්නවා කියන එක. ඒකට ඔයා try කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඔයාට හිතන්න රුපියල් මිලියන 45ක් වගේ මුදලකට ලක්ෂ 450ක් වගේ මුදලකට ඔයාට ඉඩමක් අරන් කොළඹ ගයක් හදන්න කියන එක ටිකක් ඒක අමාරු වැඩක්. ඒක ලේසි නෑ.
1: ඔයාට
0: කොච්චර හැකියාව තිබ්බත් සමහරලාට කොළඹ තව ඉඩම් ඉතුරු නෑ.
1: එහෙම සමහරලාට ඔයාට සල්ලි අතේ තියෙන්න පුළුවන්. හැබැයි කොළඹ ඉඩම් නෑ.
0: ඉඩම් නෑ. ඒ කියන්නේ ඉඩම් තියෙනවා. එහෙම හොයාගන්න පුළුවන්. මං කියන්නේ මේ ජීවත් වෙන්න සුදුසු.
1: සුදුසු.
0: ඒ කියන්නේ වාසයට සුදුසු ඉඩමක් හොයාගන්නවා කියන එක එහෙම ලේසි වැඩක් නෙමෙයිනේ. ඒ අවශ්‍ය කරන හැමදේම අවට තියෙන ඔයාගේ දරුවන්ගේ පාසල් වලට බොහොම පහසුවෙන් ඔයාට යන්න පුළුවන් වෙන්න. ඊට පස්සේ ඔයාගේ රැකියා ස්ථානයට ඔයාට ඉක්මනින් යන්න පුළුවන් වෙන්න. ඊට පස්සේ ඔයාට දිනදා ජීවිතේ ඔයා කරන ඔය ඩේලි රූටින් එකේ වැඩ ටික ප්‍රශ්නයක් නැතුව කරගන්න. එහෙම සුදුසු තැනක් හම්බ වෙන්නේ නැහැ නේ. ඔයාගේ බජට් එකට ගැලපෙන විදියට කොච්චර සල්ලි තිබ්බා. ඉතින් ඒක නිසා තමයි කියන්නේ දැන් ඔන්න කොලම්බෝ 9 වලින් හાર્ට් ඔෆ් කොලම්බෝ වලින් ලංකාවේ අංක 1 ජනප්‍රිය පාසල් වලට බොහොම ආසන්නේ. ඊට පස්සේ ඔයාගේ ව්‍යාපාරික ස්ථානය වෙන්න පුළුවන්, ඔයා රැකියාව කරන තැන වෙන්න පුළුවන්, එතනට බොහොම ආසන්නේ. ඊට පස්සේ ඔයාට පාරට වෙලා ට්‍රැෆික් වල පැය ගණන් ගත කරන්නේ නැතුව ඔෆිස් එකෙන් නැත්තම් ඉස්කෝලෙන් ඉක්මනට ගෙදරට එන්න පුළුවන් දුරෙන් තියෙන අලුත්ම apartment project එක තමයි මේ prime residences ලගේ apartment project එක. ඉතින් ඔයාට මෙතනින් පුළුවන්කම තියෙන ඔයාගේ apartment එක වෙන් කරගන්න. ඉතින් එකපාර රුපියල් මිලියන 45 ගෙවන්න ඕන වෙන්නේ නැහැ. ඔයාට පුළුවන් මේක installment wise ගෙවාගෙන යන්න, වාරික වශයෙන් ගෙවාගෙන යන්න, ඔයාට ඕන නම් banking loan එකකට යන්න පුළුවන්. මේ ඔක්කොම ඔයාට කතා කරගන්න පුළුවන් prime group එකත් එක්ක. ගන්න call එකක් මෙන්න මේ නම්බරයකට
1: 0671 0713 0671 0713 0713ට call එකක් දුන්නාම ප්‍රයිම් එකෙන් තමයි answer කරන්නේ.
0: answer කරන්නේ. ඉතින් ඒ නම්බර් එකට call එකක් ගන්න. call එකක් අරගෙන ඔයාට තියෙන්නේ අර අපි කියපු විදිහට ඔයාගේ apartment එක, dream apartment එක කොහොමද ගන්නේ, කොහොමද installment plan හදාගන්නේ, loan එකට යනවා නම් කොහොමද? ඒ ටික කතා කරගන්න පුළුවන්.
1: right okay. ඒ දෙක මතක කරන්න ඕනේ අජි. දැන් මේ දවස්වල මේ අමුතු වැස්සක් තියෙනවානේ, උදේට පොඩ්ඩක් වහිනවා, දවල්ට පායනවා. දැන් මෙහිම weather එක වෙනස් වෙද්දී අපිට ගොඩක් ඔළුවේ කැක්කුම් එනවා. සාමාන්‍යයෙන් වැඩට යන්න ලෑස්ති වෙලා ඉද්දී වැඩට යන එක මතක් වුණාමත් ඔලුවේ කැක්කුම් එනවා සමහරවිට. එහෙම කියලා අපි වැඩට යන එක නවත්තන්න බෑ. වැඩට ගිහිල්ලා වැඩ කරන එක නවත්තන්න බෑ. ඒක නිසා මතක ඇත ඔයාගාව මෙල්ඩෝල් කාඩ් එකක් තියාගන්න. පොඩි ඔලුවේ කැක්කුම් වලට, ඇඟේ පතේ අමාරු වලට මෙල්ඩෝල් එකක් ගන්න.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: උදේ 8 විනාඩි 46යි දැන්. Prime
4: Colombo. කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබට ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙති ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. පාසල්, රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710 777 333. ප්‍රයිම් කොළඹෝ.
5: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance. අදම අමතන්න 0767800700. මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
6: හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකකින් ගන්න කීල්ස් නිෂ්පාදනය තියෙනවා. shopping කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
7: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස්
8: සින්දරෙල්ල යව බේරගන්න කුමාරයෙක් කෙනකම් බලන් හිටියට මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
9: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
10: විජය නූඩල් සමගින් වර්ණක හා කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු.
11: විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
12: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ළඟම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න. BYD කරුසරු. සේවයට පැසසීමක්, ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
13: ඉතුරුම් ගිනුමකට 7%ක් දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112-222-200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
14: ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙති ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ.
15: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
16: ෆිම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
17: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
18: දැන් හැමෝම ගන්න හැමෝම දන්න KD Rice Leader 125 petrol bike. EFI තාක්ෂණය නිසා petrol සුවඳටත් දුවනවා. රුපියල් ලක්ෂයක discount එකක්. Helmet jacket free. KD Rice Leader 125 bike. KD Rice Motor Company Private Limited වෙතින්ම පමණයි. 077-406-4397.
19: ඒවා අපිට වැඩක් නැහැ. මගේ ණය ගෙවි නැත්තම් ළමයි ඉන්නවා කියලා බලන්න. අල්ලලා දානවා පවුල් පිටින් දෙොට්ට. මේවා ඉතින් ගෑනුන්ගේත් වැඩ.
17: ඔබේ සැමියා ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න ඕනේ කිව්වොත් කවදාවත් යන්න දෙන්න එපා. එහෙම වුණොත් ඔබට වෙන්නේ මේ වගේ කතා අහන්න. ඒ ගමන නැති කරන්නේ ඔහුගේ ජීවිතය, දරුවන් ගැන අගතිය, පවුලේ නම්බුව, ඔහු බේරා ගැනීම ඔබේ වගකීමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
5: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance. අදම අමතන්න 0112-726-4700. මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
15: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
16: ඒයි
15: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
16: ඒ කියන්නේ එයාලට යලව මගේ හැරෙනවා.
15: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටට පත් වෙන්නේ. සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
16: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
20: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
21: මිලියන 2කමාරක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 WhatsApp කරන්න.
22: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකව රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
23: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
24: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
23: මාරයිනේ.
25: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
26: මෙල්වා එක ලංකාවේ එක.
27: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල සමාගමකි.
28: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
29: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් දෙන්න ට්‍රැවල් නෙට් එක පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363-076-716-3672
30: FM 95 FM 94.8 Net FM
31: Net FM Algo

0: උදේ 8යි විනාඩි 52යි ඇල්ගොටාම් එක.
1: ඔව් අචී දැන් ඔයාගේ යාළුවෙක් කවුරු හරි කියනවනම් මට මෙච්චර කල් ජීවත් වෙන්න ඕනේ නැහැ. හා හරිද? හා දැන් නම් ජීවත් වුණා ඇති.
0: හා
1: කියලා කවුරු හරි යාළුවෙක් කියනවනම් සහ ඔබට හිතනවනම් මේ කෝච්චි යනකොට හිතනවා මම මේකෙන් මෙහෙම පැන්නොත් මොකද වෙන්නේ
2: මොකද වෙන්නේ
1: මූදක් ගාවට ගියාම හිතනවා ගොඩනැගිල්ලක් ගාවට ගියාම හිතනවා එහෙම හිතනවා නම් එහෙම හිතිච්ච ඇටිය ඉක්මනටම යාළුවෙක්ට කියන්න
2: යාළුවෙක්ට කියන්න
1: අනිවාර්යෙන් යාළුවෙක්ට කියන්න මට මෙහෙම හිතනවා මචං හරිද කියලා අඩුම ගානේ WhatsApp message එකක් හරි දාන්න ඊළඟට ඔයා කාට හරි ඔයාගේ කවුරු හරි ඔයාට කිව්ව ඔයාගේ යාළුවෙක් කවුරු හරි එහෙම කිව්වොත් ඉක්මනින්ම එයා එක කතා කරන්න සියලු වැඩ නවත්තලා එයා එක කතා කරලා එයාව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරන්න වැඩසටහන් මැද්දේ පවා ඕන්නම්
2: ඒවා
1: නවත්තලා හරි තමන්න
2: ජීවිතේ එක
1: ඔව් ඒ කියන්නේ ඒක විෂාදය ડિප්‍රෙෂන් වල මූලික අවස්ථාව සෙකන්ඩ් ස්ටේජ් එක තර්ඩ් ස්ටේජ් එක දක්වා යන්න
2: පුළුවන්
1: ඒකින්ද කවුරු හරි ඔයාට එහෙම කියනවා නම් ඔයාට මහා පිංකමක් කරගන්න පුළුවන් සියලු වැඩ නවත්තලා එයාට උන්කන් දෙන්න.
2: උන්කන් දෙන එක පොඩක් පැත්තකට ගිහිල්ලා ටිකක් කතා කරන්න.
1: මේක ජීවිතේට
2: ඔව්
1: මේ වැදගත් පාඩමක්.
2: වැදගත් පාඩමක්. වැදගත් ඔබදනක්. ඔයාට අපෙන් එහෙම කියන්නේ එහෙම වෙන්න පුළුවන් අවස්ථා තියෙන ඕන තරම්
1: ඕන කෙනෙක්ට මේ ලෝකේ සාමාන්‍යයෙන් කියනවා තමන් සාමාන්‍ය අවුරුදු 60 70ක් ජීවත් වෙන කෙනෙක්ට ජීවිතේ එකපාරක් දෙපාරක් හරි ඔය වගේ සිතුවිලි
2: එන්න පුළුවන් එන්න පුළුවන්
1: ඕන කෙනෙක්ට එන්න පුළුවන් ඒක හැබැයි දිගට දිගටම එනවනේ
2: එනවනම්
1: දිගට දිගටම එනවනම් තමයි ඕන කෙනෙක්ට නිකන් හිතෙන්න පුළුවන් මොකටද අප්පා ජීවත් එළවන් මාව මැරෙන්න නැතුව මඩ කලපු පොඩි කඩයක් දාගෙන අර ඉන්න දිනවා වගේ හිතෙන්න පුළුවන්
2: හිතෙන්න පුළුවන්
1: එකපාර මා මරන්න
2: ඔව් එහෙමත් කියන්න හිතෙන්න
1: පුළුවන් සින්දු වෙනකොටත් හිතෙන්න පුළුවන් තමාර සින්දු වෙන
2: ආ ඒ සින්දු නවත්තන්න යන්නේ දැන් එහෙම අර ජීවිතෙන් පලා යන්න
1: ඒවා දැන් තහනම් කරන්න යන්නේ
2: ඒ ඔක්කොම
1: අයියෝ මම කියන්නේ සමහර සින්දු තියෙනවා මේ ආ ඒ සින්දු දෙක නම් ඇත්තටම ලස්සනයි සමහර සින්දු තියෙනවා ඇත්තටම මේ අපිට අර කවදා ආවත් අර වගේ සිතුවිල්ල නැති මනුස්සෙක් මොන මගුණ
2: සමහර සින්දු කියන්නේ හොඳ එකක් ඒත් අපිට අමාරුයි
1: ඒ මිනිස්සුන්ට කියන්න විඳින වදේ දැක්කම අපිට හිතෙන අපරාධ වේලෝකේ
2: හරි මේ ඉක්මන්ට වට මතක් ගන්න දැන් ওই විදිහට ඔය එක එක ජීවිතේ ස්ට්‍රෙස් එක වෙන්න පුළුවන් නැත්නම් අපි කියවන විවිධාකාරයේ තත්වයන් මානසික තත්වයන් එන්න පුළුවන් ගොඩක් වෙලාවට ඔයාගේ ඉගෙනගත්තු දෙයට හරි වටිනාකමක් ලැබුණ නැත්නම්
1: මොකටද ඉගෙනගෙන කියලා හිතන්නේ.
2: ඔව් හිතෙන්න පුළුවන්නේ. ඔයාට හරියට රැකියාවක් කරන්න තැනක් හම්බුනේ නැත්නම්, ඔයාගේ දක්ෂතාවයට ගැළපෙන විදියට ඔයාට හොඳ වටිනාකමක් වැටුපක් හම්බුනේ නැත්නම්, අන්න මේ විදිය ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි අපි ඔයාට කියන්නේ සදාහරිත ප්ලාන්ටේෂන් එකක එකතු වෙන්න පුළුවන් හැකියාව දැන් ඔයාට තියෙනවා. ඉතින් කාර්යාල කාර්ය සහායක තනතුරේ ඉඳලා සහකාර සාමාන්‍ය අධිකාරී කියන තනතුරු දක්වා ඔයාට පුළුවන්කම තියෙනවා ආයතුම් කරන්න සහකාර සාමාන්‍ය අධිකාරී. හරි ඒක වචනේ පොඩ්ඩක් ගිලුණා හරි නේද නැත්තම් වෙන මොකක් හරි තනතුරක් හිතුවොත් ඉතින් එහෙම එකතුනාට පස්සේ ඔයාගේ අධ්‍යාපනයට ඔයාගේ වෘත්තීය මට්ටමට ඔයාගේ අත්දැකීම් වලට ගැළපෙන විදිහට ඔයාට පුහුණු වීම් හම්බ වෙනවා ලංකාව විතරක් නෙමෙයි ලංකාවෙන් නෙපිට රටවල් වලට ගිහිල්ලත් ඔයාට පුළුවන්කම තියෙනවා මේ පුහුණු වීම් වලට සහභාගී වෙන්න ඉතින් වැටුප් දිරිදීමනා ඊට පස්සේ අතිකාල දීමනා බෝනස් විදේශ සංචාර මේ වගේ වරප්‍රසාද ගොඩක් ලොකු පැකේජයක් ඔයා වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා ඉතින් ගෙදට්ට වෙලා පසුතැවිතැවි ඉන්න එපා ඔයාගේ අධ්‍යාපන සුදුසුකම් ගැන මට හරි දෙයක් කරගන්න බැරි වුණා කියලා හිත හිත ඉන්න එපා කතා කරන්න මෙන්න මේ නම්බර් එකට 076 441 1648 076 441 1648 ඔයාට පුළුවන් ඕනම් WhatsApp message එකක් දාන්න ඉතින් එහෙමත් නැත්නම් ඔයාගේ CV එක ඔයාට පුළුවන් WhatsApp කරලා යවන්න ඉතින් CV එක යවන්න කලින් ඔයාට දැනගන්න දේවල් තියෙනවා නම් WhatsApp message එකක් දාන්න ඒ වගේම තමයි careers@sadaharita.com කියන ඊමේල් එකටත් ඔයාට පුළුවන් ඔයාගේ CV එක ඊමේල් කරන්න. ඉතින් careers@sadaharita.com කියන ඊමේල් එකට ඔයාට පුළුවන් ඔයාගේ විස්තර ටික යවන්න. ඉතින් මේ විදියට යවල ඔයාට පුළුවන් ඔයාගේ දක්ෂතාවයට, ඔයාගේ හැකියාවට, ඔයාගේ අධ්‍යාපන මට්ටමට ගැළපෙන විදියට සදාහරිත ප්ලාන්ටේෂන් එකකින් ඔයාගේ රැකියා අවස්ථාව උදා කරගන්න. ඊට පස්සේ ඔයාගේ ජීවිතේට ඔය වගේ දේවල් හිතන එකක් නැහැ. මගේ ජීවිතේ නැති කරගන්නවා. මට ඇත්ත හිටියා. ඒ වගේ දේවල් හිතෙන්නේ නැහැ. ඔය ස්ට්‍රෙස් එක කියන දේවල් හරි හරි විසාදය කියන දේවල් වලට හරි ලොකු හේතුවක් වෙන්න පුළුවන් ඔයාගේ දක්ෂතාවයට ඉගෙනගත්තු දෙයට ගැළපෙන රැකියාවක් නොතිබීම.
0: රයිට් ඕකේ. අපි ස්ට්‍රෙස් කරන තව එකක් තමයි අපේ සල්ලි ඉතුරු කරන්නේ කොහොමද ඒ දේවල්. ඒක නිසා LB වලින් අපිට අඳුනලා දීලා තියෙනවා පුදුම හතක් LB 107ක සේවිංස් account එකකින් ඔයාට තියෙන සේවිංස් account එකට 107ක් දැන් දෙනවා පොලිය. එතකොට ඔයාගේ ඉතුරු කරලා තියෙන සල්ලි ටික සේවිංස් account එකට සේවිංස් account එකක දාලා එන්නේ ඒ 107 පොලිය ඔයා ගන්න නේ.
2: ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් 107ක් කියලා කියන්නේ සේවිං account එකකට හම්බෙන හොඳ පොලිය අනුපාතයක්. ඉතින් ඔයාට පුළුවන් එකට try කරන්න. ඉතින් ඒකයි කියන්නේ LB finance එක එකතු වෙන්න කියලා. LB finance කියන්නේ රුපියල් බිලියන 400කට වඩා වත්කම් තියෙන ආයතනයක් ලංකාවේ. ඒ වගේම තමයි මේ කොටන්ත මිලියන 1.5ක විතර පාරිභෝගිකයන් ප්‍රමාණයක් LB finance එකේ ඉන්නවා. ඒක නිසා වාට පුළුවන්කම තියෙනවා බය නැතුව ගිහිල්ලා වාගේ සේවින් account එක පටන් ගන්න. වාට 107ක පොලියකට වාට හොඳ පොලිය අනුපාතයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා මේ සේවින් account එක වෙනුවෙන්. මතක තියාගන්න මේ 107 හම්බ වෙන්නේ FD එකක් නෙමෙයි. මේක සේවින් account එකක්.
0: ඕකේ. ඊට පස්සේ මතක් කරන්න ඕනේ විජය පපඩම් ගැනත්.
2: අද දවසේ කවද්ද අගහරුවාදනේ?
0: අගහරුවාදා.
2: ඔව්. ඉතින් විජය නිෂ්පාදන ගැන කතා කරද්දී අපි හැමෝම දන්න නමක් අවුරුදු 30ක් පුරාවට විජය අපිත් එක්ක ඉන්නවා දශක 3ක් පුරාවට. ඉතින් ඒක නිසා වාට පුළුවන්කම තියෙනවා මේ විජය නිෂ්පාදන දිගටම පාවිච්චි කරන්න. අපි දන්නවා විජය කිව්වම වාට ඉස්සෙල්ලා මතක් වෙන්නේ විජය කුළුබඩු. හැබැයි දැන් මේ විජය ස්පයිසස් විතරක් නෙමෙයි ඔන්න වාට පුළුවන්කම තියෙනවා විජය පපඩම් try කරලා බලන්න. ඉතින් ගෙදර අරගෙන යන්න. දැන් ගෙදර අරගෙන යන්න කලින් මේ වෙළඳ පොලේ සෑහෙන්න ආදේශක තියෙන්න පුළුවන්. ඒහා සම්බන්ධ නැත්තම් ඊට සමාන වෙනත් ප්‍රොඩක්ට්ස් තියෙන්න පුළුවන්. රැවටෙන්න එපා. WP ලාංඡනයේ බලලම ගන්න කියලා මතක් කරනවා.
0: රයිට්. ඕකේ. ඒත් එක මතක් කරනවා. අද කීල්ස් එකට යන්න ඕගොල්ලෝ. කීල්ස් එකට ගිහිල්ලා කීල්ස් එකේ තියෙන ඔයාලට තියෙනනේ ස්පෙෂල් ඔෆර්ස්. 10%ක් අඩුයි කීල්ස් ප්‍රොඩක්ට්ස්. ඒක නිසා කීල්ස් එකට යන්න කීල්ස් ප්‍රොඩක්ට්ස් ගන්න. 360කට වඩා කීල්ස් ප්‍රොඩක්ට්ස් තියෙනවා. කීල්ස් එකේම, කියන්නේ කීල්ස් බ්‍රෑන්ඩ් එකේම ප්‍රොඩක්ට්. ඒක නිසා මතක නොයන්න කීල්ස් එකට.
2: කීල්ස් ලගේ කීල්ස් නිෂ්පාදන ගැන තියෙනවා.
0: නිෂ්පාදන ගන්න.
2: ඔව්. ඉතින් 360කට වැඩි ප්‍රොඩක්ට්ස් ප්‍රමාණයක් තියෙනවා අර තෝරගන්න පුළුවන්. යන්න ඔයාලට ළඟම තියෙන කීල්ස් එකට.

0: රටතොට ඔබ වෙත ගෙන එන්නේ
1: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
2: මේ පැයි රටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම.
3: අයිබුවන්, මේ පැයි රටතොට සමගින් මම භාෂිනී. ගාල්ල ඩික්සන් හන්දිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් වුට්ල මහතා පැවසුවේ පෙරවරු 7:20ට පමණම වෙඩි තැබීම සිදු ඇති බවයි. රතු පැහැති කැබ් රථයකින් පැමිණි පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් එම වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබෙනවා. එහිදී තුවාල ලැබූ පුද්ගලයා ගාල්ල කරාපිටියේ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ. ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අල්ලස්හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණීමට නියමිතයි. එම අවස්ථාව ආවරණය කිරීම සඳහා එහි සිටිනවා නෙට් නිවුස් මාණ්ඩලික වාර්තාකරු කේසර බණ්ඩාර ඇතිපොළ. අයිබුවන් කේසර.
4: අයිබෝන් වාෂිනී, මා මේ අවස්ථාවේ රැඳී සිටින්නේ අල්ලස්හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරිපිට. විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි, තවත් පැය භාගයක් පමණ යන විට, ඉමත් නැත්නම් 9 හමාර පමණ වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම ස්ථානයට පැමිණීමට නියමිත බව තමයි වාර්තා වන්නේ. ඒ වගේම එතුමා වෙනුවෙන් සහයෝගය ලබා දෙන්නත් යම් යම් පිරිස් මේ අවස්ථාව වන විට මේ වටා ඒකරාශී වන ආකාරයත් දෙක බලා ගන්නට හැකියාව තියෙනවා. ඒ වගේම අති විශාල පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා උදෑසන සිටම. විශේෂයෙන්ම බෞද්ධාලෝක මාවතාවරණය වෙන පරිදි අල්ලස්හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අවට දැවැන්ත පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙන ආකාරය තමයි නිරීක්ෂණය වෙන්නේ. ඒ වගේම ඉටම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තවත් සුළු මොහොතකින් ප්‍රකාශය ලබා දීම සඳහා මෙම ස්ථානයට පැමිණීමට නියමිත බව මුලින් සඳහන් කළ ආකාරයටම නැවත මතක් කරනවා. විශේෂයෙන්ම සහයෝගය දක්වන්න යම් පිරිසක් එක්කාසු වෙමින් පවතිනවා. නමුත් උදෑසන සිටම ටිකක් බලාපොරොත්තු වූවාට වඩා යම් අඩු සෙනගක් තමයි තවමත් අපිට දකින්න ලැබෙන්නේ. කෙසේ වෙතත් තවත් වේලාව තියෙන නිසා මේ වන විටත් සෙනගේ ඇදමින් පවතිනවා. තවත් තොරතුරු ඉදිරියේදී ගෙනීමට බලාපොරොත්තු වෙන කේසර බණ්ඩාර ඇතිකොළ නෙට් නිවුස් වෙනුවෙන්.
3: ස්තුතියි කේසර. මේලග නෙට් නිවුස් පෙරවරු 10ට.
2: නෙට් නිවුස් මේ පැය රටතොට.

0: උදේ 9යි විනාඩි 9යි ඇල්ගොටාව් මේ වෙලාව අපි ඉන්න අන්තිම පැය
1: අන්තිම පැය මේ අන්තිම පැයින්ද මේ වෙලාවේ මේක පොඩ්ඩක් කියන්න ඕනේ කියලා හිතුවා
0: මොකද්ද
1: මේ මේක ලංකාවේ සිද්ධ වෙච්ච දෙයක් පහුගිය දවස් කිහිපේ හැබැයි ඕගොල්ලෝ වැඩි දන්නේ නැහැ වෙන්න පුළුවන්
0: හා
1: මම දන්නවා අපේ ඔය ගෙවල් එහෙම තියෙන කටුනායක පැත්තට
0: හරි
1: එහෙනම් අපිට මේ සද්ද ඇහුණා
0: හා
1: විශාල ශබ්ද ඇහෙන පැත්ත නෙමෙයි අය ඒ ඔය කැලණිය පැත්තට වෙන්නනේ
0: ඊට
1: පොඩ්ඩක් තව එහාට යන්න
0: ඕනේ
1: හරිද මේ මේකත් විශාල ශබ්දයක්
0: හරිද
1: මේක ඇහුණේ අහසෙන් ලංකාවේ ගුවන් අවකාශයේ ගුවන් කලාපේ මීට කලින් අපිට ඇහුණු නැති විදිහේ නැත්තම් අපි මීට කලින් දැකපු නැති විදිහේ යානා කිහිපයක් අපිට දකින්න පුළුවන් වුණා පහුගිය දවස්වල මේ තමයි මේ ඩෙසෝල්ඩ් රෆයිල් කියන මේ ප්‍රහාරක ගුවන් යානා
0: අංශයේ
1: නිෂ්පාදනය 4.5 පරම්පරාවේ ගුවන් යානය
0: රයිට්
1: ඒ කියන්නේ ඔය 5 පරම්පරාව කියලා කියනවනේ අපි ඔය F-35 වගේ ප්‍රහාරක යානා වලට
0: මේ ටික ඒවා
1: ඉරානයේ හැම සැහැන්න වැඩ දානවා මේ පැත්තේ ඉතින් ඔය ඩෙසෝල්ඩ් රෆයිල් කියන මේ එයාක්‍රාෆ්ට් එක කම්බැක්ට් එයාක්‍රාෆ්ට් එක
0: රයිට්
1: පහුගිය දවසක අපේ රටට ආවා තනියම නෙමෙයි ආවේ මට මතක විදිහට යානා 4ක් විතර ආවා යානා 4ක් හෝ 3ක් ආවා මේ ඔය රීෆෝලින් ටැංකර්ස්
0: තියෙන්නේ
1: අර උඩදි මේගොල්ලන්ට තෙල් ගහන්නේ ඒ ප්ලේන්ස් තියෙන්නේ ඒ ප්ලේන් එකක් එක්ක තමයි පිරිවරාගෙන තමයි ස්කොඩ් එක ආවේ මේගොල්ලෝ මෙහෙට නෙමෙයි ඉතින්
0: තාම
1: අපිට අපේ රටේ අපේ ගුවනේ රෆයිල් වගේ නැත්තම් මේ 4 පරම්පරාවේ නැත්තම් අඩුම 4.5
0: පහවත්
1: නොවෙන 4.5 පරම්පරාවේ යානා දකින්න ඉතින් හැකියාවක් නැහැ සරහට පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. අපි ගාව තාම තියෙන අර පරණ මේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ සීතල යුද සමයේ නිෂ්පාදනය කරපු මිග් යානා තමයි තියෙන්නේ. කෆීර් යානා ඊශ්‍රායලේ. ඒවත් දැන් ගොඩක් දේවල් යානා ධාවනය කරන්න බෑ.
0: සමහර
1: ඒවා ඕහෝල් කරන්න ඒ වගේ මහ රටවල් වලට යවලා තියෙනවා. ලංකාවේ නෑ. ඉතින් ලංකාවේ ප්‍රහාරක ශක්තිය ඊපස් පස්සේ කතා කරමු. කොහොම හරි මේ ඩෙසෝල්ඩ් රෆයිල් යානා ටික ලංකාවට ඇවිල්ලා තිබ්බා.
0: මේක
1: හරි වැදගත් ලංකාවේ ආර්ථිකයට. මොකද මේ යානා වලට අවශ්‍ය ඉන්ධන ලබා ගන්න අර ටැංකියකට තෙල් තියෙන්න බෑ ගහන්න ගුවනේදී හරි. ඉතින් ඒ තෙල් ලබා ගන්න තමයි ලංකාවට ඇවිල්ලා හිටියේ. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් තමයි මේ අවශ්‍ය කරන ඉන්ධන පහසුකම් ලබාගෙන තිබ්බේ. ඉතින් ලබාගෙන මේගොල්ලෝ ගියේ ඉන්දුනීසියාවට.
0: ඉන්දුනීසියාවට.
1: ඔව් ඉන්දුනීසියාවලට මේ ඉන්දුනීසියාවේ ගුවන් හමුදා වෙනුවෙන් තමයි මේ යානා මේ විදිහට එවලා තියෙන්නේ.
0: ඉතින් අර
1: ප්‍රංශයේ ඉඳන් යන ගමනේ අතරමැද තමයි තමන්ගේ ඉන්ධන අවශ්‍යතා සපුරගන්න ලංකාවට ඇවිල්ලා තියෙන්නේ.
0: ඉතින්
1: මම දැක්ක මේ සමාජ මාධ්‍යවල අපේ ඉන්නවන ඔය ගුවන් තොටුපළ ආශ්‍රිතව ෆොටෝග්‍රැෆි කරන දක්ෂයෝ ටිකක්. ඒගොල්ලෝ එහෙම ලස්සන ෆොටෝස් ටිකක් ඒගොල්ලන්ගේ pages වල දාලා තිබ්බා. මේකේ ගොඩ බෑම ටේක් ඕෆ් එක ඊට පස්සේ මේක ඔය ගාල් කරලා තියෙන ලස්සන ෆොටෝස් ටිකක් එහෙම.
0: ඉතින්
1: තාම ලංකාවේ අපිට දකින්න නොලැබෙන
0: මීට
1: කලින් අපිට දකින්න හම්බුනේත් නැති ඉස්සරහටත් කවද දකින්න වෙයිද කියලා අපිට හිතාගන්න
0: බැරි
1: විදිය මේ ප්‍රහාරක යානා
0: ත්‍රිත්වයක්
1: මේ විදිහට ලංකාවට ඇවිල්ලා ගියා.
0: ඉතින්
1: ලංකාවේ ආර්ථිකයට ලොකු මේක වටිනාකමක් මොකද ඇවිල්ලා අපෙන්නේ තෙල් ටික ගහගෙන ගිහින් ඔය මොන අයියත්
0: කොහෙට
1: ගියත් මෙහෙට පොඩ්ඩක් ගොඩ බාලා තෙල් ටිකක් ගහගෙන යන්නවා.
0: ඔව් කොහෙන් ගියත් ගෑවිගෙන හරි යනවා.
1: යන්නේ. ඉතින් 아무තු නැවූ 아무තු ප්ලේන් මෙහෙට එනවා යනවා. ඒවා සාමාන්‍යයි නේ.
0: ඔව්. ඉතින්
1: කාට හරි දුකක් කරදරයක් වුණාම ඔය 아무තු නැවුවල යන අයට දුකක් කරදරයක් වුණාම අන්තිමට මතක් වෙන්නේ මේ
0: ඉන්දියන්
1: සාගරේ ඉන්න පුංචි අපිව තමයි.
0: ඔව්. ඒ
1: වගේ තමයි උඩින් යන කට්ටියටත් කොච්චර වේගෙන් ගියත්.
0: ඒ කියන්නේ
1: ශබ්දයේ වේගය අභිභවා ගියත් හදිස්සියට තෙල් ටිකක් කොරුණාම ගොඩ බහන්න වෙන්නේ ඉතින් ලංකාවට තමයි.
0: චෝටි දූපතට තමයි.
1: අන්න ඒක
0: මේ ඔයා ওই ටික කිව්වහම ඔයා දැක්කද ওই ප්ලේන්ස් ටික?
1: ප්ලේන්ස් ටික දැක්කා. මම ඇත්තටම දැක්කා. මේ ඇත්තටම දැක්ක කියන්නේ ළඟට නෙමෙයි යනවා. ඒගොල්ලන්ගේ මොකක්ද අපි කියන්නේ?
0: ගෙදර ගාවින් ගියාද හායි කියන්නේ.
1: ටේක් ඔෆ් කරලා යන ටික දැක්කා. ගොඩ බානවා ඒ අපිට සාමාන්‍යයෙන් සද්දය වුණා.
0: හැබැයි
1: අපි දන්නේ නෑනේ.
0: ඉතින්
1: අපි පස්සේ නිවුස් ටික දැක්කම ඔය ට්‍රැෆික් කාර ට්‍රැකර්ස් ටික දැක්කම තමයි
0: මෙහෙම
1: යානා කිහිපයක් ඇවිල්ලා තියෙනවා කියලා දන්නේ.
0: ඔය
1: ලංකාවේ එහෙම මහා සද්ද ඕන වෙලාවක ඉන්න පුළුවන් නේ.
0: ඔව්. අපි දන්නේ නෑනේ මේ
1: පොළවෙන් දෙන්නේ උඩින් දෙන්නේ එහෙම හිතා ගන්න බෑනේ.
0: ඔව් වතුරෙන් මතුවේද? ඒක අපි දන්නේ
1: නෑ. ගංගා දෙබෑ කරගෙන
0: නේ
1: වලාකුළු දෙබෑ කරන් එහෙම එකේකේ වෙනවා.
0: ඔව්.
1: ඉතින් ඔයාලා බලන්න පුළුවන්. ඔයා යන්න මේ Facebook එකේ පොඩ්ඩක් ගිහිල්ලා එහෙම උඩ පහළ යද්දී ඔයාලට සමහර විට මේවා පෙනෙයි මේ planes ටික. ඉතින් ඒක හරි මාර වැඩක් සහ මේක අනිත් වටිනාම කාරණාවක් මං කියපු එක.
0: ඔව්.
1: ලංකාවේ ආර්ථිකය ලංකාව රටක් විදිහට
0: කොතනද
1: position වෙන්න ඕනේ කියන ගන්න තැන මේ කලාපේ මොන අයියට හදිස්සියකට ඉන්නේ අපි තමයි තෙල් ටිකක් හරි ගහගන්න ඔය සේවා ටික ලබා ගන්න ඉතින් ඒක නිසා අපිට එහෙම වෙන ගමනක් යන්න පුළුවන් හැකියාව තියෙනවා අපි තාම යන්න ලොකු උත්සාහයක් නැතුවට
0: ලොකු උත්සාහයක් නෑ දැන් ඔයා ඔය ටික කිව්වම මට මතක් වුණේ ඔය මිලිටරි ප්ලේන්ස් වලට කැමති කොල්ලෝ ඉන්නව නේද
1: ඉන්නව
0: වර පිස්සෙන් වගේ අපේ ගෙදරත් ඉන්නවා මේ අපේ ලොකු අයියත් එහෙමයි
1: ආ එහෙමයි නේද
0: ඔව් දැන් මේ ඔය ඇහෙන කට්ටියට දැන් මේක මන් දකින්නතෝ කොහොමද ලංකාවට
1: ආවේ සංගමයක් දාමු
0: ඔය
1: අයියට පොඩ්ඩක් කියන්නේ
0: WhatsApp group එකක් හදාගන්න
1: මම මේ ෆොටෝස් නම් එහෙම කට්ටියට දදා හිටියේ
0: ආහ
1: හරි අපි අයියට දාමු
0: දාමු

0: Excite ගන්න ලක් එක charge කරගන්න. Excite battery එක මිලදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
1: ලංකම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 01122 125 125 මතන්න.
2: Meltol හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol පැරසිටමෝල් විශේෂයකි.
3: මාසෙ මැද මෙච්චර බඩු ගන්න කොහමද? ලොතරැයියක් වත් ඇදුනද? මේ Kiehl's products නේ. හැම දෙයක්ම හොඳම quality එකෙන් ගන්න Kiehl's නිෂ්පාදන තියෙනවා. shopping කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
4: Kiehl's එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් Kiehl's නිෂ්පාදන වෙතින්.
5: හැපිලි කියන්නකෝ ඔයාලගේ cashback කතාව.
6: මිලියන 2000ක් දක්වා cashback ලබා ගන්න ඔබේ Swiss Tech aluminum quotation එකත් 076-787-77 WhatsApp කරන්න.
7: ඇසීම අඩුද? channel 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions. අමතන්න 0777-77-76-10.
8: හිතනවටත් වඩා ඉක්මනින් සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන.
9: BYD වාහනය දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. 01122 125 125 මතන්න. BYD කරුසරු කොන්දේසි සහිතයි.
10: මිරිස් කුඩු ස්වල්පයයි තුන පහ කුඩු ස්වල්පයයි දාලා හොඳට මිශ්‍ර කරන්න.
11: ළමයි සෙල්ලම් කරන්න ගන්න දේව දැන් වෙළඳපළේ සුලභ වෙලා. ඒ නිසා අපි හැම වෙලාවකම පාවිච්චි කරන්නේ තත්වයෙන් රසයෙන් ගුණයෙන් සපිරි විජය නිෂ්පාදන විතරම.
12: කෘතිම රසකාරක වර්ණක හා ලුණු වලින් තොර විජය තුන පහ. ලොව ස්තරම්භ කොත්තමල්ලි සූදුරු උණුහල් කුරුදු එනසල් ඇතුළු කුළු බඩු රාශියකින් නැවුම්ම නිපදවයි.
11: මුළු තැන් ගෙටම විජය.
12: විජය තුන පහ අපේ රසය රටේ සැමට.
13: අක්මාවි තෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 047-31-33-540.
14: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
15: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ.
16: FM 95 FM 94.8 Net FM.

0: උදේ 9 විනාඩි 24 අයල් ගොඩවමේ වෙලාව. අපි පොඩක් සින්දුවක් කියාගෙන.
1: අද නිකන් අහම්බෙන් හරි රෙගේ බීට් වදිනවා වැඩි නේ.
0: ඔව්. හිතන්නැතුව මේ රෙගේ අද ගොඩක් අපි ප්ලේ කරා.
1: මාළිගේ දෙත් අනෝසරියක ඉඳන් නිකම්ම මම දන්නේ ආත්මය
2: මේ අපි මැදිරියේ
0: ඉන්නවා.
1: හරි සරණවද ගන්නෑ.
2: ඒ ඉබේ සිද්ධ වෙන්නේ. ඈ ඉබේම සිද්ධ වෙන්නේ. ඒ
1: කියන්නේ ප්‍රසිද්ධ වෙන්නේ මේ වගේ දේවල්.
0: මගේ ඔළුවට ඇවිල්ලාද දන්නේ
1: නෑ. සබයි කන්සෝල්.
2: හරි මේ දැන් ඔය විදියට ඉද්දි මතක් කරන දේවල් ටිකක් තියෙනවා. රෙගේ අහගෙන සීන් එක ඉද්දි.
0: සීන් එක ඉද්දි.
1: රෙගේ අහගෙන නිකන් වගේ වගේ. එතකොට තමයි අගේ
2: තියෙන්නේ.
0: එතකොට තමයි අගේ තියෙන්නේ. මොනවද දන්නවද? ඔයාලා දෙන්න. කීල්ස් එකේ ඩෝනට් එක කාලා දෙනවද?
1: කාලා දෙන්න.
2: කාලා දෙන්න.
0: මාර රසයි.
1: ඒකනේ මං ඉතින්
0: ඔයාගේ නුවම් මොක ඇහුවත් කෑවේ
1: නෑ නෑ ඒක තමයි මම රසයි දැත්තරම
0: රසයි රසයි
2: මට නම් විශ්වාස නෑ
1: ඔයා කෑවනේ ඉතින් ඔයාට විශ්වාස නැති මට විශ්වාස නෑ
0: ඒක තමයි
1: මට විශ්වාසය තහවුරු කරන්න අර අපි ප්‍රජාතන්ත්‍රවාදී දර්ශක ගැන කිව්වනේ අර නේටෝ සංවිධානයේ හිටපු ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් තිබිච්ච සංවිධානයක නම මතක නෑ ඔව්වා ඒ සංවිධානයෙන් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ඉහළ ගිහිල්ලා ඒවා මේවා ගැන කිව්වා ඊළඟට අචී කිව්වා ඉන්දියාවේ මේ ප්‍රජාතන්ත්‍ර ප්‍රවාදයේ පිළිබඳව මේ සානාධාර දෙන එක වෙල්ෆෙයා කතන්දරේ හරියන්නේ නැහැ දැන් මේ පවර්ටි වලට උත්තරේ තමයි හොයන්න ඕනේ දුප්පත්කමට උත්තරේ තමයි හොයන්න ඕනේ කියන කතන්දරේ ඔය දර්ශක කිව්වනේ ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදයේ හොඳටම තියෙන තැනක් තමයි කීල් සුපර්මාකට්ටක් කියලා
2: කියන්නේ
1: අපිට මොකද කීල්ස් එකේ මැනේජර් ඇවිල්ලා අපිට කියනවද ගන්න ඕනේ මේ
2: එහෙම කියන්නේ
1: මේක තමයි ගන්න ඕනේ අනිත් විහාරි බිස්කට්ටක් කාලා දිනු බලාගෙන මේක කියනවා
2: එහෙම කියන්නේ
1: නැහැ කවුන්ටර් ළමයාත් කියනවා නෑ නෑ මේක බිල් කඩන්න බෑ ගිහිල්ලා අරන් එන්න
2: අරන් එන්න
1: කියනවා අපිට ඕන තරම් දීලා තියෙනවා ඒ අතරේ කීල්ස් ලගේවත් තියෙනවා
2: දැන් තියෙනවා
1: හැබැයි ඔව් කීල්ස් ලගේ ප්‍රොඩක්ට් තියාගෙන කීල්ස් ලගේ නොනේවත් ඒගොල්ලන්ගේ රාක්කොල විකුණනවා කියන්නේ මාර ප්‍රජාතන්ත්‍රවාදයෙන් නේද
2: අන්න ඒක
1: හුවෙන්නේ නැහැනේ මේ ප්‍රජාතන්ත්‍රවාදී දර්ශකවලට
2: මේව මනින්ද හුවෙන්නේ
0: ඒ මොකක්ද දන්නවද එච්චරට කීල්ස් එකට ෂුවර් ඒ ගොඩක් තිබ්බත් කීල්ස් එකේ ප්‍රොඩක්ට් එකට තමයි අත යන්නේ
1: ආ ඒකත් තියෙනවා අනිත් එක ඉතින් තමන්ට මේ පාරිභෝගික ස්වාධිපත්‍ය කියලා එකක් තියෙනවනේ මේ සාමාන්‍යයෙන් ඉකොන්සල් උගන්නන තියෙනවනේ පාරිභෝගික ස්වාධිපත්‍ය උගන්නනවා මේවා තියෙන්නේ මේ වගේ ලිබරල් ධනේශ්වර රටවල් වල පමණි අපි වගේ රටවල් වල පාරිභෝගික ස්වාධිපත්‍යක්
2: නැත
1: ඒක වෙළඳ ස්වාධිපත්‍යක් තමයි තියෙන්නේ කියලා අර උගන්න ගමන්ම ඒක එහෙම නැහැ කියලා උගන්නනවා ඉතින් කීල්ස් එකට ඊළඟ බලන්නකො ඒක නැද්ද කියලා
2: අන්න ඒකයි දැන් ඔයාලට කීල්ස් වලට ගියාට පස්සේ ඕන තරම් නිෂ්පාදන මිල දී ගන්න තියෙනවා ඒ අතර අර නොවා කිව්වා වගේ කීල්ස් නිෂ්පාදන තියෙනවා 360කට වැඩි ප්‍රමාණයක් ඉතින් කීල්ස් නිෂ්පාදන වල විශේෂත්වය තමයි සාමාන්‍යයෙන් දැන් බිස්කට් එකක් ගත්තොත් අනිත් බිස්කට් එකකට වඩා ප්‍රයිස් ගැප් එක 10%ක් විතර අඩුයි. ඉතින් බිස්කට් වලට විතරක් නෙමෙයි කීල්ස් ලගේ තියෙන අනිත් නිෂ්පාදන හැම දෙයකටම කීල්ස් ස්පයිසස් තියෙනවා, කීල්ස් ටී තියෙනවා, ඊට පස්සේ අපි දන්නවා කීල්ස් බෙවරේජස් තියෙනවා, ඊට පස්සේ ඔය ෆ්‍රොසන් අයිටම්ස් තියෙනවා, ශීතකල ආහාර වර්ග, ඊට පස්සේ අර සාරා කිව්ව ඔය ගෙදට් ඕන කරන දේවල්, හවුස් හෝල්ඩ් දේවල් තියෙනවා. අර අපි කිව්ව අර කලින් මේ මොනාදර ඔයා බෑග් එකක් ගත්ත
0: කිව්වේ
2: ගාබේජ් බෑග්.
0: මේ අචි දන්නවද? කීල්ස් පරාට රොටි
2: ඉතින් අන්න ඒ වගේ ලොකු රේන්ජ් එකක් 360ක් අපි කියවනේ 360 ප්ලස් කියලා කියන්නේ. එතකොට ඉතින් අපි කියන දේවල් වලට අමතරව තව ගොඩාක් දේවල් තියෙනවා. අපිත් ඔයාලට හැම එකක්ම එක්ස්පීරියන්ස් කරලා ඇවිල්ලා කියන්න ඕන නිසා තමයි පොඩ්ඩක් කියන්න බරක් වෙන්නේ. එහෙම නෙකී අපි ට්‍රයි කරන්න ඔයාලට කියන්න බෑනේ.
0: එන්නේ අපි ට්‍රයි කළා.
2: අපි තුන්දෙනාගේ එක්කෙනෙක් අනිවාර්යයෙන්ම ට්‍රයි කළා නැත්නම් තුන්දෙනාම හරි ට්‍රයි කළා තමයි ඔයාලට කියන්නේ. ඉතින් යන්න ඔයා ළගම තියෙන කීල්ස් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන්කම තියෙනවා කීල්ස් නිෂ්පාදන මිල දී ගන්න. ඉතින් දැනට අර choices 360කට වැඩි ප්‍රමාණයක් තියෙනවා ලොකු තෝරා ගැනීමේ හැකියාවක් තියෙනවා යන්න ඔයාලට ළගම තියෙන කීල්ස් එකට
0: right okay කීල්ස් එක ගැන මතක් කරන ගමන් ඔයාට වාසියක් වෙන වැඩක් ගැන තමයි කියන්න හදන්නේ
2: හරිද වාසියක්ද
0: වෙන්නේ දැන් ගෙයක් හදද්දි එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් අටි ගෙවල් හදද්දි එහෙම නැත්නම් ගෙදර තියෙන මොනවා හරි අලුත් වැඩියා කරද්දී පොඩක් නෑ ඊළඟ සති ඊළඟ මාසෙ කිකි අත තියන්න බය ඉන්නවනේ අත තියන්න මේ බය ඉන්නේ මේකට යන වියදම
2: අත
0: තිබ්බට පස්සේ මොනවා වෙයිද කියලා හිතා ගන්න බැරි නිසා හැබැයි වාට ස්විස් ටෙක් ඇලුමිනියම් දැම්මොත් යන වියදමෙන් භාගයක් වාට අය හම්බෙනවා
2: වාට ඒ කියන්නේ කෑෂ් බෑක් එකක් දෙන්න සෞදානමින් ඉන්නවා ස්විස් ටෙක් එක කරන්න තියෙන ඉතින් ඔයා ගෙදර නැත්නම් ඔයා අලුතෙන් හදන ව්‍යාපාරික ස්ථානය වෙන්න පුළුවන් නැත්නම් ඔයා ගෙදරම රිනොවේෂන් එකක් කරනවා වෙන්න පුළුවන් ඔයාට පුළුවන් ස්විස් ටෙක් ඇලුමිනියම් නිෂ්පාදන යූස් කරන්න ඉතින් ජනෙල් දොරවල් උළුහව ඊට පස්සේ පැන්ට්‍රි කබර්ඩ් ස්ලයිඩින් ඩෝස් මේ වගේ ලොකු රේන්ජ් එක ප්‍රොඩක්ට්ස් ප්‍රමාණයක් තියෙනවා ස්විස් ටෙක් ඇලුමිනියම් ලගේ ඉතින් ඔයාට තියෙනවාගේ ෆැබ්‍රිකේටර්ත් එක්ක කතා කරගන්න කතා කරලා පොඩි හදාගන්න නිකන් අපි අර වැඩකට කලින් පොඩි ඇස්තමේන්තුවක් හදාගන්න නේ කොටේෂන් එකක් ගන්නවනේ වැඩි ඉතින් ඒ විදිහට කොටේෂන් එකක් ගන්න ඔයාගේ අලුතෙන් ඉදි කරන තැනට මෙච්චර ස්විස් ටෙක් ඇලුමිනියම් ජනෙල් දොරවල් උළුහව ප්‍රමාණයක් ඕනේ කියලා කොටේෂන් එකක් අරගෙන ඒ කොටේෂන් එකව WhatsApp කරන්න ඕන මෙන්න මේ නම්බෙකට නම්බෙක කියන්නම් 076 780 7.3 076 780 7.3 කියන නම්බෙකට ඔයාට පුළුවන් කෙලින්ම WhatsApp කරන්න ඔය කොටේෂන් එක ඊට පස්සේ මොනවද වෙන්නේ
0: ඊට පස්සේ වෙන්නේ ස්විස් ටෙක් එකකින් ඒ කොටේෂන් එක බලන
2: ඒක වෙරිෆයි කරගන්න
0: ඊට පස්සේ ඔයා එක ස්විස් ටෙක් ඇලුමිනියම් දාලා ඔයාගේ වැඩේ ඉවර කරගන්න
2: ඊට
0: පස්සේ ඔයා ස්විස් ටෙක් එකට කෝල් එකක් දීලා කියන්න මං ස්විස් ටෙක් ඇලුමිනියම් දැම්ම මගේ වැඩේ ඉවරයි කියලා. ඊට පස්සේ ස්විස් ටෙක් ටීම් එකෙන් ඇවිල්ලා ඔයාගේ වැඩේ අධ්‍යයනය කරනවා. ඔයා මේ කියපු ගානම ඇත්තටම දාලාද?
2: පොඩි ස්ටඩි එකක් කරනවා ඒගොල්ලෝ.
0: ඔව් පොඩි ස්ටඩි එකක් කරනවා නැත්නම් ඔයගොල්ලෝ කෝටේෂන් එකේ වැරදි ගණන් දාලා එවොත් නැද්ද? එහෙමත් කරනවා නේ.
2: මොකද හැෙන්න වෙලා තියෙනවා. එහෙම වුණාට පස්සේ ලොකු ප්‍රශ්න එනවනේ.
0: ඒකනේ.
2: ඉතින් ඒක නිසා ඒගොල්ලෝ ඇවිල්ලා චෙක් කරලා බලලා ඔයාගේ සයිට් එකට මේගොල්ලෝ එනවා. ඇවිල්ලා වැඩේ සිද්ධ වුණ විදිහ ඒගොල්ලෝම හැෙන් දැකලා බලලා තහවුරු කරගෙන ඒ වෙලේම ඔයාට රුපියල් මිලියන 2.5ක් වෙනකන් කෑෂ් බෑක් එකක් දෙනවා. එතනින් නවතින්නේ නැහැ කෑෂ් බෑක් එක දීලා. ඔයාට අවුරුදු 30ක වොරන්ටි එකක් හම්බ වෙනවා. එතනින් නවතින්නෙත් නැහැ. ඔයාට ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එකකුත් හම්බ වෙනවා.
0: හම්බ වෙනවා.
2: ඉතින් මේ හැමදේම ඔයාට හම්බ වෙන්නේ ස්විස් ටෙක් ඇලුමිනියම් යූස් කරොත් තමයි. ඉතින් ස්විස් ටෙක් ඇලුමිනියම් වල කතාව අන්න එහෙම.
0: ස්විස් ටෙක් ඇලුමිනියම් වල කතාව එහෙම. හරිද? දැන් අජි අපි තාම අවුරුද්දේ මුලදී ඉන්නේ නෑනේ.
2: මුල නෙමෙයි දැන් ඉන්නේ. අපි ඇවිල්ලා ඉන්නේ අපි.
0: මට නිකන් හිතෙනවා මේ මේ ටික නිකන් හරි ට්‍රාන්සිෂන් පීරියඩ් එකක් කියලා. මොකද සමහරුන්ගේ ඩිග්‍රීස් ඉවර වෙනවා.
2: ඔවුනේ
0: සමහරු අන්තිම අවුරුද්ද පටන් ගන්න සමහරු ඒ ලෙවල් රිසල්ට්ස් ඇවිල්ලා ගෙදරට වෙලා ඉන්න කාලේ සමහරු ඕ ලෙවල් රිසල්ට්ස් ඉවරලා ගෙදරට වෙලා ඉන්න කාලේ ඉතින් හැමෝම අර ඊළඟ ස්ටෙප් එක ගැන හිතන කාලේ ඒකෙන් දා සදා හරිතකින් ඕගොල්ලෝ කියපු ඕනම ලෙවල් එකකට ඔප්ෂන්ස් ගොඩක් දීලා තියෙනවා ඔයාලට ජොබ් එකක් හොයාගන්න
2: ඔව් මේ ඔයාලට දැන් පුළුවන් සදාහරිත ප්ලාන්ටේෂන් එකක් එකතු වෙලා ඔයාගේ මේ ජොබ් එක නැත්නම් ඔයාගේ අනාගත වෘත්තීය ජීවිතේ මොන විදිහටද වෙන්නේ කියන එක ගැන සලසුම් කරගන්න තෝරගන්න
0: රයිට්
2: ඉතින් මෙන්න මෙහෙමයි ලොකු රේන්ජ් එකක් තියෙනවා කාර්යාල කාර්ය සහායක තනතුරේ ඉඳලා සහකාර සාමාන්‍ය අධිකාරී වෙනකම්
0: ඔයාලට
2: පුළුවන් තනතුරු ලබා ගන්න පෝස්ට් ලබා ගන්න මේවට අයදුම් කරන්න ඉතින් මේ අර සාරා කිව්වා වගේ ගෙදරට වෙලා නිකන් ඉන්න එපා දැන් ඔයා A level ඉවර කරලා නම් නැත්නම් O level ඉවර කරලා A level result එනකන් නම් ඉන්නේ නැත්නම් ඔයා උපාධි අපේක්ෂකයෙක් නම් එහෙම නැත්නම් උපාධිය අරගෙන ඉවර නම් ඔයාට පුළුවන් සදාහරිතයකට යන්න මේ මෙන්න මෙහෙමයි යන්නේ නම්බේකුත් තියෙනවා ඊමේල් එකකුත් තියෙනවා
0: ඔයාට
2: තියෙනවා මේ CV එක දාන්න නැත්නම් ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන් හැකියාවක් තියෙනවා මතක් කරන්න නම්බේක මතක් කරන්න කලින් මේ දැන් කියන්න ඕන දේවල් ටිකක් තියෙනවා ඔයාට මේ සදාහරිතයක එකතු වුණාට පස්සේ සෑහෙන්න අවස්ථාවන් ප්‍රමාණයක් ලැබෙනවා. ඔයාට විදේශ සංචාර හම්බ වෙනවා. ඔයාට විදේශ සංචාර වලට අමතරව බෝනස් හම්බ වෙනවා. ඊට පස්සේ ඔයාට අතිකාල දීමනා හම්බ වෙනවා. වැටුප් දිරි දීමනා මේ වගේ ලොකු රේන්ජ් එක දේවල් ප්‍රමාණයක් ඔයාට හම්බ වෙනවා.
0: රයිට්.
2: ඉතින් ඔයාගේ CV එක ඔයා දාන්න careers@sadaharita.com කියන ඊමේල් එකට CAREERS කියන මේ එක තමයි careers කියන එක. @sadaharita.com කියන ඊමේල් එකට. එහෙමත් නැත්නම් මෙන්න මේ නම්බර් එකට පුළුවන් ඔයාට WhatsApp කරන්න 076 441 1648.
0: Right.
2: 076 441 1648.
0: හරි, ඒ කියපු නම්බර් සලින් සදාහරිත කන්ටැක්ට් කරලා ඔයාලට තියෙන ගැළපෙන ඔයාලගේ ක්වොලිෆිකේෂන්ස් වලට ගැළපෙන ජොබ් එක.
2: සහ මේ විශේෂයෙන් මතක් කරන්න ඕන සාරා මේ ඔයාගේ ප්‍රදේශයේ, නගරයේ, දිස්ත්‍රික්කයේ, පළාතේ ඔයාට ආසන්නම තැන ඔයාට වැඩ කරන්න පුළුවන්.
0: මොකද
2: ඔයාලගේ ලොකු network එකක් තියෙනවා, branches ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ හැම එකේම ඔයාට රැකියා අවස්ථා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ අර්ධකාලීන රැකියාවක් තියෙනවා.
0: Part time
2: කට්ටියට try කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා.
0: ඒ කියනවා ඩිග්‍රී එකක් කරන ගමන් නම් ඉන්නේ ඔයාට ඉගෙන ගන්න ගමන් ඔයාට part time job එක කරන්නත් පුළුවන්.
2: පුළුවන්කම තියෙනවා. ඉතින් මේ හැමදේම ඔයාට අරගෙන ඉන්නේ සදාහරිත

0: ඔබේ ලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: උදේ 9 විනාඩි 37යි දැන්.
3: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
4: මෙල්වා එක ලංකාවේ එක.
5: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න. 011 437 1250.
6: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැම වෙල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
7: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. අමතන්න 011 22 200 200. ෆිච් රේටින්ග්ස් A- LKA Outlook Stable ලියාපදිංචි මූල සමාගමකි.
1: ඒ අනුවන තීරණය ඔබේ දෙමාපියන් මහමගට දඳමාවි. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
8: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ලංකම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 011 22 125 125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
9: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහන්ඩ රැසක් උපත් අද මෙවිත් වෙනස වටහාගන්න. ශාකා මාතලේ කඩුවෙලා අතුරුගිරිය නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
10: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
9: ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636. අවුරුද්ද සුබ වෙන්නේ මේ වගේ සුබ කතා ඇහුවම.
11: මගේ නම නියෝකා පියදර්ශනී සුරුවිට. මගේ මාමට ඕහලේ චෙක් කරලා බලනකොට වැල් බ්ලොක් 3ක් තිබුණා. ඕහලෙන් දෙකක් නිරුණා. ඒතර වාරේ තමයි දැනගන්න ලැබුණ සෙවනගල හොල වෙද මහත්තයෙක් ඉන්නවා කියලා. ඒ ගමන එහෙ ගියා. දෙහෙත් ටිකින් කරා. දැන් එයාට හොඳටම කුවයි.
9: නිරෝගීව ඉන්නනම් කතා කරන්න සෙවනගල කමල් බන්දුල වෛද්‍යතුමාට 0777 300 940.
12: නොවිනස් අධිවේගයක් සුපිරිම

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: උදේ 9:00 විනාඩි 44යි දැන්.
2: ඇසීම පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
4: ලංකම්බ BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 අමතන්න.
5: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.

0: බෙල්වායක ලංකාව එක අපේ එක කිරන්න ඕන නැති එක.
1: හැම දෙයක්ම හොඳම ක්වලිටියකින් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
2: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
3: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0873 273 540.
4: කවදත් හොඳම තුන පහ කියන්නේ විජය තුන පහම තමයි.

0: 하다 하다 온난다 하야벨라
1: Paul Pitting Howle Ahanna Jani Ek De Dunu Mavata Satye Davaswala Ude Dahayata
0: Jani Ek Ready Vela
2: Net FM Algo Town
3: Brought to you by
4: Alut Tanak Aduma Mela Kasagala Green Super Kasagala Samuha Vyapare Vedin Shaka Madale Kaduvela Aturugiriya Narammala Gane Mula Kampola
5: Melwa Box Bar Wala Nama Ganakama Mimma Gahala Tiyana Nisa Vishwasen Ganna Puluwa Rawattannat Ba Melwa Eka Lankawa Eka
6: Lankamba BYD Pradarshanagarayata Pivisa Rajya Sevaka Obe BYD Wahanaya Adama Wen Karawa Ganna වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න.
7: හැම දෙයක්ම හොඳම ක්වලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
8: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා, ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
9: ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේ ඉදිවන ද ප්‍රයිම් කොළඹ.
10: සදා හරිත විවසායක සීමේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
11: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
12: මිලියන 2000ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 WhatsApp කරන්න.
13: වෙනස්ම රසයක් වෙනස්ම විදියට විජේ ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්.
14: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. අමතන්න 0112-200-200. ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
15: ඇසීම අඩුත channel 10ක් සහ AI ක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට විෂන් කියා හියරින් සොලූෂන්ස් අමතන්න 0777-7676-10
2: FM 95 FM 94.8 Net FM

0: උදේ 9 විනාඩි 52 යල්ගොඩවම වෙලාව අපි ඊට යන්න වෙලාව හරි
1: යන්න වෙලාව හරි
2: රෙන්ඩුක වෙලාව
1: යන්නේ කොහෙද නේද ඉතින් යන්න වෙලාව හරි හැබැයි යන්න කලින් මතක් කරන්න ඕන BYD ගැන වාට
0: BYD ගැන
1: මේ පණිවිඩේ අපේ රාජ්‍ය සේවකයින්ට රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගත්ත වගේම රාජ්‍ය සේවයේ ඉන්න ඔයාට දෙගොල්ලන්ටම මේක පොදුයි ඒ තමයි ඔයාට පුළුවන් කමක් තියනවා දැන් BYD එකක් ගන්න මාසෙටම ඔයාට රුපියල් 68000යි ගෙවන්න තියෙන්නේ.
0: රයිට්.
1: මාසික වාරිකේ රුපියල් 68000යි. ඒකම 68000 ගන්න ඔයාට දිගට ගෙවාගෙන යන්න තියෙන්නේ. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා BYD එකක් වාය කරගන්න දැන් මාසික වාරිකේ 68000ක් විතරක් නෙමෙයි.
0: රයිට්.
1: ඔයාට නොමිලේ රෙජිස්ට්‍රේෂන් එක කරලා හම්බ වෙනවා. ඊට පස්සේ ඔයාට නොමිලේ සේවා වාර පහක් හම්බ වෙනවා.
0: පහක් හම්බ වෙනවා.
1: පළවෙනි සර්විසස් පහම වාහනේ ඔයාට නොමිලේ කරලා දෙනවා.
0: ඔව්.
1: ඊට පස්සේ ඔයාට සල්ලි ඕන්න. සල්ලි මදි වගේ නම් වාහනේට යන්න.
0: ඔව්.
1: ඔයාට බැංකින් ලෝන් එකකට යන්න පුළුවන් හැකියාවක් තියෙනවා.
0: රයිට්.
1: ඊට අමතරව ඔයාට රක්ෂණාවරණයක් හම්බ වෙනවා වාහනේට. දැන් සාමාන්‍යයෙන් වාහනයක් ගත්තට පස්සේ ওই ටිකනි ඉස්සෙල්ලම කරගන්නේ රෙජිස්ට්‍රේෂන් එක කරගන්න ඕන. ඉන්ෂුරන්ස් වැඩ ටික කරගන්න ඕන. ඒ ටික ඔක්කොම ඔයාට කරලා දෙනවා.
0: ඔව්.
1: ඒක තමයි ඔයාට තියෙන විශේෂම සහනය. ඊට අමතරව තමයි ඔයාට මාසික වාරිකේ රුපියල් 68000කට BYD එකක් ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඉතින් මේ chance එක තියෙන්නේ රාජ්‍ය සේවකයින්ට. ඉතින් රාජ්‍ය සේවකයින් මේ වෙලාවේ අපි වහගෙන නම් ඉන්නේ. අහගෙන යන ගමන් නම් අහගෙන වැඩ කරන ගමන් නම් ඔන්න ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ BYD එක ගන්න. ඉතින් යන්න ඔයාට ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට ගිහිල්ලා test drive එකක් එහෙම කරලා BYD එකක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: ඔව් ලංකාව වටේම තියෙනවා
1: අජි. ලංකාව වටේම තියෙනවා. දැන් ටික මතක් කරපොද සාරා?
0: කොළඹ, ගාල්ල, මහනුවර, කුරුණෑගල මොරටුව, යාපනය, රත්නපුර, අම්පාර යාපනෙත් තියෙනවා. කියන්නේ ලංකාවේ අර කොනෙත් තියෙනවා මේ කොනෙත් තියෙනවා.
1: මේ කොනෙත් තියෙනවා. ඉතින් ඔයාට ළඟම BYD ප්‍රදර්ශනාගාරයට යන්න තමයි තියෙන්නේ. දැන් විශේෂයෙන් මතක් කරන්න ඕන BYD ලගේ අලුත්ම range එක.
0: Right.
1: Atto 1 එක ලංකාවට ඇවිල්ලා තියෙනවා. එයාලගේ lowestම price range එකේ තියෙන අඩුම මිල ගණන්වල තියෙන වාහනේ තමයි Atto 1 එක. සාමාන්‍යයෙන් පවුල හැමෝටම පරිස්සමට ගමනක් යන්න වාහනයක් ගන්නවා බලාපොරොත්තු වෙනවා. එහෙම රාජ්‍ය සේවකයෙක් නම් ඔන්නාට පුළුවන්කම තියෙන Atto 1 එකක් උනත් මිල දී ගන්න. ගිහිල්ලා test drive එක කරලම දැන් වාහනේ ගන්න පුළුවන්. ඉතින් වැඩි විස්තර දැනගන්න වගේම කොහොමද මේ වැඩේ වෙන්නේ? මට appointment එකක් දාගන්න පුළුවන්ද? ළඟම තියෙන showroom එකට ගිහිල්ලා test drive එකක් කරන්න. ඉතින් ඔය ඔක්කොම දේවල් ටික වාට අපි කියනවට වඩා තව ප්‍රශ්න එනවනම් අපි වහගෙන ඉද්දි. ඒ දේවල් ටික වාට අහගන්න පුළුවන් BYD එකට call එකක් දීලාම number එක තමයි 0112
0: කෝල් එකක් දීලා තියෙන ප්‍රශ්න ඔක්කොම අහලා දැන් අපි ඕගොල්ලන්ට කිව්වට ඕගොල්ලන්ට අපිට අනිත් පැත්තට හතා කරන්න විදියක් නැහැ නේ
1: නේද නැහැ නේ ඕගොල්ලන් දැන් අපි කියන් ගියාට පස්සේ අවු ඒ ටික තමයි වහට ඒකට අපි එහෙම වහට ප්‍රශ්න එන්න පුළුවන් අනිත් පැත්තට අහගන්න බැරි
0: ඒකනේ ඒ ටික අහන්න තමයි ওই නම්බර් එක දුන්නේ
1: මේ ප්‍රශ්න ටික අහගන්න පුළුවන් වහට ওই නම්බර් එකෙන් 0112 125 125 නම්බර් එකට කෝල් එකක් ගන්න
0: රයිට් ඕකේ ඉතින් ඔයා තාම මේ සතියේ බඩු ටික ගත්තේ නැත්නම් ගෙදරට අචි ගත්තද ගෙදරට බඩු ටික
1: අවු ගත්තා
0: සෑහෙන ගන්නේදී නුවා ගත්තද ගෙදර කුසියට ගිනිහින් දුන්නද බඩු ටික නැන්ද කොහෙද නුවාටත් මතක් වුණේ දෙන්නම එකතු වෙලා
2: අපේ ගෙදරත්
1: ගෙවල් මිනිස්සුන් වාගේ ඉන්නේ ගෙවල් මිනිස්සුන්
0: වාගේ හොඳ වැදගත් ප්‍රශ්නයක්
2: මේ කඩේ යනවා මදිද
1: මේ මදිද ඔය කියන්නේ කඩේ යනවා කියලා
0: ගෙදරට කඩේ යන්නේ නැත්තම් වැඩක් නැහැ මොන වෙලේ කඩේ ගියත්
2: ඒක තමයි
0: හරිද ඒක නිසා මම කියන්නේ දෙන්නත් එකම පුළුවන් නම් මාවත් එක්කගෙන යන්න කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට ඔයාට වෙළඳ පොලේ මිලට වඩා අඩුවෙන් ඔයාට ඕන තරම් බඩු ගන්න පුළුවන් එතකොට අර අඩුවෙන් කිව්වහම ඉතින් අර ඩිස්කවුන්ට් එකක් එකතු වෙලා ඇවිල්ලා සතියේකට නෙමෙයි ඔයාට මාසෙකට උනත් ගිහින් බඩු ගන්න පුළුවන්.
1: ඒ කියන්නේ අර බල්ක් එකක් ගද්දි තමයි සාමාන්‍ය සතියේකට ඇති වෙන්න මාසෙකට ඇති වෙන්න ඕන කරන දේවල් එකපාර ගන්නවා නම් අත්‍යවශ්‍ය දේවල් ටික අන්න ඔයාට දැනෙනවා වැඩියේ මිල අඩු කිරීමේ වාසිය. ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ යන්න කසාකල ග්‍රීන් සුපර් මාකට් එකට ගම්පල තියෙනවා.
0: ඊට
1: පස්සේ අපි කිව්වා ගණේ මුල්ලේ තියෙනවා.
0: ඊට පස්සේ
1: අතුරුගිරිය තියෙනවා, කඩුවෙල තියෙනවා, මාතලේ තියෙනවා, නාරම්මල තියෙනවා. යන්න ගිහිල්ලා ඔයාට ඕන කරන දේවල් ගන්න. ඉතින් එහෙනම් අපිත් යනවා
0: මේ දෙන්නත් එක මාත් යනවා කසාගලට.
1: හරි එහෙනම් අපි ආයේ හෙට හම්බෙමු. හෙට බදාදා දවසේ මොනවාද ලෝකේ වෙලා තියෙන්නේ කියලා අපි බලමු.
0: අපි
1: විස්තර දේ ඔක්කොම දන්න කෙන ටික උස්සගෙන එන්න.
0: උස්සගෙන
1: ඇවිල්ලා එහෙම කියලා දෙන්න. එහෙනම් ඉතින් හැමෝටම ජය වේවා. මම අචින්.
0: මම සාරා.
2: මම නුවා.

0: දීපේ රටතට ඔබ වෙතගෙන එන්නේ
1: සෙනෙහසින් හදවත් සනසලා
2: මෙදෝලි සෑම මොහොතක්ම රසවත් කරයි
0: නැත්ලිස් දීපේ රටතට පෑන් පෑ අලුත් වන අලුත් පෑ විමසුම
3: අයිබෝන් මේ පැයි රටතොට සමගින් මම භාෂිණී. ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට නොබෝ වේලාවකට පෙර අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණියා. ඒ පිළිබඳ තවත් තොරතුරු දැන ගැනීම සඳහා පදැන් සම්බන්ධ වනවා එහි සිටින නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු කේසර බණ්ඩාර ඇතිපොළ සමගින්. අයිබෝන් කේසර.
4: අයිබෝන් භාෂිමි, ඔබ සඳහන් කළ පරිදි මා මේ අවස්ථාවේ රැඳී සිටින්නේ අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරිපිට. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර ප්‍රකාශය ලබා දීම සඳහා මේ ස්ථානයට පැමිණියා. ඒ අවස්ථාවේදී ජනතාව ඉතාම පිළිගැනීමක් විශාල පිළිගැනීමක් ලබා දෙන්න කටයුතු කරා. මේ අවස්ථාවේදී විශාල ආධාරකරුවන් පිරිසක් හිටපු ඇමතිවරුන් හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු විශාල ආධාරකරුවන් පිරිසක් මේ අවස්ථාවට එක්කාසුලා ඉන්නවා. උදේ සඳහන් කළ ආකාරයටම ටිකින් ටික තවමත් ආධාරකරුවන් පැමිණෙමින් පවතිනවා. ඒ වගේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් හිටපු මැති ඇමතිවරුන් විශේෂයෙන්ම හිටපු අමාත්‍ය රමේෂ් පතිරණ, ඒ වගේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාර්යබසම්, ඒ වගේම ප්‍රසන්න රණවීර අමාත්‍යතුමා හිටපු, මේ වගේ විශාල පිරිසක් මේ අවස්ථාවට පැමිණලා තිබෙනවා. බෞද්ධලෝක මාවත අවට රතවාහන ප්‍රදබදයක්ද ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම රතවාහන ගමනාගමනයේ යම් බාධාවක් එල්ල වෙලා තියෙනවා මේ ස්ථානයේ ආධාරකරුවන් නිසා මාර්ගයේ යම් ආකාරයක අවහිර වෙලා. ඒ වගේම තවදුරටත් ප්‍රකාශය ලබා ගන්න ආකාරයක් තමයි අපිට ඇතුළෙන් ඉන ආරංචි මාර්ග අනුව සඳහන් වෙන්නේ. මේ වන විට ප්‍රකාශය ලබා ගැනීම යම් ආකාරයකින් ආරම්භක වෙලා තියෙනවා කියලත් වාර්තා වෙනවා. කෙසේ වෙතත් තවත් පැය කිහිපයක් මේ අවස්ථාව සඳහා ගත වේවි කියන නිගමනය තමයි මේ වෙද්දී අභ්‍යන්තර ආරංචි මාර්ග අපට සඳහන් කරන්නේ. කෙසේ වෙතත් නෙත් නිවුස් හරහා තවදුරටත් මේ පිළිබඳව යොමුසුලුව ඔබට තොරතුරු වාර්තා කරන්න කටයුතු කරනවා. මම කේසර බණ්ඩාර ඇතිකොළ නෙත් නිවුස් වෙනුවෙන් අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරිපිට සිට.
3: ස්තුතියි කේසර. මේලක නෙත් නිවුස් පෙරවර 11ට.
0: නෙත් නිවුස් මේපැයි රටතොට.
5: නෙත්තෆෙම් දේදුණු මාවත ඔබ වෙත ගෙන එන්නේ
6: අකුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක.
7: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540.
8: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250.
9: ජනි එක දේ දුනු මාවත.

0: 하다 하다 온난다 하야벨라
1: 바울 피팅 하울레아한 자니 에크 대두누 마버트 대두누

සුබ උදෑසනක් වේවා. වෙලාව උදේ 10යි විනාඩි 10යි. අපි පටන් ගන්න හදන්නේ ඔයාලට සුපුරුදු දේදුණු මාවතේ වැඩ කටයුතු ටික. කොළඹ අහස නම් මේ වෙනකොට වැස්සකට සූදානම් වෙන බවක් පේනවා. හැබැයි වහින පාටක් නෑ, වැස්සකට සූදානම් වෙලා තියෙනවා. ඒ අතරේ ලංකාවේ ගොඩාක් පැතිවලට මේ දවස්වල මේ වෙනකොට වැස්සකට සූදානම් වෙච්ච කාලගුණයක් තමයි තියෙන්නේ. දැන් අපි දැක්කා ඊයේ සමහර නගර වතුරෙන් යට වෙලා තිබුණු තත්වයක් තිබුණා. එහෙම වාතාවරණයක් තියෙනකොට තමයි අපි දේදුණු මාවත මේ විදිහට ආරම්භ කරන්න හදන්නේ. ගෙදරින් එළියට යනවා නම්, වැඩට රාජකාරී වලට යනවා නම් අනිවාර්යෙන් කුඩයක් රේන් කෝට් එකක් අතේ අරගෙන යන්න. මොකද නිකන් වැස්සට දෙමිලා හිම්බිරිස්සාව හදා ගන්න අවශ්‍ය වෙන්නේ නැහෙනි. කෝකටත් සූදානම් වෙලා ඉන්න එක හොඳයි. එතකොට මේ වෙලාවේ මුළු රටක්ම වගේ බලාගෙන ඉන්න ප්‍රවෘත්තියක් පිළිබඳව ඔයාත් මේ වෙලාවේ අවධානයෙන් ඉන්නව වෙන්න පුළුවන්. හිටපු ජනාධිපතිවරයා අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන ඒකකයට ගෙනහල්ලා තියෙනවා. එතකොට එතන සිද්ධ වෙන්නේ මොනවාද කියලාත් ඔයාට දැනගන්න පුළුවන් අපේ net news facebook fan page එක follow කරලා තියාගන්න. එතකොට තප්පරෙන් තප්පරේ මොනවාද වෙන්නේ කියලා අපි හරියටම අප්ඩේට් එක දෙන්න ඔයාලට සූදානම් ඉදින්නවා. net news facebook channel එක, facebook page එක, youtube channel එක subscribe කරලා තියාගන්න. ඒකනත් මතක් කරන ගමන් තමයි දේදුණු මාවතේ වැඩ කටයුතු ටික අපි අද දවසේ මේ විදිහට ආරම්භ කරන්න හදන්නේ. සතුටින් ඉන්න පුළුවන් පැය තුනක ආරම්භය 0112553063ට කෝල් එකක් ගන්න, WhatsApp මැසේජ් එකක් දාන්න 0711 95 95 95ට. Facebook එක පැත්තට අවස්ථාවක් නැහැ කියලාද හිතුවේ? නෑ නෑ නෑ නෑ, Facebook post එකක් අත දාලා තියෙනවා. සින්දුවකින් ප්‍රශ්නය අහලා තියෙන්නේ. හැබැයි සින්දුව විතරක් හොයාගත්තට ඔයාට ඒ ප්‍රශ්නට උත්තරේ දෙන්න හම්බ වෙන්නේ නැහැ. පොඩ්ඩක් ඔළුවත් පාවිච්චි කරන්න ඕනේ. යන්න net fm facebook fan page එකට මම post එකක් දාලා තිනවා. post එකටත් comment එකක් දාන්න. දවල් එකට කලින් දේදුණු මාවතට එන්න. මම ඉන්නවා, මම ජනී.

අපි අපේ ඇස් දෙකට කොච්චර ආදරෙයිද කියලා අපි දන්නවනේ. අපි ගොඩාක්ම ආදරේ කරන අයට අපි කියන්නේ ඔයාව ඇස් දෙක වගේ බලා ගන්නවා කියලා. net fm අපිත් ඔයාට ආදරේ වගේ තමයි. ඇස් දෙක වගේ අපි ඔයාට ආදරේ. ඒ හින්දා තමයි ඔයාගේ ඇස් දෙක පරිස්සමට බලා ගන්න vision care ගැන පණිවිඩයත් අපි ඔයාට මතක් කරන්නේ. vision care කඩුවෙල නවතකම ශාඛාව මැයි මාසේ 14 වෙනිදා ඔබ වෙනුවෙන් විවෘත වෙන්න නියමිතව ඉලා තියෙනවා. ඉතින් එදාට කඩුවෙල අලුත්ම vision care ශාඛාවට යන ඔයාට නොමිලේම ඔයාගේ ඇස් දෙක පරීක්ෂා කරගන්න වගේම තමයි අක්ෂි පීඩන පරීක්ෂාව කරගන්න අවස්ථාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාට ඇස් කන්නාඩි වෙනුවෙන් සුවිශේෂී දීමනත් ඒ දවසේදී ලබා ගන්න පුළුවන් කියන එක මතක් කරන්න ඕන. හෙට නෙවෙයි අනිද්දා දවසේ තමයි. ඒ කියන්නේ මැයි මාසේ 14 වෙනිදා තමයි. නම්බර 511-7 කොළඹ පාර කඩුවෙල කියන ලිපිනයේදී vision care කඩුවෙල නවතම ශාඛාව විවෘත වෙන්නේ. 077383.585 නම්බෙකට කෝල් එකක් දුන්නොත් වැඩි විස්තර ඔයාට මේ ගැන දැනගන්න පුළුවන්. අපි අපේ ළඟින්ම ඉන්න කට්ටියත් බලාගන්නේ අපේ ඇස් දෙක වගේම තමයි. අපේ අම්මා තාත්තා අපේ වැඩිහිටි අය මේ හැමෝම අපි ඇස් දෙක වගේ බලාගන්න හන්ද තමයි. ඒගොල්ලන්ට ලෙඩක් දුකක් හැදුනමත් අපි සෑහෙන්න දුකටපත් වෙන්නේ. ඒ ලෙඩේ දුකේ ගොඩාක් බරපතල දෙයක් වුණොත් එහෙම සුව කරන්න බෑ වගේ දෙයක් ඔයාට දැනගන්න ලැබුණොත් එහෙම ඒ ගැන දුක් වෙනවා ඔයා ගොඩාක්. හැබැයි එහෙම දුක් වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ දැන්. මොකද ඒකට පිළියමක් තියෙනවා. සෙවණගල කිරිබන්නාර බෝගහාන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර පොඩි විවේකයකට පස්සේ නැවතත් ඔබ වෙනුවෙන් විවෘත වෙනවා හෙට දවසේ ඉඳලා. කමල් බන්දුල වීරප්පේනෝ වෙද මහත්තයා කිව්වම දැන් ලංකාවේ කවුද නොදන්නේ? ගෑස්ට්‍රයිටිස්, ඩයබටික්, කැන්සර් ඔය වගේ ඕනි ලෙඩකට ප්‍රතිකාර එතුම ගාව තියෙනවා. 077373.940 077373.540 කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගෙන වෙලාවක් හලාවක් වෙන් කරගෙන සෙවණගල කිරිබන්නාර බෝගහ හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුරට ඔයත් යන්න. මේ සින්දුවට යන්න කලින් රේඩියෝ එක කණේම තියාගෙන අහගෙන ඉන්න කට්ටියක් එකතු කරගන්න ඕනි. මේ වෙලාවේ රේඩියෝ එක ගහවටම වෙලා ඉඳගෙන ඉන්නවා අපේ ප්‍රේමසිරි අයියා. හරියටම කිව්වොත් එහෙම අපේ වෙලංගල්ලේ රූපා මුණසිංහගේ හස්බන්ඩ් ප්‍රේමසිරි අයියා. පවුලේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. ඊළඟට මයනු ෆැමිලිය. අපේ මෛත්‍රීපාල අයියා කෝල් එකක් දුන්නා මග්ගොණ ඉඳ. මංගලිකා, මදුකා, මදුරංග, මදුසංඛ මේ කට්ටියම එකතු කරගන්න කියලා කිව්වා. මං ඉතින් ඕපදූප හොයන්න දස්සයනේ. මං ඇහුවා කොහොමද මේ මයන්නෙම හැමනමම එකතු කරගත්තේ කියලා. දන්නේ නැහැලු. ඉතින් කට්ටියට එක එක නම් ටික දාගෙන ගියාලු. පස්සේ බලද්දි හැමෝටම මයන්නෙන් නම් වෙටල අන්තිමට ඉන්නෙත් මයන්නෙන් පටන් ගන්න මග්ගොණ. මහරගම චාන්දනී අක්කා කතා කරා. හස්බන්ඩ්වයි පුතාල දෙන්නයි දුවවයි එකතු කරගන්න කියලා කිව්වා. ගම්පොළයි ඊට පස්සේ දික්වැල්ලේ ඉන්න හැමෝම එකතු කරගන්න කියලා කිව්වා. නෑදෑයෝ පරම්පරාවම. ෂෙහාර ෆැෂන් එක පමණුවේ තියෙන්නේ. ඊතර ඉන්න කට්ටියත් එකතු කරගන්න කියලා කිව්වා. කිතුල්කොටේ ප්‍රේමසිරි අයියා තමයි අද මට මුලින්ම කෝල් එක දුන්නු. කතා කරලා කිව්වා එයාගේ අම්මා ගුණවතීව, දිනූෂා, ගණේෂා, චමිලානි, බිම්සර, කිරණිඳු මේ කට්ටියම එකතු කරගන්න කියලා. පොළොන්නරුවේ ඉඳන් අපේ රමණිත් කතා කරා. කතා කරලා කිව්වා ඒගොල්ලන්ටත් කොළඹට වගේ තමයි. වහින්න වගේ අහස තියෙනවා. හැබැයි කොයි වෙලේ වහීද කියලා හිතන්න බෑ කියලා. මේ කතා කරපු හැමෝමත් කාලගුණය ගැන කිව්වා. මට මතක නෑ දැන්. මතකද මේ පැතර කෝල් එකක් දෙනකොට WhatsApp message එකක් දානකොට ඔයා අහන්න කැමති සින්දුවක් තියෙනවා නම් ඒ ගැනත් කියන්න. මොකද මං අද බලාපොරොත්තුෙන් ආවා ඔයා ඉල්ලන සින්දුවම දෙන්නත් ඕනි කියලා. Good morning Johnny bro, කොහමද ඔයාලට? අපේ පණාගොඩ සංජීව තමයි message එක දාලා තියෙන්නේ. බොස් ඉන්නවා ජගත්, ඒ වගේම තමයි net fm අහන team එකම එකතු කරගන්න කියලා කියනවා. කොතනින්දන් අහන්නේ කියලා නෑ. මං හිතන්නේ ගොඩක් දුරට අපි වැඩ කරන තැනකින්දන් තමයි අහන්නේ. ඒකනේ බොස් එකතු කරගන්න කියන්නේ. ආර්ය ටේලර්ස්, ආර්ය ටේලර්ස් එක තියෙන්නේ මහනුවර රම්පිටියේ. සෝමතිලක අයියා, ආදිත්‍ය පුතා මේ හැමෝම අපි වහගෙන ඉන්නවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. සුබ උදෑසනක් ජනි. අද නම් වැස්ස කම්මැලි දවසක් වගේ. කම්මැලිකම නැති කරගන්න දේදුණු මාව තහනවා කියලා තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ අපේ නුවර නදී. නදී ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා.

0: FM Anupaha, FM Anu Hatarai Tashumata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: වේලාව 10යි විනාඩි 28යි.
4: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටඩ් වෙනසක් විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.
6: සදාතනික විශ්වාසයක් සදා හරිත 23 වසරක් සදා නොසැලෙන ශක්තිය සදා ආකර්ශනීය ප්‍රතිලාභ සදාතනික විශ්වාසය සමගින් සදා හරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් අපි සදාභිමානීය 23 වන වසර මෙසේ සමරමු.
7: කටුවෙන නගරයේදී මේදා 4 වන දින විවෘත වන විෂන් කියා නවතම ශාඛාවෙන් එදිනට පැමිණෙන ඔබට ඇස් කන්නාඩි රාමු සඳහා සීත 12ක දීමනාවක් කොන්දේසි සහිතයි. පැමිණෙන්න නොම්බර 511-7 කොළඹ පාර කඩුවෙල අමතන්න 077-383-0585.
8: දැන් හැමෝම ගන්නේ හැමෝම දන්න KD Rice Leader 125 petrol bike. EFI තාක්ෂණය නිසා petrol සුවඳටත් දුවනවා. රුපියල් ලක්ෂයක discount එකක්. Helmet jacket free KD Rice Leader 125 bike. KD Rice Motor Company Private Limited වෙතින්ම පමණයි. 077-406-4394.
9: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
10: අවුරුද්ද සුබ වෙන්නේ මේ වගේ සුබ කතා ඇහුවම.
11: එතම ආරාමේ එක්කෙදිලි තන්ති ධර්ම රෝගයක් හැදුනා මගේ අද්දෙකේ වෛද්‍යවරු කීප දෙනෙකුන් දෙහෙත් ගත්තා. රෝගයක් වුණේ නෑ. මොනිටරම නැත්තේ පෙමෙ කහනවා. ගාන නිසා මට කමල් බන්දල වෙන මාත්‍යගෙන දැනගත්තා. ඊට පස්සේ එතුමා ළඟට ගිහිල්ලා දෙපාරයි බෙහෙත් ගන්න උනේ මගේ ධර්ම රෝගය නිසාවටම දුවත්තට හැරුණා. එතුමාට තව තවත් රෝගෙන් සුවපත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම අදිස්ත්‍යාම කළා.
10: නිරෝගීව ඉඳනක් කතා කරන්න සෙවනගල කමල් බන්දුල වෛද්‍යතුමාට 0777-300-940.
12: මේ හස්බන්ඩ්
13: මොකද වයිෆ්?
12: මගේ යාළුව කතා කරනවා මට ට්‍රිප් එකක් යන්න. එතකොට ඔයාගේ යාළුව කතා කරනවා ඔයාට ට්‍රිප් එකක් යන්න.
13: අහහ
12: මොකද කරන්නේ ඔයා?
13: ආව් ඉතින් හොඳයිනේ අපි දෙන්නම ට්‍රිප් එකේ.
12: අපි දෙන්නම ට්‍රිප් එකක් ගියොත් ගෙදර ළමයි බලාගන්නේ කවුද? මම යන්නම් මගේ යාළුවත් එක්ක. ඔයා ගෙදර ඉඳලා ළමයි බලාගන්න. කාඩ් එකක් දෙන්න. මට ෂොපින් කරන්න තියෙනවා.
14: කිලියේ කිලියේ මනි මනි මේ ගත්තෝ පිල් ഒരു മലമുള്ളാൻ പോകും നമ്മൾ നടന്നു.
15: പാവൽ പ്രശ്ന നെത്തു വാഹന ജനി ഏക ദേ ദുനു മാവത.
13: අනේ ජනී පුතේ මට චාර් ජෝතිපාල මහත්තයාගේ සින්දුවක් දෙන්න පුළුවන්ද? එහෙම කතා කරලා ඇහුවේ අපේ ගොඩපිටියේ කුසුමාවතී අම්මා. හස්බන් කරුණාරත්න ඇතුල්ගඩ පවුල හැමෝම සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කිව්වේ. ඊට පස්සේ මහා වතුබලගම අපේ චින්තක සම්පත් කතා කරා. ඒගොල්ලෝ නිල් දිහ දහර බතික්කගේ ඉඳන් තමයි සද්දෙටම අපි වහගෙන ඉන්නේ. කෙල්ලු 4 දෙනෙක් ඉන්නව එතන. අනෝමා, නදීකා, ඊට පස්සේ නිර්මලා, මේනකා කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට යන්න හදන්නේ කලවාන පැත්තට ගිහිල්ලා ඉන්න. කලවාන ඉඳන් පුෂ්පා කතා කරා. ඒගොල්ලන්ටත් මේ කොළඹට තියෙනවා වගේම කාලගුණයක් තමයි තියෙන්නේ. උදේ නම් පොඩ්ඩක් වැස්සලු, දැන් පොඩ්ඩක් වහින්න වගේ අහස හැදිලා තියෙනලු. හැබැයි වහින පාටක් නැහැ කියලා තමයි කිව්වේ. හස්බන් ප්‍රියන්ත, ඊට පස්සේ ලොකු දුව චූලනි, චූටි දුව අචිනි මේ හැමෝම එකතු කරගන්න කියලා කිව්වා. WhatsApp එක පැත්ත බැලුවොත් එහෙම සුබ උදෑසනක් ජනි, ලස්සන සින්දුවක් දෙන්න. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ රත්නපුරේ පැත්තේම හෙට්ටිකන්දි නිරෝෂක්කා. අද මේ වෙලාවේ ගෙදර ඉන්නේ චූටි පුතයි අයයි විතරයි. හැමෝම ඉස්කෝලේ ගිහිල්ලා වැඩට ගිහිල්ලා කට්ටිය ඉති. තනියේ යන්න ගොඩාක් ආදරෙන් දේදුණු මාවතට එකතු කරගන්නවා නිරෝෂක්කව. අපි දේදුණු මාවතට එකතු වෙනවා. මහරගම ඉඳන් දුලාණි තමයි එහෙම කියලා තියෙන්නේ. දුම්බර ලලිත් ප්‍රියංකරව කොහොමද අමතක කරන්නේ? හැමදාම වගේ අපිත් එක්ක ඉන්න හිතවතෙක්නේ. ලලිත් ප්‍රියංකරත් මේ සින්දුවට එකතු කරගන්නවා. ඊළඟට ඉන්දික ටේලර්ස් එකේ කට්ටිය, ඇමිලි පිටියේ ගල්වංගුයි ඉඳන් තමයි අපි වහගෙන. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා.

FM අනුපහ 94.8 Net FM දිවයින පුරා ජනි එක දේ දුනු මාවත දේ

ඔය තියෙන ආදරේ තව ටිකක් වැඩි කරගන්න පුළුවන් ක්‍රමයක් කියන්නද? රසම රස කෑම වේලක් හදලා දෙන්නකෝ ඔයා ආදරේ කරන කෙනාට. රස කෑම වේලක් හදනවා කියනකොටම අපිට මතක් වෙන දෙයක් තමයි ෆ්‍රීලන් කියන නම. මොකද ෆ්‍රීලන් සන්නාමයේ යටතේ එන නිෂ්පාදන වලින් ඔයා ගෙදර හදන කෑම වේල රසවත් කරගන්න උපරිම සහයෝගයක් ලැබෙනවා කියලා මේ වෙනකොට ඔයා දන්නවනේ. ෆ්‍රීලන් නිෂ්පාදන අතරට ඇවිල්ලා තියෙන සෝයා මීට් ටික ගැන අපි කොහොමත් අනිවාර්යයෙන්ම කතා කරන්න ඕන. දවල් කෑම වේලකට, රෑ කෑම වේලකට, උදේ කෑම වේලකට කියලා වෙනසක් නැතුව කිසිම ભેදයකින් තොරව හැමෝම කන්න එම කැමති කරන කෑමක් තමයි සෝයා මීට් කියලා කියන්නේ. දැන් ෆ්‍රීලන් සන්නාමයේ යටතේ එන සෝයා මීට් රස වර්ග 13කින් එනවා කියලා ඔයා දන්නවනේ. කුකුල් මස් රසට, දැල්ලෝ රසට, ඉස්සෝ රසට, උම්බල කඩ රසට, චීස් රසට පවා වගේම තමයි බ්ලැක් කරි රසට, කොස්සල කළු පොල් මාළුව රසට පවා ඔයාට ෆ්‍රීලන් සන්නාමයේ යටතේ එන සෝයා මීට් මිලදී ගන්න පුළුවන්. විශේෂම දේ වෙන්නේ මේ සෝයා මීට් හදන්න, සෝයා මීට් පැකට් එක ඇතුලේ තියෙන රසකාරක හදන්න කිසිම විදිහක කෘත්‍රිම අමුද්‍රව්‍යයක් පාවිච්චි වෙන්නේ නැහැ. අපේම රටේ අපේම දේශීය ගොවියන්ගෙන් ලබා ගන්න අමුද්‍රව්‍ය හරහා තමයි මේ නිෂ්පාදනය බොහොම නිවැරදි ආකාරයෙන් කරලා බොහොම රසවත් කෑම වේලක් හදා ගන්න පුළුවන් විදිහට ෆ්‍රීලන් සන්නාමයේ යටතේ එන සෝයා මීට් ඉන්නේ. ඒක හන්දා ගෙදර කෑම වේල රසවත් කරගන්න සෝයා මීට් එකක් ගන්නකොට මතක ඇතුව ෆ්‍රීලන් සන්නාමයේ යටතේ එන ෆ්‍රීලන් සෝයා මීට් එකක්ම අරගන්න අමතක කරන්න එපා. ඊට පස්සේ කියන්න හදන්නේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන. දැන් ඔයා හිතාගෙන ඉන්නවා නම් ඔයාට උරුමයෙන් ලැබුණු ඉඩමේ, එහෙම නැත්නම් සල්ලි ටිකක් එකතු කරලා අමාරුවෙන් ගත්ත ඉඩමේ වගාවක් කරන්න. හැබැයි ඒ වෙනුවෙන් ඔයාට අවශ්‍ය කරන උපදෙස් ටික, ඊට පස්සේ පෝර ටික අරගන්න එක ප්‍රශ්නයක් වෙලා නම් තියෙන්නේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ඉන්න ඔයාගේ උදව්වට. ඔයාගේ ඉඩමේ වගාවක්

දැනගන්න පුළුවන්. ජනී, අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා අපිට වට්ස්ඇප් මෙසේජ් එකක් දාලා තියෙනවා බැදිගන්තොට වීරසිංහ ස්ටෝස් එකේ. සද්දෙනම් මේ වෙලාවේ දේදුණු මාවත අහගෙන ඉන්නවා කියලා තමයි කියන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. අදනම් වහින්න ඔන්න මෙන්න වගේ ජනී, අපිටත් සින්දුවක් දෙන්න. යටියන්තොට සුජීව මధుරංග තමයි එහෙම කියන්නේ. යටියන්තොට සුජීව මధుරංග එකතු කරගන්නකොට යටියන්තොට හැමෝම යන සැලොන් එකට නොගිහින් බෑනේ. ටයිටැනික් සැලොන් එකෙන් අපිට කෝල් එකක් ආවා. තුෂාර තමයි ඉතින් කතා කරේ. ටයිටැනික් සැලොන් එකේ කට්ටිය නම් වහිනවට කැමති යදිනේ. මොකද නැව් යන්නේ මුහුදෙනේ. තුෂාර ඉන්නවා, සුන්දරම් බොස් ඉන්නවා, කමල් අයියා ඉන්නවා. හැමෝම ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා.

0: FM Anupaha, FM Anuhadrai Tashuma Ada, Net FM.
1: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
2: රපුන්සල් වගේ මන්නන් ඉන්න. මාව බේරගන්න කවුරුත් එනකම්.
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
4: වේලාව දැන් 10යි විනාඩි 45යි.
5: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
6: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
7: ඇසීම අඩුත චැනල් දායක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට විෂන් කියා හියරින් සොලූෂන්ස් අමතන්න 0777 77 76 10.
8: ඉගෙනුමට හොඳ මාත්‍රල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්හලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 17 36 36.

0: Yes, adivegayak superima sabandiyawak. SLT Mobitel Fiber within then unlimited package rasak. 100 Mbps sita 1000 Mbps dakwa masakata rupiyal 5900 sita superima unlimited wenasa athwindinna. SLT Mobitel Fiber kondesi adalave.
1: Akunu lake namahu babana rata purama rasagena yana. Awule sawama rasakara kana. Mather freela noodles taste ke trust ekak.
2: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් භාණ්ඩ රසක් ඔබත් අද මේ විත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ කඩුවෙලා අතුරුගිරිය නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්. ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747213540
3: Hello මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: ਸਿਤਾਰਾ ਪ੍ਰੇ ਹੱਥਟਾ ਨੋਸਟਲਜੀਆ ਨੂੰ ਰੋਮਾਂਟਿਕ ਮਤਕ ਸਮਰਨਿਆ
1: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
2: මේ හස්බන්ඩ්
3: මොකද වයිෆ්?
2: ඔන්න දැනුම් මිනම තරගයක් තියෙනවා.
3: හරි.
2: ඒකට මමයි තව ගෑල් ළමයිකු යනවා.
3: හ්ම්.
2: ඔයා කාටද දැන් උදව් කරන්නේ?
3: වෙන කාටද වයිෆ් ඔයාට?
2: අදත් වැරද්දුවා. වයිෆ්ලට කාගේවත් උදව් ඕනේ නැහැ. වයිෆ්ලා හැමදේම දන්නවා.
4: මනි මනි මේ ගත්තෝපි ඔරු මලතුල්ලම්
5: පොගුම් නලින් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
6: පවුල් ප්‍රශ්න නැතුව අහන දේදුණු මාවත අහනකොට කියන්න ඔය පවුල් ප්‍රශ්න ගොඩ දෙයක් පටන් ගන්න ලොකු හේතුවක් නෙවෙයි නිවාස ප්‍රශ්න කියන එක. සමහර විට වෙඩින්නේ කරගෙන තාමත් ඔයා ඉන්නේ ඔගලන්ගේ අම්මලාගේ තාත්තලාගේ මහගෙදර වෙන්න පුළුවන්. අලුත් ගෙයක් හදාගෙන අලුත් ගෙදරකට යනවා කියන එක හීනයක් විතරක් වෙලා තියෙනවා වෙන්න පුළුවන්. කැදැල්ල එන්ටර්ප්‍රයිසස් එකට කෝල් එකක් දෙන්න කියලා අපි ඔයාලට මතක් කරන්නේ අන්නේ හන්දම තමයි. මොකද 150ක් වගේ මුදලකට කාමර දෙකක් තියෙන හොඳ සුවපහසු ගෙයක් ඔයාට හදාගන්න අවස්ථාව තියෙනවා කැදැල්ල එන්ටර්ප්‍රයිසස් එක්ක එකතු වුණොත්. පුදුමෙන් ඇස් උඩ යනවා ඇති. මොකද මේ වගේ පොඩි ගානකින් කැමර දෙකක් තියෙන ගෙයක් සාමාන්‍යයෙන් හදාගන්නවා කියන එක ලේසි පහසු දෙයක් නෙවෙයි. මොකද මේ අලුත්ම ඩිසයින්ස් වලින් එන ගෙයක් පරණ ගෙයක් නෙවෙයි. අලුත්ම ඩිසයින්ස් වලින් එන අලුත්ම ගෙයක් මේ විදිහට හදාගන්නවා කියලා කියන්නේ 150කින් බේරගන්න අමාරු. ඒ විතරක් නෙවෙයි, වාගේ නිවාස සිහිනයේ තියෙන්නේ කාමර ඊට වඩා වැඩි ප්‍රමාණයක, තට්ටු ඊට වඩා වැඩි ප්‍රමාණයක සිහිනයක් නම් ඒ සිහින නිවස උනත් ඔයාගේ ඉඩම ලංකාවේ කොතැනක තිබුණත් එතනටම ඇවිල්ලා හදලා දෙන්න කැදැල්ල එන්ටර්ප්‍රයිසස් සූදානමින් ඉන්න. විශේෂම දේ වෙන්නේ වාට මේ මුදල් එකපාර ගෙවල ඉවර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අවුරුදු 10ක් විතර කාලය අරගෙන හැමීට ඔයාට තියෙන විදිහට ගෙවල ඉවර කරන්න අවස්ථාව කැදැල්ල එන්ටර්ප්‍රයිසස් විතරින් ඔයාට ලබා දීලා තියෙනවා. ඒක හන්දා ඔයාගේ නිවාස සිහිනය සැබෑවක් කරගන්න අදම ඔයා කෝල් එකක් දෙන්න ඕනි කැදැල් එන්ටර්ප්‍රයිසස් එකට එතනට ගිහිල්ලා හම්බ වෙන්න කලින්. 0744390352 50 0744390352 51 මේ පැතරත් කෝල් එකක් දෙන්න 0112155 63 63 නැත්නම් WhatsApp message එකක් දාන්න 0711 95 95 95

මේ වෙලාවේ අපිට කෝල් ගොඩාක් එනවා ජනීමට මේ සින්දුව දෙන්න මේ සින්දුව දෙන්න මේ කට්ටිය එකතු කරගන්න හැම ඉල්ලීමක්ම ඉටු කරන්න තමයි ඉතින් මම පුළුවන් තරම් උත්සාහ කරන්නේ අලව්වේ කරූ කතා කරා ඊයේ ඉඳන් මගෙන් සින්දුවක් ඉල්ලනවා සීටි ෆර්නෑන්ඩෝ මහත්තයාගේ සින්දුවක් දෙන්න කියලා මම ඉතින් සීටි ෆර්නෑන්ඩෝ මහත්තයාගේ සින්දුවක්ම රීමේක් කරලා දිනවා එතුමාගේ පුතා ප්‍රියන්ත ෆර්නෑන්ඩෝ මහත්තයා එයාගේ සින්දුවක් තමයි තෝරගත්තේ අපේ අලව්වේ කරූ වෙනුවෙන් පුතා රුක්මන් ඊට පස්සේ දුව අමපාණි ඊළඟ දුව නිමාලි මේ හැමෝම සින්දුවට එකතු කරගන්න කියලා තමයි කිව්වේ තව කට්ටි ඉන්නවා එකතු කරගන්න වෙලාවත් නැහැ නේද මේ පැය අපිට මේ සින්දුව අහලා අපි ඊළඟ පැයේ හම්බ වෙමු තාම කෝල් එකක් දුන්නේ නැත්නම් 0112255363 කෝල් කරන්න නැත්නම් WhatsApp message එකක් දාන්න 0711 95 95 95ට

0: கலவல அக பலபல இந்த கோ
1: FM அனுபா FM அனு 4.8 net FM
2: net FM தேதுனு மாவத ඔබ වෙත ගෙන එන්නේ
3: අකුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කරකන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
2: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250
5: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: ඇයි ෂුගර් කියන මූණෙල්ලගෙන සෙවනගල මතුමේ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනගල ආයුර්වේද. 0747 31 33 540
7: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න
8: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLV තනඩි තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තනනි දහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
9: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළු බඩු සාරේනි රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය වෙජි නම් වෙජිම තමයි
2: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙත පහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940
10: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
11: Hey yo, yummy and a hammer than any damn fit when a flavor tell a kiri padamak. Well, I may get a denouan.
12: Wasakala kiri, fun nega piri, ele kiri kiri.
13: Then we love it, kulahai.

0: ರಟತೊಟ ಒಬ್ಬ ವೆತಗಿನ ಎನ್ನೆ
1: ಸ್ಯಾಮ ಮೋಹತಕ್ ಮನ್ ರಸವತ್ ಕರೈ
0: ನೆಟ್ ನ್ಯೂಸ್ ಮೀ ಪೈ ರಟತೊಟ ಪೇನ್ ಪೇ ಅಲುತ್ವನ ಅಲುತ್ ಪೈ ವಿಮಸ್ಮ
2: අයිබන් මේ පැය රටතොට සමගින් මම සචිනී. අල්ලසෝ දෝෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් තවදුරටත් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටිනවා. එමෙන්ම හිටපු ජනාධිපතිවරයාට සහාය පළ කරමින් පාක්ෂිකයන් බොහෝ පිරිසක්ද තවමත් එම කොමිසම අසල රැඳී සිටින බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. ඒ පිළිබඳ තවත්තොරතුරු දැන ගැනීමට අප දැන් සම්බන්ධ වෙනවා එහි සිටින නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු කේසර බණ්ඩාර ඇතිපොළ සමගින්. අයිබුවන් කේසර.
3: අයිබෝන් සචිනි, ඔබ සමහන් කළ පරිදි මා මේ අවස්ථාවේ රැඳී සිටින්නේ අල්ලස්හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරිපිට. තවදුරටත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමන්ගෙන් ප්‍රකාශය ලබා ගනිමින් පවතින බව තමයි අභ්‍යන්තර ආරංචි මාර්ග අපට අවසන්. ඒ වගේම තව සුළු මොහොතකින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක අමල් රාජපක්ෂ මහතාත් මේ අවස්ථාවට මේ පැමිණීමට නියමිත බව තමයි වාර්තාවන්දි විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි. මේ වන විට අල්ලස්හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරිපිට බෞද්ධාලෝක මාවතේ එක්මන් පීරුවක් පමණයි විවෘත වෙන්නේ. මොකද විශාල ජනතාවක් මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්නවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය බල කිරීම සඳහා විශේෂයෙන්ම හිටපු නියෝජ්‍ය කතානායකතුමන්, ඒ වගේම හිටපු මැති ඇමතිවරුන් රැසක් ප්‍රමුඛකටගත් ජනතාව මේ අවස්ථාවට සම්බන්ධ වෙලා තියෙනවා. තවත් සුළු මොහොතකින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවසන් බවටත් යම් යම් තොරතුරු වාර්තා වෙනවා. කෙසේ වෙතත් තහවුරු කළ ආරංචි මාර්ග පවසන්නේ තවමත් ප්‍රකාශය ලබා ගැනීමෙන් පවතින බවට. ඒ වගේම තවදුරටත් විශේෂයෙන්ම සංවිධායකවරුන්, ශ්‍රී ලංකා පුජන පෙරමුණේ සංවිධායකවරුන් ප්‍රමුඛ ජනතාව මේ අවස්ථාවේ බෞද්ධාලෝක මාවතේ අල්ලස්හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරිපිට පැමිණෙමින් පවතිනවා. මේයි වර්තමාන තත්ත්වය සචිනි. මම තවදුරටත් මේ පිළිබඳව තොරතුරු කිරීමට බලාපොරොත්තු වෙන දැනට සමු ගන්නවා. නෙත් නිවුස් ඉරුවින් මම කේසර බණ්ඩාර ඇතිපොළ.
2: ස්තුතියි කේසර. දවසම ද වාර්තා කරන්නේ 10:12 හරි බලාපොරොත්තු වන්න.
0: නෙත් නිවුස් මේ පැය රටතොට.
4: නෙත් FM දේදුණු මාවත. ඔබ වෙත ගෙන එන්නේ
5: අකුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක.
4: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
6: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මම තන්න 0111 437 1250.
7: ජනී එක දේ දුනුමාවත

0: හදා ඔන්න 10 වෙලා
1: 10යි නෙවෙයි වෙලාව 11ත් පහ වෙලා
2: පවුල් පිටින් හවුල යහන්න ජනි එක දේ තුනු මාවත

වෙලාව 11යි විනාඩි 9යි. අපි පටන් ගන්න හදන්නේ දේදුණු මාවතේ දෙවැනි පැයේ වැඩ කටයුතු ටික. දැන් දන්නවා ඉතින් දේදුණු මාවතේ පැයක් ගෙවිලා ගිහිල්ලා තියෙනවා කියලා. කියන්නේ මේ වෙනකොට හුඟ දෙනෙක් තමන්ගේ නම් ටික මේ පැත්තට එවලා WhatsApp messages ටික එවලා call කර නම් ටික කියලා තමන්ගේ නම් කියනකම් බලාගෙන ඉන්න වෙලාවක් තමයි මේ වෙලාව. ඒ අතරේ පුංචි බඩගින්නක් බඩට දැනෙන වෙලාව, ගෙවල් වල ඉන්න අපේ ආදරණීය ගෘහණියෝ නම් සමහර විට දවල්ට කෑම උයනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් අර මොලේ කල්පනා කරලා පොඩ්ඩක් උදේ තියෙන වැඩ රාජකාරීත් එක්ක උදේට දවල්ටත් එක්ක යුවනම් මේ වෙලාව බොහොම සතුටින් සාමදානයෙන් පුටුවකට වෙලා ඉඳගෙන ඇඳට වෙලා නිදියගෙන දේදුණු මාවත අහගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඔය කොයි දේ වුණත් ඔයා කැමතිම සින්දු ටික දවල් එක වෙනකන් දේදුණු මාවතෙන් ඇහෙනවා කියලා දන්නවනේ. ඒ අතරේ මතක් කරන්න ඕනි අල්ලස් හෝ දූෂණ කොච්චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැත්තේ තියෙන වාතාවරණය කොහොමද කියලා. net news අපේ Facebook page එකෙන්, ඊට පස්සේ net news YouTube channel එකෙන් මේ දේවල් live updates ඔක්කොම බලා ගන්න පුළුවන් කියන එකත් මතක් කරන ගමන් තමයි අපි දේදුණු මාවතේ මේ පැයේ වැඩ කටයුතු ටික ආරම්භ කරන්නේ. මේ වෙලාවේ අපිව සද්දටම අහගෙන ඉන්න හුඟ දෙනෙක් නම් කියනකම් බලාගෙන ඉන්නවනේ. එහෙම නම් කියනකම් බලාගෙන ඉන්න කට්ටිය අතර ඉන්නවා අපේ උණන්විටියේ පාලම ගාව ත්‍රිවිල් පාක් එකේ සෙට් එක. අනුරయ్యා තමයි මට කතා කරේ. යාට අනුරయ్యා කිව්වට කට්ටිය දන්නේ නැහැ. සුදු බේබි ටැක්සිය සුදු බේබි කිව්වම තමයි දන්නේ. චානක ඉන්නවා චානකට චානක කිව්වම දන්නේ නැහැ. චීන කිව්වම තමයි දන්නේ. අපේ තුෂාරව විතරයි හරි නමෙන් දන්නේ. යාගේ තුෂාර බෝයි කියලා තමයි යාට ගමේ කට්ටිය කියන්නේ, හල පහල කට්ටිය. එතකොට අපේ සුදු බේබි ටැක්සි සුදු බේබි අනුරయ్యගේ පවුලේ කට්ටිය මල්කාන්ති, කසුන්තා, ඊට පස්සේ සංජය, මේ හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ යන්න හදන්නේ කොණ්ඩේ කපා ගන්න. දැන් මං කොණ්ඩේ කපා ගන්න ගියොත් එහෙම ගහලා පන්නනවා මාව හැමදාම එනවා කියලා. රිකිල්ල ගස්කඩ සැලෝන් දිනේෂ් ශ්‍රී එකේ අපේ මහිල පිටියේ රිකිල්ල ගස්කඩයි තියෙනවා. මදුවන්ති නෙවෙයි නුවන්තිකා නංගි, ඊට පස්සේ සංදීපනී නංගි, ශාමා විජේසිංහ අක්කා කට්ටියම මේ වෙලාවේ සද්දටම අහගෙන ඉන්නවා කියලා අපිට WhatsApp message එකක් දාලා තිනවා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. ඊළඟට යන්න හදන්නේ සූර්යවැවට ගිහිල්ලා ඉන්න සූර්යවැව ලියනාරච්චිත් අපිට කෝල් එකක් දුන්නා. මේ වෙලාව ඉතින් ඒගොල්ලන්ට පොඩි සෞම්‍ය කාලගුණයක් තියෙනවා කියලා තමයි කිව්වේ. මොකද මේ අවු එහෙම එකපාරට වැටෙන්නේ නැහැ නේ කිලින්ම පොළොවට. අවු එහෙම බලාකුළු තියෙන හන්ද ටිකක් අඩුයි අද. ඊළඟට යන්න හදන්නේ බිබිලට ගිහිල්ලෙන්. බිබිලෙන් නිලන්දි කෝල් එකක් දුන්නා. යාගේ ගෙදර හැමෝම එකතු කරගන්න කිව්ව වැඩ කරන ගමන් මේ වෙලාව යහගෙන ඉන්නවා කිව්ව ගෙදරට වෙලා. ලොකු පුතා ලහිරු, මහත්තයා නිමල්, පොඩි පුතා හේෂාන්, නුගේගොඩ පොඩි පුතා වැඩ කරන තැන හැමෝම එකතු කරගන්න කියලා තමයි කිව්වේ. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. ඊළඟට මතක් කරන්න ඕනේ නේ අපි Facebook එකේ post එකක් දාලා තියෙනවා කියන කතන්දරේ. Facebook එකේ අද දාලා තියෙනවා සින්දුවකින් ප්‍රශ්නයක් අහලා. හැබැයි ඉතින් සින්දුව හොයාගත්තා කියලා මේ ප්‍රශ්නට උත්තරේ හොයාගන්න හම්බ වෙන්නේ නැහැ රජු. හරිද? ඔයාට ගානකුත් විසඳන්න තියෙනවා. ඒක හන්ද යන්න අපේ net fm Facebook fan page එකට. මම දාලා තියෙන post එකට comment එකක් දාන්න අමතක කරන්න එපා. ඉස්සරහදී අනිවාර්යයෙන්ම post එකට comment දාලා තියෙන කට්ටියවත් මතක් කරනවා. කෝල් කරන්න 01 112 55 33 63 ට, WhatsApp message එකක් දාන්න 0711 95 95 95 ට.

හරි හං කිති කවාගෙන අපි යන්න හදන හින්දි සින්දුවක් අහන්න. හින්දි සින්දුව අහන්න යන කලින් මම දන්නවා කට්ටියගේ නම් කියනකම් බලාගෙන ඉන්නවා. හැබැයි ඊට කලින් වාඩ මතක් කරන්න දේවල් ගොඩක් තියෙනවා. සෙවණගල කෙරේබන්නාර බෝගහ හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර ගැන මතක් කරන්න ඕනේ. අපිට ඉතින් සුවන ඕන රෝගයක් හැදුනොත් එහෙම අනිවාර්යෙන් මතක් කරන්න අතක් වෙන්නේ කිරිබන්නාර බෝගහන්දි තින ආයුමා වෙදමැදුර. ඒ වගේම තමයි එතන ඉන්න කමල් බන්දුල වීරපිරුම් වෙදමහත්තය. සඳුදා අඟහරුවාද දවස්වල සෙවණගල කිරිබන්නාර බෝගහන්දි තින ආයුමා ආයුර්වේද වෙදමැදුර විවෘතව නැහැ කියලා ඔයා දන්නවනේ. මොකද ඒ දවස් දෙකේ තමයි ඔය බෙහෙත් හේත් හදන්න අවශ්‍ය කරන බඩමුට්ටු ටික අරගන්න ඒ වගේ වැඩ කටයුතු වලට යොදාගෙන තියෙන දවස් දෙක තමයි ඔය දවස් දෙක. එතකොට ඉතින් සඳුදා අඟහරුවාදත් ඒ පැත්තට යන්න එපා. බදාද බ්‍රහස්පතින්ද සිකුරාද සෙනසුරාද ඉරිදා ඔය දවස් ටික ඔක්කොම යවෙන්නේ විවෘතව තියෙනවනේ. කමල් බන්දුල වීරපිරුම් වෙදමහත්තයා ගාවට ගියා කියලා කියන්නේ ඔයාට ඔය තියෙන හමේ රෝග වෙන්න පුළුවන්, කැන්සර් එකක් වෙන්න පුළුවන්, අර සුව කරන්න බෑ කියලා බටහිර වෛද්‍ය විද්‍යාවෙන් ප්‍රතික්ෂේප වෙන හැම රෝගයක්ම ඔයාට නිට්ටාවටම සුවපත් කරගන්න පුළුවන් සෙවණගල කිරිබන්නාර බෝගහාන්දි දින ආයුමා ආයුර්වේද වෙදමැදුරට ගියොත්. යන්න කලින් වෙලාවක් වෙන් කරගන්නත් මතක තියාගන්න. 0777 300 940 එහෙම නැත්නම් 0773 273 540 කෝල් එකක් දුන්නා නම් වැඩි විස්තර දැනගන්න වගේම තමයි කමල් බන්දුල වීරපිරුම් වෙදමහත්තයා හම්බ වෙන්න වෙලාවක් වෙන් කරගන්නත් ඔයාට පුළුවන්. ඊළඟට මතක් කරන්න හදන්නේ ෆ්‍රීලන් නිෂ්පාදන වෙතින් ඔයා ළඟට එන ෆ්‍රීලන් නූඩල්ස් ගැන. නූඩල්ස් කියන දේ ගැන අපිට තියෙන එච්චර හොඳ ඐඩියා එකක් නෙවෙයිනේ, අපිට තියෙන්නේ ටිකක් නරක අදහසක්. මොකද නූඩල්ස් කෑවම ලෙඩ හැදෙනවා අරකයි මේකයි ප්‍රශ්න ගොඩක්නේ. ඕකට ප්‍රශ්නෙට හේතුව වෙලා තියෙන ගොඩක් වෙලාවට ඔය නූඩල්ස් එක ඇතුලේ තියෙන ෂණික රසකාරක පැකට් එක. හැබැයි ඔයා පාවිච්චි කරන්නේ ෆ්‍රීලන් නූඩල්ස් නම් කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ලංකාවේ අපේම ගොවියන්ගෙන් බොහොම සාරවත් වෙයි ගොවීන් විසින් වගා කරලා අරගත්ත දේවල් යොදාගෙන තමයි ෆ්‍රීලන් නිෂ්පාදන නිෂ්පාදනය කරන්නේ. ෆ්‍රීලන් නිෂ්පාදන වලින් එන ෆ්‍රීලන් නූඩල්ස් පැකට් එකක් අරගත්ත කියලා කියන්නේ ඔය එළවලු නූඩල්ස් එකක් හදාගන්න. දැන් අපේ අම්මලා හැම ගොඩාක් කැමතිනේ පුතාට දුවට එළවලු නූඩල්ස් එකක් දෙන්න. එළවලු නූඩල්ස් හදන්න ගියාම තියෙන ප්‍රශ්නේ තමයි එළවලු ටික කපන්න ඕනි, කැරට් අර හීනියට කපා ගන්න ඕනි. ඔය දේවල් කරන්න ගියාට පස්සේ අර හදිස්සියට හදාගන්න තියෙන නූඩල්ස් එක හදාගන්න කම්මැලි හිතෙනවා අපිට. හැබැයි ෆ්‍රීලන් නූඩල්ස් අරගන්න ඔයාට වියලි කරපු විජලනය කරපු එළවලු ටිකකුත් ඔයාගේ ෆ්‍රීලන් නූඩල්ස් පැකට් එක ඇතුලේ එනවා. ඒ වගේම තමයි මේ ෆ්‍රීලන් නූඩල්ස් එකට අවශ්‍ය කරන තුන පහ ටිකත් ඔක්කොම මේ ෆ්‍රීලන් නූඩල්ස් පැකට් එකස් එනවා. බොහොම ලේසියෙන් ගෙදරදී ඉක්මනින්ම හදාගන්න නූඩල්ස් එක රසට හදාගන්න හොඳට හදාගන්න ෆ්‍රීලන් නූඩල්ස් ගන්න කියලා ඔයාලට අපි මතක් කරන්නේ ඒ හින්දාම තමයි. ඔයාට ග්‍රෑම් පොඩි ගානින් දන් ඒ කියන්නේ හරියටම කිව්වොත් ඉන්නේම විනාඩි කිහිපයකින් ඔයාට හදාගන්න අවශ්‍ය වෙන විදිහේ පුංචි පැකට් වලින් පවා ෆ්‍රීලන් නූඩල්ස් පැකට් අරගන්න පුළුවන්කම තියෙනවා කියලා මතක් කරන්න ඕනේ. ඒක හන්දා දැන් ගෙදර කෑම වේල හදාගන්න ෆ්‍රීලන් නූඩල්ස් අරගන්න යන ඔයා කඩේට ගියාට පස්සේ එක එක නූඩල්ස් නම් අතරින් හොඳට මතක තියාගෙන ෆ්‍රීලන් නූඩල්ස්ම තෝරගෙන ගෙදර ගෙනියන්න අමතක කරන්න එපා. WhatsApp එක පැත්ත තමයි බලන්නේ. මොකද මගේ නහය දෙවිල්ලයි වගේ. හරි අපි එකතු කරගන්න හදන්නේ අම්මෝ මැසේජස් ගොඩ. මේගොල්ලන්ට වෙන වැඩක් නැද්ද? අපේ ගන්තුන කෞශල්‍යා කෞශල්‍යා ටෙක්ස්ට් ඇන් ටේලර්ස් එකේ ඉඳන් තමයි සද්දෙටම අපි වහගෙන ඉන්නවා කියලා කියන්නේ. පොඩි වෙලාවක් අරගෙන නම් ටික කියන්න වෙනවා, නැත්තම් වැඩේ හරියන්නේ නැහැ. ලස්සන සින්දුවක් දෙන්න ජනි, ඊයනම් ඔයාව අහන්න බැරිුණා. හදයි ඊයටත් එක්ක හරියන්න අද සින්දුවක් දෙන්න කියලා තමයි අපේ කෞශල්‍යා කියලා තියෙන්නේ. ඊළඟට ත්‍රිකුඩාමලේ පහේ කණුවේ පුංචි බණ්ඩත් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. පවුලේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. කඩවත ලක්මාලි, අපේ ලක්මාලි කඩවත ඉඳන් අපිට මැසේජ් එකක් දානවා වගේම තමයි දැන් එයා පුරුද්දක් කරගෙන ඉන්නවා අපිට කෝල් එකකුත් දෙන්න. මගේ කටහඬ ඇහුවේ නැත්තම් එහෙම නිකන් පාළුයි වගේ දන්නේ නෑනේ. ජනි මල්ලි කොහොමද? උදේම වැඩ කරන ගමන් ඔයාව හගෙන ඉන්නේ. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. කුමාර මිස්, දුල්මි, ගයාන් මල්ලි, තිනුලිදුව මේ හැමෝම එකතු කරගන්න කියලා අපේ ලක්මාලි කියනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට අකුරැස්ස යෂෝ, යෂෝ දාලා තියෙන මැසේජ් එකට තමයි මට හිනා ගියේ. ඒගොල්ලන්ගේ පැත්තේ අහස බුම්මගෙන වගේ ඉන්නවලු, සැරින් සැරේ වහිනවලු, රෙදි ටික එළියට දානවලු, ආයෙ ගන්නවලු, ආයෙ දානවලු, ආයෙ ගන්නවලු. මං නම් හිතන්නේ මේ දවස් ටිකේ වට රෙදි වේල ගන්නවා කියන අදහස අත්හැර ගන්න වෙනවා යෂෝ. මං හිතන්නේ වැස්ස අපියෝ විහිළුවට අරන්ද කොහෙදන්නේ. හැම තමයි යෂෝ කියලා තියෙන්නේ. අකුණු ගහනම වගේ සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඒක එහෙම නෙවෙයි, වෙන විදිහකට කියලා තියෙන්නේ. හරිද? මං ඉතින් හොඳ විදිහට කිව්වා.
දිස්නක් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. අහංගම පංචාලී ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. රේෂා, සමන්ති, නිලන්ති, බොස්සාමානන්ද අයියා ඇතුළු සට්ටියම එකතු කරගන්න කියලා කියලා තියෙනවා. ඊළඟට ගුඩ් මෝර්නින් ජනී අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා කියන්නේ මහරගම 90 ටීම් එකේ සිකියුරිටි එකේ සෙට් එක. ගොඩක් ආදරෙන් කට්ටියම මේ අපි අහන්න යන සින්දුවට එකතු කරගන්නවා. ඊළඟට අපි දේදුණු මාවත අහගෙන ඉන්නේ ජනී. එහෙම කියන්නේ පිටබැදෙන දන් සුජිත්, මැනේජර් රවින්දු, ඉසුරු අයියා, ඒ වගේම තමයි වැඩ කරන තැන හැමෝම මේ සින්දුවට එකතු කරගන්න කියලා කියනවා. වඳුරබ ලාල්වල ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. කෑගල්ලේ ඈ පොඩ්ඩයින කෑගල්ලෙත් තියෙනවා, වඳුරබ කියලා තියෙනවා. මොකද්ද මේ දාලා තියෙන්නේ? රියෝන්, සංජීව, අනූපම, චලනි, සකුණි, තනුක, ආරන්ද මාමා, චම්පික, මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියන්නේ. මං හිතන්නේ අපේ චම්පික කෑගල්ලේ වැඩ කරන්නේ වඳුරබද කොහෙද? කොහොම හරි ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: වේලාව දැන් 11 විනාඩි 29යි.
4: ෆිනිෂින් වහලක් ලෙස කලරම් බ්ලෝ වැජබෙනා. සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
5: Hey yo, yummy and a hammer than any time fit when a flavor delakiri padamak. Well I ne gana denuwale wasakala kiri fun ekak piri elakiri kiri.
6: Sadathanika vishwasaya, sadaharita visithum wasarak. Sada nosirana shaktiya, sada aakarshaniya pratilaba. Sadathanika vishwasaya samagin sadaharita plantations limited api. Sadabhimananiya visithum wana wasawa mese samaramu.
7: Excite ganna, luck ekak charge karaganna. Excite battery එක විලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
8: කටුවෙන නගරයේදී මේදා 4 වන දින විවෘත වෙන Vision Care නවතම ශාඛාවෙන් එදිනට පැමිණෙන ඔබට ඇස් කණ්ණාඩි රාමු සඳහා 112ක දීමනාවක් උන්දේසි සහිතයි. පැමිණෙන්න නොම්බර 511-7 කොළඹ පාර කඩුවෙල අමතන්න 077-383-0585.
9: Meltol hisarathaya una semprathishyawa angapatha vedanawa apahasu dina sadaha ikman sahanaya Meltol paracetamol visheshayaki
10: akma vitel fatty liver baya wenna epa sivanagala liver boosting capsule araganna ape vedakama ape urumaya 40 wasaraka abhimanaya sivanagala ayurveda 0747-3131-540
11: මේ හස්බන්ඩ්
12: මොකද වයිෆ්
11: ඔයාට අතීතයේ යන චාන්ස් එකක් හම්බුරදී ඔයා මාව මැරි කරනවා දාපව්
12: නැතුව
11: අනේ හිතේ ඇති තමුන් හිතන් ඉන්නේ එකපාරක් කරපු මෝඩ වැඩේ මං ආපහු සරයක් කරයි කියලාද
13: මනි මනි මේ
14: පාවල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
15: හරි මේ සින්දු අහන්න යන්න කලින් කට්ටිය එකතු කරගන්න ඕනේ කියලා දැන් දන්නවනේ අපි අම්මෝ කෝල් ගොඩාක් ඇවිල්ලා තිනවා WhatsApp messages ගොඩාක් ඇවිල්ලා තිනවා මම දන්නවා කට්ටිය WhatsApp messages කියවන්න පරක්කු හොඳ දැන් මට බැන බැන ඉන්නේ මම දැන් කියවනවා වැඩේ තියෙන්නේ මෙහෙමයි මම අර messages යට ඉඳන් උඩටන කියවගෙන ඉන්නේ එතකොට ඔයාලා message එකක් දාලා ඊට පස්සේ ටික වෙලාවකින් තව එකක් දැම්මොත් ඒ message ටික උඩට යනවා එතකොට මං අර મેસેජ් එකක් දාලා ඉවසගෙන ඉන්න කට්ටියගේ නම් ටික තමයි මට කියවෙන්නේ. ඔයාගේ නම් කියවෙන්නේ තව පරක්කු වෙනවා. ජනියෝ අපිටත් සින්දුවක් දෙන්න. අපි බෝකුන්දර 10 කණුවේ පාරේ මංගලී ෆැෂන් ගාමන්ට් එකේ සෙට් එක. සාලිය, මංගලී, ශිරන්ති, සංජීව, මහේෂ්, ලක්මුතු, මදුවන්ත පුළුවන් නම් බ්‍රෝකන් ඇන්ජල් සින්දුවේ රීමික්ස් එක දෙන්න කියලා තමයි අපිට කියලා තින්නේ. දෙන්න උත්සාහ කරන්න. හරිද? Good morning ජනි අයියේ. අපි තොයාව සද්දෙටම හගෙන ඉන්නේ අයියේ. අම්පාරේ ඉඳන් සඳලි තමයි મેસેජ් එක දාලා තියෙන්නේ. අයියේ මට වෙන ඕනි දෙයක් වෙච්චාවි සින්දුව ඕනි කියලා තමයි කියන්නේ. දෙන්න උත්සාහ කරන්නම්. හරිද? මට ඇහුණා ඊයේ දෙනවා වගේ අපේ ගින්දරි. ඊළඟට මගේ පහණෙන් එළිය බලන කෙනෙක්ව සින්දුවට එකතු කරගන්න හදන. දන්නවනේ කවුද කියලා අපේ කෑගල්ලේ ශාන්ත ටේලර්ස් එකේ ශාන්ත අයියා. ශාන්ත අයියලා ශාන්ත ටේලර්ස් එකට එහා පැත්තේ තියෙනවා මේ විහඟ හෝටලේ කියලා හෝටලයක්. ඔතන ඉන්නව නංගිලා දෙන්නේ එක්කෙනෙක්ගේ නම නෙළු අනික එක්කෙනාගේ නම මදු මේ දෙන්න අපේ ශාන්ත අයියව රවට්ටගෙන තියෙනවා ශාන්ත අයියේ ඔයා ජනීට කියලා මෙහෙම අපේ නම් ටික රේඩියෝ එකේ කියෙව්වොත් අද දවසටම ඇති වෙන්න කෑම ටික අපේ ශාන්ත අයියට දෙනවා කියලා කමක් නැහැ ඉතින් මගේ පිටින් ශාන්ත අයියා අද නිකන් කාලා ඉඳීනේ ගොඩක් ආදරෙන් අපේ නෙළුවයි මදුවයි මේ සින්දුවට එකතු කරගන්න මෙහෙමයි ඉතින් ශාන්ත අයියට විතරක් නෙමෙයි දැන් මටත් එවන්න ඕනේ මොනා හරි කන්න තව ගොඩාක් නම් තියෙනවා අපි ඉස්සරහදි කියන්නම් හොදේ ඒ අතරේ මතක් කරගන්න ඕනි දෙයක් තියෙනවා සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන ඔයාලට කියන්න ඕනි අනිවාර්යයෙන්ම මොකද ඔයා වගාවක් කරන්න සූදානමින් ඔයාගේ ඉඩම බලා කියාගෙන ඉන්න කෙනෙක් නම් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට තමයි ඔයා කෝල් එකක් ගන්න ඕනි ඔයාගේ වගාවට අවශ්‍ය කරන උපදෙස් විතරක් නෙමෙයි ඒ වෙනුවෙන් අවශ්‍ය කරන පොහොර ආදිය පවා ලබා දෙන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සූදානමින් ඉන්න 0111 437 12 50 දැන්ම කෝල් එකක් දෙන්නකෝ

නිවුස් නියරුලෙන්දන් අපි වහගෙන ඉන්න අපේ ගීතික ඇතුළු කට්ටිය. දේගොල්ලොත් එක යාළුවෝ ගොඩාක් එකතු වෙලා. මොකද අද කට්ටිය දලු කඩන එක පොඩ්ඩක් පැත්තකට දාලා වත්ත සුද්ධ කරන ගමන් ඉන්නේ. ගයානි නංගි, අමරක්කා, ඉන්දික අයියා, ඩග්ලස් අයියා, කුමාර්, ඒ වගේම තමයි ශ්‍රියාමාලා යන්තෝනි, ප්‍රියන්ත මෝටර්ස් එකේ ප්‍රියන්ත, අවිස්සාවේල ඉරංග මෝටර්ස් එකේ ඉරංග, දෙන්නව කෙල්ලට අමතක වුණා මම තමයි මතක් කරලා දුන්නේ. හරිද? අමීෂා මීගමු ඉඳන් අපිට කෝල් එකක් දුන්න හැමදාම වගේ අදත් ඕලෙවල් ලියපු සෙට් එකම එකතු කරගන්න කිව්ව යත් එක්ක. ඉතාලියේ ඉන්නවා චමිල්, ඊට පස්සේ විනෝද්, ඊට පස්සේ දිල්ෂිකා, ඊට පස්සේ ඉන්නවා පොඩි දිලිනි, ලොකු දිලිනි, ෂෙරීන්, මේ හැමෝම එකතු කරගන්න කියලා කිව්වා. තව ගොඩක් නම් තියෙනවා කියලා මම දන්නවා. හැබැයි කතා කරන්න වෙලාව මදි වුණා. සින්දුව පටන් ගත්තනේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. පොළොන්නරුව ප්‍රියදර්ශනී අපිට කෝල් එකක් දුන්නා. දුව සමාධිවයි මහත්තයා බණ්ඩාරවයි එකතු කරගන්න කියලා කිව්වා. බදුල්ලේ කැටවල සමන්ද සැලුන් එකේ ඉඳන් අපේ සමන්ද කෝල් එකක් දුන්නා. මල්ලි, කේෂාන් මල්ලි ඉන්නවලු එතන වැඩ කරන ගමන්. සැලුන් එකේ වැඩ කරන අපේ කේෂාන් මල්ලි. ඊළඟට හිරු තරු ස්ටෝස් එකේ අම්මා ඉන්නවා. ඊට පස්සේ වයිෆ් නිසංසලාවයි පුතයි දුවයි හිරු තරු එකතු කරගන්න කියලා කිව්වා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. ගාල්ල හබරා දුවේ අපේ සමන්ත නාගහවත් අමතක කරන්නේ කොහොමද? අද නම් ඒගොල්ලන්ට වහින්න හැල්. වයිෆ් ටෙක්ලා, කවීෂා, කල්පනී දුවල දෙන්න ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා. ඊළඟට මතක් කරන්න හදන්නේ ඔයාට විෂන් කයා නවතම ශාඛාව විවෘත වෙනවා කඩුවෙලදි කියන කාරණාව. මොකද හෙට නෙමෙයි අනිද්දා දවසේ තමයි විවෘත වෙන්නේ කඩුවෙලදි මේ නවතම ශාඛාව. ඔයාට එදාට නොමිලේම අක්ෂි පරීක්ෂාව කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අක්ෂි පීඩන පරීක්ෂාවත් කරගන්න පුළුවන්. විශේෂම දේ වෙන්නේ ඔයා මැයි මාසේ 14 වෙනිදා, ඒ කියන්නේ මේ හෙට නෙවෙයි අනිද්දාට,

0: FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
4: වේලාව දැන් 11යි විනාඩි 45යි
5: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
6: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
5: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහඳ රසක් ඔබත් අද මේවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ කඩුවෙලා අතුරුගිරිය නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
7: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් ගන්න
8: නොතරයේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර තියා දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයේ NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
5: අවුරුද්ද සුබ වෙන්නේ මේ වගේ සුබ කතා ඇහුවම
9: අම්බ බණ්ඩාර රත්නායක පාගල තුන්කම ඒක අපෝ රිදින්න ගත්තා අඩුුනේ නෑ ඊළඟට හොස්පිටල් ගියා දිවෙන් තියෙන පෙට්ටක් తీවල පස්සෙ තමයි අඩුුනේ මට ටෙක්නිය වටේ දෙහෙත් දිද්දා ටිකට් තපන් ආවද ඉඳ හයකින් මුමින් අතර තමයි මගේ ලොකු අයියාගේ නෝනා තාත්තා කිව්වේ මම වේලාස්සේ ඉන්නවා අපි ගිහින් බලමු කියලා ඒ දින කාරික් කට්ටිය කැමති වුණත් නෑ සිංහල දෙවන් කරා අතම දියෝ විතරයි නිසා දැන් නම් පුතන්නේ කියලා අවුලන්නේ
5: නිරෝගීව ඉඳනක් කතා කරන්න සෙවණගල කමල් බන්දුල වෛද්‍යතුමාට 0777 3900
10: කොත්තුවක් ගණන් දාපු ජීව

0: පොලිටික්ස්.
1: මොකටද මේ ආචීගෙන වෙනවා කියන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
2: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්.
3: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන.
4: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
5: ක්‍රිස්ටිනා කෝටින් අහනවා ඉතින් හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගන්ට මොනවද හිතුනේ?
4: සිලිකන් නිම්නයේ top secrets.
3: මේ අලුත් Apple CEOට LinkedIn account එකක් නැහැ. හිතාගන්න පුළුවන්.
2: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
4: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් Algo Town-ට tune වෙන්න. Tune වෙන්න.
6: Brought to you by
7: අලුත් තැනක් අඩුම මිලක් කසාගල Green Super කසාගල සමූහ ව්‍යාපාරයේ වෙදින් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය නාරම්මල ගනේ මුල ගම්පොළ
4: Prime Residences වෙති නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදවන The Prime Colombo අදම කතා කරන්න 0710 777 333
8: සදාහරිත විවසායක සීනේත අත්වලක් සදාකාලික ආයෝජනයක්
9: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි
10: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 767 7610
11: Net FM Algo Town
12: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළවේ.
13: මේ හස්බන්ඩ්
14: මොකද වයිෆ්?
13: දැන් ඔය යාළුවොත් එක්ක රෑ වෙනකම් පාටි දාලා ගෙදරවම ගේ ඇතුළට එන්නේ ඉස්සරහ දොරෙන්ද පිටිපස්සේ දොරෙන්ද?
14: පිටිපස්සේ දොරෙන්.
13: අදත් වරද්දුවනේ. දැන් තමුන්ගේ තන් ඉන්නේ යාළුවොත් එක්ක රෑ වෙලා පාටි දාලා ගෙදරවම මං ගේ ඇතුළට ගනී කියලාද? පාටි දාපු තැනකම ඉන්නේ.

0: प्रश्न नेत वाहन जानिए कदे दुनु मावत
1: හරි සින්දුවට යන්න කලින් ටට ටට ටට ගාලා නම් ටිකක් කියන්න හදන්නේ. ජනී මටත් සින්දුව කෝණි. අජිත් පුදුකුමාරණගේ සින්දුවක් නම් හොඳයි කියලා තමයි අපිට සඳලි අනුරාධපුරේ ඉඳන් අපිට මෙසේජ් එක දාලා කියලා තියෙන්නේ. සඳලි ඔයාව මේ සින්දුවට මම දැනට එකතු කරගන්න. මාවත් සින්දුවකට එකතු කරගන්න ජනී මල්ලි. එහෙම කියලා තියෙන්නේ නාකොළු ගමුවේ අපේ නිරෝෂා. නිරෝෂා ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට ගුඩ් මෝර්නින් ජනී. ගම්පල ඉඳන් ප්‍රියදර්ශනී අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. ඊළඟට මං යන්න හදන්නේ අපේ කළුතර රමණි සුමේදගේ ගෙදරට ගිහිල්ලා ඉන්න. මොකටද දවල්ට කන්නද? අහස බුම්ම ගැනලු ඉන්නේ ඒගොල්ලන්ට. ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. දෙවුලි, ශෂි, බාති ඉන්නවා ලංකාවේ. කැනඩාවේ ඉන්නවා චන්න, ඇන්ජි, මිෂෙල්, ඒන්ජල්, ඒඩ්‍රියන්. ඒ වගේම තමයි පුංචි සොෆියා. මේ හැමෝම එකතු කරගන්න කියනවා ඊට පස්සේ. හයි හයි ජනී. ඔන්න ඔන්න අදත් ගොඩ වුණා දේදුණු මාවතට. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපේ දේවතුරේ චන්දි මැසේජ් එකක් දාලා කියනවා. එකතු කරගන්න කියනවා යාගේ හස්බන්ඩ් සුමුදුව, ඊට පස්සේ චූටික්කිව, පූජදුව, ඊට පස්සේ දිනිඳු පුතාව, මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි අපේ දේවතුරේ චන්දි කියන්නේ. කවුද මේ මට ලව් යූ උම්මා කියලා කියන්නේ? කෑගලු බත් කඩේ සෙට් එක. චම්මි අක්කා, ඒ වගේම තමයි වැඩ කරන කට්ටියම එකතු කරගන්න කියලා තමයි අපිට කියලා තියෙන්නේ. වැඩ කරන කට්ටිය විතරක් නෙමෙයි, කෑම ගන්න ඇවිල්ලා ඉන්න කට්ටියවත් එකතු කරන්න ඕන. දැන් ඉතින් කෑගලු බත් කඩේ කට්ටියට කොහොමත් කෑම රහයි තමයි. තව කෑම ටික රහ කරගන්න ඕයි නම් ෆ්‍රීලන් නිෂ්පාදන එකතු කරගන්න පුළුවන්. දැන් ෆ්‍රීලන් පවුලට අලුතෙන් එකතු වෙලා තියෙනවානේ ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර්. නිකමඩ කෑම වලට එකතු කරලා හදලා දීලා බලන්නකෝ කස්ටමර්ස්ලාට. එන කෑම එකේ රස සර්ප්‍රයිස් එකක් විදිහට වෙනස් වෙනවා. මොකද අර ඉන්දියාවේ අපි කැමති මසාලා රහට කෑම එක හදාගන්න වඩා ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් තමයි හොඳම ඔප්ෂන් එක වෙන්නේ. මාළු වලට රෙඩ් කරි මසාලා, හෙළවලු වලට ග්‍රීන් කරි මසාලා, මස් වලට බ්ලැක් කරි මසාලා දාලා හැදුවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම රස උතුරන කෑම වේලක් ඔයාට හදාගන්න පුළුවන්.

0: பழனி ஏக்க தேதுனுமாவத ඔබ වෙත ගෙන එන්නේ
1: අකුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
0: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540
2: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම මතන්න 0111 437 1250
3: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ
4: මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක
5: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.

0: එරිදා ගිය ඉරිදා වාගෙනවන්න සන්ඩේ බෝඩස් ගලපා ඇගෙදිනන්න දස දහසේ බෝඩස්වාසි ඇවිදින් ගන්න NLB ජයහා දරනිදහනය ලොතරයි පත්මිලදීගෙන ඔබේ සිහින සැබෑ කරගන්නත්.
1: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
2: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
4: මමත් ඔයාලා වගේමයි. මට මං කවුද කියන එක ප්‍රශ්නයක් වුණේ නෑ. මට ඕනේ දුර යන්න.
5: ලෝකෙට ආලෝකයක් වුණු ආලෝකා. අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක් ශක්තියක් නේද? මේ වගේ ආලෝකයක් නේද?
6: සතිය දවස්වල උදේ 6ට Net FM Alpha Studio හලා දවසම ආලෝකමත් කරගමු.
7: Net FM Alpha Studio with Kasani and Lehansa.
8: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
9: Hey yo, yana yana hama tana anytime set when a flavor delakiri padamak. Welai ne gena danuwa. Wasakala kiri fun ekak piri elakiri kiri.
10: Suba dahawalak welawa dawal 12.

0: Net News. Net daval dolaha. Oba veta gena enni.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: දන්නවද දඹදිව වන්දනාවට හොඳ ආයතනයක්?
3: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
2: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-76-716-3872.
4: අයිබෝන් අද දවස මැද දවසේ මෙතෙක් රටතුට සිදුවීම් වාර්තාකරණය නෙත් දවල් දොළහා මම සචිනි සීලවර්ධන ප්‍රවෘත්ති සංස්කරණයේ නිශාන්ත සිල්වා.
0: මේ වෙනකම් දවස
4: ප්‍රකාශය ලබා දී හිටපු ජනපති මහින්ද එලියට තීන්දුව සාධාරණ නම් මාව නිදහස් කළ යුතුයි යන්න කලින් මහින්ද කියයි. කොමිසම ළඟ රැස් වූ සටන් පාඨ කියමින් උද්ඝෝෂණේ. ගාල්ලේ වෙඩි තැබීම ගැන තොරතුරු එළියට අම්බලන්තොටත් ඝාතනයක්. තද වැසි තවත් දින දෙකක්.
0: නෙත් දවල් 12 ඉර මැදියමේ වාර්තාකරණය.
4: අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට නොබෝ වේලාවකට පෙර කොමිෂන් සභාවෙන් පිටතට පැමිණියා. කොමිෂන් සභාව වෙත පැමිණීමට පෙරවරුවේ නිවසෙන් පිටවන අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා පැවසුවේ තීන්දුව සාධාරණ නම් තමන් නිදහස් කළ යුතු බවයි.
5: අද ප්‍රින්සිපල් නෑනෝද කොහොමද?
6: දැන් යන්න. මේ ඇස්ලා යුනිවර්සිටි යන්න.
5: කොහොමද මේ මොකක් වෙයිද කියලා ඔබතුමා හිතන්නේ?
6: සාමාන්‍ය තීන්දුවක් දෙනවා නැති මම නිදහස් කරන්න ඕන මොනවද මේ?
5: දැන් මේ වුණාට ප්‍රධාන සාක්ෂි දීපු කෙනෙක් නැති වෙලා ඉන්නේ මේ විදිහට.
6: ඔව් අනේ ඒක කබිල නැතිලා දෙන්නේ. එයා දීපු සාක්ෂි තියෙනවනේ. අට උත්තරයක් ඇති නේද? ඊළඟ ප්‍රශ්න අහන්න.
4: මහින්ද රාජපක්ෂ මහතාට පසුව හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතාට අලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණියා. හිටපු ජනාධිපතිවරයාට සහය දක්වන පිරිසද කොමිෂන් සභාව ඉදිරිපිටට රැස් වී සිටින බවයි එහි සිටින නිත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. ඒ පිළිබඳ තවත් තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ වෙනවා නිත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු කේසර බණ්ඩාර ඇතිපොළ සමග. අප තව සුළු මොහොතකින් ඔහු සම්බන්ධ කරගන්නට බලාපොරොත්තු වනවා. මේ අතර මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට සහය දැක්වීමට අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ සිටින පිරිස් කියා සිටියේ කෘතගුණ සැලකීම පිණිස තමන් සෑම විටම මහින්ද රාජපක්ෂ මහතා සමග සිටගන්නා බවයි.
7: මහින්ද මහත්තයා රටක් දේලා යුද්ධෙන් නතර කරලා රට සේවයක් කරා. හොරකම් කරලා දන්නේ නැහැ හොරකම් කරන්නේ නැති ඒක බේරලා තැති. ඒ මනුස්ස ගායි බෙන්න මහින්ද මත ගිරේ දැම්මනම් මහින්දට ආර්සාවක් දෙන්න ඕනේ බන්දලංකාරී. එහෙම නැත්නම් වැඩක් නැහැ නේ.
8: රජපුටු ඉඳගෙන ඉන්නේ ඈ මහින්ද මහත්තයා පින් සිද්ද වෙන්න මේ රට මේ විදියට ගෙනාවි මහින්ද මහත්තයා පින් සිද්ද වෙන්න කිසිම නායකයෙක්ට බැරුණා යුද්ධවර කරන්න එතුමාට විතරයි කොන්දක් පණ තියෙන කොන්දක් කෙලින් කරන රටට පිනයක් ගෙන අවුරුදු 30 යුද්ධවර කරේ
4: මහින්ද රාජපක්ෂ මහතාට පසුව හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතාට අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණියා. හිටපු ජනාධිපතිවරයාට සහය දක්වන පිරිසද කොමිෂන් සභාව ඉදිරිපිටට රැස් වී සිටින බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. ඒ පිළිබඳ තොරතුරු දැන ගැනීමට අප දැන් සම්බන්ධ වෙනවා නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු කේසර බණ්ඩාර ඇතිපොළ සමග. අයිවන් කේසර.
9: අයිබෝන් මම අවස්ථාවේ රැඳී සිටින්නේ අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරිපිට. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තම ප්‍රකාශය ලබා දීමෙන් අනතුරුව මේ වන විට අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් පිටව ගියා. විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි හිටපු ජනාධිපතිවරයාට කොමිෂන් සභාවෙන් පිටතට පැමිණෙන්න දීර්ඝ වේලාවක් ගත වුණා. මොකද ඉදිරිපිට රැඳී හිටපු ආධාරකරුවන් 6 දක්වන පිරිස යම් ආකාරයකට මාර්ගයේ අවහිරවන ආකාරයට තමන්ගේ සහයප දැක්වීම සිදු කිරීම නිසා යම් ආකාරයකට යම් කාලයක් ගත වුණා හිටපු ජනාධිපතිවරයාට කොමිෂන් සභාවෙන් පිටතට පැමිණීමට. කෙසේ වෙතත් මේ වන විට හිටපු ජනාධිපතිවරයා පිටව ගොස් අවසන්. නමුත් සහය දක්වන්නයම් තවදුරටත් රැඳී සිටිනවා. විශේෂයෙන්ම හිටපු අමාත්‍යවරුන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, මේ වගේම පළාත් පාලන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාව වන විටත් බෞද්ධ ආලෝක භාවතේ අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරිපිට රැඳී සිටිනවා. ඉතින් මෙයයි මේ වන විට තත්ත්වය. කෙසේ වෙතත් ජනාධිපතිවරයා තම ප්‍රකාශය ලබා දී පිටව ගියා. මම කේසර බණ්ඩාර ඇතිපොළ, නෙට් නිවුස් වෙනුවෙන්.
4: හිටපු අමාත්‍යවරුන් ඇතුළු මහජන නියෝජිතයින්ද මහා සංඝ රත්නයේද තවදුරටත් අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරිපිට රොක්වේ සිටිනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද මෙලෙස අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳව ඇත්තේ කුප්‍රකට එයාබස් ගනුදෙනුව පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහායි. එම ගනුදෙනුවේදී ලබාගත් බව කියන අල්ලසින් කොටසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු අමාත්‍ය පියංකර ජයරත්න මහතාට ලබා දුන් බව මීට පෙර කෙරුණු ප්‍රශ්න කිරීමකදී කපිල චන්ද්‍රසේන මහතා විසින් ප්‍රකාශ කළේ යැයි කොමිෂන් සභාව අධිකරණයට දැනුම් දුන්නා. කෙසේ වෙතත් පසු අවස්ථාවකදී දිරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් කපිල චන්ද්‍රසේන මහතා අධිකරණයට කියා සිටියේ අල්ලස් කොමිසම අදාළ ප්‍රකාශයේ තමන්ගෙන් ලබාගත්තේ බලපෑම් කර බවයි. කුප්‍රකට එයාබස් ගනුදෙනුව සිදුවුණේ කපිල චන්ද්‍රසේන මහතා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයාව ලෙස සිටි සමයේදී. ඒ සම්බන්ධ නඩුවට අදාළව කපිල චන්ද්‍රසේන මහතා දින 50කට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටියා. අබිරහස් ලෙස මියගොස් සිටියේදී ඔහුගේ සිරුර සෝගෙනුනේ අපමත නිදහස ලබා දින 2කට පසුවයි. මෙම මරණය පිළිබඳ විමර්ශන තවදුරටත් සිදු කෙරෙනවා. ගාල්ල දංගෙදර ඩික්සන් හන්දිය ප්‍රදේශයේ අද උදැසන සිදු වූ වෙඩිතැබීමෙන් ජීවිතක්ෂයට පත්වැත්තේ අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 47 හැවිරිදි වී පසු වූ පුද්ගලයෙකු බවට අනාවරණ වී තිබෙනවා. රතුමාමා ලෙස හැඳින්වෙන ඔහු ගාල්ල දංගෙදර ඩික්සන් හන්දිය ප්‍රදේශයේ පිහිටි කුලී නිවසක පදිංචිව සිට ඇති බවයි නෙට් නිවුස් වාර්තාකරු පැවසුවේ. අද උදැසන 7:20 පමණ ඔහුට වෙඩිතබා ඇත්තේ ඩික්සන් හන්දිය ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක් අසල රැඳී සිටියේදී. ඒ රතු පැහැති කැබ් රථයකින් පැමිණි පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී F.U. වුට්ල මහතා පැවසුවේ. එහිදී වෙඩිතැබීමෙන් තුවල් ලැබූ එම පුද්ගලයා කරපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. සිදුව සම්බන්ධයෙන් ගාල්ල පොලිස් ස්ථානය මගින් විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ. මේ අතර අම්බලන්තොට මාමඩල දකුණ බොකුඩු යාය ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තවත් පුද්ගලයෙකුට බරපතල තුවාල සිදු කර තිබෙනවා. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 34ක් වූ තිදරුපියෙකු බවයි අම්බලන්තොට පොලිසිය පැවසුවේ. තුවාල ලබා ඇත්තේ ඔහුගේ බිරිඳගේ පියාවනවා. ඔවුන්ගේ නිවසට සැකකරුවන් තිදෙනෙකු පැමිණ මෙම අපරාධය සිදු කර ඇති බවයි පොලිසිය පැවසුවේ. ඝාතනයට පැමිණි සැකකරුවන් තිදෙනා රැගෙන මෙරට නිෂ්පාදිත ගිනි අවියක්ද එම ස්ථානයේ දමා ගොස් තිබියදී සොයාගෙන තිබෙනවා. ඝාතනයට ලක් වූ පුද්ගලයා පසුගිය වසරේ ජනවාරි මස 2 අම්බලන්තොට ඇලියගොඩ බටහිර ප්‍රදේශයේදී සිදු කරන ලද ත්‍රිත්ව ඝාතනයේ සැකකරුවෙකු වන අතර ඔහු ඒ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිට පසුගිය මාර්තු 30 අපමත නිදහස් වෙති බවයි පොලිසිය පැවසුවේ. එම ඝාතනයට පිළිගැනීමක් ලෙස මෙම ඝාතනය සිදු කර ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.
0: Net Weather News.
4: ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය දිවයින ආසන්න මුහුදු ප්‍රදේශයේ තවදුරටත් පැවතියද එය එතරම් වර්ධනය වීමක් අපේක්ෂා නොකරන බව කාලුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අනාවැකි අංශය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා පැවසුවේ එම අඩු පීඩන කලාපය ඉදිරියේදී ඉතා සෙමින් උතුරු දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි. කෙසේ වෙතත් පවසන වැසි තත්වය ලබනදා 4 දක්වා පැවතිය හැකි බවද ඔහු කියා සිටියා.
10: දෙවනට ඊසාන්ද සිම්පැවතිය අඩුපිරින කලාපය තවදුරටත් එලෙසම පවතිනවා. මේ පද්ධතිය ඉතා සෙමින් ගමන් කිරීමක් තමයි දැනට අපිට නිරීක්ෂණය වන්නේ අද දිනේ පවතින දත්ත විශ්ලේෂණ මත පදනම්ව. මේ නිසා අද දිනේත් මේ පද්ධතිය බලපෑම දිවයිනේ කාලගුණය කෙරෙහි පවතිනවා. මේ නිසා විශේෂයෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුලින් බරව පවතින ඒ වගේම විටින් විට වැසි හෝ ගිගුරුන් සහිත වැසි අපේක්ෂා කිරීමේ හැකියාව අද දිනේ පවතිනවා. විශේෂයෙන් ගත්තොත් දිවයිනේ වයඹ, පස්නාහිර, සබරගම්මුව, මධ්‍යම සහ දකුණු පළාත්වලත් ඒ වගේම උතුරු පළාත් ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ තදවැසි අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. තම ස්ථාන මිලිමීටර 100 කම තදවැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම මේ පද්ධතියේ බලපෑම නිසා බොහෝ දුරට ඉදිරි දින තුනෙත් විශේෂයෙන් ගත්තොත් මැයි මාසේ 14 පමණ දක්වා වෙනකන් අපිට වැසි තත්ත්වයේ අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. ඉන්පසු වැසි තත්ත්වයේ අඩුවීමක් තමයි අපේක්ෂා කරන්න පුළුවන්. විශේෂයෙන් ජනතාවට මතක් කරනවා පසුගිය දින කීපය පුරාම වැසි පැවතුන නිසා ඉදිරි දින කීපය තවදුරටත් අවධානයෙන් කටයුතු කරන්න. විශේෂයෙන් ගිගුරුන් සහිත වැසි සමගින තද සුළං ඒ වගේම තදවැසි සහ අකුණු සම්බන්ධව අවධානයෙන් කටයුතු කරන්නේ මගින් ආරක්ෂා විමසා අවශ්‍ය පිවර ගන්න කියන එක මතක් කරන්න කැමැති.
4: මේ අතර ඇදහැරෙන මහවැසි හේතුවෙන් තවදුරටත් ජලාශ 16ක වාන්දුරට විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ ඉංජිනේරු HMTSD හේරත් මහතා.
11: අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගන ජලාශය, බදුනු දිස්ත්‍රික්කයේ අඹවැල සහ සොරබුරු ජලාශයද, හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහුවාර, ලුණුගම්වෙහෙර, තිස්සල, වීරවිල, යෝධයෝ සහ වෙහෙරගල ජලාශයද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ උස්කල සියඹලංගම, මහමාගල්ල සහ දැදුරුව ජලාශයද, මානුල් දිස්ත්‍රික්කයේ දේහුව, නාලන්ද සහ වැබැඩිල ජලාශයද, මොණරාංග දිස්ත්‍රික්කයේ අලිකොටාර ජලාශයද පවතිනවා. කලාවේ ගංගා ද්‍රෝණියට පසුගිය දින කීපය පුරාම ලද අධික වර්ෂාපතනයත් සමග මේ වන විට එම ගංගා ද්‍රෝණිය පිරී රාජාංගනය, උස්කල සීමලංගම, දේවව, වැමැඩිලි ජලාශය වන්දයෙන් පවතින අතර රාජාංගන ජලාශය මේ වන විට වන්දොට 12 කප්පරයට ගණන් 10,500 අධික ජල ප්‍රමාණයක් කලාව වෙත නිකුත් කරමින් පවතිනවා. කිරිදිව ගංගා ද්‍රෝණියට පසුගිය දින කීපය පුරාම අධික ලෙස වර්ෂාව ලැබෙමින් පැවතුන ඒ ප්‍රතිඵලයක් වශයෙන් මේ වන විට එම ගංගා ද්‍රෝණිය පිහිටි ලුණුගම්වෙහෙර වීරවිල යෝධයව අලිකොටාර ජලාශය මේ වන විට වන්දනයෙන් පවතින අතර උළුගම්වෙහෙර ජලාශය වන්දනට 6ක් උත්තර මේ වන විට තප්පරයට ගණන්ගේ 4,100 අධික ජල ප්‍රමාණයක් කිරිදිව නිකුත් කරන අතර අලිකොටාර ජලාශය වන්දනට 3ක් උත්තර තප්පරයට ගණන්ගේ 580 අධික ජල ප්‍රමාණයක්ද මේ වන විට කිරිදිව වෙත නිකුත් කරමින් පවතිනවා. මේට අමතරව සොරබුර ජලාශය වන්දනට 5ක් අඩි 3 නිකුත් කර තප්පරයට ගණන්ගේ 700 අධික ජල ප්‍රමාණයක් මහවැලි ගඟට නිකුත් කරන අතර මව්වර ජලාශය වන්දනට
4: සංචාරක වීසා මගින් මෙරටට පැමිණ විවිධ පරිගණක සහ සයිබර් අපරාධවල නිරත වූ විදේශිකයින් 198 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය දකුණු පළාතේ සිදු කළ විශේෂ මෙහෙයුම් කිහිපයකදී අත්අඩංගුවටගත් පිරිස අතර ඉන්දියානුවන් 173ක් සහ නේපාල ජාතිකයන් 25 දෙනෙකු සිටින බවයි පොලිසිය පැවසුවේ. ඉන් ඉන්දිය ජාතිකයන් 110 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල, ගල්වඩුගුඩ හා ශ්‍රී සුමේධ මාවත ප්‍රදේශවල ලැගුම්හල් දෙකක සිදු කළ වැටලීම් වලදී. එමසකකරුවන් සන්තකයේ තිබූ පරිගණක 58ක් සහ ජම්ගම දුරකථන 79ක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. දොඩන්දුව ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටි තවත් විදේශිකයින් 55 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ අග්නිමන කඳවුර නිලධාරීන් කණ්ඩායමක් විසින්. ඉන්දියා ජාතිකයන් 35 දෙනෙකු හා නේපාල ජාතිකයන් 20 දෙනෙකු හා ඔවුන්ට නවාතැන් පහසුකම් ලබා දුන් හෝටල් හිමිකරුවෙකුද එහිදී අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ. එම විදේශිකයන් සන්තකව තිබූ පරිගණක 25ක්, ජංගම දුරකථන 119ක් හා රුපියල් 750,000 මුදලක් මෙන්ම මෝටර් රථයක් හා ජීප් රථයක් පොලිස් බහරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් හික්කඩුව පොලිස් ස්ථානය වෙත බහර දුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ. net daval 12 nimava meelaganet news pradhana pravriti prakashaye savasahaya itihata etek pain paya me paya ratatuta balapuratu wanna wedi toraturu sandaha pivisenna net news total k web adviyata
12: net daval 12 oba weta gena aave
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112 863 363 0776 716 3872.
3: නැත්තෙම් දේදුණු මාවත ඔබ වෙත ගෙන එන්නේ
12: අකුණු ලකේ නම හොබවන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
2: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250.
13: Yeah, you already know who it is. We're taking it higher. We're setting the fire.
14: ජනි එක දේදුණු මාවත. දේදුණු මාවත.
13: We're setting the fire. Ronakshi on the track. Let's get it.

වෙලාව 12:21 අපි දේදුණු මාවතේ තුන්වෙනි පැයේ වැඩ කටයුතු ටික ආරම්භ කරන්න හදන්න. මේ පැයේ මට කෙලින්ම තියෙන්නේ හුසෙන් බෝල්ට් මීටර් 100 දුවනවා වගේ වැඩ කරන්න. මොකද මේ වෙනකොටත් නම් කියපු නැති මැසේජස් බර ගාණක් තියෙනවා අපිට ඇවිල්ලා. ඒ ටික කොහොම කියලා ඉවර කරගන්න ඕනි. එකක් හරි මිස් වුණොත් එහෙම ඔයගොල්ලෝ මාත් එක්ක තරහ වෙනවා. ඒක හන්දා හැමෝගෙම නම් ටික කියන්න බලාගෙන තමයි ඉන්නේ. මං අර සමහරු මැසේජ් කරලා තිබුණා නම් කියන්නේ නැද්ද නම් කියන්නේ නැද්ද කියලා. මං ඒගොල්ලන්ට රිප්ලයි එකකුත් දැම්මා. පොඩ්ඩක් පරක් වෙනවා, පොඩ්ඩක් ඉවසන්න කියලා. දැන් එනම් ඔක්කොම කියන්න බලාපොරොත්තුෙන් තමයි මම මයික් සොන් කරේ. ගොඩක් ආදරෙන් කට්ටිය එකතු කරගන්න ඕනි. ගලේ කඩේ රයිගම ඉඳන් අපේ සරච්චන්ද්‍ර ඩයස් අපිට මැසේජ් එකක් දාලා තිනවා. මට හිතා ගන්න බැරි මේ ගලේ කඩේ කියලා කියන්නේ කඩේක නමක්ද නැත්නම් ගමක නමක්ද කියලා. කොහොම හරි සරච්චන්ද්‍ර අයියව අපි සින්දුවට එකතු කරගන්නවා. ඊළඟට යටියන්තොට නිතු ගරාජ් එකේ හොරන්දල යටියන්තොට තමයි නිතු ගරාජ් එක තියෙන්නේ. ගොඩක් ආදරෙන් මෙතන ඉන්න කට්ටිය අපි වහගෙන ඉන්නවා. ලක්ෂාන්, රුක්ෂාන්, පුබුදු කුමාර, ඒ වගේම තමයි ජයම්පති, සෙල්වම්, සංජු මේ හැමෝම හොඳ සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ජනේ අයියේ, ගුඩ් ආෆ්ටර්නූන්. අපි කැන්ඩි බෝයිස් අපිවත් එකතු කරගන්න. ගයාන්, යූ කුමාර, ඊට පස්සේ ප්‍රියන්ත, ඊට පස්සේ රොහාන්, රොෂාන්ත, ඊට පස්සේ නිකම් කුමාර. එක්කෙනෙක් යූ කුමාර, අනික කෙනා නිකම් කුමාර. දෙන්නම එකතු කරගන්න. මාකොල ගල්පොත්ත හන්දි අපේ ප්‍රියන්ත සමරවීර අයියා මෙසේජ් එකක් දාලා තියෙනවා. 1981 අවුරුද්දේ සපුගස්කන්ධ මහවිදුහලේ උගනම ලැබපු හැමෝම එකතු කරගන්න කියලා තමයි අපිට ප්‍රියන්ත අයියා කියලා තියෙන්නේ. ඊළඟට අලුත්ගම දර්ග ටවුන් වලට යන්න හදන්නේ. දර්ග ටවුන් එකේ තියෙනවනේ ANW අපරල් ගාමන්ට් එක. එතන ඉන්න කට්ටිය අපිට මෙසේජ් එකක් දාලා තිනවා. ප්‍රදීප් තමයි මෙසේජ් එක දාන්නේ. රංජනියක්කා, චම්පිකා, චිත්‍රක්කා, සන්ධ්‍යා, මාලා, ජීවා, විජේසර්, බොස් ජයවර්ධන මේ හැමෝම එකතු කරගන්න කියලා තිනවා. අපේ ගාල්ලේ සුජී විජේනායකත් මෙසේජ් එකක් දාලා තිනවා එකතු කරගන්නවා. හයි, සුබම සුබ දහවලක් වේවා ජනීලමයෝ. එහෙම කියන්නේ අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ පන්නල කොටුවෙල්ලේ ප්‍රසංගියක්ක. ඒගොල්ලෝ මේ වෙලාවේ තුඹ කරවිල මාළුවක් හදන ගමන්ලු ඉන්නේ. ලස්සන සින්දුවකට එකතු කරගන්න කියනවා. හස්බන්ඩ් චින්තක ඇතුළු පවුලේ සියලුම දෙනාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ දුලීකා නිෂානි අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. මැසේජ් එක දාලා තියෙන ගොඩ වෙලාවකට කලින් කියන්නේ මම මේ කියන මැසේජ් ඔක්කොම ගොඩ වෙලාවකට කලින් දාලා තියෙන්නේ. මම දන්නව ඕගොල්ලන්ගේ ඉවසීමේ තරම කොච්චරක්ද කියලා. තංගල්ලේ අප්සරා ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩක් ආතරෙන් අප්සරා ඔයාව එකතු කරගන්නවා. ඊළඟට ඇහැලියගොඩ චමින්ද මෝටර්ස් එකේ සෙට් එක බොස් චමින්ද, සනත් රසින්දු, කුරුවිට කඹුරාවේ බින්ති නග, මාලින්ද, තනූෂ, ශාක්‍ය විහාර. වර්ක්ෂොප් එකට මේ වෙලාවේ බයික් හදාගන්න ඇවිල්ලා ඉන්නේ. එතකොට මැසේජ් එක දාපු වෙලාවේ බයික් හදාගන්න ඇවිල්ලා හිටපු හැමෝම ගොඩක් ආදරෙන් මම මේ සින්දුවට එකතු කරගන්නවා. ආයි ජනී, අපිටත් ඔයාව අහගෙන ඉන්න වෙලාවේ ලස්සන සින්දුවක් දෙන්න. ඇඹිලිපිටියේ මදු තමයි අපිට එහෙම මැසේජ් එක දාලා කියන්නේ. මදු ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට ලස්සන සින්දුවක් අහමු. ගලිගමු ඉඳන් ගයානි හෙට්ටියා රචි මැසේජ් එක දානවා. සරත්, දේවාංජනා, සස්මින, කුරුවිට ඉන්න ජයමිනි හොටෙල් එකේ ප්‍රභාත්, චමින්ද, ඊට පස්සේ නිමේෂා, සසින්දි මේ හැමෝම එකතු කරගන්න කියනවා. ඊට පස්සේ අපේ මෙසේජ් එකක් දාලා දෙනවා බැදිගන්තොට ඉඳන් රසිකා සහ ප්‍රියංකා වැඩ කරන තැන ඉඳන් සද්දෙටම මේ වෙලාවේ නිත් FM අහගෙන ඉන්නවලු. මකුල්වලුව රංජිත් දිසානායක ඔයාවත් එකතු කරගන්නවා. ඊළඟට හයි ජනී, අපිත් ඔයාව අහගෙන ඉන්නේ. ගාල්ල වඳුරබ ඉඳන් තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. මෙසේජ් එක දාන්නේ කවුද කියලා හොයමු. අද මම අසනීප වෙලා නෙත් අහගෙනම ඉන්නවා ඒක හන්දා. නදීෂා හෙට්ටිගේ තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. නදීෂා, ඉක්මනට බෙහෙත් බීලා හොඳ වෙන්න ඕනේ. හොඳද? පුතාල දෙන්න ඉන්නවා දෙනිත්, චෙනුත්, ඒ වගේම තමයි හස්බන්ඩ් උපුල් නිශාන්තවත් එකතු කරගන්න කියනවා. අලව්ව ලැපල් ගාමන්ට් එකෙත් මේ වෙලාවේ සද්දෙටම මාව අහගෙන ඉන්නවා. සංජය සර්, ලහිරු සර්, ඉසංකා, සසංකා, දිස්නා, නිලු, රන්දි, සෙව්වන්දි, ශ්‍රියානි, වසන්ති, නිශාන්ති, සුජීවා වැඩ කරන කෙල්ලෝ කොල්ලෝ සෙට් එකම එකතු කරගන්න කියලා රන්දි තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. ඊළඟට සුබ දවසක් ජනී, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා රසිකා සහ ප්‍රියංකා තමයි අපිට බැදිගන්තොට ඉඳන් ආයෙත් මෙසේජ් එක දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. තවනම් ගොඩක් තියෙනවා. ඉස්සරහදී අනිවාර්යයෙන්ම කියනවා.

FM 94.8 Net FM Divaina Pura. Johnny Ek.

විපතක් වෙලා තියෙන්නේමට සින්දු අහන අතරේ නම් ගොඩාක් තියෙනවා කියන්නේ. ඒ අතර ඔයාට පණිවිඩයක් තියෙනවනේ කියන්නේ. S2 ගැන පරිස්සමට බලාගෙන ඉන්න ඔයාට ඔයාගේ S2 වෙනුවෙන් වෙලාවක් වෙන් කරගන්න පුළුවන් නම් ඒ වෙලාව මේ 14 වින්දර වෙන් කරගන්න. මොකද නොමිලේම අක්ෂ සායනයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ඔයාට හම්බ වෙනවා. විෂන් කෑ නවතම ශාඛාව කඩුවෙලදී මැයි 14 වෙනිද විවෘත වෙන හන්ද. මූලික අක්ෂි පරීක්ෂාව වගේම තමයි අක්ෂි පීඩන පරීක්ෂාවත් ඔයාට නොමිලේම කරගන්න පුළුවන්. ඒ විතරකුත් නෙවෙයි, ඇස් කණ්ණාඩි අරගන්නව නම් ඒ වෙනුවෙන් සුවිශේෂී වට්ටම් දීමනා ලබා දෙන්නත් විෂන් කෑ ආයතනය දිනද කටයුතු කරනවා. නොම්බර 511-7 කොළඹ පාර කඩුවෙල කියන ලිපිනයේදී තමයි අලුත්ම විෂන් කෑ ශාඛාව විවෘත වෙන්නේ කඩුවෙල නගරේ. මාලබේ පැත්තෙන් දැන් ආවා, හංවැල්ල පැත්තෙන් දැන් ආවා, ඊට පස්සේ තව කොහෙද බියගම පැත්තෙන් දැන් ආවා, කොළඹ පැත්තෙන් දැන් ගියත් ඔයාට මේ දීමනා ලබා ගන්න පුළුවන් මේ 14 වින්දර දවස වෙන් කරලා තියාගන්න. ඊළඟට මතක් කරන්න ඕනේ ෆ්‍රීලන් නිෂ්පාදන ගැන. දැන් ඉතින් ඉන්දියාප ටිකක් හදා ගන්නව නම් ෆ්‍රීලන් ඉන්දියාප පිටි මිශ්‍රණේ ඔයාට නැතුවම වර්ධයක් බවට පත් වෙලා තියෙනවා. මොකද හොඳම හාල් පිටි යොදාගෙන තමයි ෆ්‍රීලන් ඉන්දියාප පිටි මිශ්‍රණය නිෂ්පාදනය වෙන්නේ. ඒ වගේම තමයි ඔයාට අරගන්න අවශ්‍යයි නම් සුදු හාල් පිටි, කියන්නේ සුදු කැකුළු හාල් වලින්, රතු කැකුළු හාල් වලින් මේ ෆ්‍රීලන් ඉන්දියාප පිටි මිශ්‍රණය නිෂ්පාදනය වෙනවා. රතු පාටින් සුදු පාටින් පාට පාටින් ඉන්දියාප හදා ගන්න. ගෙදරදී ඇලෙන්නේ කැඩෙන්නේ බෙරි වෙන්නේ නැති වෙන්න ඉන්දියාප හදා ගන්න. දැන් ඔයාට ෆ්‍රීලන් ඉන්දියාප පිටි මිශ්‍රණය එකතු කරගන්න පුළුවන්. සින්දුවට කට්ටි එකතු කරගන්න ඕනි. මං කිව්වනේ මං අද උසේන් බෝල්ට් මීටර් 100 දුවනවා වගේ තමයි වැඩ කරන්න කියලා. චාමර ස්ටෝස් එකට යන්න හදන්නේ. පණාපිටියේ කළුතර පණාපිටියේ චාමර ස්ටෝස් එකේ චාමරයි තනෝජයි සින්දුවකට එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ ගාමිණි අයියා අපේ ජපානින් දැන්නේ අපි වහගෙන ඉන්නේ. අම්මෝ ස්ට්‍රෝබෙරි වත්තක ඉඳන් ෆොටෝ එකක් ගහලා තින්නේ අද. එයාගේ වයිෆ් අනු අරුණ නෑ. එයාගේ වයිෆ්, ඊට පස්සේ සංජීවනි, පුතා ඖෂධ, දුව සේනාශ්‍රී වගේම තමයි එයාගේ යාළුවෝ දෙන්න. ඉෂාන්වයි නිශාන්තවයිත් එකතු කරගන්නවා. හයි ජනී, මම ජපානෙන් කියලා අපේ නිශාන්ත අයියා මෙසේජ් එකක් දාලා දෙනවා. දෙන්න එකට දාන්නේ මෙසේජ් එක. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. මාත් ඉන්නවා ජේ දේදුනුමාව තහගෙන. එහෙම කියන්නේ අපේ වාසනාව. වාසනාව ඉන්නේ වරකාපොල. වාසනාව දැන් තියෙන්නේ වරකාපොල දෙය කියන්නේ. හයි ජනි, අපි තහගෙන ඉන්නේ මාතර නාමල් ටේලර්ස් එකේ. මන් දැක්ක අපේ Facebook එකටත් අපේ නාමල් අයියා මෙසේජ් එකක් දාලා තියෙනවා. අරලිය ස්ටෝස් එකෙත් අපි මේ වෙලාවේ දේදුනුමාව තහගෙනයි ඉන්නේ. ලස්සන සින්දුවක් දෙන්න ජනි. චානුක, ඊට පස්සේ රාජාංගනේ තමයි අරලිය ස්ටෝස් එක තියෙන්නේ. චානුක, ඒ වගේම තමයි පවුලේ අම්මා සුමුදු, තාත්තා සමීර, නංගි මදූෂි එකතු කරගන්න කියලා මෙසේජ් එකේ දාලා ඉවලා තියෙනවා. ඊළඟට ජනී බොස් කොහොමද? මලක් වගේ සුවඳ දෙන ගමන් අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. බලන්නකෝ ඒ ආදරේ. අපිට මෙසේජ් එක දාලා තියෙන සඳරවල තේ කඩේ ගාමිණි අයියා ලස්සන සින්දුවක් දෙන්න කියලා කියනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. හයි ජනී පැටියෝ, කවුද බොලේ මේ? රත්නපුරේ ඉඳන් ලාලනී ජයලත්. ඒගොල්ලන්ගේ දෙවුලි බබත් ඉන්නවා කියලා තමයි කියන්නේ. ඊයේ බර්ත්ඩේ එකක් එහෙම තිබුණානේ. මඩපාත ලක්ෂ්මන් අපිට මෙසේජ් එකක් දානවා. තමරා, නිශානී, චේතනා, පුංචි පුතා තේජාවෝර්, ඒ වගේම තමයි භාග්‍ය අවිෂ්කව, සේරුවාවිල ඉන්න KDA සමරසිංහව එකතු කරගන්න කියලා කියනවා. ජනී ගුඩ් ආෆ්ටර්නූන්, කොහොමද ඔයාට? අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා අපේ දෙන්න පුළුවන්ද කියලා අහන්නේ අපේ චෙෆ් ඩොන් අයියා. කොහෙද කියලා නෑ, බෙන්තර ඉඳන් තමයි මං හිතන්නේ මෙසේජ් එක දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. අයියා සින්දුවක් දෙන්නකෝ. පල්ලේ වැද්දේ චානක තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. වැඩ කරගමන් ඉන්නවලු, කම්මැලි නැහැලු, දේදුනුමාවත අහගෙන ඉන්න හන්ද. ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ වෝටර් බෝඩ් එකේ වැඩ කරන සිරිසේන බාසුන් නැහි. ඒ වගේම තමයි පවුලේ සියලුම දෙනාව එකතු කරගන්න කියන අම්මා කුසුමාවති, තාත්තා ගුණතිලක, නංගී චතුරිකා, මල්ලි රවින්දු එකතු කරගන්නවා මේ සින්දුවට. ජනී මල්ලි, ඔයා කියන ඒවා අහලා මට හැමෝම හිනා වෙනවානේ. පෝස්ට් එකකටත් කමෙන්ට් එකක් දැම්ම කියලා අපේ කඩවත ලක්මාලි තමයි කියලා තියෙන්නේ. ඒම තමයි ඉතින් මගේ කතාත් අහගෙන ඉන්නොත්. ඉංගිරියවත්තේ ඉඳන් තෙලිගම, ඉංගිරියවත්තේ තෙලිගම ඉඳන් අපිට සංසලා ෆැෂන් එකේ කට්ටිය මෙසේජ් එකක් දාලා තියෙනවා. දෙන්නකෝ ලස්සන සින්දුවක්. එහෙම තමයි අපිට කියලා තියෙන්නේ. මේක තෙලිගම වෙන්නේ නැති නේද? තෙලිගම නෙවෙයිනේ නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. බුත්තල මැග්ගාමන්ට් එකෙත් මේ වෙලාව විසද්දෙටම අපි වහගෙන ඉන්නවලු. හැමෝම එකතු කරගන්න කියනවා. මිස් සඳමාලිවයි, පවුලේ සියලුම දෙනාවයි, වැඩ කරන දෙන සියලුම දෙනාවයි එකතු කරගන්න කියලා අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. හයි ජනී, ජය වේවා. අපිත් ඉන්නවා මීගමෝ ටවුන් එකේ උර්ලෝස් කණුව ගාව ජයසිරි බතික් ෂොප් එකේ.
ටීම් එක තමයි අපිට මෙසේජ් එක දාන්නේ. කට්ටියම එකතු කරගන්නවා. හම්මෝ හති කවන්නේ තව කියනවා මං. හයි ජනී මහත්තයෝ. බලන්නකෝ අනේ ආදරේ. අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියන්නේ අපේ නම පොඩ්ඩක් ඉන්න හොයාගන්න. මං හිතන්නේ මේ මෙසේජ් එක දාලා තින්නේ පුෂ්පාංගනි කෑගල්ල ඉඳන්. මහත්තයා නිමල්, ඊට පස්සේ පානදුර ඉන්නවා පොඩි අක්ක සුබද්‍ර, දුව කුමාරි එකතු කරගන්න කියලා තමයි අපිට කියලා තියෙන්නේ පුෂ්පාංගනි. ඊට පස්සේ අපිට මෙසේජ් දාලා ඉවසන්න බැරි තැන අපෙන් අහලා තිනවා කියන්නේ නැද්ද නම් කියලා. බලංගොඩ පින්නවල ඉඳන් අපිට මෙසේජ් එක දාලා තියෙනවා ලස්සන සින්දුවක් දෙන්න කියලා. මෙසේජ් එක දාලා තියෙන්නේ කවුද කියලා හොයමු. පොඩ්ඩක් ඉන්න, පොඩ්ඩක් ඉන්න, පොඩ්ඩක් ඉන්න. එරන්දි නංගි තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. දුලාන් සුරවීර අයව ආදරෙන් මතක් කරන්න කියලා තමයි අපිට මෙසේජ් එකේ දාලා තියෙන්නේ. අද දෙන්නගේ දෙවෙනි වෙඩින් ඇනිවර්සරි එක. කොහොමද ඉතින් අද හවසට ගෙදර කේක් එකක් එහෙම කපයිනේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා සුබ පතනවා වෙඩින් ඇනිවර්සරි එකට. අයියේ පින්නවල ලාල් මෝටර්ස් එකෙත් මේ වෙලාවේ සද්දෙටම ඔයාව අහගෙන ඉන්නවා කියලා තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. මලිත්, සංජුල, දුලාන්, රශ්මික, පොඩි මල්ලි මේ හැමෝම එකතු කරගන්න කියනවා. අපිව මතක් කරන්නේ නැද්ද ජනි අයියේ කිලත් මෙසේජ් එකක් දාලා තිබුණා. ජනි සුදු මල්ලි මටත් සින්දුවක් දෙන්න. හොරණ ඉඳන් අපේ සන්ධ්‍යාක්ක මෙසේජ් එක දාලා තියෙන්නේ. ඊළඟට දේදුණු මාවතට මාවත් එකතු කරගන්න එහෙම කියලා මෙසේජ් එක දාලා තියෙන්නේ දිල්කි. අහගෙන ඉන්න සියලුම දෙනාවයි, ගෙදර සියලුම දෙනාවයි. ඊට පස්සේ ලක්ෂාන් මේ හැමෝ අනේ ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි මෙසේජ් එකේ තියෙන්නේ. ඊට පස්සේ අනේ මගේ මෙසේජ් එකක් කියවන්න. ජනි අයියේ වටේම කළු කරගෙන ලොකු ඇස්සක් අත ළඟ එනවා. චිල් එකේ අහන්න සින්දුවක් දෙන්න. ASB ස්ටෝස් එකේ ඉඳන් අපිව එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තියෙන කළුතර ඉන්න අපේ කසුනි. ඔන්න කසුනි, ඔයාගේ මෙසේජ් එකත් මං කිව්වා. ගොඩක් ආදරෙන් ඔයාවත් එකතු කරගන්නවා. තව ගොඩ දෙනෙක් ඉන්නවානේ, මං අනිවාර්යෙන් නම් ටික කියන්නම්. වෙලාව තියෙනවනේ, තව පොඩි වෙලාවක්. තාම මෙසේජ් එකක් දැම්මේ නැත්නම් ටක් ගාලා මෙසේජ් එකක් දාන්න. යන්න කලින් නම් ටික කියනවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: වෙලාව 12 විනාඩි 42යි.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆ්‍රෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
5: කටුවෙන නගරයේදී මේ 14 වන දින විවෘත වන විෂන් කෑ නවතම ශාඛාවෙන් එදිනට පැමිණෙන ඔබට ඇස් කණ්ණාඩි රාම සඳහා 12% දීමනාවක් කොන්දේසි සහිතයි. පැමිණෙන්න නොම්බර 511-7 කොළඹ පාර කඩුවෙල අමතන්න 077-383-585.
6: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය. සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද 0747-21-33-540.
7: දැන් හැමෝම ගන්න හැමෝම දන්න KD Rice Leader 125 පෙට්‍රල් බයික්. EFI තාක්ෂණය නිසා පෙට්‍රල් සුවඳටත් දුවනවා. රුපියල් ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. හෙල්මට් ජැකට් ෆ්‍රී. KD Rice Leader 125 බයික්. KD Rice Motor Company Private Limited වෙතින්ම පමණයි. 077-406-4397.
8: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
9: හලෝ. හලෝ. මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: අන්තරම් රැ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
1: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
5: වේලාව 12:44
6: මේ හස්බන්ඩ්
7: මොකද වයිෆ්
6: දැන් හිතන්නකෝ ආගතේ සල්ලි නෑ කියලා අන්න ඒ වෙලාවට ඔයා සල්ලි ඉල්ලන්නේ ඔයාගේ අම්මගෙන්ද නැත්නම් මගේ අම්මගෙන්ද
7: වෙන කාගෙද ඉතින් ඕගොල්ලන්ගේ අම්මගෙන් තමයි
6: අදත් වැරද්දුවනේ තමුන් එක්කන් එනකොට එක්කන් ආවේ කොහොමද මට සුරේ සැප දෙන්නම් කියලා හැබැයි බලනකොට අදේ සතයක්වත් නෑ යන්න මට මොන හරි කණ්ඩ අරන් එන දැන්
8: කිලියේ කිලියේ මනි මනි මේ
9: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
10: ජනි අයියේ මට රුක්මන් අසිතගේ සින්දුවක් ඕනි එහෙම කියලා කියලා තියෙනකොට කොහොමද අනේ ඔයාගේ ඉල්ලීම අහක දාන්න ඉෂාර බදුල් ඉෂාර තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ අද ඉල්ලන්න හිටියේ වෙන ඕනි දෙයක් වෙච්චාවි සින්දුවලු බලන්න ඉතින් එයාගේ ඉල්ලීම මං කලින්ම මට තේරිලා ඉෂාර ඔයාව මේ සින්දුවට එකතු කරගන්නවා හයි ජනි මගේ වස්තු කැටේ අම්මෝ ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ හරියටම කිව්වොතින් එහෙම මේ මෙසේජ් එක දාලා තියෙන්නේ කවුද නමක් කියවල නැහනේ හරි ඊළඟ මෙසේජ් එකට යන් හොරණට යමු හොරණින්දන් නදීක මෙසේජ් එකක් දාලා තියෙනවා එයාගේ මහත්තයා නිරෝෂන් දුව හිරන්‍යා පුතා සෙහාස් ඒ වගේම තමයි නෙතහන සියලුම දෙනා එකතු කරගන්න උඩුගම්බල ගෝල්ඩන් ඩෙනිම් හවුස් එකෙත් මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා මෙසේජ් එකක් ඇවිල්ලා තියෙනවා රුක්ෂාන් නයනා චතුරි ඩිලානි කට්ටියම එකතු කරගන්නවා හයි ජනි වාට සුබ දහවල පැලෙන්න නෙද්දාගෙන ඉන්නේ සද්දෙට දෙහියෝ විට ලක්ෂ්මන් තමයි අපිට මෙසේජ් එක දාන්නේ චන්ද්‍රසිරි ඉන්නවා හංගමුවේ සුදර්ශන් ඒ වගේම තමයි බ්‍රයන් මේ හැමෝම එකතු කරගන්නලු අපේ මැසේජස් කියවන්නේ නැද්ද ජනි අද වැඩිපුරම තියෙන්නේ එහෙම මැසේජ් තමයි අද මැසේජ් ගොඩාක් වැඩි සඳ ලංකාව ඉඳන් තාරුණී තමයි අපිට එහෙම මැසේජ් එක දාලා තියෙන්නේ හායි ජනි අපිත් net අහගෙන ඉන්නේ එහෙම කියන්නේ මත්තම ගොඩ ඉඳන් අපිට මැසේජ් එක දාලා තියෙන ඉෂානි ඔයාවත් මේ සින්දුවට මම එකතු කරගන්නවා ඊට පස්සේ අපේ කුවේටින ප්‍රියන්ත එයාගේ වයිෆ් කාන්දිවත් එකතු කරගන්න

කියලා මෙසේජ් එකේ දාලා තියෙනවා. අම්පාරේ නවගම්පුර සාමින්ද්‍යා අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. ලස්සන නමක් තමයි සාමින්ද්‍යාට තියෙන්නේ. එයාවයි අම්මවයි අපච්චිවයි නංගි නදුන්නවයි එකතු කරගන්න කියලා කියනවා. අයියේ මට තමිල් සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා තමයි අහලා තියෙන්නේ. ට්‍රයි එකක් දෙන්නම්. හරිද? ඊට පස්සේ අපේ කිරුළබන සෝමාදේවි ප්ලේස් එකේ රංගනත් මෙසේජ් එකක් දාලා තියෙනවා. ජනි, ඔයා අපි ඉල්ලන සින්දු දෙන්නෙත් නෑ. ඊට පස්සේ ඉල්ලන වෙලාවට නම කියන්නෙත් නෑ. එහෙම තමයි අපිට කට්ටිය බැනලා තියෙන්නේ. එහෙම තමයි දේදුණු මාවතෙන් සින්දු ඉල්ලුවම පොඩ්ඩක් ඉවසන්න වෙනවා. මොකද කට්ටිය ගොඩාක් ඉන්නවනේ. ආයි බොවන් ජනි, අම්පාරේ අම්බලන් ඔය හන්දිය ඉඳන් නයන අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. මේ වෙලාවේ මధుර දැලක් මහගෙන මහමහ ඉන්නවා කියලා තමයි දැන් ගොඩ වෙලාවකට කලින් කියලා තියෙන්නේ. දැන් සමහර විට මధుර දැල මහලා විකුණලා ඉවරද දන්නේ. පානදුරේ සීසිරි ටයිල් ෂොප් එකෙත් මේ වෙලාවේ සද්දෙනම අපි වහගෙන ඉන්නවා කියලා චමින්දయ్య කෝල් එකක් දුන්නා. බොස් ප්‍රදීප්, ඊට පස්සේ වයිෆ් බොස්ගේ වයිෆ් චතුරාණි, බොස්ගේ දුව කවීෂා, මේ හැමෝම එකතු කරගන්න කිව්වා. ඉමේෂා අපිට මෙසේජ් එකක් දාලා තිනවා ගම්පහ ඉඳන්. ලස්සන සින්දුවකට එයාගේ පොඩ්ඩෝ සචි, සෙනී, ස්නේහා, මේ හැමෝම සේහසේහා, මේ හැලෝම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඊට පස්සේ ජනි අයියේ අම්පාර මුවන්ගල රම්‍ය අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. හස්බන්ඩ් සරත් කුමාරවයි, පුතා ශෂිකවයි, පොඩි පුතා සදෙව්වයි, ගාල් ඉහළ කිඹියේ ඉන්න දුව සමාධිවයි, ඊට පස්සේ එයාගේ දුව දුවගේ දුව ෂණුදිවයි, ෂණුදි ඊට පස්සේ තමයි ඉන්දු, එයාගේ දුව දැහැමිවයි එකතු කරගන්න කියලා අපිට මෙසේජ් එකේ දාලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට මතක් කරන්න ඕනි ආයුමා ආයුර්වේද වෙදමැදුර ගැන. බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා, මේ හැම දවසකම ඔයා වෙනුවෙන් විවෘතයි. සඳුදා අඟහරුවාද පොය දවස්වල වහලා තමයි තියෙන්නේ. යන්න කලින් කෝල් එකක් දෙන්න. කමල් බන්දුල වීරප්පිනුම් වෙදමහත්තයා කියලා කියන්නේ සුව නොවන ඕනිම රෝගයකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර දෙන වෙදමහත්තයෙක් කියලා දන්නවනේ. 0777 300 940ට 0773 273 540ට කෝල් එකක් දීලා යන්න කලින් වේලාවක් වින් කරගෙනම යන්න.

චංචලයි චංචලයි වෙලාව 12යි විනාඩි 53යි යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ ගින්දර හැන්දෑව අරගෙන ගින්දර කෙල්ල මේ පැත්තට ඇවිල්ලා තියෙන්නේ යන්න කලින් නම් ටිකක් තියෙනවා ටග් ගාලා කියන්න තමයි හදන්නේ කුරුණෑගල ඉඳන් මේ වෙලාවේ වාහනේ සර්විස් එකේ දාගෙන සද්දටම මාව අහගෙන ඉන්නවා අපේ සුපුන් සුපුන් ඔයාව ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා අම්මෝ අයියෝ වගේ කටරි දෙනවත් දන්නේ උදේ ඉඳන් කියවනවා කියවන ඉවරයක් නැහැ සෙවුමිනි ඇහැලිය ගොඩ ඉඳන් අපිට මෙසේජ් එකක් දාලා තියෙන්නේ ඊට පස්සේ හම්බා කෞල ඉඳන් ආනන්ද අපිට මෙසේජ් එකක් දාලා තිනවා වයිෆ් ගයනිකා පුතාගේ නම මොකද්ද අමර උද්දීපන වගේ තමයි නම තියෙන්නේ මට හරියට කියව ගන්න අමාරුයි දුව ඉමේෂික ඇතුළු net අහන සියලුම දෙනා එකතු කරගන්න කියලා තියෙනවා එහෙනම් ඉතින් දේදුණු මාවතින් ගින්දර හැන්දෑවට මෙදිරිය බාර කරලා අදට ගිහිල්ලා ඉන්න තමයි හදන්නේ අපි ආයේ හෙට උදේ 10ට දේදුණු මාවතෙන් හම්බ වෙමු එතකන් පරිස්සමෙන් සන්තෝෂෙන් ඉන්න ගිහින් එන්නම් මම ජනී

0: FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM.
1: Net FM, Dedunu Mavata. ඔබ වෙත ගෙන එන්නේ
2: අතුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
1: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540.
3: සිලෝම් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මමතන්න 0111 437 1250. දන්නවද දඹදිව වන්දනාවට හොඳ ආයතනයක්?
1: ඔව් මන් දන්නවා, ට්‍රැවල් නෙට්.
3: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0111 863 363 0767 716 3672.
1: මුදලාලි
4: අනෝනා
1: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අපේ ඉස්කුඩු ග්‍රැන්ඩිසියකුත් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න. මුදලාලි,
5: ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි මෙවත ඔතවා මට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ, සරත් නැ, මිරිස් පාටත් නැ.
4: විජේ දාන්න ඔක්කොටම.
5: ඇයි මුදලාලි? නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
1: හොඳ වෙලාවට ඔයා ආවේ නැත්නම් අපි තහුවෙමු.
6: මිරිස් නම් මිරිස්, විජේ මිරිස්.
1: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල, බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
7: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
8: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. Hey yo, yana yana hama dana anytime fit when a flavor delakiri padamak. Welai ne gana danuwa. Wasakala kiri fun ekak piri elakiri kiri.
1: Hi, velave kai.

0: අයිබෝවන් මේ පැයි රට තොට සමගින් මම භාෂිනී. දොඹගහවිල 31 කනුව ප්‍රදේශයේ සිට වූ රෑනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෝටර් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මරණතර සිදු ඇති බවයි දොඹගහවිල පොලිසිය පැවසුවේ. එහිදී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මෝටර් රථයේ ගමන්ගත් 33 හැවිරිදී පුද්ගලයෙක්. තුවාල ලැබූ සෙසු පුද්ගලයින් දෙදෙනා මොනරාගල දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කර තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් ලොරි රථ රියදුර අත්අඩංගුවටගත් බවයි දොඹගහවිල පොලිසිය සඳහන් කළේ.
1: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත්
2: නැහැ. ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
3: අඩු වියදමකින් දිග දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
4: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-31-33-540.
5: FM 95.

0: Andra händer var vi bashi.
1: Hi. Dawal likhai vinadi hatarai vilava. Hello, hello, lamai. Komada. හොඳටම වැස්සද? එහෙම තමයි අනේ. මේ අහස එක වෙලාවකට එක විදිහක්, තව වෙලාවකට තව විදිහක්. කොහොම හරි අපි මට්ටු වෙනවද? නෝ නෝ නෝ. වැඩ කරන ජනතාවට වැස්ස උනත් එකයි, අවු උනත් එකයි. හැබැයි මතක තියාගන්න, සේෆ්ටි ෆස්ට්. හරිද? ආකතර හිටියත් අනිවාර්යෙන් මගේ පරිස්සම ගැන අංක එකට හිතලා ඊට පස්සේ අනිත් එක කරගන්න. ඕකේ. එහෙමනම් මේ වෙලාවේ ඔයා ඔයාගේ ත්‍රිවිල් එක හයර් කරන ගමන් වෙන්න පුළුවන් මගේ ත්‍රිවිල් කොල්ලෝ කෝටම ජය වේවා. ඒ වගේම තමයි ලොතරැයි කෝඩුවල ලොතරැයි විකුණලා කීයක් හරි හම්බ කරගන්න උදේ ඉඳන් හරි හරියට ඔට්ටු වෙන මගේ ආදරණීයන් වෙන්න පුළුවන් ජය වේවා. ඒ වගේම තමයි දවසේ ටාගට් එක කරගන්න ඕගාලා අතේ පයේ හිරි වැටෙනකන් නේද? ගාමන්ට් ෆැක්ටරිස් වල මහන නූල් කපන මගේ ආදරණීය අයියලා අක්කලා නංගිලා මල්ලිලා ඔක්කොම ආදරයෙන් එකතු කරගන්නවා ජය වේවා. කෑම කඩවල නේද? ලිපත් එක හරි හරියට රස්නේත එක්ක ඔට්ටු වෙවේ. අරහෙට මෙහෙට දුව පැන පැන සෑහෙන ලොකු ගෙමක් ගන්න ඕගොල්ලෝ කොටම ජයම වෙන්න ඕනි. ඒ ඇතුළු ටෙලර් ෂොප්ස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වාගේ ගෙදර කෑම හදන ගමන් වෙන්න පුළුවන්. ඔය කොතන වුණත් වාගේ බස් එකේ වාහගෙන ගියත් ගමනාන්ත වෙනකම් පරිස්සමට යන අද දවසේ ඉතිරි ටික අත අස්සන්ට ගත කරමු. ආදරෙන් ඔක්කොම ලව එකතු කරගනෝ මේක අපිලගේ ගින්දර හන්දාවයි.

තවල් එකයි විනාඩි 8යි විලම. මේ දවස්වල ගොඩක් පැතිවලට වැස්ස. ඊයේත් හැන්දාවේ අපිටත් වැස්සා. කොහොම හරි වැස්සත් එක්ක. ඔයාට මොනාහරි සුන්දර මතක තියෙනවද? පහුගිය කාලේ දෙට්වා එක්ක නම් තියෙන හරිම අමිහිරි මතක තමයි. හැබැයි වැස්සත් එක්කට මොනවාම හරි සුන්දර මතකයක් තියෙනවා නම් ඔන්න කොටාගෙන යන්න පුළුවන්. හරිද? එහෙමනම් NetFM official fan page එක පැත්තට තමයි එන්න ඕනේ. ඇවිල්ලා අපි ලගේ ගින්දර හැන්දව පෝස්ට් එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න පුළුවන් නම් ෂෙයා කරන්න. තාමයි අපි ලගේ Facebook fan page එක ලයික් කරලා follow කරලා නැත්නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් follow එකක් දාගෙන යන්න. බලමු මේගොල්ලන්ගේ සුන්දර මෙව්ව මොනවාද කියලා. අපේ දිව්‍ය දාල කමෙන්ට් එකක් කරම නාන්න නැතුව ඉඳලා ඉඳලා එක පාට වැස්සට තෙමුණම එන ගාන ඇයියානේ. මේකෙල්ල නම් නාන්නෙම නැද්ද කොහෙද? ඒක තමයි ගොඩක් වෙලාවට කොණ්ඩ ගැට ගහගෙන එන්නේ. හොර ගෙඩියා පෙව්මල් කියනෝ අත්දැකීම් නම් සෑහෙන තියේ. හෙනයක් විතරයිම වැදුන්න ඇත්තේ. ඕ කියනවද නදී රුහුණගේ මුඛත නැති භාෂයෝ වැඩියෙන්ම තියෙන පොඩි කාලේ. වැස්සේ වහලේ පීල්ලට ඔලු අල්ලන් නාව කාලේ හැරෙම්ම සුන්දරයි. ඉස්කෝලේරලා හැම වැස්සෙ තෙමීගෙන ගෙදරෙන්නේ. ඒ කාලේ වැස්ස කියන්නේ ඉතින් අම්මෝ කියලා කියනවා. ඒ කාලේ තමත් එහෙමයි. මගලන්ට මේ ළඟ දවසක් කිව්ව නේද? වැස්ස දවසට තවමත් ගිහිල්ලා ගෙදර වහලේ ෆීල්ඩට ඔලු අල්ලන් ඉන්නවා. එතකොට අපේ අම්ම ඇවිල්ලා කියනවා, නේ මන් දන්නේ මොන ඌරු ළමයෙක්ද කියලා. ළමයෝ ය වහලවල් උඩ වඳුර දුවනවා, පූස කැත කරනවා, වඳුරු ජරා කරනවා, කලවැද්දු ජරා කරනවා, ඔක්කොම හේදිලෙන වතුරේ කියලා. අපිට අදාළද? අපි නානවා.

0: FM 95 94.10 ගින්දර හැන්දෑව විද්භාෂී.
1: දවල් එකයි විනාඩි 13යි වෙලාව. ඔන්න හා පුරා කියලා අපේ කට්ටිය විකුත කරගන්න යන්නේ වෙන මේ සින්දු අහන්න. දුවලේ අමෝ අපි වට්ස්ඇප් එක පැත්තට. හයි හයි භාෂි මැනික, මම පානදරේ ධනුෂ්ක, ගින්දරේගේ ලස්සන උම එකක් එක ලස්සන සින්දු ටිකක් අහමයි කියලා කියනවා. එයත් උම එකක් දීලා ඉතින්. එහෙනම් මේක මගේ. ඊට පස්සේ හයි මගේ වස්තු කැටේ ගිනි ගින්දර උම දේවි ගුඩ් ආෆ්ටර්නූන්. මන්නං අහස බුම්මගෙන කොයි වෙලාවෙ කණක් වැටේද දන්නේ නෑ. මන්නන්නේ අද නද අකුණු දෙවියෝ වැඩිය නැත්තා හවස්සනිකම් ඔයා වහනවා. ඊයෙත් මගේ උම්ම එක නෑ අද නම් ඕනිමයි. ආදරේ යනේ අපි කියලා පසර ශම්මි තැපල දෙවලේ ශශී රංජි මාලී ධනික එක්ක ඉගාවට අපේ පුංචි අකේනිය භාති එක්කම සුමේ දක්ක මෙසේජ් එකක් එවල තිනවා. කැනඩාවේ චන්න ඇන්ජේ මිෂල් ඒන්ජල් ඒඩ්‍රියන් එක්ක අපේ පුංචි සොෆියා තිනවලු. Sofia, I love you. I love you ane. ආදරෙන් එකතු කරගන්නවා කැනඩ වලින් ආවා. හරි ගාවට වාශි මැනික අද උම්ම දෙකක් ඕනේ අද මගේ බර්ත්ඩේ එක. ෂා අපේ චන්වී ෆැෂන් එකේ ශාන්ති අක්කගේ බර්ත්ඩේ කළු කෙල්ලට දෙවුවා එනේ කවදාවත් නොලැබුණු විදිහ ලස්සන බර්ත්ඩේ විශකග්නේ. Happy birthday to you. Happy birthday to you. Happy birthday ශාන්ති අක්කා. අනේ ඔයාගේ හිතේ තියෙන සිතුම් පැතුම් බලාපොරොත්තු කොහොම ඉෂ්ට වෙන. නිදුක් නිරෝගී සුව ලැබෙන. සුබම සුබ උපන් දිනයක් වේවා. දෙකෝ දෙක කාදරේ අම්මා. ආදරෙන් එකතු කරගන්නවා හරිද? ඒ වගේම තමයි චන්වී ෆැෂන් එකේ ඔක්කොම ළමත් එකතු කරගන්නවා. චෝරිවත් මහන්සියක් දැනෙන නිසා මගේ කොල්ල කෙල්ලෝ කාටවත්. හයි ගින්දර නංගි බබා අපි ආයාගේ කැන්ඩි බොයිස්ලා. ප්‍රියන්ත කුමාර, යුකේ කුමාර, සිල්වා, ගයාන්, රොහාන්. රොහාන්ට අපි ඔයාගේ උම්ම නැවක් දානවා කියලා කියනවා. ඕ මෙසේජ් එකක් කියවල තිනවා. අරහෙම් මෙහින් හොඳට පටලවල කොහමහරි උම්ම නැවක් නිල්ලන්නේ. නැවක් තියෙනවා, හැබැයි ඒක හතර වෙනකම් බෙදන්න ඕනි. එහෙනම් එකින් චුට්ටක් දෙන්නම් අහන්නේ. පිරිමහ ගන්න
2: ले लो तेरी विकेट विकेट

0: මාසෙ මැද මෙච්චර බඩු ගන්න කොහමද? ලොතරැයියක් වත් ඇදුනද? මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
1: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
0: ඇයි ෂුගර් කියලා මූණෙන්නකල? සෙවනකල මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනකල ආයුර්වේද. පින්දෝය 47 31 33 540.
2: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
3: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
4: අම්ම කොටද මේ ආච්චි ගෙන නුවාගෙන එක කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
5: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්.
6: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන
7: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
8: ක්‍රිස්ටිනා කෝච්කින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ?
7: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්.
6: මේ අලුත් Apple CEOට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
5: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
7: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් Algo Town-ට ටියුන් වෙන්න.
9: Brought to you by
0: අලුත් තැනක් අඩුම මිලක් කසාගල Green Super කසාගල සමූහ ව්‍යාපාරයේ වෙදින් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය නාරම්මල ගනේ මුල ගම්පොළ
7: Prime Residences වෙති ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන The Prime Colombo අදම කතා කරන්න 0710 777 333.
10: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
11: ප්‍රයත්නයි කරන්න ගන්න විජය ආප පිටි.
12: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
13: Death FM.

තවල් එකයි විනාඩි 21යි වෙලාව. අපි මේ වෙලාවට ගැළපෙන සින්දුවක් අහන්න යන්නේ. සුරේන්ද්‍රගේ වැහි පබළු සෑහෙන කාලෙකින් නේ අහන්න වෙන්නේ. හරි අපි මේ සින්දුව හමු. ඒක අහන්න කෝල් කරපු මෙන්න මේ කටේවත් ඔබාගම. අපි කඩවත රංජනී අම්ම කතා කියලා කිව්වා. ඊයේ හරියටම හවස දෙකම මාර විතර වෙද්දී වහින්න පටන් ගත්තලු මොකොත් නෑ අකුණු ගගහ. අද තැතින් ගොරවගෙන අකුණු ගහගෙන එනවලු කළුවත් පාවීගෙන පාවීගෙන එනවලු. ඒ හිඳ කොහොටම කලියෙන් සින්දුවක් අහලා ඉන්න කෝල් එකක් ගත්ත කියලා කිව්වා. කටහඬ හැහුවේ නැත්තම් වැඩක් නෑ ඩිනේ දානේ. ඒ වගේම ඒගොල්ලන්ගේ රසුනාදේ චෝරි කෙල්. එයත් මට ගොඩාක් ආදරේ කිව්වා කියලා කියන්නලු. අනේ මාත් ඔයාට දෙකෝ දෙකක් ආදරේ පැටියෝ. ඉතින් කොහොමරි රංජනී අම්ම ගැන ලොකු ෆැමිලිකෝ කොමලා මාදරෙන් එකතු කරගන්න නොයිනා රූපිකා නිරෝධ පබෝදා ටෙහන්සා රසුනාදේ තරෝ සඳු ජයනි මංජුලා ප්‍රියන්ත සමරනායක හිමේෂ් සමන් බණ්ඩාරෝ ඊගාවට තව කවුදානේ ඇරංගිනී අම්මා හයාගේ ලේලිය ඇරංගිනී රොහන් කටියම ආදරින් ඉගුතු කරගන්න ඉගාවට ලෑස්ති කරලා තියෙන කෝම සිඳුරික අහන්න හදම. ඊට පස්සේ සෑහෙන කාලෙකින් සෑහෙනම කාලෙකින් මාබුටුවන වඳුරබ අපේ නොයෙල් අයිය කතා කළා. ඔයාවයි දුකතමා රංජනී වයිත් ආදරෙන් ඉගුතු කරගන්න. ඔය දෙන්නටත් මම ආදරේම ආදරේ. ඉතින් හරද හරි ඔය කටිය තමයි කෝල් කළේ. තව කෝල්ස් නම් ගොඩාක් එනවා. මම පුළුවන් තරම් ඉක්මනට ඉක්මනට ඉක්මනට ආන්සර් කරන්න බලන්න හරද. ඒ අතරම මම මේ බල බල හිටියා අපි ලගේ ෆේස්බුක් පෝස්ට් එකට වැඩලා තියෙන කමෙන්ට්ස් ගැන හරද. සැහෙන දිග දිග දිග දිග කමෙන්ට්ස් තියෙනවා. වැස්සත් එක්ක මේගොල්ලන්ට තියෙන ලස්සන මතක ගැනනේ මම අහලා තියෙන්නේ. අපේ මාතෘනාම ටේලර්ස්ලා කියනවා අත්දැකීම් නම් ගොඩාක් තියෙනවා. බයික් එකේ ලිස්සල වැටුන එක තමයි හොඳටම මතක. තව මහවැස්සේ ගංවතුර ගලලා තියෙද්දි බෝට්ටුවකින් ඇවිල්ලා මනමාලයකට කෝට් කිට් එකක් දෙන්න උනාලු. ඒවා ඉතින් පුදුම මතක කියලා කියනවා. ඒක නම් ඇතරෝ ඔයාට අමතක නොවෙන මතකයක් වෙයිනේ. අපි අපේ ජොබ් එකට කොච්චර ආදරේද කියලා එකෙන් පේනවා නේද. සමහර වෙලාවට මොන තරම් රිස්ක් එකක් වුණත් ලයිෆ් එකේ රිස්ක් අරගෙන රස්සාව කරපු තැන් දවසකේ ඒ රස්සාව අතෑරියා තවට මතක් වෙයිනේ. එහෙම නැත්තම් අපි විශ්‍රාම ගියපු දවසක මතක් වෙයි නේද. මාත් එහෙම මතක ගොඩක් හදාගත්තා. ඉගාවට කුමාරි ජයවර්ධන හයි ගින්දරියෝ. තේයි තේයි ලස්සන රස මතක. ඉස්කෝලේ යන කාලේ ඔන්න අපි ඉස්කෝලේ ගියේ පයින් හරිද. වැස්ස දවසට ඉතින් රජම මගුලයි. මඩ වලවල් එකක් අතරින් නෑ. ඇල වේලිවල පැනලා නට නට සපත්තු අතේලු. දවසක් ඉස්කෝලේ ඇරලා එනකොට හුදුට ඕම වැස්ස හරිද. එදා සෙරෙප්පු තමයි දාගෙන ගියේ. පුරුදු විදිහටම වෙලේ පැනලා නටනකොටම පාරේ ඈතින් ලොකු අය එනවා දැකලා කලබල වුණු පාර උඩට නගින්න හදනකොටම එක සෙරෙප්පුවක් ගැලවුණා. දැන් ඒක වේල්ලේ ගහගෙන යනවලු. ආ වෙලේ නෙවෙයි වේල්ලේ. හැබැයි ඉතින් ඕක ගන්න ගියොත් අයියගෙන් ගුටි කන්න වෙනවනේ අහු වෙනවනේ. ඒ හින්දා ගියේ එක ගියාවි කියලා මම තනි සෙරෙප්පුව දාගෙන ඇරියා ගෙදරටම. ඒත් ඉතින් අන්තිමට ගුටි කෑව වේල්ල බැහැපු එකටයි සෙරෙප්පුව නැති කරගත්ත එකටයි දෙකටම. ඒ කාලේ නම් ඉතින් ඕවට තරහ ගියා. හැබැයි දැන් මතක් වෙනකොට නම් ඒවා හරි රස මතක කියලා කියනවා. ඇත්තනේ නන්නේ ඔයින් ගියාමද මම මේ හිතාගෙන හිටිය අපේ කුමාරියක් හරිම නාද කියන්නේ දඟ නැති අර අපි ඉස්සර කියන්නේ ශාන්ත දාන්ත තීන්ත කුප්පි කියලා එව කෙනෙක් කියලා. දැන් බලාගෙන ගියාම ඒ කාලේ හොඳ හොඳ සෙල්ලම් කරලා නේ රමණි සුමේදා මොකද නැති වස්තු කැටේ හයියෙන් වහෙද්දී එළියට බැහැල වැස්සෙන් නටලා පහුවදා උන ගත්තාම වැනුම් කෝටියයි. ඒ මදුවට කූඩල්ල කාපු අයහෙන් අම්මා කෝටු අරගෙන එද්දී ලොකු අක්ක තුරල් කරගෙන මේර ගන්නවලු. අද අක්ක ළඟ නැති වුණත් ඒ මතක හරී වටිනවා කියලා කියනෝ. නිපුණි අහිංසා අම්මෝ අද්දකීම් නම් සෑහෙන ගොඩක් තියෙනවා කියලා කියනෝ. ඒ අත්සේ ජීබි ශාන්ත අය කියනෝ මන්නම් වහිනකන් ඉන්නවලු නාන්න. වතුර බිල ඉතිරි කරගන්නනේ ඔර ගෙඩියා ආශා කුබුදුනි. ඒව ඇත්තටම හරිම සුන්දරයි හරිම මිහිරි මතක කම්දා කියලා කියනවා.
යාසේ අරුණෝද කියනවා වැස්සේ තෙමිලා හෙම්බිරි සව හදාගෙන ගෙදර ගිහලා අම්මගෙන් බැනුන් අහපු එවනං අනන්තයි කියලා කියනවා. ඔයින්ගියා මදනේ වැස්සෙමු ගුටි කාපු ඒවනං ඕන තරම් තියෙනවා නේද? ඇයි ඔගොල්ලොන්ගේ චක්‍රේ පාඩම් අරන් නැද්ද? ඔන්න මගේ තව චූටි රස කතාවක් කියනං හරිද? දැන් මොගලන්ට කියලා දෙනවනේ අක්කගේ මගේ ඒජ් ගැප් එක අවුරුදු දෙකයි කියලා. ඉතින් අපේ තාත්තා අපේ අක්කට ශිෂ්‍යත්වේ පාඩම් කරවනකොට ඇත්ත අර කතාව නං ශිෂ්‍යත්ව කියන්නේ අම්මලගේ විභාගෙම තමයි. අම්මලා තාත්තලගේ විභාගෙම තමයි. මොකද අපේ තාත්තා තමයි වැඩිපුරම නැහුනේ. මට මතකයි අපේ ගෙදර එක බිත්තියක්ම සම්පූර්ණයෙන් කළු කරා බ්ලැක් බෝඩ් එකක් කරාම. කොහොමහරි ඉතින් මම අක්කට වඩා අවුරුදු දෙකක් බාලයි කියලා නැහැ. අක්කට උගන්වන්නේම මටත් උගන්වනවා. හරිද? කොච්චර අසාධාරණද කියලා හිතන්නකෝ. අක්කට වඩා අවුරුදු දෙකක් මොලෙන් පහළ ළමයෙක්නේ. ඉතින් ඔන්න චක්‍රේ පාඩම් ගන්නවා. චක්‍රේ පාඩම් ගන්නකොට ඇත්තටම අපේ අක්කට වඩා චක්‍රේ මට පාඩම්. හරිද? මම පාඩම් දෙනකොට අක්කට බැරි වෙලා දරගහගෙන ඉන්නකොට අක්කවට ඔරෝනවා. කොමාරි දවසක් චක්‍රේ හදි හරියට කියාගන්න බැරි වුණා. දැන් අපි කියනවානේ දෙවරක් එක දෙකයි දෙවරක් දෙක හතරයි. එහෙම නෙමෙයි අපේ තාත්තා කෙලින්ම අහන්නේ දෙවරක් හත කීයද? ඔහු මහනවා. හරිද? අර චූටි මොලේට හිතාගන්න පුළුවන් ද මේ දෙක වසරේ බබෙක්ට එකපාරට දෙවරක් හත කීයද කියලා? ඔන්න මුලින්දම් පිළිවෙලට කියාගෙන ගියානම් කියන්න පුළුවන්. එකපාරට අහනවා තුන්වරක් නවය කීයද? ඇඟිලි ගණන් කරගන්නත් වෙලාවමදි කියනවා ගිහින් දෙන්නම දන ගහනවා කියලා කියනවා. හරිද? ඒ දවස්වල අපි ඔය ඇඹිලි පිටියේ ඉඳන් කොළඹට ආපු මුල් කාලේ. හරිද? එතකොට අපි මං ඔයගලන්ට කියලා තේනවනේ අපි හිටියේ රෙන්ට් එකට කියලා. අපි හිටපු ගෙදර ගේ තියෙන්නේ මෙහෙම ස්ටෙප් එකක් උඩින්. ඊට පල්ලෙහා ලස්සනට මෙහෙම ග්‍රවුන්ඩ් එක වගේ පොඩි ලස්සන මිදුලක් තිබ්බා. ඒ මුදල වටේට ගහලා තිබ්බේ කොළපාට දැලක්. හරිද? කෙලින්ම අය මොකුත් නෑ. ඒ අපේ ගේ ඉස්සරහම තිබ්බේ බස් හෝල්ට් එක. සෑහෙන මිනිස්සු පාරේ යනවා එනවා. අපිව දන ගස්සන්නේ අර කොළපාට දැලගාව. ප්‍රදර්ශන භාණ්ඩ දෙක වගේ ඉන්නවා. හීයානේ පසලංචා යොක්කෝ මිනිස්සු දන්නවා ඉතින් අපි දඬුවමක් ඉඳලා ඉන්න කියලා. හරියට ඉරා යනවා දැන්නම් ඒ තෝස්සල. ඉතින් පුදුම ලැජ්ජයි මිනිස්සු මූණ බලල හිඳ පින් බලාගෙන ඉන්නවා. ඒ මදිවට බුරුළු ගොඩේන දන ගහගෙන ඉන්න කකුල ත්‍රිදනවා. තව එකක් තියෙනවා. ඒක පස්සේ කියනනම් වෙලාව වැඩි වෙනවා. ඉක්මනට කියාගෙන නන්ද දන ගහන්න කියලා කියපු පළවෙනි වතාව මම මගේ ජීවිතේ දන ගහපු පළවෙනි වතාව. මම එතකොට නර්සරි යනවා. එතකොට නම් හිටිය ඇඹිලි පිටිය. හරිද? තාත්තා කිව්වා දැන්ම දන ගහනවා කියලා. හරිද? දැන් ඔන්න අපේ අක්ක දන ගැහුවා. හැබැයි මම ජීවිතේ පළවෙනි වතාවටනේ දන ගහන්නේ. මම දන ගහන්න දන්නේ නැහැ. අර සාමාන්‍යයෙන් දහම් පාසල් ගියාම පන්සලට ගියාම ගෑල්ලමයි ඉඳ ගන්න විදිහක් තියෙන්නේ. අර කකුල් දෙකම එක පැත්තකට දාලා මං එහෙම ඉඳගත්තා. තාත්තා ඔහොම දින ගන්න කිව්වේ. දන ගහන්නයි කිව්වේ කියලා. හරිද? ඊට පස්සේ දැන් අක්කගේ කකුල් දෙක තියෙන විදිහ බලාගෙන ට්‍රයි කරනවා ට්‍රයි කරනවා. ඒක එන්නෙම නෑ. හරිද? ඊට පස්සේ තාත්තා චූටි දන ගහන්න රම්පුතා දන ගහන්න කියලා කිව්වා. හරිද? අර විදිහ එන්නෙම නෑ. මං අඬන ඉතින් තේරෙන්නේ නෑනේ කියලා කිව්වා. අවේ තාත්තට තින දඬුව මෙතනින් ඉවරයි.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: දැන් වෙලාව දවල් 1යි විනාඩි 33යි.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
1: ඔහු ඒ නැති කර දැමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතය පමණක් නොවේ, ඔබගේ ජීවිතයයි, දරුවන්ගේ අනාගතයයි. ඔබ ඔහුව වැළැක්විය යුතුමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
5: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහන්ඩ රැසක්. උපත් අද මේ විත් වෙනස වටහාගන්න. ශාකා මාදලේ කඩුවෙලා අතුරුගිරිය නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: මමත් ඔයාලා වගේමයි. මට මං කවුද කියන එක ප්‍රශ්නයක් වුණේ නෑ. මට ඕනේ දුර යන්න.
2: ලෝකෙට මාලෝකයක් වුණු ආලෝකා. අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක්, ශක්තියක් නේද? මේ වගේ ආලෝකයක් නේද?
3: සතිය දවස්වල උදේ 6ට Net FM Alpha Studio හලා දවසම ආලෝකමත් කරගමු.
4: Net FM Alpha Studio with Kasani and Lehansa.
5: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
6: කින්දර හැන්දෑව
7: brought to you by
8: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
9: Frames ඇයක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
10: අඩුවියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
11: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-31-33540.

දවල්ලෙකයි විනාඩි 36යි වෙලාව. මා බිම කාන්ති අම්මා කතා කළා හරිද? එයා අහනවා අනේ අම්මේ මයි දූට ඉන්න අම්මලා තොගෙන්ක්ලු. මං හිතන්නේ වැඩිම අම්මලා ඉන්න දුව කවුද කියලා හිතනනම් මට නම් මම තමයි කියලා අතුස්සන්න පුළුවන්. එච්චරට ලංකාව පුරාම ඉන්න අම්මලා කී දෙනෙක් නම් අනේ මට දුව කියලා කතා කරනවද නේද? කොච්චර ආදරේද? මාදකලකෝටම හරිම ආදරේ. ඔගලකෝටම නිදුත් නිරෝගී සුව ලැබෙන්න ඕනි, දීර්ඝාංශ වෙන්න ඕනි, සතුටින් ඉන්න ලැබෙන්න ඕනි. මං ආදරේ එකතු කරගන්න අපේ මාබිම කාන්ති අම්මගේ යෙනුක පැටියවයි සංගීත් මල්ලිව මෝල්ඩියස් වලින් ඒ වගේ මිමාලි දුවත් එකතු කරගන්න කියලා කිව්වා. Thank you so much call කළාට. ඊගාවට පඬුවස් නුවර දසුන් කතා කළා. ඊයේ අදායි දෙකේම එක නැවතිල්ලක් නැතුව දිග්ගටම වහිනවලු පඬුවස් නුවර පැත්තට. පරිස්සමින් කල්පනාවෙන් ඉන්න, ආදරෙන් එකතු කරගන්න හැමද නංගි දිනේත්‍රීනෝ. ඊගාවට අම්මා තාත්තා කට්ටියෝම එකතු කරගන්න. ඊගාවට ලාස්ති කළ තෙන සිංදු ඔක්කොම ටිකව අහන්න. ඒ අතරේ ෆෙම් සැය ගැන මතක් කරන්න ඕනි. පීරියඩ්ස් දවසට ආස කරන දෙයක්වත් කරන්න හිතෙන්නේ නැහැනේ. සමනේ වෙනදා ආසාවෙන්ම කරන වැඩ වුණ, ආසාවෙන්ම කනබුන දේවල් වුණා. කන්න බොන්න හිතෙන්නේ නෑ, වැඩක් කරන්න හිතෙන්නේ නෑ, ඔය වගේ දේවල් ඉතින් තියෙනවනේ. ඉතින් පීරියඩ්ස් දවස්වලට ඔයාට අඩුම ධර්මේ ලීක් වෙන්නේ නැති ඇඳගෙන ඉන්න පහසුව තියෙන හොඳ පෑඩ් එකක් ලැබුණොත් සැහෙන ලොකු සහනයක් නේද? ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ වෙළඳපළට ගියාම එහෙම ලීක් වෙන්නේ නැති ඇඳගෙන ඉන්න පහසුවක් දෙන ගෙවන ගානට උපරිම සාධාරණ පෑඩ් එකක් අරන් ගන්නවනම් ෆෙම් සෑයම ගන්න කියලා. මෙච්චර සාධාරණ පෑඩ් එකක් නම් ලොවෙත් නෑ හොඳේ. හැබැයි ගාන සාධාරණයි කියලා ක්වලිටිකේ චූරව තඩුවක් කළ නෑ. එසෙල්ලේ සයෙස්සෝ තත්ව සහතිකත් එක්කම තමයි ෆෙම් සෑයෝ ආගේ අතට එන්නේ. ඉතින් ඒ නිසා පුරුද්දට ළඟ තියාගන්න. ඒ වගේම තමයි KD Rice Motors Company Private Limited එක එලට ලස්සන පණිවිඩයක් තියෙනව මතක් කරන්න. ඕන ට්‍රැෆික් එකක, ඕන තදවදයක, ඕන වෙලාවක අස්සේ මුල්ලෙන් දාලා රුන් රුන් ගාලා යනවනම් ඔයාට ඉතින් රෝද දෙක තරම් ලේසි වාහනයක් දැන් නැන්නේ නේද? නානා විදි නානා මාදලි ස්කූටර්ස් නම් ලංකාවේ ඕන තරම් තියෙනවා ගන්න. ඕන ඕන හැඩවලින් ඔය තියෙන්නේ නේ. හැබැයි Made in Sri Lanka කියලා කට ඇරල කියන්න පුළුවන් එක්ස්පෝර්ට් ක්වලිටි ස්කූටරයක් ගන්නව නම් බය නැතුව ගන්න KD Rice Scooters. අදනෝ ඉලෙක්ට්‍රික් ස්කූට් එකක් තියෙනවා, පෙට්‍රල් ස්කූට් එකක් තියෙනවා. ඉලෙක්ට්‍රික් ස්කූට් එක හදලා තියෙන්නේ ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරි එකකින්. දන්නෝ දන්නවා මේක මාර ඩියුරබල් බැටරි එකක්, ඒ වගේම ගොඩාක් මිල අධික බැටරි එකක්. ඉතින් ඒ නිසා අවුරුදු 5කට වැඩි කාලයක් ලෙඩ නැතුව අඬ දුවන්න පුළුවන්. ඒ වගේම තමයි පෙට්‍රල් ස්කූට් එක, මේක හදලා තියෙන්නේ පෙට්‍රල් සුවඳට පවා දුවන්න. 125cc අධිබලත එන්ජින් එකක් තමයි තියෙන්නේ. ඒ වගේම පෙට්‍රල් ඉතිරි කරන EFI ටෙක්නොලොජි එකක් මේකට කම්බයින් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා පෙට්‍රල් සුවඳට පවා දුවන්න තෝ තියෙන්නේ නේද? ඒ හින්දම තමයි මම ඔයගලන්ට ස්කූටියක් ගන්නව නම් KD Rice Scooters අරගන්න කියලා මතක් කරන්නේ. ඒ වගේම කියන්න ඕනි මේ දවස්වල KD Rice ස්කූට එකක් ගන්නකොට ඔයා රෙඩි කෑෂ් ගන්නව නම් අත්පිට මුදලට ගන්නව නම් ඩිස්කවුන්ට් එක රුපියල් 101,000යි. ලීස් එකක් දාලා ගන්නව නම් ඒ තෝට 100,000ක ඩිස්කවුන්ට් එකක් දෙනවා. ඒ වගේම තමයි කියන්න ඕනි ලීසින් සමාගමට මුල් මාස තුනේ වාරික තුන ගෙවන්නේ ඔයා නෙවෙයි KD Rice Motors Company Private Limited එකෙන්. ඔයා පදින්න අපි ගෙවන්න. ඒගොල්ලෝ එහෙමයි කියන්නේ. ඉතින් මේක මාරම ආසයක්. මම දන්නවා අපි හැමෝම එදිනෙදා පුදුම දුකක් විඳලා තමයි සල්ලි හම්බ කරන්නේ. අනේ පොඩක් සෙනසීමෙන් ඉන්න තිබ්බනම් කියලා හිතෙන දවස් වලට ඕන තරම් ඇති. ජීවිතේ අමාරු දවස් ලේසි කරගන්න ස්කූටියක් තිබ්බොත් ඇත්තට ලොකු පහසුවක් වෙයි. ඉතින් ඒ නිසා මේ දින ඩිස්කවුන්ට් එකත් එක්ක ඔයාගේ ස්කූටරේ ගෙදර අරගෙන එන්න KD Rice Motors Company Private Limited contact කරගන්න.
දැංගෝනියට ෆෝන් නම්බ එක දැනගන්නනෙ නේද? දෙවෙනි පුරාම අලවි ජාලයක් ඉන්නවා. සේවා නියෝජිතයින් ඉන්නවා. අමතර කොටස් දෙවෙනි පුරාම තියෙනවා. අලවියෙන් පස්සෙ සේවාවත් අති විශේෂයි වා කතා කරන්න. වැඩි විස්තර දැනගන්න කෙඩියුරයිස් මෝටර්ස් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙත 077 46 3 97 කතා කරන්න වැඩි විස්තර දැනගන්න. අපි මේ සින්දුව අහන්න සැලුන් දිනේශ්වරී විකිල්ල ගස්කඩ වගේම මයිල පිටි නුවන්තිකායි ගවට සංදීපනී ශමා විජේසිංහ මේ කට්ටියම එකතු කරගන්නවා. ජය වේවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් වෙනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: දවල් එකයි විනාඩි 46යි වෙලාව. අපි යන්න හදන්නේ තව ලස්සන සිදුරිකක් අහන්න. ගුඩෝ කටිය ඉන්න එකතු කරගන්න. මේ WhatsApp එක පැත්තට යමු නේද? සෑහෙන වෙලාවකින් ඒ පැත්තට ගියේ නෑ අපි. හරි. හයි වාෂි. අපේ හම්බ කවුලේ ආනන්ද අයියා. වයිෆ් ගයිනිකා පුත අමරුද්දීපල දුවිමේෂිකා කට්ටියම එකතු කරගන්න කියලා කියනවා. අද කවි නැහැ. කවනේ කවන්නේ කවන්නේ හැමදාම කවි ලියන්න බෑනේ නේද? කවි සිතුවිලි පහළ වෙන්නත් එපායි. ආදරෙන් එකතු කරගන්නයි. හයි සුබදාමලක් වාෂි. අපි කන්නන්තටි හලගම බේකරියෙන් රසිකයි තමයි මෙසේජ් එක කියවල තියෙන. අද මල්ලි කෙනෙක් වැඩට ආවා. එයාගේ නම මාධවන්. හයි මාධවන්. හොඳින් ඉන්නවද? ආදරෙන් ආව එකතු කරගන්න හරිද? අද මේ එකතු කරගන්නලු මාල්දීව් සලීන් සංගීත් මල්ලී ගාවට අපේ පැලන් පිටේ හිරාණියක් අයගේ ෆැමිලිකේ ඔක්කොමයි උපාලි අයියයි නේද දිනේත් නෙතුමින දිලිනි මාධවී කට්ටියම ආදරෙන් එකතු කරගමු. ඒ වගේම නිලෝ ගාවමන්ට් එකේ අපේ පැත්තවත් එකතු කරගන්න කියලා කියනවා. පැත්තගේ මෙසේජ් එකක් දැක්කේ නැහැ කාලෙකින්. දැන් කොල්ල නිලෝ ගාවමන්ට් එකේ නැද්ද දන්නේත් නැහැ. ඒ ගාවට කෙලිමඩලේ රේනුවක්කා. ඒ වගේම මත්තමගොඩ සුනිල් කඩේ අයියා කට්ටියමත් එකතු කරගන්න කියලා කියනවා. ඔකේ ආදරෙන් එකතු කරගන්නයි. ජයමු විවානංගි අපි තාම අහගෙන ඉන්නේ. ඉන්දික ටේලර්ස්.

වංගු ඇඹිලි පිටිය ආදරෙන් එකතු කරගන්න චූටිවත්ම හංසයක් දැනෙනපා කාටවත්ම. හයි ගින්දරි ලස්සන සිංදුවකට අපිත් එකතු කරගන්න. නුවර පාරේ අක්කල මුදන් නායක වෙළඳ සංකිරණය ඔක්කොම ලවතු රන්න හරියන්න ඕනි මහතයෝ. ජය වේවා. හයි වංශී මම දුම්බර ලලිත් කියලා කියනවා. හයි හයි ආදරෙන් ඔබත් එකතු කරගන්න. සුදු නෝන සුබ දහවලා. උදේ තකුණු ගැහවලු රේඩියෝ අහහ ඉදෙන්නේ. එහින්ද හැම වෙයිද දන්නා ඉක්මනට මේක කියවන්න කියලා අකුර ඇසේ අශෝ කියනවා. ආදරෙන් එකතු කරගන්නවා කෙල්ල. අපි ගාලේ උඩල මත සමන් ස්ටෝස් එකෙන් ලස්සන සින්දුවකට එකතු කරගන්න සමන් මුදලාලි. එයාගේ ලස්සන වයිෆ් ගීතානි දුව නිමේෂිකා ඊගාවට පුතා දනුද්දර මාටිනය සහන් පුතා කට්ටියම එකතු කරගන්න උතු රන්න හරියන්නතු තියේවි. ආදරේ ඉතින් හරිද? ගුඩ් ආෆ්ටර්නූන්. අනේ අදත් කච කචි අහන්න වෙන්න වැහිදෙය පුපුරනවලු. රත්නපුරේට හොඳට දෙනවා කියන්නේ සුභාෂිනී තමයි කියන්නේ. ආහෙනම් ඒක තමයි රත්නපුර සතසේ කොල්ලොන්ගෙනුත් කාලෙකින් මෙසේජ් එකක් ආවේ නැත්තේ. ආදරෙන් කට්ටියම මතක් කරනවා ඉන්න තැනක පරිස්සමට ඉන්න. හරිද? සුබදහවලක් භාෂිනංගේ ෆ්‍රොන්ට ලංකයිකේ මනෝජය අනුරයි තමයි මෙසේජ් එක එවලා තියෙන්නේ. ආදරෙන් එකතු කරගන්නවා රියදුර දෑතට දෙව්වේ පිහිටයි මහත්තයෝ. ඉන්දර මැණිකේ වැහිදෙයෝ කෝප වෙලා ඉක්මනට ලස්සන සින්දු ගොඩක් මටත් දෙන්න කියලා මල්ලෝ පිටිය සුනිත් ග්‍රොසරිකේ නයනක්ක කියනවා. අම්මා පුතා තිසුන් හබී සුනිත් ගාලේ ගෙදර හැමෝමයි මාව එකතු කරගන්නවා කියලා තමයි කියන්නේ. ගොඩක් පැතිවලට ඉතාම දරුණුවට වහින ගුරුවර නිසා දැන් ඇත්තට කටියට අහන්න විදිහක් නෑ රේඩියෝ එක නේද? කමන්නේ කමන්නේ රේඩියෝ නම් කවදා අහන්න බැරිය නේද? මල පරිස්සමට ඉන්න. ගින්දරි අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. මම රිකිල් ලගස්කඩ ලසන්ත මෝටර්ස් එකේ සුදර්ශන අයියා. සින්දුවට එකතු කරගන්නවා රිකිල් ලගස්කඩ ත්‍රීවිල් පාකේකේ කොල්ලෝ කුමයි. අපේ ගරාජ් එකට ආපු ත්‍රීවිල් කොල්ලෝ කුමයි. උම්මා දෙකකුත් ඕනිදා කියලා ඕනිදා හාද කියලා කියනවා. දෙන්නම් හැබැයි රණ්ඩු කරන්න උට්ටු නෑ. බෙදා ගන්න.

දවල් එකයි විනාඩි 52යි වෙනව. මේ දවස්වල සෑහෙන අහනහන කටියට උණ කියනෝ බඩ රිදෙනෝ කියනෝ නේද? මොනාහරි වෛරස් තියෙනව නේද මේ දවස්වල? ඉතින් ඒ නිසා සෙවනගල මදෝකා කැස්සට පැනිය පුරුද්දට ළඟ තියාගත්තනම් ඒ කට්ටියට නම් ඔවෙන් බය වෙන්න දෙයක් නැහැ. මම වගේ ලෙඩ හදාගෙන මහා ගඟට ගිහිල්ලා අයියෝ කෝචරවත් ලෙඩයි ලෙඩයි ලෙඩයි කිය කිය ඉන්නේ නැතුව ඔයා මම වගේ වෙන්නේ නැතුව මදුකා කැස්සට පැනිය බොන්න හරිද? උන හෙම්බිරිස ගතිය කැස්සෝ මේ ඔක්කොම ටික සුටස් ගාලා උගලන්ට නැති කරගන්න පුළුවන්. ඒ වගේම තමයි කියන්න ඕනේ කැමල්ට කිසිම ඇපිටයිට් නැත්තම් බඩ පිපෙනෝ වගේ නම් බඩ කැක්කුමයි නම් බඩ අජීර්ණ ගතියයි නම් සීතසියක් ස්වභාවික සෙවනගල අසුමෝදිකම් පාවිච්චි කරන්න ගාලා සුව කරගන්න පුළුවන්. ඒ වගේම තමයි සෙවනගල නිෂ්පාදන අතරේ තියෙනවා සෙවනගල ශ්‍රියාදේවි හෙයා ඔයිල්. එක එක හෙයා ඔයිල් අරක හොඳයි මේක හොඳයි සතියෙන් වැවෙනවා දෙකින් වැවෙනවා එහෙම කියන ඒවා ඔයා අරගෙන ඇති අකලට කිසගෙස් ඉදෙන එක නතර කරනවා හොම හොම අනම්මනම් රටේ නැති බයිලා කියලා තෙල් විකුණනවා ගොඩක් කට්ටිය. හැබැයි මේ සෙවනගල ශ්‍රියාදේවි හෙයා ඔයිල් එක හදලා තියෙන්නේ අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානයත් එක්ක කමල් බන්දුල වීරපිරිම වෛද්‍යතුමාගේ අධීක්ෂණයෙන් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ. ඉතින් ඒ නිසා හිතේ බයක් නැතුව සැකයක් නැතුව සෙවනගල ශ්‍රියාදේවි හෙයා ඔයිල් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම සෙවනගල ජීව ශක්ති රසායනය, සෙවනගල ජීව බල, අමල පිත්ත සුවය, සෙවනගල හන්දි රාජ තෛලය, තව තියෙනවා. සෙවනගල මධුමේහ හරණී කැප්සූල්ස්, ඒ වගේම තමයි ඔයාලට ෆැටි ලිවර් තියෙනවා නම් ලිවර් එකේ තෙල් නම් අනිවාර්යෙන්ම ලිවර් බූස්ටින් කැප්සූල්ස් පාවිච්චි කරන්න පුළුවන් සෙවනගල. තව නිෂ්පාදන නම් කොච්චර තියෙනවදනේ ඔක්කොම ගැන ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන් 0747 31 33 540 කතා කරලා 0747 31 33 540 කතා කරන්න වැඩි විස්තර දැනගන්න. හරි, අපි යන්න හදන්නේ මේ පැය අන්තිම සිඳුව අහන්න. ඒකට මෙන්න මේ කටියවත් අපි දටි බිඩිය ඔබා ගමු. වඳුරුප ලෑල් වල රේඔන් සංජීව අනුපමා චලනී සකුණී තනුක අරවින්ද චම්පික කෑගල්ලි මාමා මේ කට්ටිය මත ආදරෙන් එකතු කරගන්න කියලා කියනවා. ජය වේවා. සුබ දහවල ගින්දරි අදත් වැහිබර දවසක් කියලා කියනවා. මාලනී බුලත් සිංහල මහත්මියගේ සිංදුවක් අහමුලු. අහමු. ඔයාමයි ඔයාගේ අම්මයි අක්කයි මල්ලි සීනි කැකිරි බිස්නස් පාර්ට්නර්වයි ආදරෙන් එකතු කරගන්නවා කියලා ගාල්ල කොටෝගම චරිත අයිය කියනවා. ආදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ අපේ ලලිත් සොයිසාංක අනේ ආදරෙන් ආවත් එකතු කරගන්නවා. ජය වේවා.

0: මාතර ශ්‍රී ලංකාල් මැසු රස සොයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ශ්‍රී ලංකාල් මැසු රස සොයමීට් ඔබත් අදම රස බලන්න
1: ඉගෙනුමට හොඳ මාතරල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013336 හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙත මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540

0: නදා
1: පිටින් හවුල අහන්න ජනි එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
0: ජනියත් වැඩි වෙලා
2: Oh my god this is original
0: නකු
3: මේක අපිලගේ ගින්දර හැන්දෑව bro

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: Hey yo, යමෙන හැම තැන anytime set වෙන flavor delikiri padamak. වෙලා ඉන්නේ ගෙන දැනුවා. මලේ වසකල කිරි fun එක පිරි එල කිරි කිරි.
2: දැන් වෙලාව හවස 2:00.

0: වටතොට ඔබ වෙතගෙන එන්නේ
1: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
0: මේ පැයි රටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම.
2: අයිබුවන් මේ පැයි රටතොට සමගින් මම අසංක. පරිගණක අපරාධ සිදු කළ බවට සැකපිට තවත් විදේශිකයන් 23 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ ගාල්ල වරාය පොලිසිය මාගාල්ල සහ සම්බෝධි හන්දි අසල ප්‍රදේශවල සිදු කළ වැටලීම් දෙකකදී. එහිදී අත්අඩංගුවටගෙන ඇත්තේ ඉන්දිය ජාතිකයන් 19 දෙනෙකු සහ නේපාල ජාතිකයන් 10 දෙනෙක්. සැකකරුවන් සන්තකයේ තිබී පරිගණක යන්ත්‍ර 10ක් සහ ජංගම දුරකථන 32ක් සොයාගත් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ. මිලග්නෙත් නිවුස් පස්වරු 3ට.
0: Let's be pay what the

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: ගින්දර හැන්දෑවා.
2: Brought to you by
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
4: ෆ්‍රෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
5: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
6: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-31-33540.
7: FM 95 94.8.

சதிகாய் வினாடி அட்டாய் விலாவு. ஹாய் ஹாய், அப்பிலகு கிந்தர ஹந்தாவாகன திவினி பாய் தமாய் மே பாட்டா நரகின தேன்னே. ஓகே, கால் கருப்பு கட்டிய குடாக் கின்னோ ஏ அசே මේ වැස්ස වෙලා අපි වැස්ස ගැන කතා කරන්නේ නේද? ගාලේ රොමනි අම්ම කතා කළා. හරි ලස්සන අත්දැකීමක් කිව්වා. මේ කතාව අවුරුදු 40 ගානකට එහා පැත්තේ පරණ කතාවක් කියලා කිව්වා. ඕගොල්ලෝ නම් දන්නේ නැතුව ඇති, ඒ කාලේ අපිට ස්කූල් බෑග්ස් අනම්මනම් තිබුණේ සිලිසිලි බෑග් එකේ තමයි ඉතින් පොත් ටික දාගෙන යන්නේ. එහෙම නැත්තම් ඉතින් නේද, ඔය පොත් ටික මෙහෙම පොපුවට තුරුල් කරගෙන යනවා, පිරිමිලමයෝ කතේ මෙහෙම කිහිල්ල ගහගෙන යනවා සමහර. ඔහොමනේ පොත් ටික අරන් යන්නේ නේද? ඉතින් වැස්ස දවසට සිලිසිලි බෑග් එක ඇතුළට පොත් ටික දාගෙන දූවල එනවලු ගෙදර. ඒන්නේ පීල්ලට ඔලු අල්ලන්න බලාගෙනල. ඒ ඇවිල්ලා වැහි වතුර නානවලු හිතේ හැටියේ. ආයිතින් අද කාලි ගෑන්ලම ඉනෑවහම කන්ඩිෂණ කරනවනි කෙස්වලට හොඳයි කියල පොඩි අඩ සිල්කි ගතයක් එන්න. අර මොකුත් නෑ, හොඳ වතුර ටිකක් නේ නාන්නේ. හොඳට කොණ්ඩෙ තියෙනවලු හරි ලස්සන්ට. හරි ලස්සන මතකනේ. වඩ තින්නද ෂෝටි බබාල? ඇස්ස තෙමෙනකොට බයිනෝද? අයියෝ, එහෙනම් එයාට ලොකු වෙලා කියන්න ලස්සන කතා නැති වෙයි. සමහර වෙලාවට අපි අපේ ළමයෝ හරියට පරිස්සම් කරනවානේ නේද? ගොඩාක්ම පරිස්සම වැඩි වුණාම එයාලට ඇත්තටම ලොකු වෙලා කියන්න ලස්සන කතා නැති වෙනවා. ඒවා අපි නැති කරලා එම කරන්න එපා. ඔන්නෙ චුට්ටක් තෙමෙන්න දෙන්න, ලෙඩ වුණාම බෙහෙත් ටිකක් කරන් දෙන්න. හරි, තව කටිය ගොඩාක් ඉන්නෝ. දෙමෝදර දම්මියක්කත් මට කෝල් කළා සෑහෙන කාලෙකින්. වහිනවලු ඒගොල්ලන්ට දැන්නම් පායලලු චූටා. කොමහරියා කියනවා නංගිවාට කියන්න බැරි තරම් දෙමෝදර ගොඩාක් කටිය ආල වහනවා. ඉතින් ඒ ඔක්කෝමලාම නම් විදිහට කියන්න ගියොත් එක්කෙනෙක් ගැන නම අමතකුණ තරහ වේද හින්දා දෙමෝදර හැමෝම කියලා කියන්න කිව්වෝ. අපේ කාංචන එක්කම ආදරෙන් ඔක්කෝමලාම එකතු කරගන්නවා. ඒ වගේම දම්මියක්කගේ ෆැමිලිකෙ ඔක්කෝමත් එකතු කරගන්නවා. Thank you so much මට කෝල් කළාට. කුඩා උයෙන් දීප්ති කතා කළා. අහගෙන ඉන්නවල හැමදාම. හැබැයි අදලු කතා කරන්න පුළුවන් උනේ. ජය වේවා. ආදරෙම එකතු කරගන්න ඉන්න තැනක පරිස්සමට සතුටින් ඉන්න හරිද? ඊගොඩ අපි අන්න හදන්නේ WhatsApp එක පැත්තට. ගින්දර හඳව සම්පත හනවා. ලස්සන සින්දු ටිකක් අහමයි කියලා කිතුල්ගල පාලම ගාව ඔබලත් කඩේ තුෂාර අයියා කියනවා. මගේ වයිෆ් කාංචනාවත් එකතු කරගන්න කියලා කියනවා. තුෂාර අයියාගේ කාංචනා අක්කගේ ඔබලත් කඩේට උතුරන් හරියන්න ඕනි මහතේ. ජය වේවා. හයි භාෂ්‍ය අක්කා, මේ දැන් වැහලා ඉවර වුණා කියලා 1:06 මට මෙසේජ් එකක් එවලා තිනවා. එහෙනම් නියමයි, අද මම වහගෙන ඉන්න පුළුවන් නේ. ජය වේවා, සුභ වේවා භාෂි. මහරගම දුලානි අක්කගේ මෙසේජ් එක ආදරෙන් ආවත් එකතු කරගන්න. හයි හයි භාෂි කෙල්ලේ, ඔන්න ආව එක වෙනකොට භාෂි කිංකිණි හඬ ගින්නෙන් වැසල් වානි. උම්ම කන්න හිමි හිට දෙන්නේ ගෙනි ගින්දර කෙලි සින්දු දෙන්නේ. හවි සුමුදෝ ඉගාවට චූටික්කි දිනිදු පූජදුව ඇතුළු නිතහන ඔක්කෝම එකතු කරගන්න කියලා දේවතුරේ චන්දයක්ක කියනවා. ජය වේවා ගින්දර භාෂා කාපි. සුහද ඇග්‍රෝ ප්‍රයිවට් ලිමිටඩ් බණ්ඩාරවෙල. බණ්ඩාරවෙල ටවුන් එක යට වෙලාලු නේද? ඔගුල කරදරයක් නැතුව ඉන්නවද? පරිස්සමට ඉන්න ඉන්න තැනක ආදරෙන් එකතු කරගන්න. බොස් ත්‍රිෂාන් ඉගාවට බොස්ගේ වයිෆ් ඉෂාංක. දසරන්ද එහෙමද නම තියෙන්නේ? එහෙම තමයි මේකෙ තියෙන්නේ. ඊගවට ගිම්හාන කුමාරයිය. ඒ වගේම මේ වෙලාවේ ෂොපේ කින්න හැමෝමයි භාෂ්‍යකි ඔයවයි නිතහන හැමෝමයි එකතු කරගන්න කියලා කියනවා. ආදරේ හොඳ. නිශාන්ත රත්නායකයි තමයි මෙසේජ් එක කියලා තියෙන්නේ. ආදරේ අප්පා දෙක. ආදරේ මේකත් කරගන්න ඔක්කොම ලවා. හරි හරි, ඊට පස්සේ Facebook post එක ගැනත් මතක් කරන්න ඕනේ. තාම ඔයා නැත FM official fan page එක like කළා follow කළා නැත්නම් අයියෝ අපරාදේ. like එකක් දාලා follow එකක් දාලා අපේ පවුලට අපේ family එකට එකතු වෙන්න හරිද? අද මං අහලා තියෙන්නේ වැස්සත් එක්ක ඔයාට සුන්දර මතක තියෙනවද කියලා. වැස්සත් එක්ක ඔයාට සුන්දර මතක තියෙනවද? එහෙනම් අනිවාර්යයෙන්ම රිප්ලයි එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. අපි බලමු මොනවද තියෙන මේගොල්ලන්ගේ සුන්දර මතක කියලා. සමර වීර, ගින්දර භාෂාව අහන්න විදිහක් නැහැ. බණ්ඩි පැටි එක්ක ගේන්න හොස්පිටල් ඉන්නේ. අනේ බණ්ඩාරවෙල මානෙල් අක්කා.
ඔයා අදහන ආගමකට අනුව සියලු රැකවරණය ලැබිලා පරිස්සමට පැටියවත් අරගෙන ආපහු ගෙදරට එන්න ලැබෙන්න කියලා මම ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. නිරෝගී දරුවපතක් වේවා. අපිත් මානෙලකට ඔක්කොම ළම එකතු වෙලා විශ් කරමු නේද පරිස්සමට ඒ වැඩේ කරගෙන පැටියව ගෙදර ගේන්න ලැබෙන්න කියලා. ඉගවට අජිත් ශාන්ත කුමාර වහින එක නම් හොඳයි, අපි ඉන්න බැරුව රස්නෙ ඉන්නේ කියලා කියනවා. කොහෙද අප මේ මන් දන්න විදිහට මුළු ලංකාවටම වහිනවද කොහෙද? උගලන්ට වහින නැද්ද? හරි, ඊගාවට අපේ මදුරංග කියනවා. සුජීව මදුරංග, දවසක් මම ජලිය ගෙදරට වෙලා හිටියා. අම්මා කිව්වා කඩේට ගිහිල්ලා එන්න කියලා. මම කම්මැලි කමේ ගියේ ටික දුරයි. වැහි දවස් නිසා පාරේ වතුර වලක් තිබ්බ, හොඳට පිරිලා තිබ්බේ. වතුර වලක් ගාවදි කාර් එකක් ආව විතරයි මතක. මම හොඳටම නෑවිලා ආපහු ඉතින් ගෙදරම කඩේ ගියේ නේ. දමයන්ති රත්නායක, ඉස්සර නම් තිබුණෙම සුන්දර මතකම තමයි, හැබැයි දැන් නම් එහෙම නෑ. ඉතින් එක්කෝ අකුණක් නැත්තන් නායාමක් නැත්තන් ගං වතුරක්. ලංකාවේ කොහෙට වැස්සත් එහෙමයි කියලා කියනවා. අම්මෝ උනේ දිට්වා එකත් එක්ක ඇත්තටම අපි වැස්සට ආස වුණා නෙමෙයි බය වුණා. දැන් අපිට තියෙන්නේ ඉස්සර වැස්සත් එක්ක තිබ්බ ලස්සන මතක විතරයි නේද? කුමාරි ආදරෙන් එකතු කරගන්නවා ලක්ෂිත ඉරෝෂණ. අපෝ නංගි පට්ට ගොඩාක් තියෙනවා, හැබැයි චූටි කාලේ වුණා. ලව් කරන කාලේ වුණා. කුඩ දෙකක් දෙන්න අතේ තියාගෙන එක කුඩේ තෙමි තෙමි ගියපුවා. ආවා හැයනේ උගල මහා නෝටි. ඒ වගේම තමයි ට්‍රිප් ගිහිල්ලා වෙච්ච දේවල් ගොඩාක් තියෙනවා කියලා කියනවා. ඇත්තටනේ හරි ලස්සන මතක තියෙනවා නේද? ලස්ස දවස් සම්බන්ධව මටත් ලස්සන මතක තියෙනවා. කියන්නේ මං ඒවා හිතාගෙටවන් කියයි කියලානේ.

0: ඇසීම අඩුත චැනල් 10ක් සහ AI තාක්ෂණ යුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777777610
1: වසට තිත රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් Tamanගේ ආහාර රස ගන්න වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙනද පුළේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
2: යහතුන වඩන අපේ රස විජේ.
1: වෙනද පුළෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
3: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසිය අදාළ වේ.
4: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 0774064397.
5: අක්මා විතෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
6: ආ පැටියෝ කොහොමද?
7: සින්දුවක් අහනවද?
8: ඉදෙමල් සරා ගැලවෙන්න බැරි තැන් බලා මඩ එන්න බැරි කරා උඹ දුන්නු හැඟුමේ නුරා.
7: මේක අපිලගේ ගින්දර හැන්දෑව බ්‍රෝ.

0: FM 95 94.8 කින්දර හැන්දෑව විද්භාෂේ.
1: අර කලින් සිංදුව රිකිල් ලඟස්ගෙන අරුණයියට ඊයේ ඉඳලා ඕකේ ඉල්ලලා සෑහෙනවාදේ. ඊයින් දාදරින් ආව එකතු කරගන්න. ඒ වගේම අපි WhatsApp එකට සෑහෙන වෙලාවකින් නොගියපු නිසා මෙන්න මේ කටියවල් දාගමු. මේ සිංදු ටික අහන්න. මේ මැසේජ් එකේ වන්නේ කවුද? නවීන්. හයි ආදරින් ඕව එකතු කරගන්න. ඊට පස්සේ අම්පාර පරණ ගාමන්ට් හන්දියේ හෙල්මට් ජැකට් කඩේ අපි අත කරලා ඉන ජය වේවා ආදරින් එකතු කරගන්න. ඊගාවට හයි භාෂෝ. රම්පතා හැමදාම වගේ අදත් සද්දට අහගෙන ඉනෝ මෙහිට වහිනවා. පානුතර පින්කොටුවේ ශ්‍රී සිරි ටයිල් ෂොප් එකේ චමින්දයි තමයි මෙසේජ් එක වෙලා තියෙන්නේ. ආදරේ දෙකම දෙකක් ගින්දර හැන්දෑව ලස්සනට කරනවා කියලා කියනවා. තැන්ක් යූ ආදරෙන් එකතු කරගන්නම්. හරිද? ගින්දරි අපිත් අහගෙන ඉන්නේ. හොඳ සින්දු ටිකක් දෙන්න. අමිල මල්ලේ, ක්‍රිස්ටි අයියා, තරිඳු අයියා, සංජීව අයියා, ඉගාවට මංජු අයියා ඇතුළු කවුරු එකතු කරගන්නවා කියලා කියනවා. එයා කියනවා භාෂිනංගිගේ ෆේස්බුක් පේජ් එකක් තියෙනවද මම බැලුවා හොයාගන්න බැරි වුණා. ඉන්නවනම් ලින්ක් එක එවන්න. නී නී නී නී මං ලින්ක් එක එවන්න. ආදරෙන් ඔක්කොම එකතු කරගන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: දැන් වේලාව 2:31.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆ්‍රෙම්ස් ඇයක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
5: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහන්ඩ රසක් ඔබත් අද මේවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ කඩුවෙලා අතුරුගිරිය නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
6: ඒ ඉරිදා ගිය ඉරිදා වාදිනවන්න සන්ඩේ බෝනස් ගලපා ඇගි දිනන්න දස දහසේ බෝනස් වාසි ඇවිදින් ගන්න. එන්.එල්.බී. ජය හා දරවිදහනිය ලොතරැයි පත්මිල දීගෙන ඔබේ සිහින සැබෑ කරගන්න.
7: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
8: කටුවෙන නගරයේදී මේදා 4 වන දින විවෘත වන විෂන් කියා නවතම ශාඛාවෙන් එදිනට පැමිණෙන ඔබට ඇස් කන්නාඩි රාමු සඳහා 12ක දීමනාවක් කොන්දේසි සහිතයි. පැමිණෙන්න නොම්බර 5117 කොළඹ පාර කඩුවෙල අමතන්න 077-383-585.
9: මමත් ඔයාලා වගේමයි. මට මං කවුද කියන එක ප්‍රශ්නයක් උනේ නෑ. මට ඕනේ දුර යන්න.
10: ලෝකෙට මාලෝකයක් වුණු ආලෝකා. අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක් ශක්තියක් නේද? මේ වගේ ආලෝකයක් නේද?
11: සතිය දවස්වල උදේ 6ට Net FM Alpha Studio හලා දවසම ආලෝකමත් කරගමු.
12: Net FM Alpha Studio with Kasani and Lehansa.
13: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
14: කින්දර හැන්දෑව
15: brought to you by
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆ්‍රෙම්ස් ඇයක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
16: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
17: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-31-33-540.
18: Oh my god, this is original.
19: Natu?
20: Meka apilage kindara handava bro.

හවස දෙකයි විනාඩි 34යි වෙලාව. අපිලගෙ ගින්දර හඳා වහගෙන ඉන්න දෙවෙනි පැයේ අන්තිම පැය භාගයකට තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. මේ පැය භාගෙටත් ඉක්මනට කාල එකක් දාලා මෙසේජ් එකක් දාලා කටියව එකතු කර ගමු. හරිද? ඒ අතර මම ඔයගලන්ට ෆෙම්ස් අයගෙන මතක් කරනවා, ගෑන් ළමයිනේ ඔයාට සාධාරණම මුදලකට ගන්න පුළුවන් එකම පෑඩ් එක තමයි ෆෙම්ස් අය කියලා කියන්නේ. ගාන සාධාරණයි කියලා ක්වලිටි එක අඩු නෑ කියලා ඔක්කොල දන්නෝ. SLS ISO තත්ත්ව සහතිකත් එක්කම එන ෆෙම්ස් අය ලීක් වෙන්නේ නෑ. ඇඳගෙන ඉන්නත් පහසුයි, ගෙවන ගාන්ට ඉතාම සාධාරණයි. මේ නිසා ඕනම ෆාමසි එකකින්, ඕනම ග්‍රොසරි ෂොප් එකකින්, එහෙම නැත්නම් සුපර් මාකට් එකකින් වුණත් හට ගන්න පුළුවන් ෆෙම්සයි නම කියලා නම බලලම අරගන්න. ඒ වගේම තමයි සෙවනගල ආයුර්වේදය ගැන මතක් කරන්න ඕනේ, කමල් බන්දුල වීරපිරුම වෛද්‍යතුමා. අනේ ඔය රත්තරන් දෑතට දෙවිය පිහිටයි මහත්තයෝ. මේ අත් දෙකෙන් කොච්චර නම් සුව කරන්න බෑ කියලා අහක දාපු රෝගීනු සුව කළා තියෙනවද නේද? ඉතින් ඒ නිසා ආදරෙන් ඔබතුමාවත් මතක් කරනවා. ඒ වගේම කියන ඕනේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම ගැන. මේ නිෂ්පාදන සමාගමෙන් එළියට දානහ නිෂ්පාදන ආයුර්වේද ඖෂධ ලංකාවේ කී දෙනෙක් නම් පාවිච්චි කරනවද නේද? සුවය ලබනවාද? ඉතින් ඔයාට සෙවනගල නිෂ්පාදන ආයුර්වේද නිෂ්පාදන ගෙන්න ගන්න ඕනි නම් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට කෝල් එකක් දෙන්න ඕනි දේවල් ටික කියලා. 047 31 33 540 ගන්න ඔයාට සීනි නම් ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ දවස්වල සෙම් ප්‍රතිශාව, කැස්සෝ, උණෝ, ඇඟපත වේදනාව, ඔය දේවල් තුරන් කරන්න දිව්‍යම ඖෂධයක් තමයි සෙවනගල මධුකා කැස්සට පැරිය. ඔය ඔක්කොම දේවල් වාට කියලා ඉන්න තැනකට ගෙන ගන්න පුළුවන්කම තියෙනවා. කෝල් එකක් දීලා බලන්නකෝ මම කියපු නම්බර් එකෙන්. හරි, එහෙමනම් අපි යමු සින්දුරි ගහන්න. මෙන්න මේ කැටිව දාගමු අපි වට්ස්ඇප් එකෙන්. අපිටත් ලස්සන සින්දු ටිකක් දෙන්න. මම ගලිකමුයි ගයානි හෙටි ආරච්චි, සරත් දේවාංජනා, ඉගාවට සස්මින, කුරුවිට ජයමිනි හෝටල් එකේ ප්‍රභාත්, චමින්ද, නිමේෂා, සසින්දි, පහන්දි, අපි හැමෝම එකතු කරගෙන ආදරෙන් කියලා කියනවානේ ආදරේ. ඉගාවට හයි ගින්දරක්කා, අපි ඇඹිලි පිටින් මංජු පුතා මෙතුජු ඉන්නවා. අපිට ලස්සන සින්දු ටිකක් ඕනේ කියලා කියනවා. ඕකේ, මාත ආදරේ දෙකක් ආදරෙන් එකතු කරගන්න. ආශියෝ, අපි උඩලමත්ත සමස බැංකුවේ මගේ මිස්ලා තුන්දෙනා ආදරෙන් එකතු කරගන්න ඕනේ. උමදේවි ලස්සන සින්දු ටිකක් දෙන්න කියලා කියනවා. කැලණිගම ඉන්දුකායක අනුරායිය කටිය මේකතු කරගන්න. ඊට පස්සේ කවුද මේ මෙසේජ් කියනවන්නේ, පරගුඩි ක්‍රිෂාන්ත කුමාර සිංදුවකට එකතු කරගන්න භාෂි අක්ක පැටියෝ කියලා කියන. පරගුඩට ගැම්මෝට ඕනිලෝ. ඕකේ, ඊගවට රැස්ත කරලා තියෙන සිංදුරි කොහොම පරගුඩටත් අයිති. හරි භාෂි, ඔබ තෙමෙයි කියා බයයි සිංදුව දෙන්න. මගේ මට කිව්වා කියලා ඔබ තෙමෙයි කියා බයයි.

හවස දෙකයි විනාඩි 40යි විලව. අපි මේ ගාල්ල ගෝනුපුර මල්කි කතා කළා. හරිද? කතා කරන වෙලාවෙත් සද්දට අහගෙන හිටිය බව. අන්තිමට කුමාරි ඔමින් ඔමින් රේඩියෝ එක අඩු කරලා ඉන්නම් කියලා කෙල්ල ගියා. අනේ ආදරෙන් එකතු කරගන්නවා. හරි. ජය වේවා. Thank you call කළාට. ඒ ගාවට අපි යන්න හදන්නේ WhatsApp එක පැත්තට. අද ලස්සත් එක්ක ඔයාලට තියෙන ලස්සන මතකනේ අපි කතා කරන්නේ නේද? හරි. අපි බලමු මොනවාද අපේ කටියට තියෙන මතක කියලා. මෙතින් මෙතින් මෙතින් සඳුන් නෙත්මින. ඔන්නකේ දැන් අවුරුදු දෙකකට විතර කලින් මං ඔෆිස් එකේ මීටින් එකකට කොළඹ ගිහිල්ලා හිටියේ යාළුවෙක් එක්ක. බයික් එකේ ගියේ. එද්දි හොඳ ටෝම තිබුණා. තෙමීගෙන තෙමීගෙන වැස්සම මීගමුවේ ස්ටෑන්ඩ් එකට ආවා. ඒ ඇවිත් එයා ඕෆ් වෙනකන් ඉඳලා එන්න කියලා හිතාගෙන තමයි ගියේ. එකේ ඉඳන් 5:30 වෙනකන් හිටියා. ඒ ඉඳලා ඉඳලා එයාට ඔෆිස් එක ළඟ ඉඳන් එන්න විදිහක් නැහැ. හොඳටම වැස්ස. පස්සේ අපේ පාරේ යන බස් එකකින් කුඩයක් ඉල්ලගෙන ආයෙම තෙමීගෙන ගියා එයාව එක්කරගෙන ස්ටෑන්ඩ් එකට එන්න. මතක් වෙද්දි හරි ශෝකිතින් ඒ දැන් එයා මගෙන් යන්න හදන්නේ කියලා කියනවා. කතාව මං හරියට ඔගලොන්ට තේරෙන්නේ කිව්වද මන්ද? මොකද මටත් තේරුන්නේ නැහැ. මොකද මේකේ කොමාවත් ෆුල් ස්ටොප්වත් මුකුත් නැහැ. කොමාරි සඳුන් අන්තිමට කියලා තියෙන්නේ එයා දැන් මගෙන් යන්න හදන්නේ කියලානේ. අයියෝ, යන අයට යන්න දෙන්නානේ. එන්න තියෙනවා ඇති තව හොඳ අය. එහෙම කියලා හිත හදා ගන්න හරිද? අනේ මේකේ වට මම දන්නවා ඕක සෑහෙන මාරුයි කියලා.

நேரம் புதுமா பிரியாய் இங்க கௌதாபே மே குமாரி ஜெயவர்தன அக்கா பாஷி நங்கியோ அதாபே சுது பேட்டியாக்கே பர்த்டேக்கா எயாட்டாத் விஷ்கரான உம்மை குக்கு தென்னி கேளுக்கேனோ சுது பேட்டியாக்கு அவர் தானோது பவு பேட்டியக் டிமி சுது பேட்டியா பவு பவு பவு இவங்க எயாட்ட ஹாப்பி பர்த்டேக்கேவா வா வா அண்ணே ஷோக்கவே அண்ணே ஹாப்பி பர்த்டே பவு பேட்டியோ එමයි මං ඔගලන්ට ආදරෙයි හැබැයි මං ඔගලන් අත ගන්න ළඟට එන්න බයයි ඒ හින්දා මම දුර තියා ෆ්ලයින් කිස් එකක් වාට දෙන්නා මොකද මම බයයි ඔගලන්ට උම්ම දෙන්න කියලා මට මොකක් හරි අකරතැබ්බයක් හැවද්දයක් වෙයි කියලා හොඳයි ආදරෙන් එකතු කර ගන්නවා බහු බහු බහු මහේෂ් මදු ශංකර් හැම අවුරුද්දම මැයි මාසේ ගෙවල් යට වෙනවා භාෂියෝ කවදාවත් ඒක නම් අමතක වෙන්නේ නැහැ කියලා කියනවා. වැස්සත් එක්ක සොඳුරු මතක තියෙනවා වගේම සමහර අය නම් වැස්සට සෑහෙන වෛර කරනවානේ. මොකද ගෙවල් යට වෙනවනේ. කමන්නේ මේ පාර එහෙම වෙන එකක් නෑ හරි. පරිස්සමින් ඉන්න කෝකට ආදරෙන් කට්ටියම එකතු කරගන්න. ඊ ගාට දමි දර්ශනය කියන අම්මෝ පොඩි දවස්වල ඉඳලම වැස්සට ආසයි කියලා. ලලිතයි කියනවා මම වැඩට යන දවස්වල බයිසිකල් එකේ හරි ආසයි හවසට වහිනවට. මං ඉතින් හොරාට 4:30ට වගේ මාරු වෙනවලු. ඒ ගාවට ආනන්ද කුමාරයි කියනවා අම්මෝ ඇත්තමයි මමයි මල්ලේ වැස්ස වැහල ඇලේ වතුර ගොඩාක් කෙනෙකුට පුදුම ආසයිලෝ පීන පීන නානවලෝ අම්බ කවුලේ ආනන්දයි තමයි එහෙම කියන්නේ අනේ ඉතින් පීනන්න බැරි අසරණ මම මම පීනොත් ඉතින් ගොඩ තමයි හිනා වෙන්න එපා හරිද හැමෝටම එහෙම පීනන්න පුළුවන් වෙන්න ඕනි කියලා එකක් නෑනේ මට පීනන්න බෑ ඉතින් ගංගේ ඇලේ දොලේ ගියාම නාන්න කියලා ගිහිල්ලා මේව දෙකක් ගිලිලා එන්න තමයි තියෙන්නේ අපිට වෙනමකුත් කරන්න බෑ. හරි, thank you so much. ඔක්කොටම මට WhatsApp එකට නෙමෙයි Facebook එකට comments දැම්මට. ඒ අතරම මම ඔයගලන්ට KD Rice ගැන මතක් කරන්න ඕනි. දැන් මේක ගැන කියන්නේ මමගේ ත්‍රිවිල් අයලට හරිද? ඔන්න තියෙනවා පුතේ නියම ඉලෙක්ට්‍රික් ටුකුටුකුවක් මේක ඇවිල්ලා වාට කායිකක ෆීල් එක දෙන ඒසී තියෙන ස්ටීරින් වීල් එකක් තියෙන දොරවල් හයක් තියෙනවා ෂා මරුනේ කියලා හිතන විදිහේ ත්‍රිවිල් එකක් හරිද අපි පොඩ පොඩ පොඩ පොඩ අපේ ලයිෆ් එක ලෙවල් අප් කරගන්නනේ දඟලන්නේ නේද ඉතින් ඒ නිසා ඔයා කරන රස්සාව ත්‍රිවිල් රස්සාව ගෞරවාන්විතව කරන්න ඔයත් එක්ක යන පැසෙන්ජර් කරදරයක් නැතුව යන්න හයර් එකක් නැති වෙලාවට හයර් එකක් වදින වෙලාවට උනත් වැස්සට නොතෙමි අවුවට කරවිවි යන්නේ නැතුව කෝල් එකේ ගිහිල්ලා ඒ වැඩේ ආසාවෙන් කරන්න කරන වැඩේ එපා නොවෙන්න රස්සාව එපා නොවෙන්න ඔයාට උදව් කරයි කේඩී රයිස් එකේ මේ ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එක ඔයා ගිහිල්ලා බලන්නකෝ වැඩි විස්තර කොහොම දැනගන්න පුළුවන් ඒ වගේම තමයි කියන්න ඕනි කේඩී රයිස් මෝටර්ස් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින් දැන් ස්කූටර්ස් ගන්න ඔයාට මාරම වාසියක් කරලා තියෙනවා කේඩී රයිස් බයික් එකක් ඔයා රෙඩි කෑෂ් එහෙම නැත්නම් අත්පිට මුදලට ගන්නව නම් ඩිස්කවුන්ට් එක රුපියල් 100,000 මාරයි මහත්තයෝ ලීස් එකක් දාලා ගන්නව නම් ඔයාට 100,000 ඩිස්කවුන්ට් එකක් දෙනවා වගේම ලීසින් සමාගමට මුල් මාස තුනේ වාරිකත් ඔයා නෙවෙයි ගෙවන්නේ කේඩී රයිස් මෝටර්ස් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් එකෙන් පළවෙනි මාස තුනේ වාරික වලිනුත් තව නිදහස් කරනවා ඔහෙ පදින්න අපි ගෙවන්නම් ඒ කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. ඉතින් මේක නම් මහත්තයෝ ස්කූටියක් ගන්න හින්ද දැපුපු ඔගොල්ලෝ කොටම හොඳම හොඳම සුබම සුබම ආරංචියක්. ඉතින් ඒ නිසා කේඩී රයිස් මෝටර්ස් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙත මේ දැම්ම ගන්න කෝල් එකක්. මං කියන්නම්කෝ යාළගේ නම්රේ. 077-406-97 077-406-97 මේ දැම්ම කෝල් එකක් ගන්න එතකොට වැඩි විස්තර දැනගන්න පුළුවන් ඒ වගේම තමයි ගෙයක් හදන්න හිතේ හීනයක් තිබ්බනම් හීන දැක දැකම ඉන්න එහෙනම් ඔයා නෑ නෑ නෑ මම මේ විහිළුවට ගත්ත නෙවෙයි හරිද බැරි අමාරුකම් අපි කාටත් තියෙනවා

බැරියම අරුකන් එක්ක ලයිෆ් එකේ පොඩි ෆයිට් එකක් දුන මනුස්සයා තමයි ජීවිතේ ගොඩාර. සමහර දේවල් අමාරුවෙන් දරා ගන්න වෙනවා. සමහර වෙලාවට හොඳට තුනක් හතරක් එක්ක බත් කෑම නම් අපිට එකක් එක්ක කන්න හිත හදා ගන්න වෙනවා. හැබැයි කැපකිරීම දීර්ඝකාලීනව බැලුවහම ඔයාට වාගේ දරුවන්ට ඉන්න තැනක් ලැබෙන කැපකිරීමක් නම් ඒක නොකර ඉන්න පාහරද? ඒක තව ලේසි කරලා කියනවා කරලා ඒක තව ලේසි කරලා තියෙනවා කැදල් එන්ටර්ප්‍රයිසස් ලා. දැන් ඔයාගේ ගේ හදන්න යන සම්පූර්ණ ගාන 150ක් නම් ලක්ෂ 50කට කාමර දෙකක සම්පූර්ණ නිවසක් හදලා දෙනවා ඔයගලන්ට. ඒගොල්ලෝ ඔයාගේ ඉදම තියෙනවා නම් හරිද? මේ කාලේ වියදුන තේක තමයි ඒගොල්ලෝ ගණන් හදලා තියෙන්නේ හරිද? ඒ වගේම කියන්න ඕනි මේ සම්පූර්ණ 150ම එකපාර ගෙවන්න ඕනි නෑ. ඔයාගේ අතේ තියෙන ගාන දීලා යාලට ඊට පස්සේ හිමිහිට ටික ටික පොලියක් නැතුව ටික ටික ගෙවන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාගේ සිහින නිවහන හදාගන්න කැදැල්ල එන්ටර්ප්‍රයිසස් ලට ඇරෙන්න වෙන කාට කෝල් කරන්නද නේද? දැම කෝල් කළා මට වඩා හොඳට ඒගොල්ලෝ විස්තර කියලා දෙයි. විස්තර දැනගන්න 0.74 3902 50ට ගන්න. එහෙම නැත්නම් අන්තිම ඉලක්කම විතරක් එක විදිහට වෙනස් කරන්න 0.74 3902 50 කින් ඔගලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන්. අපි යමු මේ සින්දු අහන්න.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: හවස දෙකයි විනාඩි 54යි වෙලාව. අපි යන හදන්නේ මේ පැයේ අන්තිම සින්දුව අහන්න. කටිය ගොඩාක් ඉන්නවා දාගන්න මේකට. මට කෝල් කරා. ඔහන තිස්සපුර නිලන්ත අයියා දොයි සුරි සුමිත්‍රා කටිය මාදරෙන් එකතු කරගන්න එකල චමින්ද අයියාත් කෝල් කළා. නිපුන් ඒ වගේම සජිනී ඔය දෙන්නවත් එක එකතු කරගන්න. ඊට පස්සේ බලංගොඩ හෙළපන්දෙනියේ ජයපාල අයියා. සිරියලතා හාමිනේ ෆොමලිකි කොමයි බලංගොඩ සමරසිංහ ග්‍රොසරි එකේ මගේ මුදලාලි මහතුරු දෙන්නයි ආදරෙන් එකතු කරගන්න. ඊගාවට ලැස්ති කළ තියෙන ඊගාව පැය සින්දු ටිකත් එක්කම අහන්න හරිද? හලෝ අපේ ගිනි දේවතාවියනි ආදරේ අනේ, අපි තෝවාහගෙන ඉන්නේ හොඳ ටෝම වහිනවා කියලා පස්සර නදී අක්ක කියලා. එනම් පරිසමට ඉන්න ආදරෙන් එකතු කරගන්නයි සිත සනසන ගින්දර හැන්දාව වාසිගේ මල කෝලං කියවිල්ල. අපි හැමදාම ආසාවෙන් අහගෙන ඉන්නේ ඇස් වහක් නම් වදින්න එපා ඇගේ උම්ම දිවිල්ලට. ආදරේ කොල්ලෝ ආදරෙන් එකතු කරගන්න හොඳට වැඩේ කරනවා. අපි බොරලස් ගමුවේ නදිනිත විභක්ති හර්ෂ ඉගාවට කමල් හස හේමචන්ද්‍ර මල්කාන්ති රොෂාන් ශාම සෙනුක සරච්චන්ද්‍රික රූපිකා ජය වේවා. ආදරෙන් ඔක්කොම එකතු කරගන්නවා. වාශි ඔයා අපේ රෝසි වගේමයි කච කචේ, හැබැයි ආසයි ඉතින් අහන් ඉන්නලෝ. වැහිදෙය කොයි වෙලාවේ ඉද්දන්නලු බුම්ම කිනේ ඉන්නවලු. ඇගලේ අනුෂක ආදරෙන් එකතු කරගන්න ජය වේවා. ත්‍රිකුණමලේ පහේකණුවේ පුංචි බණ්ඩාය ඇතුළු ෆැමිලි කී ඔක්කොමත් එකතු කරගන්න තැන්ක් යූ.

0: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 011 437 1250.
1: Yes, Fortune Soy.
2: අලුත්ම රසගුණ අපේ vibe එකට set කළා.
3: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ Fortune Soy.
4: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
5: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
6: රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
7: හැලෝ. මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: ආරම්භය හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
1: පැටියෝ කොහොමද?
2: සින්දුවක් කහනවද?
3: විදමල් සරා ගැලවෙන්න බැරි තැන් බලා මඩ එන්න බැරි කරා උඹ දුන්නු හැඟුමේ නුරා.
2: මේක අපිලාගේ ගින්දර හැන්දෑව බ්‍රෝ.
4: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
5: Hey yo, yana yana hama dana anytime fit when a flavor delakiri padamak. Well I know gana danu wale wasakala kiri fun ekak piri elakiri kiri.
6: Then වෙනව හවස 3යි විනාඩියකයි.

0: රටතොට ඔබ වෙතගෙන එන්නේ
1: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
0: නැත්ලස් මේ පැයි රටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම.
2: අයිබෝන් මේ පැයි රටතොට සමගින් මම අසංක. අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට ඇපතබීම සඳහා ව්‍යාජ ඇපකරුවන් දෙදෙනෙකු සොයා දුන් බව කියන සැකකරුවන් දෙදෙනෙකු හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒකෙසල්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් එම සැකකරුවන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කළ අවස්ථාවේදී එක් සැකකරුවෙකු හඳුනා ගැනීමේ පෙරටුව සඳහා ඉදිරිපත් කරන ලෙසද අධිකරණය එහිදී නියෝග කර තිබෙනවා. මිලගනෙත් නිවුස් පස්වරු හතරට
0: නෙත් නිවුස් මේ පැයි රටතොට

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: ගින්දර හැන්දෑවා.
2: Brought to you by සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
3: Fems Aerik. ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ.
4: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
5: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-31-33-540.
6: FM 95 94.8.

0: Andra händer var vi bashi.
1: අවස තුනයි විනාඩි 3යි වෙලාව. ගොඩාක් පැතිවලට මේ වෙලාවේ අඳුරු කළා. සමහර පැතිවලට හුගල් වහිනවා. සමහර පැතිවලට හුගෑව නැතත් අහිනවා. කොහොමද? මට නිකන් හිතෙනවා මේ වෙලාවට මිල්ටන් මල්ලෝ ආරච්චි මහත්මයාගේ මෙන්න මේ ට්‍රිබියුට් එක නම් අහන්න නොදුනෝ තරුම අපරාදි කියලා. ඉතින් ඒ නිසා අපි මේක අහමු. මේක අහන්න ගින්දර හැන්දෑව අහන් ඉන්න ඔය ඔක්කොම එකතු කරගන්නවා. මේ කපිලගේ ගින්දර හැන්දෑව අහන අන්තිම පැය. හරි

හවසතුනයි විනාඩි 12යි වෙලාව. මට කෝල් කළා අපේ මහරගම චන්දනී අකහරුද. අනේ ආදරෙන් එකතු කරගන්නවා අප්ප. මහරගමට මේ වෙලාවේ වහින්නේ නෑලෝ. හැබැයි ඇඳිරි කළා තියෙනවලු. මං අර සින්දුව ඕනම් කියන මහරගමට වහින්න නැතුව වහින්න ඕනෑ තැනකට. එහෙම සින්දුවක් තියෙනවනේ. මං එහෙම කියලා උගලන්ට ඒ සින්දුවේ පවුනේ නෑනේ. කොමහරි මගේ චන්දනියකයි හස්බන්ඩ්වයි පුතාල දෙන්නවයි දුවවයි අපේ කෝසල පුතාවයි මහරගම ඔක්කමල්ලා ගම්පල ගමේ ඔක්කමල්ලා දික්කල්ලේ ඔක්කමල්ලා ආදරින් එකතු කරගන්නවා. තැන්කූ සෝ මච් මට කෝල් කළාට. චන්ද්‍රිය අක්කා දවසකට හිතනවලු අනේ දැන් ඊයේත් කතා කරානේ අද හොඳ නෑ කෙල්ලව මහන්සි කරන්න අද ගන්න නෑ කියලා ඉන්නවලු. ටිකකින් කටහඬ ඇහෙනකොට ඉන්නෝ බෑලු ආය ගන්නවලු. නොගෙන ඉන්න පා ගන්න ගන්න. අනාසයි නියුගල කෝල් කරනකොට නූරම් පිටි ආර්ය ටේලර්ස් අපේ සුමතිලකයියා තහගෙන ඉන්නෝ. ආදිත්‍ය පුතාවත් එකතු කරගන්න කියලා කියනවා. ආදරෙන් කටියම එකතු කරගන්න. මකුල ගල්පොත හන්දි අපේ ප්‍රියන්ත අයියා සපගස්කන්ද සෙන්ට්‍රල් එකේ 81 බැජ් එකේ ආලෝකෝ මත් එක්ක එකතු කරගන්න. හයි අපේ චාමර ස්ටෝස් පනාපිටියේ කල්ලතර චාමර තනුජා දෙන්නව එකතු කරගන්න කියනවා. සින්දුවක් අහන්න සින්දු ටික ඔක්කොම අහන්න එකතු කරගන්න අහනම. මට සෑහෙන ලොකු මෙසේජ් එකක් කියවලා තියෙනවා. මේ මෙසේජ් එක පොඩ්ඩක් කියවගන්න අමාරුයි. මම හිමීට කියවගන්නම්කෝ. හොඳේ ඒක රේඩියෝ එකෙන් කියන්න අමාරුයි. මෙසේජ් එක එවලා තියෙන කෙනාව හොයාගන්නත් අමාරුයි. ගින්දරියේ අද අපිට පරක්කු වුණා ඔයව බලන්න එන්න කියලා හැලිගුඩ චමිඳු මෝටර්ස් කටියේ කියනවා. කමන්න නෑනේ ආදරෙන් එකතු කරගන්න. චමින්ද ඉන්නවා යගිදු හෂිනි ඉන්නවා කැම්පසික යාළුව කුමු කුරුබිට කමුරාවේ බින්ති මාලින්ද තනුජ ශාඛ්‍ය ඉගාවට විහාරා නිලෝ සමන්ත බන්දාරා චාරිකා මැගිනෙන්දා තරුෂී කටිය මාදරෙන් එකතු කරගන්න. ලෑස්ති කරලා තියෙන සිංදු ඔක්කොම ටික එකතු කරගන්න. ගොරවනුව රම්පුතේ ඉක්මනට උක්ම දෙක දෙන්නකෝ. මෙසේජ් එකවල තියෙන 1:49 මං හිතන්නේ ගුල්ලු දැන් රේඩියෝ එක ඕෆ් කරලා ඇති ගුරු බබා වෙලා නිසා. හපොයි දෙයනේ ආදරය යනේ අහන් හිටියත් නැතත් ආදරෙන් ඔක්කොම එකතු කරගන්න. ඊට පස්සේ යටියන්තට මధుරංග වාදරෙන් එකතු කරගන්න. හයි භාෂකි කොහොමද? මම පනාගුඩ සංජීව අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. අපි බොසයිනෝ ජගා මම සංජීව ඔයා ඇතුළු නිතහන කුමලයික සින්දුවකට දාගෙන යන්නර ඊ බොසාගේ බර්ත්ඩේ කළු. අපොයි දෙයනේ බොසාට විෂ්ණුකර වැඩක් තියෙනවද නේද? Happy birthday to you. Happy birthday to you. Happy birthday Jagat Bosa. අනේ ඔයාගේ හිතේ තියෙන සතුම් පැතුම් බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වෙන නියම බර්ත්ඩේ එකක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආදරෙම එකතු කරගන්නවා මේ සින්දුව ඉතිරි සින්දුව ඔක්කොම ටිකයි අහන්න. Thank you.

යටයන්තට ටයිටනෙක් සොලලක තුෂාරය මං ඇහෝ වහින්න එහෙමන එතකට යා කියනෝ ඔයාගේ වච්ච දෙම්ම කියනවා නයි උත්තුරම් වහිනෝ කියලා හපොයි කෝමාරි ආදරෙන් එකතු කරගන්නවා හරිද අද වැඩ කරනවලු සුන්දරම් අයයි කමල් අයයි දෙන්න ආදරෙන් ඔය දෙන්නවයි සලෝනෙකට කොණ්ඩ කපා ගන්න ඇවිල්ලි නොකුමයි දෙකම දෙකක් ආදරෙන් එකතු කරගන්න ජයෝ වේවා ඒවගේම තමයි මං ඔගලන්ට ෆෙම්ස් ඇය ගැනත් මෙහෙමම කියනවා පීරියඩ්ස් දවස්වලට සාමාන්‍ය දවසක වගේම වැඩ පාඩු කරගන්නේ නැතුව ඩේ ටු ඩේ ලයිෆ් එකේ හැම දේම ලස්සන්ටම කරගන්න ඔයාලට උදව් කරනවා ෆෙම්ස් අය ලීක් වෙන්නේ නැහැ අඳගෙන ඉන්නත් පහසුයි ගෙවන ගානට උපරිව සාධාරණයි ඉතින් ඒ නිසා නම කියලා නම බලලම ෆෙම්ස් අය ගන්න අමතක කරන්න එපා හවදෝ

0: අමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
1: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගේ ඇරෙන්නේ නැහැ.
2: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සෝයා මීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
3: දැන් හැමෝම ගන්න හැමෝම දන්න KD Rice Leader 125 petrol bike. EFI තාක්ෂණය නිසා petrol සුවඳටත් දුවනවා. රුපියල් ලක්ෂයක discount එකක්. Helmet jacket free. KD Rice Leader 125 bike. KD Rice Motor Company Private Limited වෙතින්ම පමණයි. 077-406-4397.
4: Yes, Fortune Soy.
5: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා.
6: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ Fortune Soy.
0: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
1: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගේ ඇරෙන්නේ නැහැ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: දැන් වෙලාව 3:30.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
5: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ලංගම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අතම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
6: රපුන්සල් වගේ මන්නං ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
7: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්. ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා විෂන් කෙයා හියරින් සොලූෂන්ස් අමතන්න 0777 76 76 10.

0: දහය වෙලා
1: පවුල් පිටින් හවුල යහන්න ජනි එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
0: ජනියත් වැඩි වෙලා
2: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.
3: කින්දර හැන්දෑවා
4: brought to you by
5: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
6: Frames අය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
7: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
8: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-31-33540.
9: Oh my god, this is original.
10: Nako?
11: Meka apilage gindara handava bro.
12: Havasa tunai vinadi 33 balawa. Apilage gindara handava hagirin antima payabage patanaran honde. අපිට කටිය ගොඩාක් ඉන්නව මතක් කරන්න. කෝල් කරන ඔයා ඉතින් සින්දුවක් බලාපොරොත්තු වෙන්නේ ගන්නෙ නේද? කුලිය අපිට ජයන්ත අයියා තහගෙන ඉන්නවා. අද නම් හරි ෂෝක්ලෝ. වැස්ස ගැන කියන දේවල් එයා අහගෙන ඉන්නවලු. හැබැයි එයාට නම් ඒ වගේ අත්දැකීම් නෑ කියලා කියනෝ. මන් දන්නෝ ඇයි ඉතින් ඒ ගැන ගොඩාක් දුක් වෙනෝ කියලා. හැබැයි ඉතින් මොකක්ද ඒකට කියන්නේ? ඔයා හිතන්න වැස්සට දෙවිලා ඒගොල්ල ලෙඩත් වෙන්න ඇතිනේ කියලා සතුට වෙනවද? අනේ මගේ ජයන්තයි ආදරෙන් එකතු කරගන්න. දෙකම දෙකක් ආදරේ මං ඔයාට ඔයයික දන්නවනේ නේද? හරි සැහෙන විලවකින් අපිට ෆේස්බුක් එක පැද්දට යන්න බැරි වුණා. වැස්සත් එක්ක උන්ට ලස්සන මතක තියෙනවද කියලා තමයි අද මං අහලා තියෙන්නේ. කමෙන්ට්ස් ගොඩාක් ඇවිල්ලා තියෙනවා. ඒ අතරින් මෙන්න මේ කට්ටිය එකතු කරගන්න ඕනේ. RNN bookshop එකේ මේ අයිරක්ක මෙසේජ් එකක් දාලා තියෙනවා. හරිද? වැස්සත් එක්ක මතකෙට නම් එන්නේ අක්කලාගේ ගමේ නුවරඑළිය අපි නාන්න ගියපු දවස් කියලා කියනවා. තීලෙන් නාලා එනකොට වැස්සෙ තෙමි තෙමීම එනවලු. ජොලිම ජොලිලෝ. තීලෙන් නාලම වෙන්නතුළු අයිරක්කගේ කොණ්ඩේ නම් දිගම දිගයි කියලා කියනවා. ෂා ලස්සන්ට ඇති හෙනන්නේද? ඒ මං එහෙම හල තියනවා. පීලෙන් නැවහම කොණ්ඩෙ දික් වෙනවද? දැන් ඉතින් ඉන්න තරමක් ගැල්ලමයි දුවයි පීලි හොයාගෙන නම්. ඊට පස්සේ මෙන්න මේ කට්ටියවත් එකතු කරගන්න ඕනි. මගේ පෝස්ට් එකට රියැක්ට් කරලා තියෙන කට්ටිය දමයන්ති රත්නායක, ටෂිනි මනීෂා, සුජානි චන්දිමා, සමරවීර සමරවීර, ශිරානි සඳමාලි, ආශා කුමුදුනි, කුමාරි වීරරත්න, කුමාරි ජයවර්ධන, දමයන්ති දමයන්ති, මදුෂානි වුණ්ඩලම්, සඳුන් කුමාර, අපේ ලකි අය ලක්ෂිති රෝෂන, උදයංගියක්, ශශි අශින්, නාමල් ටේලර්, චරිත් නානායකර, ජීබී ශාන්ත, චම්පා වීරසිංහ, කමරු පිටියේ මාලාක, ඉගාවට සංජීවනි සංජීවනි, රුවන් රාජපක්ෂ, දමි දර්ශන, නදී රුහුණගේ, රමණි සුමේදා, රවින්දර් ලක්ෂන්, දපරගේ රත්නසිරි, දීපිකා රණීපුර, ලලිත් ප්‍රියංකර, ජීකේ චන්ද්‍රරත්න, චමින්ද කුමාර, ප්‍රියදර්ශනි ජයසිංහ, කුමුදු කාංචද, අමේෂ් රංගික, අමේෂා රංගිකානි සමා වෙන්න, අජිත් ශාන්ත, උදයා සකුණි, එරංග උදයන්ගේ, එරංගා උදයන්ගේ අමිල දිසානායක. මෙන්න මේ කට්ටිය මේකතු කරගෙන මේ සින්දුව අහන්න.

මොනාට දනේ මෙතන විසඳුන් නැත්තේ නේද? සුව කරන්න බෑ කියලා ගොඩක් තැන්වලින් රිජෙක්ට් කරන අහක දාන රෝගීන් කී දෙනෙක්ට නම් සුවේ දුන්න තැනක්ද සෙවන කියලා ආයුර්වේදය කියලා කියන්නේ නේද? ඉතින් කමල් බන්දුල වීරපිරිම වෛද්‍යතුමාගේ ඒ රත්තරන් දෑති අධීක්ෂණය හදන ඖෂධ ඔයාට දැන් ගෙදෙට්ටම ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකට සෙවන කියලා ආයුර්වේදයට කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්නයි තියෙන්නේ. මෙතන නැති දෙයක් නෑ. ඕනම රෝගයකට අපේ දේශීය ඖෂධත් එක්ක විසඳුම අරගෙන ඇවිල්ලා තියෙනවා. ඔයාට සීනි නෑ. සෙවන කියලා මධුමේහ හරණි කැප්සියුල්ස් තියෙනවා. ඊගාවට කැසෝ හිම්බිරිස්සව උන අඟපත වේදනාව යොක්කෝම තුරන් කරන්න වාට මදෝකා කැස්සට පැනිය පාවිච්චි කරන්න පුළුවන්. පැටි ලිව නම් ඒ කියන්නේ ලිව එකේ තෙල් නම් බය වෙන්න එපා. සෙවන ගිල ලිව බූස්ටින් කැප්සූල්ස් තියෙනවා. ඒ වගේම කැමති කිසිම ඇපිටයිට් එකක් නැත්නම් බඩ පිපෙනව නම් බඩ රිදෙනව නම් බඩ අජීර්ණයි වගේ නම් ඔයාට පුළුවන් සෙවන ගිල අසමෝධිකම් පාවිච්චි කරන්න. ඒ වගේම තමයි සෙවන ගිල ශ්‍රයාදිවි හැම ඔයල් ජීව ශක්ති රසායනීය ජීව බල අම්ල පිත්ත සුවය හන්දි රාජ තෛලය මේ හැම දෙම අරගන්න. ඒකට කෝල් එකක් දෙන්න සෙවන ගිල ආයුර්වේද නිෂ්පාදන පුද්ගලික සමාගමට 047 31 33 540 ගන්න වැඩි විස්තර ඔක්කොම ටික දැනගන්න පුළුවන්. හරි අපි අඳ හදන්නේ මෙන්න මේ සින්දු අහන්න. ඔක්කොටම කලින් මෙන්න මේ කටියව එකතු කරගමු අපි. මවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න මේ වෙලාව නිත්තහන හැමෝමයි ෆැමිලිකේ ඔක්කොමයි තමයි එකතු කරගන්න කියන්නේ. මෙසේජ් එකවල තියෙන බතුල්ලේ විශ්මිනී දෙකම දෙකා කාදරේ ෆැන්සි ආදරෙන් එකතු කරගන්න. හයි ගින්දරි කොහමද? ඔයාගේ වොයිස් එක හරීම ලස්සනයි අනේ. අපි වැඩ කරන ගමන් ඔයාව අහනවා. කුමාරි මිස් දොල්මි තිනුලිදුව මම කඩවත ලක්මාලේ. අනේ බොහෝම ස්තුතියි. මම දෙකම දෙකා කාදරේ වැඩ කරන ඔයාලට චූටිවත් මහන්සියක් දැනෙන්න පා ජය වේවා. වැස්ස ගැන කියනවන වැස්සට මාතලේ හරීම ලස්සනයි. එහෙම කියන්නේ අපේ ලකි අයියා. වැස්ස දවසක මම මාතලේ ඉඳලා තියෙනවා. කෝඩල්ලත් කාලා තියෙනවා. ඇත්ත ඇත්ත වැස්සට මාතලේ හරිම ලස්සනයි. හැබැයි ඉතින් වැහි දවස්වලට ළඟ ඉන්න කෙනාව පේන්නේ නැති තරමට මීදුමක් තියෙනවා වැස්සට කලින්. ආදරෙන් එකතු කර ගන්නවා. ජය වේවා සුදු මැණිකෝ. ඔබත් අහගෙන ඉන්නේ මේ වෙලාවේ ගෙදරින්නේ චෝරි පුතයි ලොකු පුතයි මමයි විතරයි. අපේ සමන් මහත්තයා වැරටි ගිහිල්ලාලෝ දෝ පන්ති

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: හවස තුනයි විනාඩි 47යි වෙලාව. අපි යන හදනේ රුවන් හිටියනච්චිගේ හරි ලස්සන සිදුවක් අහන්න. මේක අහන්න අපි මේ කට්ටියව එකතු කරගන්න ඕනේ. හායි වාෂි පැටියෝ ගින්දර හැන්දාව සද්දට අහගෙන ඉන්නේ. අපිවත් සිදුවකට එකතු කරගන්න. හස්බන් නිමල් පුතා චමුදිතු ඉගාවට තුෂාර. මම කැගලි පුෂ්පංගිරි අක්කා කියලා කියනවා. ඔයාට උතුරන්න හරියන්න ඕනි, ගොඩක් ආදරෙයි කියලා කියනවා. ඔයාලටත් උතුරම් හරියන්නෝනි. ආදරෙම එකතු කරගන්න හරිද? භාෂාවකේ අපිටත් අලුත් අපිටත් සින්දු ගොඩක් දෙන්න එකතු කරගන්නවා. අම්මා සුනේත්‍රා, අක්කා සංචලා, තාත්තා ලක්මාල්, තාත්තගේ වැඩපලේ උක්කුමලා, එනඩිකෝ එකේ වැඩ කරන හැමෝමත් එකතු කරගන්න කියලා කියනවා. කටුනායක නිම්න තමයි මෙසේජ් එකේ වෙලා තියෙන්නේ. Thank you. අලුපෝමුල්ලේ ඕෂධි එක සචින් කටිය මාදරෙන් එකතු කරගන්න කියලා කියනවා. ඊට පස්සේ ගම්පල උමගිරි උයන සංජීවය මෙසේජ් එකක් එවලා තිනවා. නුවල දෙන්න නුවන්ති සත්සරණේ එකම අපේ දර්ශනයවත එකතු කරගන්නල සින්දු ටිකක් අහන නියම ආදරෙන් එකතු කරගන්න. මාතලේ කුමාරී එරුමුදු ගොල්ල කොහොමද අනේ

සතුන විනාඩි 54යි වෙලාව. අපි DJ අසහා ඔන්න වැස්සත් අරගෙනම ඇවිල්ලා ඉන්නවා. කොල්ලට ඉඩ දීලා යන්න ඕනේ. යන්න කලින් හරි ලස්සන මැසේජ් එකක් දැක්කම මම WhatsApp එකේ එක කියලා මෙයන්. මන්න වහිනකට හරි ආසයි. අපේ පැත්තට ගම්වතුරු ගල්. ගම්වතුරු ගල්නවට ආසයි කියලා ඇහුවමයි. ඔමි නොමි අපි සම්පූර්ණ එක කියවමු. අපි ඉතින් පහුරක් හදාගෙන දවසෙම ගම්වතුරු සෙල්ලම් කළා. ගෙදර ගියාම ඉතින් හොඳ ගුටි සම්බෝකුත් හම්බ වෙනවල. ගාල්ලේ හිනිදුම පැත්තේ ගින්ගඟ ගැලවුවම ඉතින් අපිට ඊට වැඩිය දෙයක් නෑලෝ. ටියුබ් එකකට හුලං ගහලා ලෑල්ලක් දාගෙන දවසෙම වතුර තමයිලෝ. ඒ අතීතෙ මතක් වෙනකොටත් ආයේ යන්න හිතනවා කියලා කියනවා. හැබැයි ගම් වතුර කියලා කියන්නේ සෙල්ලමක් නෙමෙයි කියලා. දිට්ටුව අපිට ඉගැන්නුවා. ආනන්ද අරක කියනකොට ආයෙම වතාවක් මගේ ඇඟ වෙවුලල ගියා. මාතලේ ලස්සනයි තමයි වහිනකොට. හැබැයි මාතලේ අය මේ වෙද්දි කොච්චර බයෙන් ඇතිද කියලා අනිත් පැත්තට මට මතක් වුණා. කොමාරි ඔක්කොමලා පරිස්සමින් ඉන්න ආදරෙම්ම මතක් කරනවා. හරිද? බස හසුරන තැනදී ඔබ මෙත රම් සුඳුරු ගැයුවොත් ගීතයක් කොපමණ නම් මියුරු. ආව් ආව් කාටද ආඩම්බර? වණ්ඩාරවිල බෝවින්න ගිය අයියා. අනේ වගට ආදරේ අප්ප දෙකක් ආදරෙන් එකතු කරගන්න. හැබැයි සින්දු කිව්වොත් නම් ඕගොල්ලෝ දුවනවා. ලස්සන්ට කතා කරා කියලා ලස්සන්ට කතා කරන හැමෝටම සින්දු කියන්න බෑ මහත්තයෝ. වැස්ස දවසට හවසට උණු උණු අඩයක්. ප්ලේන්ටියකුත් තිබ්බනම් හොඳයිනේ. ඒත් එක්ක සින්දුවකුත් තිබ්බහම ෂා. ඒත් එක්ක වාශික උම්ම එකකුත් ලැබුණහම ආව්. පානදුරේ ධනුෂ්කානේ ආදරෙන් එකතු කරගන්න. මෙන්න අසංකයට දැනුයි අපි මතක් වෙලා තිබිලා තියෙන්නේ. අනේ සින්දු නම් කියන්නේ බාලු යන්න අනේ යන්න මම යන්න හදන්නේ. ලකියයෝ නිවාඩු වෙලාවක අපි යමු මාතලේ ගිහිල්ලෙන්. හරිද? සයිප්‍රස් වල සුජීවක් අය ඉන්නවා. කොහොමද ඉන්න තැනක පරිස්සමින් ඉන්න ආදරෙන් එකතු කරගන්න. කොහොම හරි සෞදි වල රියාද් වලින් තමර අක්කා ගාලේ හියාරේ ගමේ කට්ටිය ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා. මොකද හැමදාම අහගෙනලු ඉන්නේ. ගොඩ කාලෙකින්ලු මේ මෙසේජ් එකක් දාන්නේ. අහන් හිටිය වුණාට හැමදාම සින්දු ඉල්ලන්නේ නෑලු. පවුනීතින් කටත් රිදෙනවා ඇතිලු. කට රිදෙනවා. මොනා කරන්නද ඉතින් මං ඔයාලට ආදරේ ඔයාලට ආදරේ එහිඳ කියනවා. දෙමෝදර බැද්ද වෙලා හස්බන්ඩ් කුමාර චූටිමැණික ආයුෂි අම්මයතුළු ෆැමිලිගේ ඔක්කොම එකතු කරගන්න කියලා ස්වර්ණමාලියක මෙසේජ් එකක් එවලා තියෙනවා. ඕකේ ආදරෙන් ඔක්කොම එකතු කරගන්න. එහෙනම් ඉතින් මම ගිහින් එන්නම්. ගවට හතර වටේ යහම අපි හිට දවල් එකට ආයෙම මුණ ගැහෙනවා. එකංගොගලු කෝටුම මම ආදරේ පරිස්සමින් ඉන්න.

0: වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනයක්. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
1: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට්. කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට්. ඔබත් අදම රස බලන්න.
2: BYD වාහනය දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. 0112 125 125 මතන්න. BYD කරුසරු කොන්දේසි සහිතයි.
0: කටුවෙන නගරයේදී මේදා 4 දින විවෘත වන විෂන් කෑන් නවතම ශාඛාවෙන් එදිනට පැමිණෙන ඔබට ඇස් කණ්ණාඩි රාමු සඳහා 12% දීමනාවක් කොන්දේසි සහිතයි. පැමිණෙන්න නොම්බර 511-7 කොළඹ පාර කඩුවෙන. අමතන්න 0773-383-585.
3: හලෝ. මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: ಸತತ ನೊಸ್ಟಾಲ್ಜಿಯಾನು ರೋಮಾಂಟಿಕ ಮತಕ ಸ್ಮರಣೆಯ
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: Hey yo, yamena hama tane anytime set when a flavor delakiri padamak. Well I ne gana danuwale wasakala kiri fun ekak piri elakiri kiri.
3: සුබ සන්ධ්‍යාවක්. හවස 4:00

0: රටතොට ඔබ වෙතගෙන එන්නේ
1: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
0: මේ පැයි රටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම.
2: අයිබෝන් මේ පැය රටතට සමගින් මම සචිනේ. තයිලන්තයේ සිට කුෂා හැෂ් මත්‍රව්‍ය මෙරටට රැගෙනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අතරංකුවට ගනු ලැබූ ශ්‍රමණ වේශධාරී 23 දෙනා ලබන මැයි මස 26 වනදා දක්වා අද යළි රක්ෂිත බඳනාගාරගත කෙරුණා. ඒම සැකකරුවන් මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුභානි අබේසකින මහත්මිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී තයිලන්තයේ සංචාරයක නිරත වූ ශ්‍රමණ වේශධාරීන් 22 දෙනෙකු කුෂ් සහ හැෂ් මත්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් සමග කඩුනායක ගුවන්තොටුපලේදී අතරංකුවට ගෙනුනේ පසුගිය අප්‍රේල් මාස 25 වනදායි. මෙම නීති විරෝධී ක්‍රියාව මෙහෙවා ඇති බවට සැක කෙරෙන අමිතානන්ද නම් චීවරධාරියාද ගම්පහ මීගහවත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක සැඟව සිටියදී පොලිස විසින් අතරංගුවට ගනු ලැබුවා. මීරනෙට් නිවුස් පස්වරු පහට.
0: නෙට් නිවුස් මේ පැය රටතොට.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: හතර වටේ ඔබ වෙත ගෙනෙන්නේ
3: ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිධානයේ වෙනදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
4: Excite ගන්න ලක්කක charge කරගන්න Excite battery එක වෙලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න
5: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13ක් CBC Finance අද නම තන්න 0.76 8 700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් commercial බැංකුවට පූර්ණ අනුබද්ධ pitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි
4: ඔයත් පහලට වශී වෙන්න finishing මහලක් නම් කලරක් තමයි

0: හතර අතෙන් සිංදු ඇහෙන නැතෆම් හතර වටේ.
1: සුබසන්දයාවක්. හවස හතරයි විනාඩි දහයයි වෙලාව. අපි හතර වටේ වැඩපටන් ගන්න හදන්නේ. ලස්සන සිංදු ටිකක් එක හවසහ වෙනකන් ඔය වැඩිපුර මාදරය කරන කට්ටියව එකතු කරගෙන සිංදු අහන්න තියෙන පැය දෙක තමයි මේක. දැන් ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න විනාඩි 5කට 10කට විතර කලින් මං ආවානේ ස්ටුඩියෝ එකට නේද? ආවට පස්සේ තමයි මං දැක්කේ මේ විගඩන් ටික නේද? කවි එවනවා, සිංදු එවනවා, එක විකාරයයි. මෙසේජ් කරන්න පුළුවන්. ඊට පස්සේ ආදරය කරන කට්ටියව මතක් කළා, මට කමෙන්ට් එකක් තියන්න පුළුවන්. ඊට පස්සේ කෝල් එකක් ගන්න පුළුවන්. අපිට මොකටද අනේ ඔය කවි සින්දු නේද? ආ මට මෙසේජ් එකක් දාන්නකෝ. මොකද මේ වෙලාව ඔයා ගොඩක් කලාවට වැඩ ඉවර වෙලා ගෙදර යන්න ලෑස්ති වෙනකම් වෙන්න තියෙනව ඇත්තේ නේද? නැත්තම් ගෙදර අස්පස් කළා දානවා වෙන්න පුළුවන්. කොහොමනත් ඔය චුට්ටක් නිදහසක් ලැබුණ ගමන් මේ පැත්තට ඇවිල්ලා මැසේජ් එකක් තියලා යන්න අමතක කරන්න එපා. 0711 95 95 95 නම්බර් එක තියෙනපා. කතා කරන්න හොට්ලයින් නම්බර් එක දන්නවනේ නේ. ආයි අමුතුවෙන් මතක් කරන්න දෙයක් නැහැ. මේ පැය දෙකම ඔයාට ඇති තරම් මැසේජ් කරන්න, කෝල් කරන්න තියෙන පැය දෙකක්. ඒ නිසා අනිවාර්යයෙන් මේ පැත්තට ඇවිල්ලා මැසේජ් එකක් කෝල් එකක් දාන්න අමතක කරන්න එපා. රයිට්. ඔයාට කියන්න අමුතුකුණාද මම වල් පෝස්ට් එකක් දාලා තියෙන්නේ නෙතෙෆෙම් ඔෆිෂියල් Facebook page එකට ගිහාම වාඩ් පුළුවන් මගේ වල් පෝස්ට් එකට කමෙන්ට් කරන්න. කමෙන්ට් කරන කට්ටියවත් මම මතක් කරන්න බලාගෙන ඉන්නේ. හරිද? හතර වටේ පටන් ගන්නකොටම වාට මතක් කරන්න තියෙන දේවල් ටිකක් තියෙනවා. ඒ ටිකත් මතක් කරලම සින්දුවකට ගියානම් මට හොඳයි කියලා හිතුණා. මොකද මුලින්ම මම වාට කියලා දෙන්නම් කොහොමද වාගේ ලක් එක චාර්ජ් කරගන්නේ කියලා. හරිද? හරිම සිම්පල් වැඩක් තමයි තියෙන්නේ. වාගේ ලක් එක චාර්ජ් කරගන්න නම් වාට කරන්න තියෙන්නේ Exide Automotive බැටරි එකක් අරගන්න එක විතරමයි. අඟල් 55 වාට LED Superior Smart TV එකක් වාය කරගන්න නම් වාට කරන්න තියෙන්නේ Exide Automotive බැටරි එකක් මිලදී ගන්න එක. එතකොට දැන් මතක තියාගන්න ඕනේ කාරණාව තමයි බලලා තලවිනියෝජිතයෙක්ගෙන් හරි එහෙමත් නැත්නම් බ්‍රවුන්ස් මධ්‍යස්ථානයකින් හරි තමයි ඔයා Exide බැටරි එකක් මිලදී ගන්න ඕනේ. එතකොට ඔයා දන්නවනේ Exide එකෙන් ඔයාට දැන් ඊවරන්ටි එක ඇක්ටිවේට් කරලා දෙනවා කියලා බැටරිය කියේ නේද? අන්න එහෙම ඊවරන්ටි එක ඇක්ටිවේට් කරගත්තාම ඔයා නිකම්ම වාසනාවන්ත ජයග්‍රහකයෙක් වෙන්න සුදුසුකම් ලබනවා. හරිද? ඉතින් එතකොට පෙබරවාරි මාසේ ඉඳලා අගෝස්තු මාසේ වෙනකන් හැම සතියකම වාසනාවන්ත ජයග්‍රහකයෙක් තෝරගෙන අඟල් 55 UHD Smart TV එකක් වාය කරගන්න ඔයාලට chance එක තියෙනවා. ඉතින් ඒ නිසා ඊළඟ සතියේ වාසනාවන්ත ජයග්‍රහකයා වා වෙන්න නම් අනිවාර්යෙන් ඔයාගේ වාහනයට බැටරි එකක් රීප්ලේස් කරනවා නම් Exide Automotive බැටරි එකකට යන්න අමතක කරන්න එපා. මොකද මම ඔයාලට Exide Automotive බැටරි එක ගැන බය නැතුව මේ විදිහට කියන්නේ. ඔයා දන්නවද ලංකාවේ මේ වෙද්දි බැටරි සන්නාමයන්ගේ ප්‍රමුඛයා, හරිද, අවුරුදු ගාණක් එක දිගට දශක ගණනාවක් එක දිගට බැටරි සන්නාමයන්ගේ ප්‍රමුඛයා තමයි Exide කියලා කියන්නේ. හරිද? මම අමුතුවෙන් කියන්න දෙයක්වත් නැහැ. වාහනයකට බැටරි එකක් කිව්ව ගමන් වාට ටක් ගාලා මතක් වෙන්නේ Exide බැටරි එකක් නේ නේද? අන්න ඒ නිසාම තමයි මම කියන්නේ මේ විශ්වාසය අවුරුදු 100ක් තිස්සේන විශ්වාසයක්. අනිත් එක තමයි Exide එන්නේ බ්‍රවුන් සරහානේ. ඒතතොර බ්‍රවුන් සමාගම කියලා කියන්නේ වසර 150ක පාරිභෝගික විශ්වාසයේ තියෙන සන්නාමයක්. අන්න ඒ නිසා මේ විශ්වාසයත් එක්ක ඔයාගේ වාහනයට බැටරි එකක් ගන්න ඕන නම් ඔයාට ගන්න තියෙන හොඳම තීරීම තමයි Exide Automotive බැටරි එකකට මාරු වෙන එක. ද විශේෂයෙන් කියන්න ඕනේ පහුගිය අර්බුද කාල සීමාවන් ඇතුළෙත් ලංකාවේ රාජ්‍යංශයේ බැටරි අවශ්‍යතාවෙන් 95%ක්ම සම්පූර්ණ වුණේ Exide නිසා. අන්න ඒ නිසාම තමයි කියන්නේ ඔයාලට බය නැතුව Exide බැටරි ගන්න කියලා. මොකද මුළු ලංකාවම විශ්වාස කරනවා. ඒ වගේම තමයි මේ වෙද්දි ලෝකේ පුරා රටවල් 140කට අධික සංඛ්‍යාවක Exide සන්නාමය තමයි තියෙන්නේ. අන්න ඒ නිසා ඔයාට මම වාහනයට බැටරි එකක් අනිවාර්යෙන් රීප්ලේස් කරනවා නම් තියෙන හොඳම තේරීම තමයි Exide Automotive බැටරි එක කියලා කියන්නේ. Exide Automotive බැටරි එකක් අරගත්තට පස්සේ වාහනේ විතරක් නෙමෙයි ඔයාගේ ලක් එකත් නිකම්ම චාර්ජ් වෙනවා. අඟල් 55 LED UHD Smart TV එකක් වාය කරගන්න නම් වත් අදම Exide Automotive බැටරි එකකට මාරු වෙන්න ඕනේ. රයිටර් හබි වැඩේ පටන් ගන්න හදන්නේ හවස 4 විනාඩි 14යි. ඔයාලට chance එක තියෙනවා හවස 6 වෙනකම් මේ පැත්තට එන්න. අද වැඩිපුරම messages calls එන දවස. අන්න ඒ නිසාම තමයි මම ඔයාලට කියන්නේ 0711 95 95 95ට ඔයාට ඇති වෙනකම් message කරන්න. ඔය ආවන messages ටික මම මතක් කරන්න බලාගෙන ඉන්නවා. call කරන කට්ටියට ආයිතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ඔයාට ඕන තරම් call කරන්න පුළුවන්, මාත් එක්ක කතා කරන්න පුළුවන්, ආදරය කරන කට්ටියව එකතු කරගන්න පුළුවන්. හවස 6ට කලින් මේ පැත්තට එන්න. මේක වාගේ මගේ boring නැති evening drive එක හතර වටේ with DJ Azar.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: හවස 4:22 විනාඩි 22 දැන්
2: සදාතනික විශ්වාසය සදා හරිත 23 වසරක් සදා නොසැලෙන ශක්තිය සදා ආකර්ශනීය ප්‍රතිලාභ සදාතනික විශ්වාසය සමගින් සදා හරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් අපි සදා අභිමානීය 23 වන වසර මෙසේ සමරමු
3: Excite ගන්න ලක්කක චාර්ජ් කරගන්න Excite බැටරියක් මිලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න
4: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි
5: තාත්ති ඉස්කෝලේ ඩ්‍රාමා එකේ රපුන්සල් මම
6: ෂා එහෙනම් දිග කොණ්ඩෙකුත් ඕනෙවි
5: තාත්ති කුමාරයා කොණ්ඩෙ දිගේ උඩට නගිනකොට රපුන්සල්ට ගොඩක් රිදෙන්නේ නැතිනේ
6: ඉතින් දුව එයාවේ රපුන්සල්ව බේරගන්නනේ
5: මං රපුන්සල් දුනා නම් කොණ්ඩෙ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට වහිනා පේර ගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නැහැ.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial credit.
7: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක්. SLT Mobitel Fiber within then unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
8: මාසෙ මැද මෙච්චර මඩු ගන්නෙ කොහමද? ලොතරැයියක්වත් ඇදුනද? මේ Kiehl's products නේ. හැම දෙයක්ම හොඳම quality එකෙන් ගන්න Kiehl's නිෂ්පාදන තියෙනවා. shopping කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
9: Kiehl's එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් Kiehl's නිෂ්පාදන වෙතින්.
10: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLV තනඩේ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්
11: ආයුර්වේද පින්දෝය 47 31 33 540
12: කොත්තුවක් ගණන් දාපු ජියෝපොලිටික්ස්
13: මම මොකටද මේ ආචී ගැන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
14: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්
15: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වර
16: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
17: ක්‍රිස්ටිනා කෝච්කින් අහනවා එතන හිටපු එකම කාන්තා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔයගන්ට මොනවද හිතුනේ
16: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්
15: මේ අලුත් Apple CEOට LinkedIn account එකක් නැහැ හිතා ගන්න පුළුවන්
14: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න
16: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න
18: Brought to you by
19: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙදින් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය නාරම්මල ගනේ මුල ගම්පොළ
20: ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කලම්බු අදම කතා කරන්න 0710-777-333
21: සදා හරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්
22: ඔයත් ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි
23: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10
24: FM LG

සුභ අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. රයිට වෙලාව හවස 4:27 මේ වෙලාවේ මාව අහගෙන ඉන්න යාළුවෝ සෙට් එකක් මතක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. මොකද පොඩි වැස්සකුත් තියෙනවා කියලා හැම හැම මට ආරංචි ආව, කෝල් කරපු කට්ටිය කිව්වා. ඉතින් ඒ නිසා වැස්ස වෙලාවෙත් අහගෙන ඉන්න පුළුවන් ලස්සන සින්දු සෙට් එකක් තමයි අද වාට අහන්න දෙන්න මම ලෑස්ති කරගෙන තියෙන්නේ. හරිද? රයිට්, මම යන හදන කෝල් කරපු සෙට් එක මතක් කරන්න. නුවර පැත්තට ගියාම මේ වෙලාවේ ප්‍රියා මාව අහගෙන ඉන්නවා. අද කෙල්ලගේ වට්ස්ඇප් එක පොඩ්ඩක් අවුල් ගිහිල්ලා තියෙන නිසා කෝල් කරලු බලන්න කොච්චර වගකීමක් තියෙන ගෑන ළමයෙක්ද කියලානේ. වට්ස්ඇප් එක වැඩ කරන්නේ නැති නිසා කෝල් එකක් දුන්නා. ගුඩ්. හරිද? ඊට පස්සේ උපාලි මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා කියලා කතා කරලා කිව්වා. වල්පිට මුල්ලෙන් මේ වෙලාවේ පවුලේ හැමෝම මාව අහගෙන ඉන්නවා කියලා තමයි ආරංචි ආවේ. Thank you. ජය වේවා. ආදරේ මෙරිලත් පැයක්. හරිද? ඊට පස්සේ සමන්ත අබරාදු ඉඳලා කතා කරා, පවුල කට්ටියවත් එකතු කරගන්න කියලා තමයි කිව්වේ. ඕකේ, අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ කවුද අපේ අනුර ගාල්ලෙන් කතා කරා, මේ වෙලාවේ සුදු බේබි ටැක්සි එකේ සෙට් එකම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි කිව්වේ. ත්‍රිවිල් පාකියේ කොල්ලෝ ටික මාව අහගෙන ඉන්නවා කියලා ආරංචියක් ආවා. කොහොමද සෙට් එක පරිස්සමින් ඉන්නවනේ නේ? ඔක්කොම කට්ටියව එකතු කරගන්නම්. ඊට පස්සේ ස්පෙෂලි මේ වෙලාවේ ලක්මාලි මාව අහගෙන නේද ඉන්නේ. මං ඔයාව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම්. කඩවත ඉඳලා වැඩ ගොඩාක් මැද්දේ මාව අහගෙන ඉන්නවා කිව්වා. එයාගේ යාළුවා දුල්මිවත් ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්න කියලා තමයි කිව්වේ. ඕකේ, අනිවාර්යෙන් මම එකතු කරගන්නම්. ඊට පස්සේ ගම්පොළ පැත්තට ගියාම ඉන්දික මං ඔයාවත් එකතු කරගන්නම්. පවුලේ කට්ටියත් මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා කියලා කිව්වා. සලොන් දිනශ්‍රී එකේ මේ වෙලාවේ සෙට් එක මාව අහගෙන ඉන්නවා. ඊට පස්සේ මයිලපිටිය සලොන් දිනශ්‍රී එකේ කට්ටියවයි ඔක්කොම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. නුවන්තිකාවයි, ඊට පස්සේ සංදීපනීවයි, ශාමා කට්ටිය ඔක්කොම එකතු කරගන්නම්. ජය වේවා. ආදරේ මෙරිලත් පැක්. හරිද? රයිට්. ඊට පස්සේ ලෑස්ති කරගෙන තියෙන සින්දුවට යන්න කලින් මම ඔයාලට මතක් කරන්න හදන්නේ ඔයාගේ ජීවිතේ වාසනාව උදා කරගන්න තියෙන හොඳම ලේසිම විදිහ ගැන. හරිද? දැන් සාමාන්‍යයෙන් අපිට මහන්සි වෙලා වැඩ කරලා ඊට පස්සේ සල්ලි හම්බ කරලා අපේ ජීවිතේ ගොඩනගා ගන්න අපි සෑහෙන්න කට්ටක් කනවනේනේ. ඒ විදිහටම ඔයාට කරන්න තියෙන තව ලේසිම දෙයක් මම කියන්නද? ධන නිධානය ලොතරැයි අරගන්න. හරිද? දැන් ධන නිධානය ලොතරැයි අරගත්තට පස්සේ ඔයාට වෙනද හම්බ වෙන අති දැවැන්ත තෑගි වලට අමතරව සන්ඩේ බෝනස් වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න අවස්ථාව තියෙනවා. ඉලක්කම් 4කින් සමන්විත අංකයේ පිළිවෙලින් ගලපා ගත්තොත් ඔයාට දැන් ඔන්න හැම ඉරිදම රුපියල් 10,000 තෑගි දිනා ගන්න අවස්ථාව තියෙනවා. දැන් පහුගිය මාර්තු මාසේ ඉඳලා මේ වෙනකන් රුපියල් 10,000 සන්ඩේ බෝනස් වාසනාවන්ත ජයග්‍රහකයන් 581 දෙනෙක් බිහි කරන්න ධන නිධානය ලොතරැයියට හැකියාව ලැබුණා. ඒ විතරක් නෙමේ, 2026 අවුරුද්ද පටන් ගත්ත දවස් ඉඳලා මේ වෙනකන් රුපියල් 120,000 ප්‍රථම ත්‍යාගලාභීන් 18 දෙනෙක් බිහි කරන්න තවස්ථාව හම්බුණා. ඉතින් ඒ නිසා තමයි ඔයාට කියන්නේ බලබල ඉන්න එපා. දකින්න පළවෙනි තප්පරේම ධන නිධානයේ ලොතරැයි අරගන්න අනිවාර්යෙන් ඊළඟ වාසනාවන්ත ජයග්‍රාහකයා ඔයා වෙන්න පුළුවන්. වෙනදා දෙන තෑගි වලට අමතරව දැන් ඔයාට සන්ඩේ බෝනස් වාසනාවක් තියෙන නිසා මේක නම් මිස් කරගන්න එපා. හරිද? මතක් කිරීම ජීවිතයේ සීනේට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන්. ඒකනත් මතක් කරලා සාමාන්‍යයෙන්, හරිද, අපි ගයක් හදනකොට හිතන දේවල් තියෙනවනේ. පළවෙනිම දේ තමයි ඔයා බලාපොරොත්තු වෙනවා ලස්සන ගයක් හදාගන්න නේද? ඔයාට ඉන්න ආස හිතන විදිහ, අලුත් තාලයට ගැලපෙන විදිහට, අලුත් ඩිසයින්ස් එක්ක ඔයා ලස්සන ගයක් හදන්න බලාපොරොත්තු වෙනවා කියලා මම දන්නවා. ඒකට ඔයා හැමතිස්සෙම අලුත් දේවල්, ඒ කියන්නේ මේසයක් පුටුවක් ගත්තත් ඔයා ගෙදරට ගැලපෙන විදිහට ගන්න ට්‍රයි කරනවා කියලා මම දන්නවා. හරිද? අන්න ඒ නිසාම තමයි මම කියන්නේ ගෙදරට සාමාන්‍යයෙන් මේස පුටු විතරක් නෙමෙයි, හරිද, ඊට පස්සේ අනම් අනම් ගෘහ විදුලි උපකරණ විතරක් නෙමෙයි, ගෙදර පෙනුමට බලපාන තවත් ප්‍රධානම සාධකයක් තමයි සීලින් ෂීට් එක කියලා කියන්නේ. හරිද? දැන් සාමාන්‍යයෙන් ඔය ඉස්සර වගේ නිකාම්ම සීලින් ෂීට් එකක් ගහලා ගෙවල් වලට හරියන්නේ නැහැ. හරිද? ගොඩක් වෙලාවට දැන් ගෙදර වහලේ ගැලපෙන විදිහට, හරිද, වහලට ලස්සන නිමාවක් තියෙන විදිහට, ගේ ඇතුලේ හරිම ලස්සනක් තියෙන විදිහට, බලන කෙනෙක්ට ප්‍රසන්න හැඟීමක් එන විදිහට තමයි දැන් සීවිලිමක් ගහනවා නම් අනිවාර්යෙන් ගහන්න ඕනේ නේද? රයිට්. එතකොට ඔයාට දිගු කාලීනව පවතින සීවිලිමක් වාගේ වහලේට ගෙදරට ගහන්න ඕනේ නම් ඔයාට තියෙන හොඳම තේරීම තමයි ඔයා කලර් ස්ට්‍රිප් සීලින් ෂීට් එකකට යන්න ඕනේ. හරිද? මේක ඇවිල්ලා ඔය නිකම්ම නිකන් සීලින් ෂීට් එකක් වගේ නෙමෙයි, දිගු කාලීන පැවැත්ම පිළිබඳව විශ්වාසයක්, තහවුරුවක්, සහතිකයක් දෙන්න පුළුවන් සීලින් ෂීට් එකක්. මොකද දන්නවද? මේක වේයෝකන්නේ නැහැ. හරිද? ඊට පස්සේ අවුවට කියලා පිච්චිලා ඊට පස්සේ ඇද වෙන්නේ, හැඩේ වෙනස් වෙන්නේ ඔය අනම් මනම් වෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ තෙතට අහු වුණා කියලා මේක සවුත්තු වෙන්නේ නැහැ. හරිද? දිරන්නේ නැහැ. අනිත් එක තමයි මේකේ අර පාට ෆේඩ් වෙන්නෙත් නැහැ.
සාමාන්‍යයෙන් ඔයා දන්න දෙයක් තමයි ඔය දැන් ටික කාලයක් ගියාම ගොඩක් සිලින් ෂීට් වල පාට යනවා ඊට පස්සේ දුර්වර්ණ වෙනවා ඊට පස්සේ කැටයි ඔයාට ආයි මාරු කරන්න වෙනවනේ හැබැයි ඔයාට කලර් ස්ට්‍රිප් සිලින් ෂීට් එක දැම්මට පස්සේ ආයි ඔය ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන්නේ නැහැ විශේෂයෙන්ම මේක ස්වභාවික ලීයෙන් නිර්මාණය කරා වගේම තියෙන නිසා ඔයාට ගෙදරට මාර ලස්සනයි හරිද අනේ නිසා තමයි මම ඔයාට කියන්නේ කලර් ස්ට්‍රිප් සිලින් ෂීට් එකකට යන්න කියලා විශේෂයෙන්ම මේකේ මතුපිට තීන්තා ලේපනය සඳහා වසර 5ක වගකීමක් හම්බ වෙනවා ඒ වගේම තමයි සිලින් ෂීට් එකට අවුරුදු 25 වගකීමක් හම්බ වෙනවා. ඒ නිසාම ඔයාට ගෙදරට දානවා නම් සිලින් ෂීට් එකකට තියෙන හොඳම තේරීම තමයි මේක. විශේෂයෙන් මතක් කරන්න ඕනේ දැන් සාමාන්‍යයෙන් ගෙදරට ගැලපෙන කලර්ස් වලින් ගන්න ඕන කියලා ඔයා දන්නවනේ. එතකොට ඔයාට කලර් ස්ට්‍රිප් සිලින් ෂීට් එකේ කොස් මහෝගනි තේක්ක ඊට පස්සේ බුරුත කියන ඔයාට ගැලපෙන පාට වලින් ආකර්ෂණීය වර්ණ ගණනාවකින් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාට වඩාත් ගැලපෙන කලර් එකකින් ඔයාට පුළුවන් කලර් අප් ස්ට්‍රිප් සිලින් ෂීට් එක මිලදී ගන්න. වැඩි විස්තර දැනගන්න 0115 748 738ට ඔයත් කෝල් එකක් දෙන්න. හරිද? ඒකනත් මතක් කරලා අපි ලස්සන සින්දුවකට යන්න හදන්නේ. WhatsApp එකේ මැසේජ් කරන කට්ටිය, ඊට පස්සේ මට කෝල් කරන කට්ටිය ඔයාට හවස ආය වෙනකම් වෙලාව තියෙනවා. ඔයාට ඇත්තී තරම් කෝල් කරන්න පුළුවන්. හරිද?

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: හවස 4:40 දැන්.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
5: කටුවෙන නගරයේදී මේදා 4 වන දින විවෘත වන විෂන් කියා නවතම ශාඛාවෙන් එදිනට පැමිණෙන ඔබට ඇස් කණ්ණාඩි රාමු සඳහා සීත 12ක දීමනාවක් කොන්දේසි සහිතයි. පැමිණෙන්න නොම්බර 511-7 කොළඹ පාර කඩුවෙල අමතන්න 077-383-585.
6: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC ෆයිනෑන්ස් අදම අමතන්න 076-8700 මහ බැංකුව විසින් බලපත්‍රල කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
7: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහඬ රසක් ඔබත් අද මෙවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය නාරම්මල ගනේ මුල කම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
8: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
9: සිහින් හැඩති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
8: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
9: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
8: නොවිනස් වන රසවත්ම රසය.
9: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
8: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
10: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ළඟම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
11: ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
12: ජීවිතයේ අවුරුදු ගාණක් වැඩ කරන තැනට කැප කරලා ඉතුරු කරගත්ත සල්ලි ටික හොඳ තැනක ආයෝජනය කරනවා නම් ඒ වෙනුවෙන් තියෙන හොඳම තැන තමයි CBC ෆයිනෑන්ස් කියලා කියන්නේ. CBC ෆයිනෑන්ස් කියලා කියන්නේ කමර්ෂල් බැංකක යටතේම තියෙන කම්පැනියක්. විශ්වාසයෙන් අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ. මාස 37 ෆික්ස් ඩිපොසිට් එකක් තියෙනවා. 13%ක පොලියක් ඔයාට හම්බ වෙනවා. කරන්න තියෙන්නේ කෝල් එකක් අරගෙන විස්තර දැනගන්න එක. 076-8700 ෆික්ස් ඩිපොසිට් එක දාන වැඩේ ගෙදරටම ඇවිල්ලා කරලා දෙන්න. CBC ෆයිනෑන්ස් සූදානම් ඉන්නවා.
13: හලෝ. හලෝ. හලෝ. මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
1: හතර වටේ ඔබ වෙත ගෙනෙන්නේ
2: ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිධානයේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: Excite ගන්න ලක් එක charge කරගන්න. Excite battery එක වෙලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
4: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න. CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක්. CBC Finance. අදම අමතන්න 0768800700. මහ බැංකුව විසින් බලපත්‍ර ලත් commercial බැංකුවට පූර්ණ අනුබද්ධ pitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
3: ඔයත් පහලට වශී වෙන්න. finishing වහලක් නම් color up තමයි.

රයිට් වෙලාව හවස 4 විනාඩි 45 මම මේ වෙලාවේ WhatsApp එක පැත්තට යන්න හදන්නේ. හයි කොහොමද සාබිත් මේ වෙලාවේ ඔයාව අහගෙන ඉන්නවා. ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා ලක්මාලි. ලක්මාලි කොහොමද? මම ඔයාව එකතු කරගන්නම් ඊට පස්සේ. රෑට වෙන ගමන් ඔයාව අහගෙන ඉන්නේ. අසමල්ලි අපි වැඩේ නියමටම අහගෙන ඉන්නවා කියලා තියෙනවා. හොඳටම වැස්සලු. චුටි දුව නටනට මාව අහගෙන ඉන්නවා කියලා තමයි තියෙන්නේ. අනේ thank you අනේ මට වාගේ නම් ටිකේ වල නැහැනේ. බලන්නකෝ මං ඒතර කොහොමද චුටි දුවවයි ඔවයි මතක් කරන්නේ කියලා. ටක් ගාලා මට එවන්න හරිද? මං හිතන්නේ සුලෝචනා තමයි මාව අහගෙන ඉන්නේ නේ. අසා කොහොමද? අපිත් මේ වෙලාවේ අටියන්තර දේශානි ස්ටුඩියෝ එකේ සෙට් එක. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. හතරවටේ අහගෙන ඉන්න ගමන් ඕකේ සෙට් එකක් මං අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඒ වගේම සුබ සන්ධ්‍යාවක් වේවා සායියේ. අපිත් මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. කවුද? අනුර පුස්සල්ලාවෙන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඒ වගේම මාව මේ වෙලාවේ සොෂලි අහගෙන ඉන්නවා ෂෙනායා. හයි කොහොමද ඩාලින්? මම ඔයාව ගොඩාක් ආදරෙන් ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම්. දැන් මට මැසේජ් කරන සෙට් එක බැලුවාම එක එක වයස් වල කට්ටිය මැසේජ් කරනවනේ නේද? එතකොට මට ඔයාලා හැමෝටම මතක් කරන්න තියෙන එකම එක දෙයයි. හරිද? අපි වයසට යනවා. හරි. චුට්ටක් කල්පනා කරද්දි හිතර ඉදෙනවා තමයි. හැබැයි ඒ වුණාට ඉතින් කොහොම කරත් අපි දවස ගානේ වයසට යනවනේ නේ. හැබැයි වයසට යන එක නෙමෙයි ප්‍රශ්නේ. ඔය ගොඩක් කලාවට වයසට යන එකට ගොඩක් අය බය වෙන්නේ. වයසට ගියාට පස්සේ තමන්ට කිසිම දෙයක් කර කියා ගන්න බැරි වෙයි. තමන් සෑහෙන්න අසරණ වෙයි. තමන්ට වියදම් කරන්න විදිහක් නැති වෙයි. හරිද? තමන්ට අවශ්‍ය දේවල් කරගන්න බැරි වෙයි. ওই දේවල් නිසානේ ගොඩක් වෙලාවට වයසට යද්දි ගොඩක් අය බය වෙන්නේ නේද? අනිත් එක තමයි වයසට ගියාම ගොඩක් ප්‍රශ්න ඇති වෙන්නේ ওই දේවල් නිසා. හරිද? ඒකට හේතුව තමයි ගොඩක් වෙලාවට අපි අද හෙට දවස් ගැන හිතලා වැඩ කරනවා. හැබැයි තව අවුරුදු 10කින් 15කින් කොහොමද ජීවත් වෙන්නේ කියන එක ගැන එච්චර හිතන්නේ නැහැ නේද? හැබැයි ඒ වුණාට ජේෂ්ඨ පුරවැසි ඔබ මන් දන්නවා තරුණ කාලේ සෑහෙන්න මහන්සි වෙලා වැඩ කරලා දරුවන්ට උගන්නලා ගෙවල් දොරවල් හදලා ඔයාට තතේ කයක් කරවා ඉතිරි කරගෙන ඇතිනේ නේද? ඒකෙන් තමයි ඔයාගේ ජීවිතේ සදා සමයේ ගත කරන්නේ. අන්න ඒ නිසා තමයි මම මේ මතක් කරන්න හදන්නේ. තමන්ගේ ජීවිතේ අනාගතේ වෙනුවෙන් ප්ලෑන් එකක් හදන ඔයාට. එහෙමත් නැත්නම් ජේෂ්ඨ පුරවැසියන් විදියට ජීවිතේ සදා සමයේ ගත කරන ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව ඉස්සර වගේම ආර්ථික ශක්තියක් තියාගෙන තමන්ට අවශ්‍ය දේවල් කරන ගමන් තමන්ගේ දරුමුණු පුරන්ටත් උදව්වක් කරගෙන ලස්සනට ජීවත් වෙන්න තියෙන හොඳම ප්ලෑන් එක තමයි CBC ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන එක. ඔයා තරුණ කාලේ මහන්සි වෙලා හම්බ කරපු සල්ලි ටික විශ්වාසයෙන් ස්ථාවර තැන්පතුවකට දාලා ඊට පස්සේ 13%ක අති දැවැන්ත පොලි අනුපාතයක් ලබාගෙන ජීවිතේ සැඳෑ සමයේ හොඳ ආදායමක් ලබා ගන්න ගමන් සතුටින් ජීවත් වෙන්න තියෙන හොඳම විදිහ තමයි CBC ෆයිනෑන්ස් එකත් එක්ක එකතු වෙලා ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන එක. විශේෂම දේ තමයි ඔයා CBC ෆයිනෑන්ස් එකත් එක්ක එකතු වෙලා ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරද්දී ඔයාට බැංකු ගානෙ ගිහිල්ලා රස්තියාදු වෙන්න ඕනේ නැහැ මේ වැඩ ටික කරගන්න. හරිද? 076.8 700 නම්බර් එකට කතා කරාට පස්සේ CBC ෆයිනෑන්ස් එකේ කට්ටිය ඔයාගේ ගෙදරටම ඇවිල්ලා ඔයාට අවශ්‍ය හැම දෙයක්ම ඒගොල්ලෝ කරලා දෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන් මතක් කරන්න ඕනේ CBC ෆයිනෑන්ස් කියලා කියන්නේ කමර්ෂල් බැංකුව අනුබද්ධිත මූල්‍ය සමාගමක් නිසා විශ්වාසය 100%යි. ජීවිතේ සඳහා සමය සතුටින් ගත කරන්න නම් CBC ෆයිනෑන්ස් එකත් එක්ක ස්ථාවර තැන්පතුවක් ඔයත් අදම ආරම්භ කරන්න. ඊට පස්සේ මම මේ වට මතක් කරන්න හදන්නේ දැන් සාමාන්‍යයෙන් හරිද අපිට තියෙන ප්‍රශ්නයක් තමයි සල්ලි කියලා කියන්නේ නේද? සල්ලි ප්‍රශ්නේ වාට විසඳ ගන්න තියෙන හොඳම විදිය තමයි ජාතියේ මහා ධන සම්පත ධන නිධානයේ ලොතරැය්‍ය දවසේ ගන්න මිලදී ගන්න එක.

මොකද ඔයාලට වෙනදාට හම් වෙන තෑගිවලට අමතරව සන්ඩේ බෝනස් සරහා ඔයාලට රුපියල් 10000 වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න අවස්ථාව තියෙනවා. මොකද පහුගිය කාල සීමාව ඇතුලේ සන්ඩේ බෝනස් සරහා වාසනාවන්ත රුපියල් 10000 ත්‍යාගලාභීන් 581 දෙනෙක් බිහි කරන්න ධන නිදානයේ ලොතරැයියට හැකියාව ලැබුණා. ඉතින් ඒ නිසා වැඩි වැඩියෙන් ධන නිදානයේ ලොතරැයිය අරගත්තොත් වැඩි වැඩියෙන් වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න ඔයාලට අවස්ථාව තියෙනවා. ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මේ මතක් කිරීම. Right, hey, ganath matak karala lassana sinduwakata yanna thamai hadanne. Mata WhatsApp eke message karapu set tika matak karana neida? Owamata taggala call ekak gannawa nam mage hotline number eke thiyenawa. Taggala call ekak ganna. Call karana kattiyawat man matak karanna balagena innawa.

0: natin, Sindu Ehena, Net FM, Hatarawati.
1: Right, වෙලාව හවස 4 විනාඩි 52යි. අපි අලුත් පැයකට යන්නත් ඕන. හැබැයි උනාට ඊට කලින් ඔයාගේ S2 ගැන චූටක් කතා කරලා ගියා නම් හොඳයි කියලා මට හිතුණා. සාමාන්‍යයෙන් මම ඔයාගේ මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් ඔයාගේ අක්ෂි පරීක්ෂාව අන්තිමටම කරගත්තේ කවද්ද? අසා මට හොඳට S2 පේනවා. රැට හස බැලුවාම හඳත් පේනවා. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙව් මම ඇයි S පරීක්ෂාවක් කරගන්නේ දැන්? කියලා ඔයා මට උත්තරයක් දෙයි නේද? අන්න එහෙම උත්තරයක් දෙනවා නම් තමයි ප්‍රශ්නේ. හරි. දැන් මම කියන්නේ අපි දැන් සමහර වෙලාවට අහලා තියෙනව නේද? වයස අවුරුදු 35 40 විතර වෙනකොට එකපාරට ඔය සමහර කට්ටිය කියන්නේ දැන් මට පොඩ්ඩක් නිකන් දුරපේනව අඩුයි වගේ. පාරේ යනකොට බස් එකක් මේ ආවත් නම කියෝ ගන්න බෑ. පොත් කියවද්දීම හරි අමාරුයි. වහලා තිනවත් සමහර වෙලාවට වයස අවුරුදු මේ 7 8 9 වෙන පොඩි ළමයින්ටත් ඇස්වල රෝගී තත්ත්වයන් එකපාරට එන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් ඔය වයසක කට්ටියට වගේම වයස් භේදයකින් තොරව දැන් ඔය ඇසේ සුදමතු වීම වගේ දේවල් නිරන්තරයෙන් අපිට අහන්න හම්බ වෙනවන්නේ නේද? අන්න ඒ නිසා තමයි මං ඔයාලට කියන්නේ ඔයාගේ ඇස්වල දැනට ප්‍රශ්නයක් තිබ්බේ නැතත් හරිද අවුරුද්දකට එකපාරක් හරි ඔයාගේ අක්ෂි පරීක්ෂාව කරගන්න ඕනි කියලා නේද? ඔයාට අක්ෂි පරීක්ෂාව කරගන්නව නම් ඔයා කඩු වෙලාවට ඉන්න කෙනෙක් නම් දවස තමයි මැයි මාසේ 14 වෙනිදා හරිද විෂන් කියා කඩු වෙල ශාඛාව විසින් සංවිධානය කරන ලබන නොමිලේ අක්ෂි සායනය ඔන්න මැයි මාසේ 14 වෙනිදා තියෙනවා ශාඛා පරිශ්‍රයේදී. ඉතින් ඒ නිසා මං කියන්නේ ඔයාගේ S2ට ඔයා ඇත්තටම ආදරෙයි නම් හරිද මැයි මාසේ 14 වෙනිදා දවසේ නිවාඩුවක් දාලා හරි කමක් නැහැ. ඔයා යන්න කඩු වෙල විෂන් කියා ශාඛාවට. එදාට ඔයාට මූලික අක්ෂි පරීක්ෂාව නොමිලේ කරගන්න පුළුවන්, අක්ෂි පීඩන පරීක්ෂාව නොමිලේ කරගන්න පුළුවන්. ඊට පස්සේ ඇස් කණ්ණාඩි මිලදී ගන්නවා නම් ඔයාට හිතා ගන්න බැරි සුවිශේෂී දීමනාවන් රසක් තියෙනවා. හරිද? මේ chance එක miss කරගන්න එපා. ඔයාට මේක හම්බ වෙන්නේ vision care වෙතින්ම පමණයි. නවීන තාක්ෂණයෙන් අක්ෂි පරීක්ෂාවක් නොමිලේම කරගන්න ඔයාත් අනිවාර්යෙන් මේ මාසේ 14 වෙනිදා නොමර 511-7 කොළඹ පාර කඩුවෙල තියෙන vision care ශාඛාවට යන්න ඕනේ. commercial bank ව ඉස්සරහා කියලා කිව්වහම ඕන කෙනෙක් දන්නවනේ. නැත්නම් වැඩි විස්තර දැනගන්න 083-5085 නම්බරයකට කෝල් එකක් දීලා විෂන් කියා කඩුවෙල ශාඛාවෙන් මේ මාසේ 14 වෙනිදා සංවිධානය කරන අක්ෂි සායනයට ඔයත් අනිවාර්යෙන් යන්න. අපි ළඟ පැයදී හම්බෙමු. මැසේජ් කරන කට්ටියට තමයි මුලින්ම chance එක දෙන්නේ. 0711 95 95 95ට මැසේජ් එකක් දාන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: හවස 4:00 විනාඩි 58යි දැන්.
4: Finishing වහලක් ලෙස color up flow වැජබෙනා. සිත් වැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color up තමයි.
5: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
7: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
8: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
9: ෂනාලි, ලී වගේද ස්විස්ටෙක් ඇලුමිනියම්. ආකිටෙක් වගේම ෆැබ්‍රිකේටත් හයිලි රෙකමෙන්ඩ් කරා.
8: ලව්ලි, ඊට පස්සේ සහෙලි
9: ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්ස්ඇප් කරා. කෑෂ්බැක් එක වගේම අවුරුදු 30ක වොරන්ටියත් ලැබුණා. ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එකක් දෙනවනේ.
7: මිලියන 2,000,000 දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000 වට්ස්ඇප් කරන්න.
10: ඇසීම අඩුද? චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions. අමතන්න 0777-7676-10.
11: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන්ඩ් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
12: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773-273-540.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
13: Hey yo, yama yana hama tana anytime fit when a flavor delikiri padamak. Well I may gonna deno wale wasa kala kiri fun ekak piri elakiri kiri.
3: සුබ සන්දේවක්. හවස 5යි දැන්.

0: ಒಟ್ಟ ಒಬ್ಬ ವೆತ್ತಗಿನ ಎಣ್ಣೆ
1: ರಸವತ್ ಕರಾಯ್
0: මේ පැයි රටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම
2: අයිබන් මේ පැය රටතොට සමගින් මම සචිනේ. මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වන කොටසේ දෙවන අදේරවන රඹුකන සිට ගලගෙදර දක්වා කොටසේද කිරීම සඳහා කොන්ත්‍රාත් ප්‍රදානය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමි තිබෙනවා. මෙම කොටස සඳහා රජය විසින් පූර්ණ දේශීය අරමුදල් සපයනු ලබන අතර සමස්ත ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් බිලියන 112ක් වෙනවා. මෙම ව්‍යාපෘතිය කොන්ත්‍රාත් පැකේජ 7ක් යටතේ ජාතික තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය ඔස්සේ ලංසු කැඳවා තිබූ අතර ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ අනුව අදාළ කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත්තේ. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:30ට බලාපොරොත්තු වන්න.
0: net news මේ පැය රටතොට

Right, semua sendawa awak kawas hat pahai vinadi atai dengan hatre pahai berai ini ni. Tam bodak ni kang hatre pahai bagi ini kawas pahat telai unat ni dah kawas pahai vinadi atai velab happy hatre bate hagi ni negamang. Alut pahai kita villati ini. Mepah patangkan ni kodam mangwat porondu na WhatsApp ini katio matakkaran awak kiala. Tensa WhatsApp ini sette kau matakkaran thamai melasi ben ni. Hi, Gohomada sa. Bin mevela wawa hagini nama Gampola. Yati piangaling mevela Indika Sanjeev inwa kielti no Lina. Oyawa teke tu kerega nang eva game. Maakola galpotta handiya patteri gihama Priyanta Samarabira. Sindu kerema awa teke tu kerega nang kielati no okay. Aniwaare ma meke tu kerega nang eva game. Hi, Gohomada iya piyot sindu akahan neke tu kerega nang kielah. Hinguragod Damiko Motors ke kollo sette ka message kielati no thank you. Aniwaare in sette ka meke tu kerega nang eva game. Asa iya lassan sindu kerema awa teke tu kerega nang kielah. Makululwe Ranjit Disana ekai bagi ma kaud main gan lah maya. Tanggalin Apsara, mangu awa teketu kerja nan. Thank you Apsara, mata message kerana. CBC Finance kaya nak iyalah sindu agit kaya nang hundai iyalah mata hituna. Sindu agit neme mama hot alive mix up pegat dene thamai last tiwenni. CBC Finance kaya nak kata kerat di. Jeshto purvesi anwinwin tiyana Vishwasaniya masaha ondama sthavar tempatu thamai CBC Finance sthavar tempatu kiyala kiyanne. Harida thamange jeevithaye tharuna kale amaruwen hamba karala. Yutukam magakim seram ishta karala. Jeevithaye sandaya samaye saturin gatha karanna balaapuruthwen inna wedi hitiyanta tiyana hondama therima thamai. Taman daadiya maansayen hamba karagatta salli tika CBC Finance ekata ekathu wela sthavar tempatu ekata yodawana eka. Mokada sthavar tempatu kiyala kiyanne honda aayojanayak. Harida oya vayasata giyat rasawak karaganna beri unat wad ekeng honda poliyak hamba wenawa e poliyen wad lasanta jeevit wenna puluwang anith eka thamai tawaduratath man danno oya oyage daruwanta munuburanta dewal karanna hari aasai kiyala neida te ensa ai wenuwenu dewal karanna puluwang wad CBC Finance eke sthavara tempatuwak aarambha karoth mokada oyage mudalata lankawaye hondama poliyanupathaya laba denne CBC Finance eken 13% හරිද අති දවන්ත පොලි අනුපාතයක් ලබා දෙනවා ඉතින් එන්සා වාට මේක හොඳ අවස්ථාවක් වා හම්බ කරගත්ත සල්ලි ටිකට නියම වටිනාකමක් දීලා ඔයාගේ ජීවිතයේ සඳහා සමය සතුටින් ගත කරන්න හරිද ලේසියෙන් වාට සාවර තැන්පතුවක් ආරම්භ කරන්න පුළුවන් 076 800 700 076 800 700 නම්බර් එකට කෝල් එකක් දුන්නාම CBC Finance එකේ කට්ටිය ඔයාගේ ගෙදරටම ඇවිල්ලා ඔයාට අවශ්‍ය හැමදේම කරලා දෙනවා ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න ඔයාට කොහෙත්ම මහන්සි වෙන්න ඕනේ නැහැ හරිද ජීවිතේ සදා සමය ගත කරන්න සතුටින් ඔයාට ගන්න තියෙන හොඳම තීරණය තමයි CBC Finance එකත් එක්ක ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන එක දන නිදානේ ලොතරැය ගත්තා කියලා කියන්නේ ඉතින් ඔයාගේ ජීවිතේටම නිදානයක් හම්බුණා වගේ තමයි හරිද දැන් ඔයා දන්නවද සාමාන්‍යයෙන් දන නිදානේ ලොතරැය අරගත්තාම වෙනදට හම්බ වෙන තෑගි වලට වඩා දැන් අති දවැන්ත තෑගි හම්බ වෙනවනේ හරිද හොඳම උදාහරණය තමයි දැන් ඔයා දන නිදානේ ලොතරැය අරගත්තාම ඔයාට හැම ඉරිදම Sunday bonus වාසනාවන්ත රුපියල් 10,000 ජයග්‍රහකෙක් වෙන්න අවස්ථාව තියෙනවා. හරිද? ඒ කියන්නේ ඔයාට ඉලක්කම් 4කින් සමන්විත අංකය පිළිවෙලින් ගලපාගෙන රුපියල් 10,000 තෑගි දිනා ගන්න පුළුවන් හැම ඉරිදම. දැන් එතකොට පහුගිය මාර්තු මාසේ ඉඳලා මේ වෙනකන් ගත්තොත් රුපියල් 10,000 Sunday bonus ත්‍යාගලාභීන් 581 දෙනෙක් බිහි කරන්න දන නිදානේ ලොතරැයියට හැකියාව ලැබුණා. ඒ වගේම තමයි රුපියල් 120 ප්‍රථම ත්‍යාගලාභීන් 18 දෙනෙක් බිහි කරන්නත් දන නිදානේ ලොතරැයියට හැකියාව ලැබුණා. ඒ නිසා තමයි මම ඔයාට කියන්නේ ළඟම තියෙන ටිකට් කවුන්ටර් එකට යන්න. හරිද? ලොතරැයිපත් කූඩුව ළඟට ගියාම ඔයාට දන නිදානේ ලොතරැයි අරගන්න පුළුවන්. මේක තමයි ඔයාගේ ජීවිතේ වෙනස් කරන ලොතරැයිය. හරිද? ඔයා අනිවාර්යෙන් දන නිදානේ ලොතරැයි අරගත්තොත් ඔයාට වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න පුළුවන්. වෙනදා කෝටිපතියෙක් විසිලක්ෂපතියෙක් වෙන ගමන්ම සුපුරුදු තෑගිවලට අමතරව හැම ඉරිදා දවසකම Sunday bonus වාසනාවන්ත රුපියල් 10,000 තෑගි හිමි කරගන්න නම් ඔයා අනිවාර්යෙන් දන නිදානේ ලොතරැයි අරගන්නම ඕනේ. ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මේ මතක් කිරීම. ඒකනත් මතක් කරන ගමන් අපි Live mix up එකක් අහන්න හදන්නේ. ඔයාට අග්ගල මේ පැත්තට ඇවිල්ලා 0711 95 95 95 මැසේජ් එකක් දාන්න. මම ඔව මතක් කරන්නම්.

0: සදාතනික විශ්වාසයක්, සදා හරිත විසිතුම් වසරක්, සදා නොසැලෙන ශක්තිය, සදා ආකර්ශනීය ප්‍රතිලාභ. සදාතනික විශ්වාසය සමගින් සදා හරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් අපි සදාපිමානනීය 23 වන වසර මෙසේ සමරමු.
1: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC ෆයිනෑන්ස් අදම අමතන්න 0768700 මහ බැංකුව විසින් බලපත්‍රලා කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
3: දැන් හැමෝම ගන්නේ හැමෝම දන්න KD Rice Leader 125 පෙට්‍රල් බයික්. EFI තාක්ෂණය නිසා පෙට්‍රල් සුවඳටත් දුවනවා. රුපියල් ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. හෙල්මට් ජැකට් ෆ්‍රී. KD Rice Leader 125 බයික්. KD Rice Motor Company Private Limited වෙතින්ම පමණයි. 077-406-4394.
4: නතරයේ පෙරලි කරන NLB Mega Power. දෙවන්ත Mega Super Tag එකට අමතරව රුපියල් කෝටියක Power Super Tag සහ Grand Super Tag එකට සුපිරි මෝටර රටයක්. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නතරයේ NLB Mega Power.
5: නොවිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
6: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777-76-76-10.
7: BYD වාහනය දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. 0112-125-125 මතන්න. BYD ගරුසරු කොන්දේසි සහිතයි.
8: ඉගෙනුමට හොඳ මාත්‍රැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්හලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 17336.

0: 하다 하다 온난다 하야벨라
1: Paul Pitting Howle Ahanna Jani Ek De Dunu Mavata Satye Davaswala Ude Dahayata
0: Jani Ek Vedi Vela
2: Hatara Vate ඔබ වෙත ගෙනෙන්නේ
3: ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
4: Excite ගන්න ලක්කක චාර්ජ් කරගන්න Excite බැටරිය විලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න
5: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13ක් CBC Finance අදම අමතන්න 0.768700 මහ බැංකුව විසින් බලපත්‍රලා commercial බැංකුවට පූර්ණ අනුබද්ධ pitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකී
4: ඔයත් පහලට වශී වෙන්න finishing මහලක් නම් color up තමයි

0: ශුභ අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: රයිට් නන්ස්ටොප් එක කෙක අපි හවස 5යි විනාඩි 24ක් වෙද්දි වැඩ පටන් ගන්න හදන්නේ හවසනේ දැන් පොඩ්ඩක් වැස්ස වැඩි වෙනවද වන්දනේ දානේ නැතමට මේ පේන හැටිද මන්ද මෙතන ඉඳලා බැලුවාම නම් පොඩ්ඩක් වටපිටාව කළුවරයි හරිද රයිට් කොහොමනම් කමන්නේ මනරට ගෙවල් වලට යන්න වැඩි ඉවරච්ච ගමන් හරි හයි කොහොමද සාගඩ් ඊවනින් දික්වැලේ නනුෂා නෙතහන හැමෝම එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තියෙනවා අනිවාර්යෙන් ඔක්කොම එකතු කරගන්නම් thank you darling මට මෙසේජ් කරාට ඊට පස්සේ අපිත් මේ වෙලාව ආව අහගෙන ඉන්නේ අයියේ සංජීව ඊට පස්සේ අනුපමා චලනී සකුණී තනුක ඊට පස්සේ ආරාධන ඇතුළු කට්ටිය ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා යාළුව සෙට් එකක්ද නැත්නම් පවුලේ කට්ටියද කියලා තමයි දාලා නැත්තේ හරිද යටියන්තර පැත්තට ගියාම මේ වෙලාවේ ටයිටැනික් සැලොන් එකේ සෙට් එකම සැලොන් එකේ ඉස්සරහා වීල් පාක් එකේ හැමෝම සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා ලසන්ත තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ ටයිටැනික් සැලොන් එකේ යන්නෙත් නෙත් තමයි හරිද මට එයත් කතා කරලා තියෙනවනේ ඊට පස්සේ සුබ සන්ධ්‍යාවක් ඔය වාසායියේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න අදත් සද්දෙට මහගෙන ඉන්නේ කියලා අකුරු ඇස්සෙන් යෂෝ ඕකේ යෂෝ ඔයාවත් එකතු කරගන්නම් ආදරෙයි මැරිලත් පැයක් හරිද ඔයාවත් එකතු කරගෙන ලස්සන සින්දුවකට යන්න කලින් මම මේ මතක් කරන්න හදන්නේ ඔයාගේ ලක් එක චාර්ජ් කරගන්න තියෙන හොඳම විදිහ ගැන හරිද ඔයාට එක්සයිඩ් ඔටෝමෝටිව් බැටරි එකක් ගත්තාම වාහනේ විතරක් නෙමෙයි ඔයාගේ ලයිෆ් එකෙත් ලක් එක චාර්ජ් වෙනවා හරිද මම දන්නවද එක්සයිඩ් ඔටෝමෝටිව් බැටරි එකක් අරගත්තාම දැන් ඔයාට අඟල් 55 LED ස්මාර්ට් TV එකක් ඔයාය කරගන්න ඔයාට chance එක තියෙනවා සති 24ක් ජයග්‍රහකයන් 24 දෙනෙක් තෝරගන්න ඔන්න එක්සයිඩ් වෙතින් සූදානම් වෙලා ඉන්නවා පෙබරවාරි මාසේ ඉඳලා අගෝස්තු මාසේ පළවෙනිදා වෙනකම් මේ කාල සීමාව තුළ හැම සතියකම එක්සයිඩ් ඔටෝමෝටිව් බැටරි එකක් අරගන්න ඔයාව වාසනාවන්ත අඟල් 55 LED TV ජයග්‍රහකයෙක් කරන්න ඔන්න දැන් එක්සයිඩ් සූදානම් වෙලා ඉන්නේ හරිද ලොකු දේවල් කරන්න දෙයක් නැහැ දිනුම් මැදීමට ඇතුළත් වෙන්න නම් ඔයාට කරන්න තියෙන එක්සයිඩ් ඔටෝමෝටිව් බැටරි එකක් අරගන්න අරගත්තට පස්සේ ඔයාට වොරන්ටි එක ඒගොල්ලෝ ඇක්ටිවේට් කරලා දෙනවනේ බැටරි එකේ වොරන්ටි එක අන්න එතකොට ඔයාට නිකම්ම දිනුම් මැදීම සඳහා අවස්ථාවක් හම්බ වෙනවා බලයලා තලවිනියෝජිතයෙක්ගෙන් හරි එහෙමත් නැත්නම් බ්‍රවුන්ස් මධ්‍යස්ථානයකින් හරි තමයි ඔයා බැටරි එක මිලදී ගන්න ඕන හරිද එතකොට තමයි ඔයාට තරගය සඳහා ඇතුළත් වෙන්න අවස්ථාව හම්බ වෙන්නේ ඉතින් එහෙම ඇතුළත් වෙලා දිනුම් මැදීමෙන් ජයග්‍රහණය කරොත් ඔයාට ඊළඟ සතියේ වාසනාවන්ත අඟල් 55 LED රූපවාහිනී අය වාසනාවන්ත ජයග්‍රාහකයා වෙන්න හැකියාව තියෙනවා හරිද අනේන් සත තමයි මං කියන්නේ මේ චාන්ස් එක මිස් කරගන්න එපා ඔයාට සති 24ක් පුරාවට අති දවන්ත වාසනාවක් හිමි කරගන්න තියෙන හොඳම විදිහ තමයි එක්සයිඩ් ඔටෝමෝටිව් බැටරි එකක් අරගන්න එක හරිද එක්සයිඩ් ඔටෝමෝටිව් බැටරි එක ගැන කතා කරද්දි දිවෙනුපුරා විහිදුණු සේවා ජාලයක් තියෙන නිසා ලංකාවේ කොහේ කොතන කොහොම හිටියත් ඔයාලට අවශ්‍ය වෙලාවෙදි සේවාව ලබා ගන්න පුළුවන් මොකද මේ වෙද්දි අලෙවි නියෝජිතයන් 800කට අධික සංඛ්‍යාවක් මේ ජාලයත් එක්ක එකතු වෙලා ඉන්නවා හරිද ඒ නිසා පාරිභෝගිකයන්ට අවශ්‍ය ඕනෑම සේවාවක් ලබා දෙන්න මේ කට්ටිය ඕනම වෙලාවක ලෑස්ති වෙලා ඉන්නවා ඒ වගේම තමයි බැට් මොබයිල් සේවාව ඒ කියන්නේ ලංකාවේ ඕනම තැනක ඔයාගේ වාහනේ ප්‍රශ්නයක් ආවොත් බැටරි එකේ ඔයාට බැට් මොබයිල් සේවාවට කතා කරන්න පුළුවන් 0117 714 714 ට ඒ කතා කරාට පස්සේ ඔයා ඉන්න තැනට ඇවිල්ලා ඒගොල්ලෝ ඔයාගේ වාහනේ බැටරි එකේ ප්‍රශ්නේ විසඳලා දෙනවා හරිද ඒ විතරක් නෙමෙයි එක්සයිඩ් බැටරි එකත් එක්ක ඔයාට ලංකාවේ පළවෙනි වතාවට ඊ වොරන්ටි එකක් ඒ කියන්නේ ඩිජිටල් වොරන්ටි එකක් හඳුන්වා දුන්නේ එක්සයිඩ් බැටරි එකෙන් දැන් ඉස්සර වගේ වොරන්ටි කාඩ් එකක් අතට දුන්නා නම් තාම වොරන්ටි කාඩ් එක දාපු තැන හොයනෝනේ බැටරි එකට ප්‍රශ්නයක් ආවහම වොරන්ටි කාඩ් එක හොයන්න මුළු ගේම පෙල්ලන්න ඕනේ ඊට පස්සේ ගෙදරත් ප්‍රශ්න ඒ ප්‍රශ්න හැම එකකටම තිත තියලා දැන් ඔන්න ඊ වොරන්ටි එකට ඔයාට අවස්ථාව අරගෙන ඇවිල්ලා තියෙන්නේ එක්සයිඩ් බැටරි එකෙන් ඉතින් ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ දවසින් දවස අලුත් වෙන අවශ්‍යතාවයන්ට ගැළපෙන විදිහට නිෂ්පාදනයන් එළියට එන එක්සයිඩ් බැටරි එක තමයි ඔයාගේ වාහනයේ තියෙන හොඳම බැටරි එක එක්සයිඩ් ඔටෝමෝටිව් බැටරි එකක් අරගෙන අඟල් 55 LED ස්මාර්ට් TV එකක් ඔයාය කරගන්න ගමන් ලක් එක චාර්ජ් කරගන්නත් අමතක කරන්න එපා

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: නොවිදස් අධිවේගයක් සුපිරිම සබඳියාවක්. SLT Mobitel Fiber within then unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
2: හවස 5 විනාඩි 41යි දැන්.
3: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
4: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance අදම අමතන්න 0.76 8700 මහ බැංකුව විසින් බලපත්‍රලා කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
5: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
6: ඒයි
5: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
6: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
5: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලට පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
7: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
8: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහඳ රසක් ඔබත් අද මේවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින් ඉගෙනුමට හොඳ මාතවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්හලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636
9: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසද සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
10: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ලංකම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
11: ඔයා ගාව තියෙන සල්ලි හොඳම විශ්වාසීදායි තැනක හොඳ පොලියක් දෙන තැනක ඉතිරි කරන්න ඔයා බලාපොරොත්තුවෙන් ඉන්නවනම් CBC ෆයිනෑන්ස් කියලා කියන්නේ ඒකට තියෙන හොඳම ඔප්ෂන් එක. කමර්ෂල් බෑන්ක් එක යටතේ තියෙන කම්පැනි එකක් හන්දා විශ්වාසය ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක්වත් නැහැ. විශේෂම දේ වෙන්නේ ඔයාට ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න ඕනි නම් ඒ වෙනුවෙන් කරන්න ඕනි කරුණු කාරණා ටික ගෙදරටම ඇවිල්ලා කරලා දෙන්නත් CBC ෆයිනෑන්ස් සූදානම් ඉන්නවා. කතා කරන්නකෝ 0.76 8 700 0.76 8 700.
12: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ උසු රැකවරණය.
13: ගෙයක්

0: අක්ෂ 40 ඉඳන් ඉහළට ඔයාට හදාගන්න පුළුවන්කම ලැබෙනවා. මේක එකපාර ගෙවන්න ඕනෙත් නෑ. මූලික ගෙවීම කරලා ඉතුරු ටික අවුරුදු 10ක් දක්වා ගෙවන්න පුළුවන්. ලංකාව පුරාම ඕනම ස්ථානයක ඔයාගේ නිවාස සිහිනය සැබෑ කරගන්න එන්න කැදැල්ල එන්ටර්ප්‍රයිසස් මහරගමට. වැඩි විස්තර දැනගන්න 0774 390 3250 හරි 0774 390 3251 කතා කරලා වෙලාවක් වෙන් කරගෙන ඔයත් මේ වෙනස වටහා ගන්න.
1: අක්මාවි තෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
0: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
2: ෆ්‍රෙම්ස් ඇයක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.

වෙලාව හවස 5:46 අපිට පොඩි වෙලාවක් තව තියෙනවා. අනේ නිසාම තමයි මේ තියෙන පොඩි වෙලාව ඇතුළේ ඔයාට සෑහෙන වැදගත් දේවල් ටිකක් මම මතක් කරන්න හදන්නේ. හැබැයි ඊට කලින් හතරවටේ අහගෙන ඉන්න ඔයාව මතක් කරලා ඉන්න ඕනනේ නේද? හයි, කොහොමද? සුබ සන්දේයක් වේවා. හොඳටම වහිනවා. අපිත් ඒත් වැස්සේ හතරවටේ අහගෙන ඉන්නේ කියලා මට ඇහැලියකට චමින්ද මෝටර්ස් එකේ සෙට් එක මැසේජ් කරලා තියෙනවා. ඔක්කොම කට්ටියම එකතු කරගන්නම්. ඒ වගේම අසායි, කොහොමද? චාමර ස්ටෝස් එකේ සෙට් එක එකතු කරගන්න කියලා තියෙනවා. පනාපිටියේ කළුතර චාමර එක තනුජා සිංදුවකට කට්ටියව එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ. ඊට පස්සේ අනුරසිරි වාවත් එකතු කරගන්නම්. වඳුරඹ ඉඳලා මට මැසේජ් කරලා තියෙනවා. ඒ වගේම ජය වේවාසා, අපි මේ වෙලාවේ සද්දරම ඔයාව අහගෙන ඉන්නවා කියලා මට නිරෝෂා මැසේජ් කරලා තියෙනවා. ආදරෙයි මෙරිලත් පැයක් නිරෝෂා, thank you. ජය වේවා. ඒ වගේම හයි, මම ගම්පොළ යටිපියංගලි ඉන්දික, මාවත් සිංදුවකට එකතු කරගන්න කියලා තියෙනවා. thank you ඉන්දික, මම ඔයාවත් එකතු කරගන්නම්. ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සිංදුවට, සාමාන්‍යයෙන් අපිට ගෙයක් හදනවා කියලා කියන එක ජීවිතේ තියෙන ලොකු බලාපොරොත්තුවක් නේද? මේ ලොකු බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න අපි සෑහෙන්න මහන්සි වෙනවා කියලා මම දන්නවා. හරිද? ඔයත් එහෙමයි, මමත් එහෙමයි, අපි හැමෝම එහෙමයි නේද? තරුණ වයසට ආවහම, යමක් කමක් කරගන්න පුළුවන් කාලෙට ආවහම අපිට තියෙන ලොකු ටාගට් එකක් තමයි අපිටම කියලා ගෙයක් හදාගන්න එක. සාමාන්‍යයෙන් ජීවිතේ කෙනෙක් එකපාරක් කරන දැවැන්තම ආයෝජනයක්නේ, විශාලම ආයෝජනයක්නේ ගෙයක් හදනවා කියලා කියන්නේ නේද? එතකොට සාමාන්‍යයෙන් තමන් හදන ගේට හොඳම දේවල් පාවිච්චි කරන්න අපි දෙපාරක් හිතන්නේ නැහැ. අපි පුළුවන් තරම් ට්‍රයි කරන්නේ ගෙදරට අවශ්‍ය කරන ගෘහ භාණ්ඩ වෙන්න පුළුවන්, ඊට පස්සේ ඇඳන්, ඊට පස්සේ මේස පුටු අනම්මන, මේ දේවල් වගේම උළුහව් ජනෙල් අනම්මනන් ඔක්කොම. හරිද? වහලට දාන ෂීට් එක, ඊට පස්සේ ගාන තින්ත එක පවා අපි හොඳට හිතලා බලලානේ ගන්නෙ නේද? අනිත් එක තමයි මේ හැම දෙයක්ම අද කාලේට ගැලපෙන විදිහට තමයි කරන්නේ නේද? ඔයා දන්නවද, සාමාන්‍යයෙන් ඔයාගේ ගෙදර පෙනුම, හරිද, ලස්සන වෙන්න, හරිද, ඊට පස්සේ ඔයාගේ ගෙදරට හොඳ ෆිනිෂින් එකක් එන්න නම් ඔයාගේ සිවිලිම හොඳට තියෙන්න ඕන, හරිද, ආකර්ෂණීය පෙනුමක් තියෙන්න ඕන, ඊට පස්සේ අද කාලයට ගැලපෙන ඩිසයින් එකක් වෙන්න ඕන, ඊට පස්සේ දිගු කාලීන පැවැත්මක් තියෙන්න ඕනේ. මොකද ඔක කාලෙන් කාලෙට මාරු කරන්න බෑනේ, සීලින් ෂීට් නේද? කොච්චර නම් වියදමක්ද ඒක නේද? අන්න ඒ නිසා තමයි කියන්නේ ඔයා බලාපොරොත්තු වෙන විදිහේ නියම ෆිනිෂින් එකක් ගන්න නම්, හරිද, ෆිනිෂින් වහලයකට නම් අනිවාර්යෙන් තියෙන හොඳම තේරීම තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් කියලා කියන්නේ. හරිද? කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක ගැහුවට පස්සේ ආයේ ඉතින් ගෙදරට එන ලුක් එක ගැන අමුතුවෙන් මං ඔයාලට කියන්න දෙයක් නැහැ. පුදුම ලස්සනක් තියෙන්නේ. හරිද? හොඳම දේ තමයි දැන් කලර් අප් මොඩර්න් ස්ට්‍රිප් සීලින් සොලූෂන් එකට ගියාට පස්සේ ගෙයක් ඇතුලේ තියෙන වටිනාකම වැඩි වෙලා පේනවා. හරිද? ඊට පස්සේ මේ සීලින් ෂීට් එක ලී මොස්තර කැටයම් එහෙම තියෙන නිසා නැචරල් වුඩ් ලුක් එකක් තියෙනවා. ඒ කියන්නේ ස්වභාවික ලීයෙන් කරා වගේම ලස්සනක් තියෙනවා. හරිද? හැබැයි මේකේ තියෙන සුවිශේෂීම දේ තමයි මේක ස්වභාවික විදිහට තිබ්බට ඔයාට වේයෝ කෑවා කියලා ප්‍රශ්නේ ඉන්නේ නැහැ. ඊට පස්සේ ටික කාලයක් ගියාම දිරන්නේ නැහැ. හරිද? ඊට පස්සේ කාලයත් එක්ක පරිසරයේ උෂ්ණත්වයත් එක්ක ওই ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවා සීලින් ෂීට් ඇද ගහනවා නේද? හැබැයි ඒ වුණාට මේ සීලින් ෂීට් එක, කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කොහෙත්ම හැඩය වෙනස් වෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි මම ඔයාලට කිව්වේ දිගු කාලීන පැවැත්මකට තියෙන හොඳම විසඳුම තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ. හරිද? අර කියපු ප්‍රශ්න

නැති වුණාට පස්සේ ආයෝ ආට කොහෙත්ම මේක මාරු කරන්න උවමනාවක් වෙන්නේ නැහැ කාලයක් යනකන් නේද අනිත් එක තමයි නිකන් හරි දූවිලි බැඳිලා ඊට පස්සේ මකුණු දැල් බැඳිලා ටිකක් අපිරිසිදු වුණොත් එහෙම ඔයාට බය නැතුව වතුර ටිකක් දාලා පියදාන්න උනත් පුළුවන් සීලින් ෂීට් එකක් තමයි මේක ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ ඔයාලා මේක ක්ලීන් කරන්න ඕන වුණාම සාමාන්‍ය විදිහට වතුර ටිකක් දාලා පියදාලා දැම්මම හරි හැඩේ වෙනස් වෙන්නේ ඊට පස්සේ පෙඟෙන්නේ ඔය වගේ ප්‍රශ්න වලට ඔයාලට මුහුණ දෙන්න වෙන්නේ නැහැ අපි අනන්තවත් දැකලා තියෙනවා නේද ඔය අනම්මනම් සීලින් ෂීට් ගෙනල්ලා ගහනවා ටික දවසක් ගියාම නිකන් කොහේ හරි ලීක් එකක් තියලා බැහි වතුර ටිකක් වැටුණත් සීලින් ෂීට් එක ඊට පස්සේ ඇද වෙන්න ගන්නවා ඊට පස්සේ අධික රස්නයක් ආවොත් ඒත් සීලින් ෂීට් එක ඇද වෙනවා කොච්චර අපරාධයක්ද සල්ලිනේ අනේ නිසා තමයි මම ඔයාලට කියන්නේ ඔයා අනිවාර්යෙන් gedara ලස්සන්ට හදනවා නම් වහලට නියම ෆිනිෂින් එකක් ගන්න ඕනේ නම් කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක තමයි අනිවාර්යෙන් දාන්න ඕනේ හරිද අනිත් එක තමයි මේක වගේ gedaraට ගැලපෙන පාට වලින් තියෙනවනේ ඔයාට ඕන නම් කොස් ඊට පස්සේ මහෝගනී තේක ඊට පස්සේ බුරුත තේක කියන ආකර්ෂණීය වර්ණ හතරකින් ඔයාලට මිලදී ගන්න අවස්ථාව තියෙනවා ඔයාගේ ගෙදරට නියම නිමාවක් ගන්න නම් ඔයාලට තියෙන හොඳම විසඳුම තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ වැඩි විස්තර දැනගන්න ඔයා කෝල් එකක් ගන්න 011-548-738 හොඳම දේ තමයි මේකේ මේ මතුපිට දින තින්තාලේපණයට වසර 5ක වගකීමක් හම්බ වෙනවා ඒ නිසා ඉතින් ආයි බය වෙන්න දෙයක් නැහැ අනිත් එක තමයි සීලින් ෂීට් එකට අවුරුදු 25ක වගකීමක් හම්බ වෙන නිසා ඔයාගේ ගෙදරට තියෙන හොඳම තේරීම තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් කියලා කියන්නේ හරි ඒකනත් මතක් කරලා අදට අපේ වැඩටි කිවර කරන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ කෝල් කරපු මැසේජ් කරපු හැමෝටම thank you කියලා කියන ගමන් මම අදට යන්න හදන්නේ තව කවරි මිස් වෙලා තියෙනවද නැන්නේ නේ ආ යන්න කලින් ඔයාලට මතක් කරන්න ඕන ඔයාලට excite automotive battery එකක් ගත්තාම දැන් අඟල් 55 LED TV එකක් ඔයාලා කරගන්න chance එක තියෙනවා මේ chance එක miss කරගන්න එපා අපි පෙබරවාරි මාසේ ඉඳලා අගෝස්තු මාසේ පළවෙනිදා වෙනකන් හැම සතියකම වාසනාවන්ත ජයග්‍රහකෙක් තෝරගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඉතින් ඒ නිසා මේ වෙද්දි වාසනාවන්ත ජයග්‍රහකයන් රාශියක් බිහි වෙලා හමාරයි තව දවස් තියෙනවනේ අගෝස්තු මාසෙට ඔයාලට කරන්න තියෙන්නේ Exide Automotive battery එකක් අරගන්න එක විතරයි ඔයාගේ වාහනයට battery එක replace කරනවා නම් තියෙන හොඳම විසඳුම තමයි Exide Automotive battery එක කියලා කියන්නේ මතක ඇතුව බලයලා තලවිනියෝජිතයෙක්ගෙන් හරි එහෙම නැත්නම් rounds මැදස්ථානයකින් හරි තමයි Exide Automotive battery එක ගන්න ඕන. ඊට පස්සේ ඔයාට e-warranty එක ඒගොල්ලෝ activate කරලා දෙනවනේ battery එකේ e-warranty එක. අන්න එතකොට ඔයාට දිනුම් මැදීම සඳහා අවස්ථාවක් හම්බ වෙනවා. මේ chance එක miss කරගන්න එපා. ඔයාගේ වාහනයට හොඳ battery එකක් ගන්න ඕන නම් Exide Automotive battery එක අරගන්න. battery එක ගත්තට පස්සේ ඔටෝම ඔයාගේ ලක් එක charge කරගන්න. ඔයාට chance එක තියෙනවා. ඒකනත් මතක් කරන ගමන් හදට ගිහිල්ලා එන්න. call කරපු message කරපු හැමෝටම thank you. අපි ආයෙත් හම්බ වෙන්නේ හෙට හවස 4ට. ඔයාගේ මගේ boring නැති විනින් drive එක 4 වටේ. එතකම් පරිස්සමින් ඉන්න. ගිහිල්ලා එන්න ජය වේවා. මම DJ Aza. good night.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්.
0: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
2: හවස 5යි විනාඩි 57යි දැන්.
3: හතර වටේ. ඔබ වෙත ගෙනෙන්නේ
4: ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිධානයේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
5: එක්සයිට් ගන්න ලක්කක චාර්ජ් කරගන්න. එක්සයිට් බැටරියක් විලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න. CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාව තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%. CBC Finance අදමම තන්න 0768800700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
5: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.

0: මිනිස් ජාවාරම් කරුවන්ගේ බසට රැවටී ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුවොත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ඇසීම අඩුත චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777776 10.
2: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
1: මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
3: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑම වේල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
4: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC ෆයිනෑන්ස් අදම අමතන්න 0768700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
5: ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
6: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363 0776-716-3872.
7: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777-300-940.
8: හැලෝ. මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහනක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරුවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිරුවාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිරුවාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත්තෙෆෙම් බුදුගුණ හැන්දෑව බුදුගුණ හැන්දෑව. FM 95 94.8 Net FM දිවයින පුරා
2: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
3: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
4: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%. CBC Finance අදම අමතන්න 0.768700. මහ බැංකුව විසින් බලපත්‍රල කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිට් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
5: මාසෙ මැද මෙච්චර මඩු ගන්නෙ කොහොමද? ලොතරැයියක්වත් ඇදුනද? මේ කීල්ස් ප්‍රොඩක්ට්ස් නේ. හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
6: කීල්ස් එකෙන් කාටක දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩුමිලට හොඳම තත්වයෙන් හිල්ස් නිෂ්පාදන වෙතින්
7: brand new 3 wheeler සඳහා රුපියල් 883ක දිනක වාරිකයට ලීසින් පහසුකම් දැන් LB Finance වෙතින්. අමතන්න 0112200.
8: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
4: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%. CBC Finance අදම අමතන්න 0.768700. මහ බැංකුව විසින් බලපත්‍රල කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිට් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
9: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
10: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
11: මාරයිනේ.
12: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
13: සවස 6:30.

0: Net News. Net News. ඔබ වෙත ගෙනෙන්නේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-0776-716-3672.
0: Net News.
3: අයිබෝවන් දවසේ පුවත් පෙළ ගැස්ම Net News සවස 6:30 සමගින් මම තරංග රුක්ෂාන් ජයසේකර. ප්‍රවෘත්ති සංස්කරණයේ සමන්ත කුමාර ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
0: Net News සිරස්තල.
3: මහින්දගෙන් අල්ලස් කොමිසමට පැය දෙකක ප්‍රකාශයක්. කොටි හිතවාදීන් පිනවන රංගනයක් බවට විමල්ගෙන් චෝදනා. සියල්ල නීතියට යටින් ජනපති මාතලේදී කියයි. කපිල චන්දසේනගේ දුරකථන මුරපදේ නැතුව CID ගැටලුවක. කුෂ් සමග හසු වූ ශ්‍රමණ වේශධාරීන් යළි රිමාන්ඩ්.
0: Net News. ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්. Net News. Net News.
3: හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව හමුවේ පෙනී සිට පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දුන්නා. උදෑසන 9:30 පමණ එම කොමිසම් වෙත පැමිණි මහින්ද රාජපක්ෂ මහතා පෙරවරු 11:50 පමණ එම ස්ථානයෙන් පිටව ගියා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේ ගුවන් යානා මිලදී ගැනීමේදී ලබා දුන්නේ යයි කියන ඇමරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන ලෙස අල්ලස් කොමිසම කළ දැනුම් දීමක් අනුවයි මහින්ද රාජපක්ෂ මහතා අද එම කොමිසම හමුවේ පෙනී සිටියේ. මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම වෙත පැමිණෙන අවස්ථාව වන විට විශාල පිරිසක් අල්ලස් කොමිසම අවට රැස සිටියා. ශ්‍රී ලංකා පොද්‍යන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පක්ෂ ක්‍රියාකාරකයන් පිරිසක් දෙම ස්ථානයට පැමිණ සිටි අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මහින්ද රාජපක්ෂ මහතා සමග අල්ලස් කොමිසමට පැමිණියා. ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම ස්ථානයෙන් පිටවෙන අවස්ථාවේ අල්ලස් කොමිසම ඉදිරිපිට දැඩි තදබදයක් ඇති වුණා. එහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් කමගේ මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි.
4: මහින්ද ජනාධිපතිතුමා පැය දෙකක ප්‍රකාශයක් ලබා දීමෙන් පසුව එළියට පැමිණියා. මම හිතන්නේ මේ වෙලාවේදී අපි මාලිමා ආණ්ඩුවට කියන්න කැමතියි, මහින්ද ජනාධිපතිතුමා කියන්නේ මේ රටේ ජනතාවගේ භාණ්ඩාගාර හොරාකාපු හොරෙක් නෙමෙයි. මහින්ද ජනාධිපතිතුමා කියන්නේ මේ රටේ ජනතාවගේ හිත් හොරාකාපු නායකයෙක්. ඒක නිසා තමයි අද ලක්ෂ සංඛ්‍යාත 100,000 ගණනක් ජනතාව අද මෙතනට රැස්ුනේ. ඒක නිසා එතුමා හොරා කෑවේ මේ රටේ ජනතාවගේ හදවත් මිසක් මේ රටේ මහා භාණ්ඩාගාරය නෙමෙයි. හැබැයි කියන්න කනගාටුයි, අද වෙනකොට මහා භාණ්ඩාගාරය හොරකම් කරපු ගල්ලංගුරු හොරකම් කාපුවා, ඒ වගේම කන්ටේනර් 323 ගැන, ඒ වගේම ලක්ෂ ගණන් ඩොලර් අතුරුදහන් වීම ගැන අද වෙනතෙක් පරීක්ෂණ ආරම්භ වෙලා නැහැ. ඔවුන කැඳවන්නේ අපි මේ අල්ලස් කොමිසමට ඉතාමත් ගෞරවයෙන් කියනවා, මේ වගේම කැඳවන්න ජනතාවගේ සල්ලි හොරාකන මේ ආණ්ඩුවේ මැති ඇමතිලා භාණ්ඩාගාර හොරාකාපේ උන් ටික කැඳවන්න, ගල්ලංගුරු හොරාකාපේ උන් ටික කැඳවන්න, කන්ටේනර් 323 පන්නපේ උන් ටික කැඳවන්න. අන්න එතකොට අපි පිළිගන්න පුළුවන් මේ රටේ ස්වාධීන නීතියක් ක්‍රියාත්මක වෙනවා කියලා.
3: මෙතර හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාද අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව හමුවේ පැය 4කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව අද පස්වරුවේ පිටව ගියා. ඔහුව අල්ලස් කොමිසමට කැඳවා තිබුණේ ආබස් ගනුදෙනු සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම හමුවට කැඳවීම LTTE ඩයස්පෝරාව සතුටු කිරීම සඳහා කළ රංගනයක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසනවා. කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඔහු මේ බව කියා සිටියා.
5: මේක මේගොල්ලෝ කුටි ඩෑස්පෝරාවේ සල්ලි වලින් චන්ද කරේ. ඔය පිටරට ගිහිල්ලා රැස් වීම තියෙනකොට වැඩිපුර වියදම් කරේ කුටි ඩෑස්පෝරාවේ කට්ටිය. ඒගොල්ලෝ සතුටු කරන්න ඕන. දැන් මේ මැයි මාසේ යුද ජයග්‍රහණේ මාසය, මේගොල්ලෝ ආපු වෙලේ ඉඳන් නාවික හමුදාපතිවරේ හිරේ දැම්මා. නාවික හමුදා බුද්ධියන්ස නිලධාරීන් හිරේ දැම්මා. යුද හමුදා බුද්ධියන්ස නිලධාරීන් හිරේ දැම්මා. ඒ විතරක් නෙමෙයි, හිටපු බුද්ධියංශ ප්‍රධානී රාජ්‍ය බුද්ධියංශ ප්‍රධානී සුරේෂ් සලේම හිරේ දාගෙන ඉන්නවා තවම වද පිට වද දෙමින්. දැන් ඒ වෙලාවේ සේනාධිනායකයාව හිටපු මහින්ද රාජපක්ෂ මැතිතුමාවත් දැන් අල්ලස් සෝදූෂණ කොමිසමට ගෙනල්ලා අරේ ඉන්න කොටි ඉපාටුව ටික සතුටු කරනවා. ඔන්න ඕගොල්ලොන්ගෙන් සල්ලි ගත්තා වගේම අපි ඕගොල්ලොන්ට පොරොන්දු වෙච්ච පරිදි වැඩ ටික කරනවා කියලා. මේ ආණ්ඩුවට වැඩ නැද්ද? මේ බුන්වත් ආණ්ඩුවට කරන්න වැඩ නැද්ද? මහින්ද රාජපක්ෂගේ පහුගිය වත්කම් දරකන් ටික හොයන එකද මේ බුන්වත් ආණ්ඩුවට තියෙන එකම වැඩේ? මේක සහ මුලින්ම තම කොටි හිතවාදීන්ව පිනවීම සඳහා කරන රංගනයක්.
3: බලය ධනය සහ දේශපාලන සම්බන්ධතා මත නීතිය ඉටු නොවූ සංස්කෘතිය වෙනස් කර සිළු දෙනා නීතියට යටත්වන නව සංස්කෘතියක් ඇති කිරීමට පියවර ගැනීම රජය මේ වන විට අවශ්‍ය කටයුතු කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. සිළු දෙනා නීතියට යටත්වන රටක් ගොඩනැගීම මහා ව්‍යසනයක් ලෙස සමාජගත කිරීමට ඇතමුණු උත්සාහ දරන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. මාතලේ වීර කැප්පටිපොළ ශාලාවේ පැවති මාතලේ දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.
6: මේ යම් බියක් සකස් හැදීම සඳහා යම් උත්සාහයක් දරමින් තිබෙන රාජ්‍ය නිලධාරීන් තුළ මම මේක දන්නවා. මම කියන්නේ කිසි කෙනෙක් බය වෙන්න එපා. හැබැයි අක්‍රමිකතාවයේ දෙන බය වෙන්න. මොකද අපිට රටක් ඉදිරියට යන්න බැහැ. එකක් අපි නීතියට යටත් වෙන්න ඕන. දෙක අපි නීතියට බය වෙන්න ඕන. නීතියට යටත් වීම වගේම අපි නීතියට බය වෙන්න ඕන. ඒක ජනාධිපතිවරයාද, පහළ ග්‍රාම නිලධාරී මහත්මයාද, අපි සියලු දෙනා නීතියට යටත්, ඒ වගේම නීතියට බියක් තියෙනවා. නමුත් අපේ සමාජයේ සංස්කෘතිය ගොඩනගමින් තිබුණා යම් දේශපාලන අධිකාරීගේ සහාය තිබෙනවා නම්, තමන්ට බලය තිබෙනවා නම්, තමන්ට ධනෙ තිබෙනවා නම්, දේශපාලන අධිකාරීනක සමීප බැඳියාවක් තිබෙනවා නම්, නීති ඉටු නොවන සංස්කෘතියක් තිබුණා. එහෙම රටකට යන්න බෑ. ඒ නිසා අපි අලුත් ප්‍රවේශයකට අපේ රට ගේන්න නම් නීතියට යටත් වෙන්න ඕන, නීතියට බිය වෙන්න ඕන. නීතියට යටත් නොවන කිසිවෙක් ඉන්න බෑ. මොන බලය තිබුණද, මොන කාලයක් විරාජමාන වැජබුණාද, මොන හස්තයන් තිබුණද, එස්සි කිසිව භාජනය කරන්නේ. මොකද අපිට අවශ්‍යයි අපේ රට වෙනස් පරිවර්තන ලක් කරන්න.
3: එහිදී වැඩිදුරට දස් දක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,
6: එනිසාද නීතිය හමුවට මම දන්නවා සාමාන්‍යයෙන් ඕනෑම පරීක්ෂණයේදී යම් කෙනෙක්ගේ නමක් කියවුණොත් එයාගෙන් කට උත්තරයක් ගන්න ඕන. එම ගන්න ඕනේ නැද්ද? එම ගන්න ඕන. ඒ කට උත්තරයක් ගැනීම යම් සිදුවීමක් පිළිබඳව පරීක්ෂණයකදී යම් කෙනෙක් පිළිබඳ නමක් කියවුණා නම් එයාගෙන් කට සාක්ෂියක් ගන්න ඕන. ඒ සාක්ෂිය ගැනීම මහා ව්‍යසනයක් බවට පත් කරන සංස්කෘතියක් වෙන්ද අපේ රට අවශ්‍ය වෙන්නේ. එන අපිව යම් සිදුවීමක් පිළිබඳ මගේ මා පිළිබඳ සඳහන් වෙලා තුන මගෙන් කට උත්තර ගන්න බැරිද? අපි නීතියට උඩින්ද නැහැ. නමුත් එවැනි සංස්කෘතියක් සමාජ මතයක් ගොඩනැගීම සඳහා උත්සාහයක් තිබෙනවා. මම ඔබට කියන්නේ අපි හැමදෙනාම මේ පරිවර්තනට උර දෙන්න ඕන. අපිට යලි හැම කෙනාම නීති ඉදිරියේ සමාන වෙන, හැම කෙනාම නීතියට යටත් වෙන, හැම කෙනාම නීතියට බිය වෙන සමාජයක් අවශ්‍යයි. හැබැයි එකෙන් කිසිසේත්ම රාජ්‍ය නිලධාරීන්ට තමන්ගේ සීමාවන් ඇතුළේ වැඩ කිරීම සඳහා බාධාවක් හදන්නේ නැහැ. නමුත් දැන් සමාජ මතයක් ගොඩනගන්න හදනවා මේ නීතිය ක්‍රියාත්මක කිරීම බාධාවක්. ඒක වෙන්න පුළුවන්ද? එවන නීති වැඩක් නේ. නීති ක්‍රියාත්මක කිරීම රාජ්‍ය සේවයේ බිය ගැන්වීම. ඒක වෙන්න පුළුවන්ද? වෙන විදිහක් නේ. මම ඔබට එකක් කියන්න. නීතිය කිසිසේත්ම අසාධාරණ පරිගැනීමේ චේතනාවකින් වෛරයෙන් ක්‍රෝධයෙන් නීති ක්‍රියාත්මක වෙන්නේ. නීතිය ක්‍රියාත්මක වෙන්නේ සාධාරණ.
3: අභිරහස් ලෙස මිය ගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්දසේන මහතාගේ මරණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ අද පැවැත්වුණා. එහිදී විමර්ශන සිදු කරන කොළඹ අපරාධ කොට්ටාශි නිලධාරීන් විසින් විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කළ බවයි නෙට් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ. ඒ අනුව වැඩිදුර වාර්තාව සමග පශ්චාත් මරණ පරීක්ෂණයට දාල් ඇමුණුම් දෙකක්ද පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළා. එහිදී කොළඹ අපරාධ කොට්ටාශි නිලධාරීන් අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මරණකරුගේ ශරීරයෙන් ලබාගත් ලී සැම්පල් දෙකක් රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කර වාර්තාවක් හැඳවීමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. එමෙන්ම සැකරුගේ ජංගම දුරකථනයේ මොරපදයේ වශයෙන් ඔහුගේ මුහුණ සටහන්ව ඇති නිසා ඒ විවෘත කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බවත්, එම නිසා අදාළ ජංගම දුරකථනය ඒ නිෂ්පාදනය කළ සමාගමට හෝ නිසි ආයතනයකට යොමු කර අවශ්‍ය පියවර ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියා. එමෙන්ම අපරාධ ස්ථානයේ තිබී සොයාගත් මරණකරුගේ ගෙලඹැදි පටිය රජයේ රසපරීක්ෂක වෙත යොමු කර තිබේදයි මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කළා. එහිදී පොලිසිය කියා සිටියේ එය නඩු භාණ්ඩයක් වශයෙන් අධිකරණ ඉදිරිපත් කර ඇති බවයි. එය රජයේ රසපරීක්ෂකවරයා වෙතදී යොමු කරන බව පොලිසිය අධිකරණයේ හමුවේ කියා සිටියා. මේදී මහේස්ත්‍රාත්වරයා කොළඹ අපරාධ කොට්ටාශි නිලධාරීන් අමතමින් සිද්ධෝස්ථානයේ ඖෂධ වගයක් තිබුණා. ඒ වගේම කඩදාසියක එතු හඳුනානුගත් බෙහෙත් වර්ගයකුත් තිබුණා. ඒවා රජයේ රස පරීක්ෂක වරයා වෙත යොමු කළාද යනුවෙන් විමසුවා. ඊට පිළිතුරු දෙමින් කොළඹ අපරාධ කොට්ටාශය නිලධාරීන් පැවසුවේ එම ඖෂධ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ වෛද්‍ය මණ්ඩලය වෙත යොමු කළ බවයි. ඉන් අනතුරුව මෙම ඖෂධ මොසමක් මාර්ගයෙන් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට ඉල්ලීමක් කරන බවත් පොලිසිය පැවසුවා. ඒ අනුව පොලිසිය විසින් කළ ඉල්ලීමට අධිකරණය විසින් අවසර ලබා දුන්නා. ඉන් අනතුරුව කොළඹ අපරාධ කොට්ටාශයේ මෙහෙවීම යටතේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වා සහ ඔහුගේ බිරිඳගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු කරනු අතර අනතුරුව වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම ලබන 14 වෙනිදා දක්වා කල් තිබුණා. තායිලන්තයේ සිට කුෂ් සහ හෑෂ් මද්‍රව්‍ය මෙරටට රැගෙනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රමණ වේශධාරීන් 23 දෙනා ලබන මැයි මාස 26 වෙනිදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ එම සැකකරුවන් මීගමු අතිරේක මහේස්ත්‍රාත් සුබානි අබේසේකර මහත්මියේ හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී තායිලන්තයේ සංචාරක නිරත වූ ශ්‍රමණ වේශධාරීන් 22 දෙනෙකු කුෂ් සහ හෑෂ් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් සමග කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට පත් වුණේ අප්‍රේල් මාස 25 වෙනිදායි. මෙම නීති විරෝධී ක්‍රියාව මෙහෙයවා ඇති බවට සැකකරන අමිතානන්ද නම් චීවරධාරියාද ගම්පහ මීගාවත ප්‍රදේශයේ විහාරස්ථානයක සැඟවී සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. එමෙන්ම මෙම පිරිස මෙහෙයූ බව කියන මහමුත් මොහමඩ් නැමති පුද්ගලයෙකු කොළඹ ප්‍රදේශයේදී ඉකුත් 8 වෙනිදා අත්අඩංගුවට ගැනුණා. එම සැකකරු මීගම මහේස්ත්‍රාත් අධිකරණයේ කුත් 9 වෙනිදා ඉදිරිපත් කරන අවස්ථාවේදී මීගම අතරේක මහේස්ත්‍රාත්වරිය නියක් කළේ සැකකරු ලබන 14 වෙනිදා දක්වා තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කරන ලෙසයි. මෙම නීති කෘත්‍යය මීගම අතරේක මහේස්ත්‍රාත් සුබානි අබේසේකර මහත්මිය හමුවේ අද කැඳවූ අවස්ථාවේදී පොලිස් මද්‍රව්‍ය විනාශකාරී නිලධාරීන් පැමිණ නොසිටීම හේතුවෙන් එම නිලධාරීන් පැමිණෙනතුරු එම නීති කෘත්‍යය ආරම්භ කිරීම 4 වාරයක් කල් තැබීමට සිදු වුණා. පසුව පෙරවරු 11:45ට පමණ කාන්තා උපපොලිස් පරීක්ෂක ලක්මාලි මහත්මිය අධිකරණයට පැමිණියා. එෙහිදී මහේස්ත්‍රාත්වරිය නිලධාරීන් නොපැමිණීම සම්බන්ධයෙන් දැඩි ලෙස දෝෂාරෝපණය කරමින් ඇති අතර අදාළ නිලධාරීන් ඉදිරි නඩු විභාගයේදී අධිකරණයට පැමිණ ඒ සම්බන්ධයෙන් හේතු දැක්විය යුතු බවට නියෝග කර තිබෙනවා. අනතුරුව කාන්තා උපපොලිස් පරීක්ෂක ලක්මාලි මහත්මිය අධිකරණයට වැඩිදුර විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ මෙම මද්‍රව්‍ය ජාවාරම හා සම්බන්ධ ප්‍රධාන මෙහෙයුම්කරුවන් කිහිප දෙනෙකු හඳුනාගෙන ඇති බවයි.
7: ස්වාමීනි, මේ සියලුම ස්වාමීන් වහන්සේලාව එකතු කරගෙන තියෙන්නේ පූජ්‍ය අඟුණුකුල අමිතානන්ද හිමි විසින් මෙහෙවා තිබෙන වට්ස්ඇප් සමූහයක් හරහායි. ඒ පිළිබඳ සොයා බැලීම සඳහා මේ සියලු දෙනාගේ ජංගම දුරකථන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන්නා. අත්අඩංගුවටගත් මද්‍රව්‍ය සහ එම ගමන්මළු රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළා. තායිලන්තයේදී ධම්ම නමින් හැඳින්වුණු බේල්පිටියේ ධම්මරක්කිත නැමැති පැවිදි නමක් මේ ස්වාමීන් වහන්සේලා රැගෙන ගිහින් නවාතැන් පහසුකම් සඳහා ඊට අවශ්‍ය හෝටල් සපයා තිබෙනවා. මේ හාමුදුරුවරු තායිලන්තයේදී සිවිල් ඇඳුමින් සැරසි සාප්පු සවාරියේ යෙදිලා තියෙනවා. ඒ වගේම මේ හාමුදුරුවන් සම්බන්ධයෙන් කළ මද්‍රව්‍ය පරීක්ෂණයේදී හාමුදුරුව 22 දෙනාගෙන් 21 දෙනෙක්ම එම මද්‍රව්‍ය පරීක්ෂණය සමත් වෙලා තියෙනවා. ඒ අනුව ඔවුන්ට කැනපීස් නැමැති මද්‍රව්‍ය ශරීරගත වී ඇති බවට එම වාර්තාවල දැක්වෙනවා.
3: එහිදී ඇය වැඩිදුරටත් කරුණු දැක්වූයේ මෙලෙසයි.
7: අප්‍රේල් 25 වෙනිදා මේ ස්වාමීන් වහන්සේලා යළි දිවයිනට එද්දී මද්‍රව්‍ය සහිත ගමන්මළු රැගෙන යාමට පැමිණීමට සූදානම්ව සිටි පුද්ගලයන් 2 දෙනෙකු හඳුනාගත්තා. ඉන් එක් පුද්ගලයෙකු එනම් මහමුත් මොහමඩ් නැමැත්තා 8 වෙනිදා අත්අඩංගුවට ගත්තා. 9 වෙනිදා අධිකරණයට ඉදිරිපත් කළා. 14 දක්වා රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා. එම පුද්ගලයා මෙම නඩුවේ 6 වන සැකකරු ලෙස නම් කිරීමට අවසර ඉල්ලනවා. එමෙන්ම අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින මොහමඩ් මුසීම් අබ්දුල්ලා නැමැති සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන කටයුතු සිදු කරනවා. ඒ පුද්ගලයා නඩුවේ 7 වන සැකකරු ලෙස නම් කිරීමටත් පූජ්‍ය රණාලේ ඥානසීල හිමි 8 වන සැකකරු ලෙස නම් කිරීමටත් අවසර ඉල්ලා සිටිනවා.
3: චන්ද්‍ර කුමාර් නැමැති පුද්ගලයා මේ අවස්ථාවේ අධිකරණ ඉදිරිපත් කර නොමැති හේයින් ඉදිරි දිනේදී මීගම මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කරන ලෙස කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය නියෝග කරන ලෙසද මෙහිදී ඉල්ලීමක් ඉදිරිපත් කෙරුණා. එමෙන්ම අපරාධ ස්ථානයේ තිබී සොයාගත්

0: කරන බව අද පසොරේ නිකුත් කරනු කාලගුණන වෙකේ දැක්වෙනවා. මෙම පද්ධතිය බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්වය ඉදිරි දින කිහිපය තුලත් පවතිනු ඇතැයි අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත්, අනුරාධපුර, ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතරයන් දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සැත වැසි ඇතිවී හැකි අතර දිවයිනේ අනිකුත් ස්ථානවල පසරු කාලයේදී වැසි හෝ ගිගුරුම් සැත වැසි ඇතිවී හැකි බවද අද පසරුවේ නිකුත් කරනු කාලගුණන වැකියේ සඳහන්. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල සහ අම්පාර, මඩකලපුව, ගාල්ල සහ මාතරයන් දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වඩා තද වැසි ඇතිවී හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. Net News නිමාව. මිලඟ Net News හෙට උදෑසන 6:45ට. එතෙක් නවතම තොරතුරු සඳහා Net News Total එකේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. සුබ රාත්‍රියක්.
1: Net News. ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්. Net News. ඔබ වෙත ගෙන ආවේ.
2: අශෝක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙට්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 011 2 863 367 076 1672.
4: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance. අදම අමතන්න 0768 700 700. මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ Fitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
5: උත්තම දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 011 2 863 363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
6: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මව බේර ගන්න කවුරුත් තැනකම්.
7: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
8: පෑහිනවා කියන්නේ පොතේ ගැළපෙනා කියන එකනේ.
9: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
8: කොහොමද දෙවිලා?
9: දෙවිලා විතර නෙවෙයි මේ ඇලිලා.
8: කොහෙනම් මේ කහදලා බලන්නකො. මං හදන්නා.
10: බෙරිවෙන්නේ ඇලෙන නැතිව හැදෙන විජය නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
4: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance. අදම අමතන්න 0768 700 700. මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ Fitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
11: ඇතුළතින්ම ශක්තිමත්, දරා ගැනීමේ හැකියාව ඇති, පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක Swiss Tech Slim Line.
12: හිතනවටත් වඩා ඉක්මනින් සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන.
13: FM 95 94.8 Net FM දිවයින පුරා.

සමහර හීනවල අපි අපේ ජීවිතය දියලා තියනවා. හැබැයි සිහිනේ තියෙන ජීවිතයම මිහි පිටදී අපිට හමු වෙනවාද කියන එක ගැන හිතන්නත් අපි ලෝබයි. මොකද එහෙම වෙනව බොහොම අඩුයි. එහෙම සැබෑ නොවෙන හීන ඔබේ හිතෙත් ඇති. මට අද දැනගන්න ඕනේ සැබෑ නොවෙන හීන කොච්චර මිහිරිද කියලා. කියන්නකෝ ඔබේ හිතේ තියෙන සැබෑ නොවුන හීන කොච්චර මිහිරිද කියලා. 0765 95 95 95 නැත්නම් Facebook පිටුවේ මන්දාරම් රෙවෝල් පොස්ට් ඔය අතින් හිතලියන්නා.

මෙහේ හොඳටම වැස්ස අපි මාතලේ වැස්සත් එක්ක ආදරේ අහගෙනයි ඉන්නේ නිශාන්තියේ මේ ඔබටයි

0: Mandaram Rare with Taranga. Mandaram Rare, Mandaram Rare.
1: Hey yo, yana yana hama tana anytime set when a flavor delakiri padamak. Well I may get a denu. කිරි ෆන් එක පිරි එල කිරි කිරි
2: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0112 200 ෆිච් රේටින්ග්ස් A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
3: හිතුවද මේක ප්ලේන් එක කියලා සැප ගන්න මේව තමයි කන්න තියෙන්නේ කනවනම් කපන් නැත්නම් පැනපන් මුහුදට
4: මිනිස් ජාවාරම් කරුවන්ගේ බොරු වලට රැවටි ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව ඇතුල්ීමේ අදහසින් බෝට්ටුවට නැග්ගොත් ඔබටත් අහන්න වෙන්නේ මේ වගේ කතා. ඔබට ඔස්ට්‍රේලියාවට යන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔබට සිදුවන්නේ මහ මුහුදේ මරණය හා අවමානය සමග පොරබදන්න. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
5: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
6: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
7: ඉතින් ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
8: ඇසීම අඩුත චැනල් දායක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට විෂන් කියා හියරින් සොලූෂන්ස් අමතන්න 0777776710
4: ඒ අනුවන තීරණය ඔබේ දෙමාපියන් මහමගට දිදමාවි ඔබව සමාජයෙන් කොන් කරාවි ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි අවසන් ගමනට ඉක්මන් නොවන්න ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ
9: මන්දාරම් රැයක් වේවා හැබැයි වෙයි කියලා හීනෙන් දකින හීන හරි ලස්සනයි ඒවට මං හරි ලෝභයි ඒත් හරිම බයයි ඒ හීන සැබෑ වුණත් අපි රැයට දකින හීන වගේම ඒවත් බඳ වෙලා යයිද මකද එච්චරටම මම්මගේ හීනට ආදරේද මං පබෝ

දැනට වයස අවුරුදු 53ක්. ජීවිතයේ වසන්තය තිබුණා නම් තිබුණේ ජීවිතේ තරම් අවබෝධයක් නැති ළමා කාලයේ වයස අවුරුදු 7ක් වෙනකල් විතරයි. එතනින් පස්සේ දුක්ගම් කරලු මහා ගොඩක් විඳගෙන තමයි මම මේ තරම් දුරක් ආවේ. වසන්තය මගේ ජීවිතයට කවදාවත් මැවිත් නැහැ. ඒත් සතුටින් ඉන්නවා කියලා පෙන්වන්න වෙලා තියෙනවා ලෝකයට. භෞතික දේවල් ගොඩාක් හරි හම්බ කරගත්තේ ගොඩක් දුක් මහන්සි වෙලා. ගේදොර මිලමුදල් හරි හම්බ කරගන්න සෑහෙන දුක් විඳගෙනක් මං. අම්මා තාත්තා ජීවත් කරන්න, නංගිට ලොකු විභාග සමත් කරවන්න, ලෙඩ දුක් වලින් මුදවා ගන්න, ලොකු දුව හැටියට පවුල අය වගේම නොදන්න අයටත් පිට වූ සැනසීම විතරයි අද මට ඉතිර වෙලා තියෙන්නේ. සියල්ල නිමේෂයෙන් අහිමි වුණත් අනතුරට පත් වම් කකුලත් අරන් ගොඩක් දුර යනවා හීන ගොඩක්. පුංචි බයිසිකලේ තියාගෙනයි එහෙම යන්නේ. කැඩුණු බිඳුණු කකුල යථා තත්ත්වයට පත් කරන්න මාස 6ක් කරා පිටියේ රෝහලේ මාස 6ක නේවාසික ප්‍රතිකාර ලැබුවා. එහෙම ඉන්න කියලා උපදෙස් දීලා තියද්දි මාස 6ක් තියා පැය 6ක්වත් මට ඉන්න තවදුරටත් බැරි වුණා. මේ සියල්ල විශ්වය විසඳන්න ඕනේ. විශ්ව සාධාරණ නම් මං ඉල්ලන්නේ ඉච්චරයි. මගේ අවසන් හුස්ම ටික සිහි කල්පනා වෙල්ලෙඩ දුකක් නැතිව මුදාහරින්න විතරයි මට ඕනේ. මගේම කියලා කවුරුත් නැති මට තමන්ට තමන් අයිති නැති තේරුම් ගත්, තමන්ට තමන්වත් අයිති නැති බව තේරුම් ගත් මට කාගේවත් හිතක් රිද්දන්නක් නැති මට ඕනේ කරන්නේ දේ විතරයි. මගේ හීනේක යකඩයක් වගේ හැමදේම හිතේ තද කරගෙන ඉන්න මට වෙන මුකුත් එපා. දැන් ඒ යකඩේ නොත්තල හිල් වෙන්න සුන්දර මනෝජී. යකඩ හිත දරා ගන්න විතරක් තියාගන්න. හැමදේම හිතේ තද කරගෙන ඉන්න එක හිමින් හිමින් ලිහිල් කරන්න. යලි නොයන අතීතය අතීතයටම අයිති කරලා මේ මොහොතේ ඔබ විඳින එළ උතුරු ශාන්ත සුවයට පත්වෙන්න. ඔව්, ඔබ ප්‍රාර්ථනා කරන ජීවිතයේ අන්තිම තත්පර ඔබට විශ්වය සාධාරණ විදිහට මුදා කරලා දෙන්න ඕනේ. අපි හැමෝම එක ප්‍රාර්ථනා කරනවා මනෝජි. බලන්න ඔබ කොයි තරම් වටින කෙනෙක්ද කියලා, කී දෙනෙක්ට ආදරේ දීලා තියෙනවද කියලා, පවුලේ ලොකුද කොයි තරම් වගකීම් දරනවද කියන එක ඔබ වගේම දන්න කෙනෙක් මමත්.

පහරක විලිනු පෙනේ ජීවිතයම සතු එකම සුරේ ඊසර පහරක විලිනු පෙනේ.

මානැත අන්සතු සිත්විඳලා දෑතම බැඳගෙන ඉඳිමි බලා මානැත අන්සතු

ආදරණීය සහෝදරි, සුබ මන්දාරම් රැයක්. ඒත් එක දෙයක්, අද ඔයා අහන්නත් ඔයාට ලියන්නත් බෑ. විදුලියත් නැතුව ගිහින් අනෝරා වැස්සකුත් ඇවිත් අකුණු ගසමින් මේ කළුවරේ නිදියන්න විතරයි පුළුවන්. හිත දුකින් පිරිලා ආදරෙයි රමණි සුමේද. සමහර තාවකාලික වෙන්වීම් සදාතනික ප්‍රේමයක් හදනවා.

Ti venne da a che? Samaru tang weledi maat niruttara wenawa. Vindinne nathuwa vindawanna wena hina kohoma mihiri wennada? Itin man kohomada kiyanne? Satutu hinayak kohoma hari balen mawa ganne kiyala. Habai vindawana hinama balanne nathuwa as deka erala සබදාම දීලා තියෙන හැබෑ වෙච්ච හේන ටික බලන්න. මේ අහස පොළව ඉරහඳ තාරකා හරිත පැතුරු මුදුන් ලස්සන මල් කිනිති. ඒව සබදාම හැබෑ කරලා දීලා තියෙන හේන ලිස්ට් එකේ තියෙන්නෙම හිත හදාගන්න සහෝදරී. තේරුණාද? නිවෙන්න සහෝදරී, තේරුණාද? කෙනස අස්පියාගෙන බලන හේනව වලදි විඳවන්න. ඇස් අරගෙන සබදාම් දීලා තියෙන ඇත්ත හීන ටිකේ ලස්සන බලන්න. හාද?

0: Men där är det här dagarna i Panahai.
1: Välav och bättre gärna inne.
2: Rapunzel vage mannang inne. Mål beregana kauru tenka.
3: Apre daruan apat avada idirin. Idin äge katavlian. Äta idharin. Commercial credit.
4: ඇසීම පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
5: Prime Colombo.
6: කොළඹ මැද baseline පාරට ඉතා ළඟින් apartment එකක් දැන් ඔබටත් Prime Residences වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේ ඉදිවන

0: ප්‍රයිම් කලම්බු පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 777 333
1: ප්‍රයිම් කලම්බෝ.

0: පිටින් හවුල යහන්න ජනි එක දේ තුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා මන්දාරම් රෑ සමහර වෙලාවට හීන ඇත්තක් වෙනවා නම් තවත් සමහර වෙලාවට ඒ හීනම හිර වුණා නම් ඒ තවත් වෙලාවකට ඒක හීනයක්ම වෙච්ච එක හොඳයි කියලා හිතනවා අපි හැමෝටම තියෙන තරංග ඒත් ආදර හීන ඔව් ඒ වයතාවට එන්නේ නැති හීනවලම විතරක් වෙනිලා අපේ හිත ඉරිසියාවෙන් පුරෝණ හීන ඒත් හීනවලට අපි අසීමාන්තිකව ආදරේ අතින් විතරක් අල්ලලා තිබුණ යාව හීනෙන් ඉබපු වාර උඩකු ඇලුව තියාගෙන ඉන්නවා දැකපු වාර අතින් අල්ලගෙන ඇවිදපු වාර ඒව හීනම විතරක් වුණා ඇත්තටම ඒත් එකතකට එහෙම වෙච්ච එකත් හොඳයි කියලා හිතෙනවා තරංග උගද සමහර හීන ඇත්ත වුණත් තවත් සමහරුන්ගේ හීන මාලිගා පිටින් කඩා වැටෙන්න පුළුවන් වෙන කෙනෙක්ට නීතියෙන් ලිවිච් ආත්ම හිතින් අල්ලගෙන ඉන්න අයට ඒ හින කිසිදාක යථාවට එන්නේ නැති වෙන්න මොනේ තරංග මං ඉස්සර එයාගේ ඇස් දෙක එමතුමක්

0: Mandaram Rare with Taranga. Mandaram Rare, Mandaram Rare.
1: ඇසීම පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
2: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහඬ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
3: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
4: තැඹිලි තෙල් කොකුම් පොත සුදු හඳුන් පෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ උසු රැකවරණය

0: පිටින් හවුල යහන්න ජනි එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා මන්දාරම් රෑ
2: මෙම සමනලුන්ට නවාතැන් පලක් කළ කරුණාබර දෑස්තියන ඉඳහිට එක හිතත් කූද්දන ප්‍රේමනීය වචනහොලන ඒ සුඳුරු හාදයා අහම්බයකින් මෙන් අයලේ කොනිකින් මතුවෙයි. මල්ලීව කවියකට තේරුම හිතාගන්නත් බැරුව හුළඟටත් ආඩපාලි කිය කියා ආදරමල් කිනිත්තක් අරගෙන පොරොන්දු වූ හාදුමල්ල අත්රැගෙන ඔහුට පුරුදු ගමනින් දුවයි. අකුණු තරංගයට නද දෙන මහරෑක වගේ එතකට මගේ හදවතත් මහා හඳින් වැළපෙයි. සතුටට දුකටද මන්දා හිරු එළිය දුටු ඉරමලක් වගේ මූණ මගේ දෙලිසෙයි. පස්සේ මහා මෝසම ආවාම මගේ අතිනුත් අල්ලගෙන ඔහු අනෝරාමා වැස්සක තෙමේ අඳුළුද වැහි බිඳුද වෙන් කරගත නොහැකි ලේසියෙන් සියවසක් පිපාසයෙන් ඉන්න උන් වගේ කපුල් වලට මගේ හවුද විතරක්ම ලැබේ. මගේ හිත එක්ක හුස්මකින් සුළඟට පාවේ. ඉතින් ඔහු ඇහෙන නොඇහෙන ගානට මං ආදරේ මුමුණයි. දන්නවද එතකොට මගේ හදවත හී තුඩක වේගෙන් ස්වර්ගයටම ඉබ්බිලේ. මං ආදරේ ආදරේ නොකිව්වත් ආදරේ බව දන්නා ඔහු ඈත මන්දාකින එක තරු ගනිමින් දිලිසෙයි. අහම්බයකින් දවසක ඒ සුඳුරු හාදයා අයිල මේ කොනකින් මතුවේ. අනේ වචන වල ලස්සන ඇයි කියන්නක නම ලිව්වේ නැත්තේ. ආගෙද මේ ලස්සන හිතමට අහුල ගන්න ඕන. හරිම ලස්සනයි ඔබේ ලියුම. කවුද ඔයා? මං ආදරේ ආදරේ නොකිවත් ආදරේ බව දන්නා ඔහු ඈත මන්දාකිණියක තරු වගේ දිලිසෙයි.

0: Rare with Taranga. Mandaram Rare, Mandaram Rare. අවුරුද්ද සුබ වෙන්නේ මේ වගේ සුබ කතා ඇහුවම.
1: මගේ තාත්තා බෙලියත් එක්නවල සවුලේ තාත්තා කටිය තිබුණේ කියලා හැමතරක් දුක්තර ගත්තා. සනිත උනේ නෑ. අපි නෙක්ස්ට් මගේ අම්මාබන්තර මහත්තය ගැන දැනගත්තා. තාත්තර බෙහෙත් තුන්මතාව දැන් හොඳයි.
0: නිරෝගීව ඉන්නනම් කතා කරන්න සෙවනගල කමල් පන්තුල වෛද්‍යතුමාට 0777 300 940.
2: මමත් ඔයාල වගේමයි. මට මං කවුද කියන එක ප්‍රශ්නයක් වුණේ නෑ. මට ඕනේ දුර යන්න.
0: ලෝකෙට මාලෝකයක් වුණු ආලෝකා. අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක් ශක්තියක් නේද? මේ වගේ ආලෝකයක් නේද?
3: සතිය දවස්වල උදේ 6ට NetFM Alpha Studio හලා දවසම ආලෝකමත් කරගමු.
4: NetFM Alpha Studio with Kasani and Lehansa.
5: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
6: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
5: මාරයිනේ.
7: ආදරණීය තරංග සුබ මන්දාරම් රැයක් වේවා. අද අපි කතා කරන්නේ ඉටු නොවුණු හීන ගැනනේ. ඒ වගේම හීන ඉටු වේවිද කියලා බලාපොරොත්තුක් තියනවාද කියන එක ගැනනේ. අවුරුදු 24ක කාලයක් දරු පැටියෙක් ගැන හීනයක් දැක්කා. හෙට නැත්නම් හෙට කියලා දවස් ගෙවුණා. එත් ඒ හීන සමහර විට හැබෑවක් නොවේ. එත් බලාපොරොත්තු අපිව ජීවත් කරවනව මන් දන්න එච්චරයි. එහෙම කියන්නේ චම්පික. ආදරණීය තරංගා, වචනයක්වත් කතා නොකර ඒ දුම්රු ඇස් දිහා කොච්චරනම් බලයින්නත්ද? දඟකාර මුව සිමින්නට කොච්චරනම් හිතන්න ඇතිද? මගතිට දිහම වෙද්දි හිතින්නම් කොච්චර ආදරය කරන්න ඇතිද? මැදියම්රා නුඹ ගැන හිතා කොච්චර නිදිවරන්න ඇතිද? ඒත් පපු හිර කරගත්තේ ආදරේ සුලං රොදක්සේ පාවී ඇතට ගිහිල්ලා. ඔව්, ඒක හීනයක් මයි කවදාවත් හැබෑ නොවෙන. ලක්මාලි හැම කියන්නේ කඩවත ඉඳන්. ආදරණීය තරංගක්කේ හැමදාම ඔයා වහගෙන ඉන්නේ මගේ ජීවිතයක කොටසක්. මන්දාරම් රාත්‍රිය ස්තුතිඉන්දු ගොඩක් ආදරෙයි නංගි. මං කලබලයට කියව්වේ බලනකට කතාව කියලා තියෙන්නේ මටයි. ආදරණීය මිහිරාවිය කොහොමද ඉතින්? හැමදාම මා ඔය මිහිරි හඬ අහනවා. මගේ ජීවිතේ හැමදේම මං මොහොතකට නතර කළා තරංගා. මගේ දැන් ජීවිතේ වසන්තය තමයි මගේ අම්මා. එයාට දැන් අවුරුදු 92ක්. දැන් මම මගේ රසව මගේ ආදරේ හැම දෙයක්ම පැත්තෙන් තියලා මගේ රත්තරන් අම්මෝ බබෙක් වගේ බලාගන්නවා. මං ලලා. මාත් දවසක මගේ අම්මව එහෙම බලාගන්නවා ලලා.

ආදරය කියන්නේ මහා පුදුම අසීමිත හැඟීමක්. ඒ ආදරේ උපදින්නේ කොහොමද? ඇයි එච්චර ආදරේ කියලා හරියටම දන්නේ අම්මලා. අන්නේ අම්මා කෙනෙක් තමගේ ආදරණීය පුතාගේ, පුතාට හැවනල්ලක් වෙච්ච දුවගේ දසවැනි විවාහ සංවත්සරයට සුබ පතන්න කියලා මට යෝජනා කරනවා. මං ආසයි ඒ පණිවිඩය ඒ විදිහටම කියවන්න. මගේ දුව ඉරේෂා, මගේ චූටි දඟයා රොෂාන්, අම්මට තාමත් පුතා පුංචි. එක පාසල් ආදර කතාවක්. සුරංගනාවියන් තිදෙනෙක් ඉන්නා. ඒ දෙන්නගේ ලස්සන කැදැල්ලේ ඔමායා ඔමති අනගේ. අම්මගේ නම සමිත. සිංගප්පූරුවේ ඉඳන් හුලඟ දිගේ මේ සුබ පැතුම ආදරණීය දරුවන් වෙත අරන් යන්න කියලා කිව්වා. එක එක තැන් වල හිටියත් ආදරය වෙනස් වෙයිද අම්මලාගේ? අම්මා අම්මමයි. ඉතින් ප්‍රේමය කප්සු හස්කල් වේවා.

ජීවිතය කියලා කියන්නෙම අහිමි වූ හීන ගොඩකට තමයි තරංගා. ඕ ඒ හැම හීනෙම මතක ගොඩක් විතරක් කරගෙන යන ගමනක්. මං යන ගමන් ඩුබායි වලින් දීපිකා.

ඔබට උපදෙස්කාරියක් වෙන්න මං කතාව ටිකක් ලියලා එවන්න. බලමු උදව් කරන්න පුළුවන්ද කියලා. ඒත් අපි හැමෝම පෘථග්ජනයි එකයි. සුබරාත්‍රියක් තරංග අක්කා. මං අහගෙන ඉන්නේ ඔයා ගොඩක් දේවල් කියලා තියෙනවා මගේ කටහඬට. බොහොම ස්තුතියි. ඒත් ඉංග්‍රීසි අකුරු තැනින් තැන සිංහලෙන් ඉන්න මං අමාරුවෙන් කියවන්න උත්සාහ ගන්නවා. ඔව් මට ඕනි මැරෙන්න කලින් එක දවසක් ඒ මොන බලන්න. ආදරය නෑ කියලා කිව්වත් ඒක බොරුවක් නේ. එනම් මම මෙච්චරක මතකයක් එක ජීවත් වෙන්නේ නෑනේ. මං එයාට ගොඩාක් ආදරේ. රුවිනි බලංගොඩින් ප්‍රාර්ථනා කරනවා ඔයාගේ හිත ඇතුලේ තියෙන ඒ ප්‍රේමය කවදා හරි දවසක එක ඇහැපිල්ලමකින් හරි උදා වෙන්න කියලා. සැබෑ නොවන හැඟීම් සහ බලාපොරොත්තු තමයි මගේ ජීවන අරගලයේ හැබෑ මිතුරා. මගේ අනාගත අනාවැකි. ඔහු තමයි හොඳින් හෝ නරකින් ඉටු කරගන්න උත්තේජකය දෙන්නේ. සැබෑ නොවන බලාපොරොත්තු තමයි මගේ දියණුවේ සහ කරුහෙම කියන්නේ ඉන්දික සමරනායක. කතා ගොඩක් දිගයි. ඒත් කාලය එච්චර දිග නෑනේ යාළුවනේ. මන්දාරම් රෑටයි විනාඩි 48යි.

0: Mandaramre Atai Vinadi Panas Dekai.
1: Velava obaveta gene enne.
2: Cinderella wage mannan inne mama beela ganna kavurut tanaka.
3: Ape daruan apata wada idirin. Itin age kathawa liyanna ayata idaharinna. Commercial credit.
4: මුතු අයියගේ කුඹුරේ තදම වැඩ පටන් ගන්න පුළුවන් කියලා පුතා කිව්වේ.
5: ඉතින් ඔය හෛරංකාරකම් තරුණ ජවයේ තිනකම් ඉතරයෝ.
4: ඒක දන්න නිසා තමයි මයේ කොල්ලව තරුණ කාලෙම සදාහරිත එක්කලා වෙළඳ කොටස් කරුවෙක් කළේ.
5: මොකක් කියව? සදාහරිත?
6: අනාගතයට බිය නොවන්න නම් සදාහරිත ප්ලාන්ටේෂන් සමග වෙළඳ කොටස් කරුවෙකු වන්න. මාසිකව රුපියල් 6000ක් අවුරුදු 5ක් ගෙවා වැනිලා අපනයන කරණයෙන් ලක්ෂ ගණනින් මුදල් උපයන්න. දැන්ම කතා කරන්න.
7: මිරිස් කුඩු ස්වල්පයයි තුන පහ කුඩු ස්වල්පයයි දාලා හොඳට මිශ්‍ර කරන්න.
8: ළමයි සෙල්ලම් කරන්න ගන්න දේව දැන් වෙළඳපළේ සුලභ වෙලා. ඒ නිසා අපි හැම වෙලාවකම පාවිච්චි කරන්නේ තත්වයෙන්, රසයෙන්, ගුණයෙන් සපිරි විජය නිෂ්පාදන විතරම.
9: කෘතිම රසකාරක වර්ණක හා ලුණු වලින් තොර විජය තුන පහ. ලොව ස්තරම්භ කොත්තමල්ලි සූදුරු උණුහාල් කුරුඳු එනසල් ඇතුළු කුළු බඩු රාශියකින් නැවුම්ම නිපදවයි.
8: මුළු තැන් ගෙටම
9: විජය තුන පහ. අපේ රසය රටේ සැමට.

ආදර තරංගා, ඔයා කියන කතාවල කොනක අපේ කතාව දෙබස් නැතුවම නෙවෙයි. හිත බැඳුනේ කෙනෙක් එක්ක. අත්ඇඟිලි බැඳුනේ තව කෙනෙක් එක්ක. අහිමි සතුටට වඩා අහිමි දුක හොඳයිලු නේද? කෑගල්ලෙන් අනුෂා. අහිමි සතුටට වඩා හිමි දුක හොඳයිලු නේද?

දවසක ඔයයි මමයි හමු වෙනවා නම් ඒ වාක්‍ය පෙළිය කෙනෙකුගේ ජීවිතේ අන්තිම දවසක තීනයක් වෙන්න ඉඩ තියෙනවා. හැබැයි පරිපූර්ණව හදවතෙන් ඉඳන් ගත වෙච්ච ප්‍රේමයක් කියන්නේ හැම මොහොතකම හදවතේ අලුතින් ලපලු දරන හැඟීමක්. ඒ නිසා ඔබේ වයස ඉලක්කමක් විතරයි කියලා ඔබට අගවන්න පුළුවන් ලස්සනම හැඟීමයි ආදරය. මන්තරංගා

ഹലോ ഹലോ ഹലോ මට අහන්න ගොඩක් දේවල් තිබුණාට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙක් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබෝවන් සියලු දෙනාට වාසනාවන්ත සුවදායි රාත්‍රියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අදත් මේ සූදානම් වන්නේ නෙත FM රේඩියෝවේ අඟහරුවාදා ධර්ම දක්ෂිණා ධර්ම දේශනාව ආරම්භ කිරීම සඳහායි. මේ උතුම් ධර්ම දේශනාව ආරම්භ කරන්නට පෙර ඔබට සිහිපත් කරන්නට ඕනේ මේ මාසේ 30 වෙනි දිනට යෙදෙන වෙසක් පුරපසළොස්වක පොහෝ දිනය නිමිති කරගෙන මෙවරත් නෙත FM රේඩියෝවේ නේත්‍රාලෝක වෙසක් කලාපය ක්‍රියාත්මක කරන්නේ බලන්ගොඩ ඓතිහාසික කූරගල පින්බිමේ සිටයි. ඉතින් අපි ශ්‍රේත පූජා සජීවී වැඩසටහන සමගින් එක්කාසුව දවස පුරා අෂ්ටාංග සීලය සමාදන් වීමෙන් අනතුරුව ධර්ම දේශනාවන්, ධර්ම සාකච්ඡා සහ ආශිර්වාද පූජාවන් ඇතුළු නේකවිද පින්කම් සමගින් එක්කාසු වන්න ඔබට ආරාධනා කරනවා. රාත්‍රී 10:00 සිට ඔබට අතිපූජනීය මාපලගම සුසිල වංශ ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් සිද්ධ කරන තුන්යම් රැයක් පුරාවට පැවැත්වෙන සජීවීව දේශනා කරන සනරාම රාත්‍රිය සමගින් එක්කාසු වන්නට පුළුවන්. එනිසා අපි ආරාධනා කරනවා වෙසක් පුර පසළොස්වක පොහෝ දා බලන්ගොඩ ඓතිහාසික කූරගල පුණ්‍යභූමියට පැමිණෙන්න කියලා. වෙසක් පුරපසළොස්වක පොහෝ දිනයට පසු දිනේදීත් මෙවන් වූ සජීවී වැඩසටහන් මාලාවක් ඔබ වෙනුවෙන් පවත්වන්නට නෙත FM අපි සූදානම්. එවැගේම ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවකේශ ධාතුන් වහන්සේ, සරෝජ ධාතුන් වහන්සේ සහ මහරහතන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේ දැකබලාගෙන වැඳපුදාගෙන නමස්කාර කරන්නට අපි ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා බලන්ගොඩ ඓතිහාසික කූරගල පින්බිමට පැමිණෙන්න කියලා නේත්‍රාලෝක වෙසක් කලාපයේ සමගින් එක්කාසු වන්න. අතිපූජනීය වතුරුකුඹුරේ ධම්මරතන අපේ හාමුදුරන් වහන්සේගේ අනුශාසකත්වයෙන් පැවැත්වෙන මේ උතුම් පින්කම් මාලාව දැකබලා ගන්න සියලු දෙනාට පැමිණෙන්න කියලයි අපි මෙලෙස සිහිපත් කරමින් ආරාධනා කරන්නේ. පුරපසළොස්වක පොහෝ දිනයන් වල ලංකාවේ වැඩිම භික්ෂුන් වහන්සේ ප්‍රමාණයක් වැඩමවා වැඩිම ගුවන් කාලයක් විකාශය කරන ශ්‍රේත පූජා සජීවී වැඩසටහනක් ඔබේ ගමේ, නගරයේ, ආයතනයේ, විහෙර විහාරස්ථාන තුල, විදේශ රටක හෝ සංවිධානය කරන්නට කැමැත්තක් දක්වනවා නම් මෙන්න මේකයි අපේ දුරකථන අංකය 0771-51-272 තමයි දුරකථන අංකය. ඔය දුරකථන අංකයටම කතා කරලා ඔබ සමහර විට අටමස්ථාන වේවා, සොළොස්මස්ථාන වේවා, ඔබ ප්‍රදේශයේ විහාරස්ථානයක වේවා, ඕනෑම සජීවී ආගමික වැඩසටහනක් විකාශය කර ගැනීම සඳහා ඇමතුමක් ලබා දෙන්නට පුළුවන් කමක් තිබෙනවා. අද අඟහරුවාදා නෙත FM ධර්ම දක්ෂිණා ධර්ම දේශනාව ආරම්භ කිරීම සඳහා අපි ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කරමු අතිපූජනීය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේට. අවසරයි ස්වාමීන් වහන්ස. සාදුහු සාදුහු සාදුහු.
2: සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ අදත් ඉතාම ශ්‍රද්ධාවෙන් බලාපොරොත්තු වන්නේ නිතිපෙම් නාලිකාව තුළින් මේ රාත්‍රියේ ගෙනෙන උතුම් ධර්මදේශනා මාලාවේ අද දිනට නියමිත ධර්මානුශාසනාවට එකතු වන්නටයි. අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා සදැහැති දායකත්වයේගෙන කටයුතු කොට තිබෙන්නේ දෙහිවල හිල් හවුස් ගාර්ඩන්සී පදිංචි රංජනී අල්විස් මහත්මිය, පියුමි අල්විස් කියන ඒ පින්වත් දියණිය ඇතුළු පින්වත් පිරිසයි මේ උතුම් ධර්මානුශාසනාවට තමන්ගේ දායකත්වයේගෙන කටයුතු කරන්නේ. ඒ පින්තුන්ට දේශනාව අවසානයේ අපි අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්මශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, මේ ජීවිතය තුළ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ තුළින් අපි අපේ ජීවිතේ විවිධ ආකාරයෙන් ගැඹුරින් කියවා ගන්න අපි උත්සාහ කරනවා. අපේ ජීවිතේ ගැඹුරින් කියවා ගන්නට ලැබීමම බුද්ධ ශාසනය තුළ අපට ලැබුණු විශ්මිත අවකාශයක්. මේ බුද්ධ වචනය තුළින් අපිව ගැඹුරින් කියව ගන්නකොට අපට තේරෙන, අපට වැටහෙන දෙයක් තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වය තුළින් බලනකොට කෙලෙස් සහගත ලෝකයට තේරෙන අභියෝගය, කෙලෙස් සහගත ලෝකය අභියෝගයක් සේ සලකන දේ ධර්මාර්ථය තුළින් බලනකොට ඒක අභියෝගයක් නෙමෙයි. ධර්මාර්ථය පෙන්වන අභියෝගය පවතින්නේ වෙනත් තැනක. බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෙකුට භාග්‍යතුන් වහන්සේ අනුදැන වදාළේ අභියෝගයේ හැටියට තමන්ගේ ජීවිතය තුළ පවතින කෙලෙස් ටික දකින හැටියටයි. තමන් තුළ හටගන්නා වූ කෙලෙස් ටික අභියෝගයේ හැටියට දකින්නේ නැතුව අභියෝගයේ බාහිර ලෝකෙ මත තිබ්බොත් එයා හැමදාමත් කරන්නේ, එයා හැමදාමත් කරන්න කැමති වෙන්නේ බාහිර ලෝකේ වෙනස්කම් පමණයි. මේ ලෝකයේ දෙස ඉතා ප්‍රවේශමින් බලන්න ලෝකේ හැමදාමත් කැමති බාහිර ලෝකයේ වෙනස්කම් කරන්නයි. බාහිර ලෝකයේ වෙනස්කම් කොට සර්ව සාධාරණත්වයක් අපි අපේක්ෂා කරනවා. නමුත් අපට සිද්ධ වුණු සාධාරණත්වයක් නැහැ. සමහර තැන්වල අසාධාරණේ වගේ පෙනුණත්, ගැටලුකාරී බවක් තියෙනා වගේ පෙනුණත්, ධර්මයෙන් බලන තැන අපට වැටහෙන්නේ අමිහිරි සංස්කාර විපාකයට ඉදිරිපත් වී ඇති අවකාශයක් හැටියටයි. ජීවිතේ ගැටලු, කම්කටොළු, පීඩාකාරී අවකාශයන් අපට උදා වෙනවා. ඒ පීඩාකාරී අවකාශය බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාලා අමිහිරි කටුක සංස්කාර විපාකයට ඉදිරිපත් වී ඇති බව දකින ලෙසයි. අමිහිරි කටුක සංස්කාර කියන්නේ ස්ථිරසාර නිත්‍ය දෙයක් නෙමෙයි. අමිහිරි කටුක සංස්කාර බොහෝම කෙටි කාලයකින් අනිත්‍ය වී යනවා. පශ්චත්තාපයට හේතු යෙදෙනකොට, සෝසුසුම්බලට අවකාශය යෙදෙනකොට ඒවා අපේ ජීවිතවල යෙදෙනවා. ගිහි අයගේ ජීවිතවල වගේම මෙකල පැවිදි අයගේ ජීවිතවල පවා එහෙම යෙදෙනවා. එම යෙදෙන්නේ අර්බුදකාරී ලෝකයක් පවතින නිසාම නෙමෙයි, තමා තුළ අමිහිරි කටුක අමනාප සංස්කාර විපාකයට ඉදිරිපත් වී ඇති නිසා. අපි දකින්න ඕන ගැඹුරින් මේ අමිහිරි කටුක අමනාප සංස්කාර කියන්නේ ස්ථිරසාර දේවල් නෙමෙයි. අමිහිරි කටුක අමනාප සංස්කාර වනාහි විපාක දෙමින් අනිත්‍ය වී යන දේවල්. ඒවා අනිත්‍ය ස්වභාවයට අයිති දේවල්.
අනිත්‍ය ස්වභාවයට අයිති දේවල් නිසා ඒවා අනිත්‍ය වෙලා යනකොට මනාප සංස්කාර නැවත ඔබ තුල විපාකයට ඉදිරිපත් වෙනවා. ජීවිතයේ පෙළන්නේ නැතුව, ලෝකයට ගරහන්නේ නැතුව, ලෝකයට අභියෝග කරන්නේ නැතුව අපි හැම කෙනෙක්ගේම හෘද සාක්ෂිය තුල මෛත්‍රී සහගත අර්ථයන් දල්වා ගත යුතුයි. එය කෙසේ කළ යුතුද? ඒ කළ යුත්තේ මා තුල මනාප සංස්කාර විපාකය පිණිස පැමිණේවා යැයි ප්‍රමුදිත භවකින් තමන්ගේම సంతානෙ විමසා බැලීමයි. ජීවිතේ ප්‍රාර්ථනා කරාට ලැබෙන්නේ නැහැ. නමුත් මේ මොහොතේ ඔබට දැනෙන අපහසුතා, ඔබ අත්දකින අපහසුතා, ඔබට දැනෙන කටුක අත්දැකීම් මේ සියල්ල තුල පවතින්නේ අමිහිරි කටුක අමනාප සංස්කාර. ඒවා අනිත්‍ය වී යනවා. ඒවා අනිත්‍ය වී යනකොට ඔබ තුල ඉදිරිපත් වන්නේ කුසල සංස්කාර. ඒ කුසල සංස්කාර විපාකයට පැමිණෙන කම ගැන ඔබ බලාපොරොත්තු දල්ව ගන්න. ඒ වගේම මොනතරම් දුෂ්කරතා යෙදුනත් කුසලයේ මත ශක්තිමත් වෙන එක නවතා දාන්න එපා. ලෝකේ හට ගන්නා වූ බොහෝ කුණාටු ඔබට මාවත පැහැදිලි කර දේවි. බොහෝ කුණාටු ගැටලුකාරී වුණත් ඔබට මාවත පැහැදිලි කොට සංසුන් වේවි. ඒ නිසා පින්වත්නි, ඔබගේ ඇතුළාන්තයේ සංසුන් කරගෙන වාසය කිරීමට ඔබ දක්ෂ විය යුතුයි. සෑම අවකාශයකදීම බාහිර ලෝකයේ සංසුන් කිරීමට ඔබ මහන්සි විය යුතු නෑ. වර්තමානයේ බොහෝ බෞද්ධයන් කරන්නේ ලෝකයේ සංසුන් කරන්න මහන්සි වෙන ගමන් ඇතුළාන්තයේ දල්වා ගන්නවා. ලෝකයේ සංසුන් කරන්න දරන මහන්සියත් ඇතුළ සංසුන් කරගන්න කිසිදු උත්සාහවත් බවක් නැති කමත් නිසාම ඔබ දුකටපත් වෙන බව, ඔබ නිරතුරුව කනස්සල්ලටපත් වෙන බව, ඔබ විඩාවටපත් වෙන බව බුද්ධ ශාසනයේ පුලාවටම අපට දකින්න ලැබෙනවා. මේ බුද්ධ ශාසනයේ පෙන්වා දෙන අර්ථයට ඔය පිනතුන්ලා ඉතා පරිස්සමින් සමවදිනවා නම්, ඉතා ප්‍රවේශමින් ඔබ බුදුරජාණන්සේගේ ශාසනීය ධර්මයට එකතු වෙනවා නම් ඔබ ලෝකය සංසුන් කරන්න යන්න එපා. හැම අවකාශයකදීම ඔබේ අභ්‍යන්තර කුසලතාවය, සමාහිත බව කාර්යය, තමන්ව දකින හැකියාවේ වටිනාකම, හේතු සහ හේතු ප්‍රත්‍ය අතර පවතින අන්තර් සම්බන්ධය දකිමින් යම් කෙනෙක් වාසය කරනවා නම්, ඒ විදිහට දකිමින් වාසය කරන කෙනාට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ එයාට කවදාවත් වරදින්නේ නැහැ කියලයි. පින්වත්නි, හොඳට ජීවිත විමසන්න, කවදාකවත් අත්තටු ඇති පක්ෂියෙක් අත්තමත විශ්වාසය තබන්නේ නැහැ. අත්තක්මත විශ්වාසය නොතබන පක්ෂියෙක් ඕනෑම අත්තක වහන්න යා ලෑස්ති. එයා කොහොමද ඕනම අත්තක වහන්නේ? දිරච්ච අත්තක වුණත් එයා වහනවා. මොකද එයා අත්තමත විශ්වාසය තබලා නැති නිසා. එයාට එකම එක විශ්වාසයක් පවතිනවා, ඒ තමන්ගේ අත්තටු සම්බන්ධව. අත්තටු විශ්වාස කරන පක්ෂයේ කෝණම අත්තක වහන්න ලෑස්ති. අන්න ඒ වගේ බාහිර රූප මත, ශබ්ද මත, ගඳ සුවඳ මත, රස පහස මත, මේ ආදී බාහිර ලෝකයේ මත ඔබ විශ්වාසය තබන එක කඩිනමින් නවතා දැමිය යුතුයි. ඔබ ඔබේ ඇතුළාන්තයේ විමසන තැනකට ඔබේ ජීවිතය ගොඩනගාගත යුතුයි. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ විමෝක්ෂයට පත්වීම ඉතා වැදගත් අවකාශයක් කොට සලකනවා. මේ විමෝක්ෂය කියන වචනය බුද්ධ ශාසනය අර්ථ තුනකින් පෙන්වා දීලා තිබෙනවා. එක තැනක තියෙනවා ශුඤ්ඤත විමෝක්ෂ, අනිමිත්ත විමෝක්ෂය, අප්පනිහත විමෝක්ෂය කියලා. මේ ලෝකේ යථාර්ථවාදී දර්ශනයක් තුළින් තමයි විමෝක්ෂගත වෙන්නේ. මේ විමෝක්ෂගත වීම තුළ තමයි කෙනෙකුට රැකවරණය තියෙන්නේ.
සුඤ්ඤත විමෝක්ෂය කියලා කියන්නේ අනාත්ම ලක්ෂණය බැලීමෙන් කෙනෙක් නිවීමකටපත් වෙනවා. මේ තමන්ගේ වසඟේ පවත්වන්න බැරි බව දැකීමෙන් කෙනෙකුට විමෝක්ෂයටපත් වෙන්න පුළුවන්. තවත් සමහර අයනෝ අනිමිත්ත විමෝක්ෂ. අනිමිත්ත විමෝක්ෂ කියලා කියන්නේ එයාට මේ සවිඥානික ලෝකයේ අනිත්‍ය ලක්ෂණේ පේනවා, ඒකෙන්ම යම් කෙනෙක් නිවීමටපත් වෙනවා. අප්පනිහත විමෝක්ෂය කියලා කියන්නේ දුක්ඛ ලක්ෂණේ පේනවා. මේ දුක්ඛ ලක්ෂණේ පෙනීමෙන්ම කෙනෙක් විමෝක්ෂයටපත් වෙනවා, නිවීමකටපත් වෙනවා. ඒ නිසා මේ බඳු දැක්මක් ලෝකය අනවශ්‍ය මැදිහත් වීමක් කියලා කියාවි. අනිමිත්ත, අප්පනිහත, ශුඤ්‍යත කියලා දකින්න එක ලෝකයේ සලකාවි ඕනන්නේ නැති චින්තනයක් විදියට. ලෝකේ හැමදාමත් කැමති ආස්වාද ජනක ආකාරයට ලෝකේ විමසා බැලීමට. ඒ ආස්වාදයට, තණ්හාවට, නන්දියට හරියන ආකාරයට ලෝකේ විමසා බලන්න තමයි ලෝකේ උත්සාහවත් වෙන්නේ. නමුත් අනිමිත්ත, අප්පනිහත, ශුඤ්‍යත කියලා යම් කෙනෙකුට ජීවිතය විමසා බලන්න පුළුවන් නම් එයාට කවදාවත් වරදින්නේ නැහැ. මෙන්න මේ විමෝක්ෂයට සංසිඳීමට පත් වෙනකොට එයා තුළ මූලික වශයෙන්ම දුරු වෙන්නේ මම වශයෙන් ගත්ත දැඩි හැඟීම. මේ මම වශයෙන් ගත්ත දැඩි හැඟීම ගැඹුරින් විස්තර කරන්න තමයි සක්කාය දිට්ඨිය කියලා ස්වභාවයක් පැහැදිලි කරන්නේ සංයෝජනවල. එතකොට සක්කාය දිට්ඨි මූලික තත්ත්වයක් තමයි මම කියලා මේ ස්කන්ධ පරම්පරාවට ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම දකින්නේ නැතුව දැඩිව ගන්න කමක් අපි තුල පවතිනවා. ඔබ තුල මේ මම වශයෙන් දකින, මම වශයෙන් ගැනෙන දැඩි හැඟීම ඔබ දුරු කළ යුතුයි. ඒ මම වශයෙන් ගන්න දැඩි හැඟීම දුරු වීමත් එක්ක ඔබට මේ ජීවිතය ගැන පවතින, සසර ගැන පවතින, අවබෝධය සම්බන්ධ පවතින සැක සංකා ඔබේ ජීවිතේ පහව යන්න පටන් ගන්නවා. ඒ සැක සංකා පහව යනකොට ඔබට ලස්සන ප්‍රතිපත්තියක් පෙනේවි. ඒ සැක සංකා පහව යන එක මුළු සසරම ගැන, ජීවිතය ගැන, මෙලෝ ගැන, පරලෝ ගැන, හේතු ගැන, හේතුන්ගෙන් උපන් ප්‍රත්‍ය ගැන, හේතු ප්‍රත්‍ය අතර පවතින අන්තර සම්බන්ධය ගැන, මෙන්න මේවා ගැන පවතින, මේවා ගැන අපිට හරියට සැක සංකා පවතිනවා. මෙන්න මේ සැක සංකා අපේ ජීවිතේ පහව යන්න පටන් ගන්නවා. ඒ නිසා තමයි සංයෝජනවල දෙවැනියට විචිකිච්ඡාව කියලා එකක් පැහැදිලි කරන්නේ. ඒකේ මූලික තත්ත්වයක්. එහෙම විචිකිච්ඡාව පහව යනකොට යාට ලස්සන ප්‍රතිපත්තියක් පේන්න පටන් ගන්නවා. ප්‍රතිපත්තියක් දකිනකොට එයා බුදුරජාණන්සේගේ කිට්ටුව හිටියත්, ළඟ දුරින් හිටියත් එයා බුදුරජාණන් වහන්සේට දර්ශනය වෙනවා. එයාද බුදුරජාණන් වහන්සේ දකිනවා. එක්තරා වෙලාවක අපගේ බුද්ධ ශාසනේ වැඩ හිටිය තුන්වෙනි ශ්‍රාවක වූ මහා කස්සප මුනිදුන් බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කළා. ඒ මහා කස්සප උත්තමයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට වැඩියාම භාග්‍යතුන් වහන්සේ වදාළා, උන්වහන්සේ ගොඩාක් කැලේට වෙලා වැඩ හිටිය කෙනෙක්. හරියට උන්වහන්සේ වනාන්තරවල හුදෙකලාවේ වැඩ හිටියේ. හුදෙකලා ජීවිතයට ගොඩාක් ප්‍රිය කරපු කෙනෙක් තමයි අපගේ මහා කස්සප මහරහතන් වහන්සේ කියලා කියන්නේ. ඉතින් උන්වහන්සේට භාග්‍යතුන් වහන්සේ වදාළා, මහා කස්සප, දැන් ඔබ ඔය වනාන්තරේ හිටියා හොඳටම ඇති. දැන් මේ මම සමීපේ කුටියක මහා කස්සප වැඩඉඳ කියලා බුදුරජාණන් වහන්සේ මතක් කළා. මොකද මේ තුන්වෙනි ශ්‍රාවකයනේ, සංඝ පිරිස උනත් අනුශාසනා කරන්ට, සංඝ පිරිස ඇසුරු කරන්ට බොහොම කැමති කෙනෙක් තමයි මහා කස්සප මහරහතන් වහන්සේ කියලා කියන්නේ. තුන්වහන්සේගෙන් මේ සංඝ පිරිසට භාග්‍යතුන් වහන්සේ නැති වෙලාවක අනුශාසනා ලබන්න පුළුවන් නම් ඒක අග්‍ර දෙයක් හැටියට අපගේ බුදුරජාණන් වහන්සේ සලකා ගන්නට ඇති. එනිසා උන්වහන්සේ වදාළ, මහා කස්සප, දැන් ඔය හොඳටම කැලෑවේ වැඩ හිටිය ඇති, හුදෙකලාවේ වැඩ හිටිය ඇති. ඔය දැනුත් මහා කස්සප මහරහතන් වහන්සේ වැඩ හිටපු ප්‍රදේශයේ ඒ ගල් ගුහාව ගැන ඒ ප්‍රදේශවල මිනිසුන්ගේ කටකතාවක් තියෙනවා. මේ වනාන්තරේ, මේ ගල් ගුහාවේ ඉහළ කඳුපන්තිය ඇසුරු කරගෙන එකල මුනිවරයෙක් හිටිය බව. ඒ මුනිවරයා ප්‍රසිද්ධ වුණේ දුප්පතුන්ගේ මුනිවරයා කියලා.
ඒ අපගේ මහා කස්සප මහ රහතන් වහන්සේ ගැන තමයි ඒ අය සඳහන් කරන්නේ. මොකද මහා කස්සප මහ රහතන් වහන්සේ දුප්පතුන් හොයාගෙන ඔවුන්ට උපකාර පිණිස, පිඬු පිණිස, ඔවුන්ට ඒ කුසලයේ සිද්ධ කර ගැනීමට අවකාශය ලබා දෙන්න සැතපුම් ගණන් දුර බැහැරට වැඩම කළා ඔවුන්ට උපකාර පිණිස. ඒ නිසා ඒ ප්‍රදේශයේ අදත් විවහාරයක් තියෙනවා. මේ කඳුපන්ති අතර සක්මන් කළ දුප්පතුන්ගේ මුනිවරයෙක් ගැන, ඒ අපගේ මහා කස්සප මුනිදුන් ගැනයි කතා කරන්නේ. උන්වහන්සේලාගේ ජීවිත ගොඩාක් ලස්සනයි. උන්වහන්සේලාගේ ජීවිත ගෘහස්ත ජීවිතේ වුණත් අදට වඩා ගොඩක් සස්ත්‍රීක ජීවිත. මොනවත් නැතිකමට, අසරණකමට, ජීවිතේ කර කියා ගන්න දෙයක් නැතුව පැවිද්දට ආපුවයි නෙමෙයි. ඉතින් මේ මහා කස්සප මහරහතන් වහන්සේ වැඩියාම අපගේ බුදුරජාණන් වහන්සේ එක්තරා වෙලාවක වදාලා, මහා කාශ්‍යප දැන් කැලෑවි වැඩ හිටියා හොඳටම ඇති, මහා කාශ්‍යප දැන් මේ පැත්තේ ඇවිල්ලා හුදෙකලාවේ මේ කුටි සෙනසුන් ඇසුරු කරගෙන මහා කාශ්‍යප වැඩ සිටින්ද කියලා. එතකොට උනස් ලස්සන භාගතුන් වහන්සේ ඉස්සරහ ලස්සන කාරණයක් මතු කළා. උනාසේ වදාලා, අනේ ස්වාමිනි භාග්‍යතුන් වහන්ස, මගේ සිත බැඳෙන්නේ හුදෙකලාවට. භාග්‍යතුන් වහන්සේ අවසරයි, යම් ශ්‍රාවකෙක් ඔබ වහන්සේගේ සුලැඟිල්ල දැවටි දැවටි, සිවුරු පොටේ දැවටි දැවටි ඉන්නවා. ඒ සිවුරු පොටේ දැවටි දැවටි සිටින භික්ෂුව පිළිවෙත් පුරන්නේ නැහැ, ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්නේ නැහැ, අදිශීල අදිචිත්ත අදිපඤ්ඤා සංඛ්‍යාත ආධ්‍යාත්මික වැඩපිළිවෙල ගැන යාට උනන්දුවක් නැහැ, ඒ ගැන යාට කිසිම උවමනාවක් නැහැ. ඒ උවමනාවක් නැති වුණත් එයා හැම වෙලාවකම ෘජු කරනවා භාග්‍යතුන් වහන්සේ සමීපේ වැඩඉන්න, බුදුරජාණන් වහන්සේ වඩින විදිහට වඩින්න, බුදුරජාණන් වහන්සේ පා තබන විදිහට පා තබන්න, භාග්‍යතුන් වහන්සේ සිවුරු පොරෝණ විදිහට සිවුරු පොරවන්න, භාග්‍යතුන් වහන්සේ පාත්‍ර සිවුරු ඇසුරු කරන විදිහට ඇසුරු කරන්න යා උත්සාහවත්. හැබැයි යාට සතර සතිපට්ඨානය ගැන කිසි උවමනාවක් නැහැ. එයාට කුසලයේ උපද්දවන්න ඕන කියලා ජවයක් නැහැ. චන්දචිත්ත විරිය විමංසා කියන ඍද්ධිපාද ධර්ම උපද්දවන්න ඕන කියලා එයාට හැඟීමක් නැහැ. ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම දියුණු කරන්නේ කොහොමද කියලා උමනාවක් නැහැ. බොජ්ජංග ධර්ම වඩාගෙන අවබෝධයේ පැත්තට ක්‍රමානුකූලව පියමන් කරන්නේ කොහොමද කියලා උමනාවක් නැහැ. සමත විපස්සනා වශයෙන් වඩමින් තමන්ගේ ඇතුළාන්තය පිරිසුදු කරගන්නේ, විසුද්ධියට පත් කරගන්නේ කොහොමද කියලා උමනාවක් නැහැ. තමා තුළ ආර්යෂ්ටාංගික මාර්ගය වැඩෙනවද නැද්ද කියලා තමා තුළ ධර්ම මාර්ගය ප්‍රතිවේක්ෂණා කරලා බලන්න යාට කිසිම උවමනාවක් නැහැ. හැබැයි එයා ඔබ වහන්සේගේ ආරාමෙ කිට්ටුවේ ඉන්නවා. ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, එයා ඔබ වහන්සේට ළඟව ඉන්න කෙනෙක්ද දුරින් ඉන්න කෙනෙක්ද කියලා බුදුරජාණන් වහන්සේගේ විමසුවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ වදාලා, ප්‍රතිපත්තිය දුර්වල වෙච්ච තැනක අදිශීල අදිචිත්ත අදිපඤ්ඤා සංඛ්‍යාත ආධ්‍යාත්මික වැඩපිළිවෙල කඩා වැටිච්ච තැනක, ආධ්‍යාත්මික වැඩපිළිවෙල පිරිහිච්ච තැනක, මා සමීපේ සිවුරු පොටේ දැවටිමින්, සුලැඟිල්ලේ දැවටිමින්, මා ඇසුරු කරමින් වාසය කළත් ඔහු මාව සමීපේ ඉන්න කෙනෙක් නෙමේ. එයා මට දර්ශනය වෙන කෙනෙක් නෙමේ. හරියට කරුවලේ ඊතලයක් විද්දාම ඒක ළඟට වැටුණත් පේන්නේ නැහැ වගේ. දැන් කරුවලී තලයක් විද්ද කියලා ළඟට වැටුණත් එක පේන්නේ නැහැ. අන්න ඒ වගේ කියනවා. ඊට පස්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට සාදුනාද පවත්වලා විමසනවා, ස්වාමීනි ඔබ වහන්සේට බොහෝ දුර බැහැරින් සංඝයා වැඩ ඉන්නවා, බොහෝම දුරින් කුටි සෙනසුන් ඇසුරු කරනවා, සැතපුම් ගානක් දුරින් ඔබ වහන්සේට වැඩ ඉන්නේ, ඒ කඳුපන්තු ඇසුරු කරමින්, බෑවුම් ඇසුරු කරමින්, ඒ සෙනසුන් ඇසුරු කරමින්, ගස්කොළ තුරුලතා ඇසුරු කරමින්, ස්වභාව ධර්මී රිද්මය තුළ භාග්‍යවතුන් වහන්සේ විමසමින්, බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මාර්ථය දරමින්, ඒවා සාකච්ඡා කරමින්, ඒවා මානසිකාරය කරමින්, ඒවාට අනුව හිත පුහුණු කරමින්, සතර සතිපට්ඨාන ආදී ධර්මයන් අනුව තමන්ගේ ජීවිතයම සම්මර්ෂණය කරමින්, ඉරියව්වක් ඉරියව්වක් ගානේම සත්වපුද්ගල බවකින් ගන්ට අබමල් රේණුවක් නෑ නේද කියලා දකිමින් යම් භික්ෂුවක් වාසය කරනවා. හැබැයි
ඔබවහන්සේ වැඩ ඉන්න දිසාවට පමණයි මේ භික්ෂුව වන්දනා කරන්නේ. ඔබවහන්සේ වැඩ ඉන්න දිසාවට විතරයි මේ ස්වාමීන් වහන්සේ වන්දනා කරන්නේ. ඔබවහන්සේ දැක ගන්න ඉන්න විදිහක් නැහැ. ඔබවහන්සේක කතා බහ කරන්න ඉන්න විදිහක් නැහැ. ඔබවහන්සේ දැක සිරිපා කමල වන්දනා කරන්න ඉන්න විදිහක් නැහැ. බොහොම දුරින් වැඩ ඉන්නවා. හැබැයි මේ ප්‍රතිපත්තිය මත ශක්තිමත් වී කෙලෙසුන්ගින් පිරිසුදු වීමේ අවකාශයට එකතු වෙමින් ඔබ වහන්සේ වැඩ සිටින දිසාවට වන්දනා කරමින් ඉන්නවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, ඒ භික්ෂුව ඔබ වහන්සේට දුරින් ඉන්න කෙනෙක්ද ළඟින් ඉන්න කෙනෙක්ද? භාග්‍යවතුන් වහන්සේ වදාලා, මහා කස්සප, යම් කෙනෙක් ප්‍රතිපත්තිය මත ශක්තිමත් නම්, පිළිවෙත් පුරනවා නම්, ආර්ය මාර්ගයේ වඩනවා නම්, ආර්ය මාර්ගයට අනුව තමන්ගේ ජීවිතය සම්මර්ෂණය කර කර බලනවා නම්, එයා මාව මුණ ගැහින්ට නාවත් එයා ඈතින් ඉන්න තරමටත් මට හොඳට දැర్శණී වෙනවා. ඒක හරියට ගිජ්ජකූර පර්වතය ඈතට යන්න යන්න තමයි ගිජුලිහිණියෙක් වගේ පේන්නේ. ගිජ්ජකූර පර්වතයේ සැබෑ හැඩය ගිජ්ජකූර පර්වතයේ මතට පේන්නේ නෑ වගේ. එයාගේ හැබැයි ආධ්‍යාත්මික ගමන් මඟ දුරින් ඉන්න ඉන්න භාග්‍යතුන් හන්සට දැర్శණී වෙනව බව. එහෙම වදාහලට පස්සේ භාග්‍යතුන් හන්ස, මම ඔබ වහන්සේට බොහොම කෙට්ටුවෙන් ඉන්න කෙනෙක් කියලා වන්දනා කළා. එකින් අදහස් කළේ උන්වහන්සේගේ සිවුරු පොටේ දැවටෙමින් කුටිය සමීපේ තවත් කුටියක වැඩ ඉන්නවා කියන එක නෙමෙයි. යම් කෙනෙක් ප්‍රතිපත්ති මත ශක්තිමත් නම් එයා ඉන්න රට කොහෙද, එයා ඉන්නේ කොහෙද, එයා නිතර ආරාමයට එනවා යනවද, එයා දන් පැන් ගේනවද, එයා සංඝ පිරිස ඇසුරු කරනවද, එයා ස්වාමින් වහන්සේලා එක්ක බොහොම කිට්ටුයිද, ඒවා ඒ තරම් වැදගත් සාධක විදියට ධර්මය පෙන්වන්නේ නැහැ. ඒවා එතරම්ම වැදගත් කාරණා විදිහට පෙන්වන්නේ ඒවත් ඉතාම හොඳයි. හැබැයි ඉතා හොඳ දේ තමයි තමන්ගේ හෘද සාක්ෂිය තුළ කොයිතරම් බෝධිපාක්ෂික ධර්ම පැලවෙලාද, තමන්ගේ ඇතුළාන්තයේ තුළ මොන තරම් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන කමක්, බෝධිපාක්ෂික ධර්ම මත ශක්තිමත් වෙච්ච කමක් තියෙනවද, ඒ ශක්තිමත් වෙච්ච පරිමාවට තමයි එයා බුදුරජාණන් වහන්සේට සමීප වෙන්නේ. එනිසා ඒ සමීප වීම කියන එක අපිට ඉන්නේ කොතන වුණත්, කොයි ඇසුරක් තිබුණත්, ආරාම ඇසුරු කරන්න පුළුවන් වුණත් බැරි වුණත්, බුදුරජාන් වහන්සේගේ මේ සංස්කෘතික ආගමික හැඩයට යා දුරින් හිටියත් එයාට පුළුවන් බුදුරජාණන් වහන්සේට කිට්ටු වෙන්න. ඒතර බුදුරජාණන් වහන්සේට කිට්ටු වෙනකොට යා තුළ මම කියන හැඟීම දුර වෙනවා නම් ඒක බුදුරජාණන්සට කිට්ටු වෙන අදහසක්. ඒකයි සක්කාය දිට්ඨිය දුරු වීම කියන්නේ. එයාට පෙර භවයේ, මතු භවයේ, මේ භවයේ, පටිච්ච සමුප්පාදය, හේතු, හේතු ප්‍රත්‍ය, මේ විදර්ශනා කිරීමේ නුවණ, හේතුඵල ධමොස්සේ ජීවිත විමසනකොට ඇති වෙන සංසිඳීම, මේව ගැන සැක සංකා නැත්තම්, ප්‍රතිපත්තිය ගැන සැක සංකා නැත්තම්, ඒ සැක සංකා නැතිවීම ධර්ම මාර්ගයේ මූලික දෙයක්. ඒක තමයි විචිකිච්ඡාව දුරු වෙන්න ඕන කියලා කියන්නේ. එහෙම ධර්මයෙන් බලනකොට එයාට ධර්මයේ හැඩයක් පේනවා. හැම තැනම ධර්මයේ පේනවා. මුළු ජීවිතේ පුරාවටම ධර්මයේ කවලම් වෙච්ච බවක් දැනෙනවා. ගනුදෙනු කරද්දි, වැඩ කරද්දි එයාගේ ජීවිතය තුළ ධර්මයේ පේනවා. එයාට හැම වෙලාවකම තමන්ව සංසුන් කරගන්න උවමනාවක් තියෙනවා. එයා තුළ හැම වෙලාවකම ආජීවයේ කැළැල් නොවන ආකාරයට ජීවන දර්ශනේ වෙනස් කරගන්න එයා තුළ උවමනාවක් තියෙනවා. ඒ උවමනාව ඇතුළේ එයා නොයෙක් දෘෂ්ටිවලට, මතවාදවලට, නොයෙක් සීල බෘතවලට අහුවෙන්නේ නැහැ. එයාට එකම එක ප්‍රතිපත්තියක් විදියට අදිශීල, අදිචිත්ත, අදිපඤ්ඤා සංඛ්‍යාත වැඩපිළිවෙල පේනවා. දිලින්දන් පහපාරේ දකින්නකොට එයාට පේන්නේ අකුසල සංස්කාර සසර ගොඩනඟපු බොහොම ධනවත්, රූපවත්, කුලවත්, බලවත්, බලපුලුවන්කාරකම් සහිත, උගත් බුද්ධිමත්කම් සහිත, සුවපහසු යාන වාහන, ගෙවල් දොරවල් සහිත ඉතාම සුවසේ වාසය කරන මිනිසුන්ගේ ජන ජීවිත ඇතුලේ ඔවුන් මුදල් රැස්කලේ කොහොමද කියලා එයාට උවමනාවක් ඇති වෙන්නේ විමසා බලන්න. ඒ මුදල් වල තිබෙන්නේ කළු සල්ලි සුදු කරලද කියලා එයාට උවමනාවක් ඇති වෙන්නේ හොයන්න. එයාට වැටහෙනවා එක දෙයක්. මොකද්ද? එයාට එක දෙයක් වැටහෙනවා. අහෝ පිං කර කෙනෙක්, අහෝ කුසලයේ මත ශක්තිමත් වෙච්ච කෙනෙක්. අනේ යාගේ කුසලයේ මොනතරම් ප්‍රතිබල සම්පන්නද බලන්න. එයා තුල ඉදිරිපත් වී තිබෙන්නේ යාම සසර රැස් කරගත්තා වූ කුසල සංස්කාර නේද කියලා ධනවත්, බලවත්, කුලවත්, බලපුලුවන්කාරකම් සහිත ඉතා සුවපහසු ජීවන චර්යාවක් සහිත මිනිසුන්ගේ ඇතුළාන්තයෙන් ඒ මිනිසුන්ගේ ජීවිතවල පිනපේන්න පටන් ගන්නවා. ඒක මොන තරම් දක්ෂකමක්ද?
එතකොට මේ පින පේනකොට එයාට එයා තුලක් පින ශක්තිමත් වෙනවා, පින බලවත් වෙනවා. එයාට තවදුරටත් තවදුරටත් මහ විශාල ජවයක් ඇති වෙනවා. අදිශීලය මත, සංසිඳුණු මනෝභාවයන් මත ඇතිවෙන නැතිවෙන, හටගන්න බිඳෙන, සමුදේවන නිරුද්ධවන ලෝකය ඒ ආකාරයෙන්ම අවබෝධ කරගෙන වාසය කිරීම පිණිස එයා තුල මහ පුදුමාකාර ජවයක් ඇති වෙන්න පටන් ගන්නවා. එතකොට ඒ බඳු ප්‍රතිපත්තිය මත යෙදෙනකොට නොයෙක් දෘෂ්ටිවාදවලට, නොයෙක් මතවාදවලට අහුවෙලා යන්න තියෙන අවකාශය එයා තුල පිරිහිලා යනවා. ඒ නිසා තමයි බුද්ධ ශාසනය අර දස සංයෝජනවල සීලබ්බත පරාමාස දුරු වෙනවා කියන්නේ. මෙන්න මේ අවකාශය ඇතුළේ යාට සෝවාන් වෙන්න පුළුවන්. ඒ විදිහට වාසය කරනකොට මේ කාමයන් හඹාගෙන යන එක එයා තුල සම්පූර්ණ කඩා වැටෙන්න පටන් ගන්නවා. කාමරාග දුරු වෙනවා. එයා තුල ගැටුම්කාරීව, ව්‍යාපාද සහගතව, දෝමනස්ස සහගතව ලෝකයේත් එක පැටලි පැටලි යන කම එයා තුල දුර්වල වෙන්න පටන් ගන්නවා. ඒ වගේම පින්වත්නි, එයාට සදාතනිකව මේ ලෝකයෙන් නික්මීම පිණිස මහා පුදුමාකාර ජවයක් එන්න පටන් ගන්නවා. ඒ ජවය කවුරු හරි කෙනෙක් කරපු බලහත්කාරකමක් තුළ ඇති වෙච්ච එකක් නෙමෙයි. එයා තුළ මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය මත යෙදෙන කම නිසා ඇති වෙච්ච මහා විශේෂ හැකියාවක් පින්වත්නි. පින්වත්නි, බඳු ශ්‍රාවකයෙක් තුළ ධර්ම මාර්ගයේ තුළ උපායශීලී බවක් ඇති වෙනවා. එයා තුළ උපක්‍රමික බවක් ඇති වෙනවා. ඒ වගේම එයාට එයාව මෙහෙව ගන්න හිතනවා ධර්ම මාර්ගයේ තුළ. එතකොට ධර්ම මාර්ගයේ තුළ උපායශීලී විසරහට යන්න ඕන. උපායශීලී විසරහට යන්න ඕන කියලා කියන්නේ පින්වත්නි, මේ උපායශීලී බව නැති වුණොත් එයා දන්නේම නැතුව එයාගේ ජීවිතයේ කෙලෙස් වලට අහු වෙලා යනවා. උපායශීලී බවක් ඕන. මොකද මේ ලෝකේ හැම තැනකින්ම අපේ ඇතුළාන්තය තුළ කෙලෙස් අවුස්සන්ඩයි බලාගෙන ඉන්නේ. ලෝකේ සකස් වෙලා තියෙන කෙලෙස් ඇවිස්සෙන ආකාරයට. ඒ නිසා උපායශීලී නොවුනොත් ධර්මමාර්ග ඉස්සරහට යන්න බෑ. මේ ධර්මමාර්ගයේ තුල භාග්‍යතුන් වහන්සේ පෙන්වා දුන්නා උපායශීලී කමක්. දැන් ලෝකේ සැලසුම් කරණය කියන එකේදී, සැලසුම් කරණයේදී අපි ප්ලෑනින් කියලා කියන්නේ, ඒ සැලසුම් කරණයේදී සැලසුම් කරන ප්‍රධාන වර්ගීකරණය කරනවා. උපායශීලී සැලසුම් කරණය, උපක්‍රමික සැලසුම් කරණය, මෙහෙයුම් සැලසුම් කරණය කියලා. ඇතර මේවා බුදුරජාණන්සේගේ බුද්ධ දේශනාවෙන්මයි මතු කරගෙන තියෙනවා ඇත්තේ. උපායශීලී සැලසුම් ඕන. නිවන් මඟ වඩන්ඩ එයාට තුළ උපායශීලී බවක් ඕන. අදි සීලයකින් එහෙම උපකාරය අරගෙන උපායශීලීව ඇතුළාන්තය තුළ ධර්මාවබෝධයට විවෘත කරගන්න උපායශීලී බවක් ඕන. උපක්‍රමික බවක් ඕන. උපක්‍රමික බවක් නැත්තං සමත විපස්සනා වශයෙන් ගොඩනගාගත්ත විදර්ශනාමය හැකියාව ඇතුළේ උපක්‍රමික වෙන්න ඕන. ඒ වගේම මෙහෙයුම් කරණයක් තියෙන්න ඕන. ඒකට අපි කියනවා මේ සැලසුම් කරණයේදී ඔපරේෂනල් ප්ලෑනින් කියලා. මෙහෙයුම් සැලසුමක් තියෙන්න ඕන. එතකොට මෙහෙයුම් සැලසුම් නැත්තං, ඒ කියන්නේ මේ ධර්මාර්ගික ඔච්චර කතා කරගෙන හිටියත් එයා ඍජුව පුළුවන් හැම වෙලාවකම සමත විපස්සනා වශයෙන් වඩමින් ඒවාට එකතු වෙමින් තමන් තුළ දුරු වෙච්ච කෙලෙස් මොනවද, දුරු නොවුණු කෙලෙස් මොනවද කියලා තමන්ගේම සිත විභාග කරලා බලන්න ඕනේ. ඒකට අපි කියනවා ප්‍රතිවේක්ෂණා සම්මාදිට්ඨිය කියලා. ඒ ප්‍රතිවේක්ෂණා සම්මාදිට්ඨිකත්වයක් එයාගේ ජීවිතයට උවමනා කරනවා. එතකොට එයා ප්‍රතිවේක්ෂණ කර කර බලන්න ඕන කලින් මගේ හිතේ කොහොමද කෙලෙස් තිබුණේ, දැන් මගේ හිතේ කෙලෙස් කොහොමද, ඒවායේ අඩුවීමක් තියනවද වැඩිවීමක් තියනවද, ඒවා එන්න එන්න මෝරලාද නැත්නම් ඒවා එන්න එන්න දුර්වල වෙලාද කියලා හැම වෙලාවකම තමන්ගේ ඇතුළාන්තයේ තමන් විසින්ම විමසා බලන කමක් එයාගේ ජීවිතයට උවමනා කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාලේ මේ ඉරියව් මතම සිහිය පවත්වන්න කියන එක නෙමෙයි. ඒක හොඳ දෙයක්. ඉරියව් මත සිහිය පවත්වන කෙනෙක් සංසිඳෙනවාම කියලා අපිට කියන්න බෑ. උදාහරණයක් විදිහට යනකොට යන බව දන්නා කමම බුද්ධ ශාසනයේ අර්ථය නෙමෙයි. වාඩි වෙලා ඉන්නකොට වාඩි වෙලා ඉන්න බව දන්න කමම බුද්ධ ශාසනයේ අර්ථය නෙමෙයි. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දන්න කමම මේ බුද්ධ ශාසනයේ අර්ථය නෙමෙයි. ඇවිදිනකොට, හිටගෙන ඉන්නකොට, වාඩි වෙනකොට, නිදාගෙන ඉන්නකොට මේ ඉරියව් පවත්වන බව දන්නාකම, දැනුවත් වීමම බුද්ධ ශාසනයේ අර්ථය නෙමෙයි. දැනුවත් වීමම බුද්ධ ශාසනයේ අර්ථය නොවන්නේ, එබඳු දැනුවත් වීමක් එයා තුල කොහොමද තියනවා. එයා තුල එබඳු දැනුවත් වීමක් තියනවා. ඒක තියුණු කරන්න බටහිර ලෝකේ සතිමත් වෙන්න කියලා බටහිර ලෝකය
නිතරම මිනිසුන්ට යෝජනා කරනවා. ඒ යෝජනාව ඉතාම හොඳ යෝජනාවක්. ඒ යෝජනාව නරක යෝජනාවක් නෙමෙයි, කොහොඳ යෝජනාවක්. නමුත් මේ බුද්ධ ශාසනයේ සදාතනිකව නිවීම දක්වාම යන ශ්‍රාවකයෙක් නම් හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දාන්නකම නෙමෙයි, වාඩි වෙලා ඉන්නකොට වාඩි වෙලා ඉන්න බව දාන්නකම නෙමෙයි, හිටගෙන ඉන්නකොට ඇවිදිනකොට සත්වයෙක් පුද්ගලයෙක් කියලා ගන්න මොකක්වත් නැහැ, ක්‍රියාවලියක් පමණක් ඇති බව දකින හැකියාවයි තියෙන්න ඕන. ඇවිදිනකොට ඇවිදින බව දන්නාකමම බුද්ධ ශාසනයේ ගැඹුරු සංසිඳීමේ උපාය මාර්ගය නෙමෙයි පින්වත්නි. ඇවිදිනකොට ඇවිදින සත්වයෙක් පුද්ගලයෙක් මමෙක් නැහැ, මෙතන ක්‍රියාවලියක් පමණක් සිද්ධ වෙනවා. මේක හේතුඵල ධමක ක්‍රියාවලියක් තියෙනවා, සතර මහා ධාතුන්ගේ උපකාරාර්ථයක් තියෙනවා, සිත විසින් කරන බලපෑමක් තියෙනවා. මේ ආදී වශයෙන් යාට යාව විමස ගන්න පුළුවන් හැකියාව, යාව විමස ගන්න පුළුවන් හැකියාව වමනා කරනවා. ඒතර බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාළේ අපට මේ ජීවිතයේ වශයෙන් වැටහෙන තැන මේ ගතේ සිතේ උපකාරාර්ථය දකින්න කියලා. මේ ජීවිතයේ සත්වයේ පුද්ගලයෙක් මමෙක් කියලා අපි ගත්ත තැන සැබෑවටම පවතින්නේ නාම රූප ප්‍රවාහයක්, නාම රූප පරම්පරාවක්. ඒ නාම රූප පරම්පරාව පොදුවේ දකින්න හැකියාව මුලින්ම තියෙන්න ඕන, පොදු හැකියාව. ඊට පස්සේ තමයි ඒවා වෙන වෙනම විශ්ලේෂණය කරගන්නේ. ඊට පස්සේ තමයි විදර්ශනාවට යන්නේ. ඊට පස්සේ තමයි ඍජු ආධ්‍යාත්මික ක්‍රියාමාර්ගවලින් සම්පූර්ණ කෙලෙස් සංසිඳවන්නේ. ඉතින් මේ රටාව බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවේ සෑම තැනකම අපට දකින්න ලැබෙනවා. මේ රටාව, මේ විදිහ, මේ ක්‍රමවේදය බුද්ධ ශාසනයේ සෑම තැනකම අපට පින්වත්නි දැක ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ හැම තැනකම දකින්න පුළුවන් මේ ලක්ෂණය ඔබ ඔබේ ජීවිතය තුළින් ධර්මයේ ඉදිරියෙන් තියාගෙන විමසා බලන්න. ඒ කියන්නේ ස්කන්ධ වශයෙන් විභාග කරලා පොදු දැනුම, නාම රූප වශයෙන් පොදු දැනුම ඕන. ඊපස්සේ ඒවා වෙන වෙනම විභාග කරගන්නකම ඕන. ඊට පස්සේ ඒවා වෙන වෙනම විභාග කර ගනිමින් කෙලෙස් ටික වටනකම, කෙලෙස් ටික කඩලා දානකමක් ඕන. ඊට පස්සේ ඍජු ආධ්‍යාත්මික ක්‍රියාමාර්ග ඕන. මේ පදනම මුළු බුද්ධ ශාසනය පුරාවටම තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ඔබගේ නිවසේ තිබෙන පිරිත් පොත පෙරලලා බලන්න. එක එක සූත්‍රයක් තියෙනවා, මිනිසුන්ට හොඳට හුරු සූත්‍රයක්. මේ බඳු සූත්‍ර ඕන තරම් තියෙනවා. මම මේ ඔබට ඔබගේ නිවසේ ඉඳලම, ගෙදරින් ඉඳලම පොත පෙරලලා බලන්න පුළුවන් දෙයක් නිසා මේ කියන්නේ ගිරිමානන්ද සූත්‍රය කියලා. ඉතින් ගිරිමානන්ද සූත්‍රයේදී අපගේ බුදුරජාණන් වහන්සේ විසින් මේ රටාව ඉතාම මැනවින් අපට පැහැදිලි කරලා තියෙනවා. ඇත්තටම ගිරිමානන්ද සූත්‍රයේ අනිච්ච සංඥා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කුමක්ද මේ අනිච්ච සංඥා කියන්නේ? අනිච්ච සංඥා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ තියෙනවා. අනිච්ච සංඥා කියලා කියන්නේ රූපං අනිච්චා, වේදනා අනිච්චා, සංඥා අනිච්චා, සංඛාරා අනිච්චා, විඥානං අනිච්ඡන්ති ඉති මේසු පංචසු උපාදානකන්දේසු අනිච්ඡානුපස්සී විහෙරති අයං උච්චතානන්ද අනිච්ච සංඥා. එහෙමනේ තෝරලා තියෙන්නේ. එතන අනිච්ච සංඥා කියන්නේ මේක පොදුවේ දැනුමක් ගොඩනගනවා. මේ රූපය අනිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සංඥාව අනිත්‍යයි, සංඛාරා අනිත්‍යයි, නාම රූප ධර්ම, ස්කන්ධ ධර්ම පොදුවේ අරගෙන මේවා තුල පවතින අස්ථිරත්වය පෙන්නනවා. ඊට පස්සේ අනත්ත් සංඥා. අනත්ත් සංඥා කියන්නේ මොකද්ද? අනාත්ම ලක්ෂණේ. එතනදී පෙන්නනම් ස්කන්ධ පරම්පරාව ඇසුරු කරන්නේ අරමුණු. අරමුණක් අරමුණක් ගානේ අපි තුල ස්කන්ධ ධර්ම ඇති වී නැති වී යනවා. අරමුණක් අරමුණක් ගානේම අපි තුල සිද්ධ වෙන්නේ මෙන්න මේ දේ. අරමුණක් අරමුණක් ගානේම අපි තුල හට ගන්නා වූ ස්කන්ධ ඇති වෙමින් නැති වෙමින් යනවා. එතකොට මේ ස්කන්ධ ඇති වෙමින් නැති වෙමින් යාම පිණිස එයා තුල සිද්ධ වෙන ප්‍රබල සාක්ෂිය තමයි මොකද? ආරම්මන ග්‍රාහි බව. මේ රූප පේන මට්ටමෙන්න ඕන, සද්ද ඇහෙන මට්ටමෙන්න ඕන, ගන්ධ සුවඳ දැනෙන මට්ටම තුල, රස පහස දැනෙන මට්ටම තුල තමයි මේ ස්කන්ධ පරම්පරාවක් ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යන්නේ. එතකොට එතන ධර්මයේ පෙන්වන බොහොම ලස්සනට අනත්ත් සංඥා ඉදානන්ද බික්කු අරඤ්‍ය ගතෝ රුක්ක මූල ගතෝ ආදි වශයෙන් පෙන්වලා කියනවා. චක්කුං අනත්තා, රූපා අනත්තා, සෝතං අනත්තා, සද්ධා අනත්තා. බලන්න බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ පෙන්වන්නේ අනාත්ම වශයෙන් දකින්න කියන්නේ ස්කන්ධ පරම්පරාව ඇතිවීම පිණිස, ස්කන්ධ පරම්පරාව ඇතිවෙමින් නැතිවෙමින් යන තැන හටගන්නා වූ, ඒ මොහොතේ හටගන්නා වූ
ආයතනික අත්දැකීම අනාත්ම වශයෙන් දකින්න කියනවා. එතකොට මේ ආයතනික අත්දැකීම තුළ නිරතුරු ඇති වෙමින් නැති වෙමින් තමා సంతානේ හටගෙන බිඳී යන්නේ ස්කන්ධ પરම්පරාව. ඒ ස්කන්ධ પરම්පරාව හටගෙන බිඳෙනකම ඇතුලේ යාට නැවත නැවත උරගාන්න හම්බෙන්නේ අරමුණු ටිකක්. අරමුණු ටිකක්. ඒ අරමුණු අල්ලන්නේ ආ සිතින්. හැබැයි අරමුණ සිතින් අල්ලගන්න එයාට ඇසට රූප පේන මට්ටම උපකාර කරනවා. කනට ශබ්ද ඇහෙන මට්ටම උපකාර කරනවා. දැන් බලන්න මේ කෙනෙක් තුල සිද්ධ වෙන පොදු සාක්ෂි ටික මුලින් පැහැදිලි කරනවා. මේ සිද්ධවන දේ කුමක්දැයි, මේ සිද්ධවන දේ කවරක්දැයි ධර්මයේ ඊටා පැහැදිලිව පෙන්වා දෙනවා. එතකොට මේ විදියට ධර්මයේ පැහැදිලිව පෙන්වලා දීලා එතනින් පස්සේ තමයි මේ ධර්මයේ උත්සාහවත් වෙන්නේ. මේ එතනින් පසුව තමයි ධර්මයේ උත්සාහවත් වෙන්නේ මේවා විස්තර කරන්න. දැන් මේ නාම රූප પરම්පරාව, ස්කන්ධ પરම්පරාව ගැන පැහැදිලි කළා. ඒ ස්කන්ධ પરම්පරාව හට ගන්න තැන සිද්ධවන සංසිද්ධිය ආයතනික අත්දැකීම ආරම්මනග්‍රාහී භවයේ ස්වභාවය ධර්මයේ පැහැදිලි කළා. මෙන්න බලන්න මේ පොදු දැනුම, මේ පොදු නුවණ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට සත්‍ය අවබෝධය කරා යනවා නම් උවමනා කරනවා. ඊට පස්සේ තමයි මේ ටික බුද්ධ ශාසනය විග්‍රහ කොට දක්වන්නේ. ඒ විග්‍රහ කොට දැක්වීම ඉතාම වැදගත් දෙයක්. මේ විදියට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට අවශ්‍ය ඍජු ආධ්‍යාත්මික වැඩපිළිවෙල පෙන්වා දෙන මේ ධර්මාර්ථය තුල අපට ගිරිමානන්ද සූත්‍රයේම පේන්න තියෙනවා. තුන්වෙනි වාරට පැහැදිලි කරන්නේ කතමාචානන්ද අසුභ සංඥා. දැන් අසුභ සංඥාවේදී පැහැදිලි කරන්නේ මේ නාම රූප પરම්පරාවේ රූපාර්ථේ පිළිබඳ. මුලින්ම ස්කන්ධ පිළිබඳ පොදු නුවණ පිළිබඳ පැහැදිලි කරනවා. දෙවැනියට ස්කන්ධ හට ගැනීම පදනම පැහැදිලි කරනවා. තුන්වෙනියට මේ නාම රූප ධර්මයන් විශ්ලේෂණය කරනවා. ඒවා විභාග කොට දක්වනවා. ඒ නිසා තමයි අසුභ සංඥාවයි ආදීනව සංඥාවයි කියන දෙකෙන්ම රූපය පිළිබඳව තමයි පින්වත්නි පෙන්වලා දීලා තියෙන්නේ. අසුභ සංඥාව ඒකයි කියන්නේ කායං උද්දං පාදතලා අදෝකේස මත්තකා තච පරියන්තං පූරං නානප්පකාරං අසුචිනෝ කියලා අත්තිමස්මින් කායේකේසාලෝ මාදිවසීම්. මේ රූපය දෙතිස් කුණුප කොටස් වලට බෙදලා කොයි කොයි කොටසෙද තමන්ව ඉන්නේ මම කියලා මේ පොදු විවහාරයට මේ සමස්ත රූපයට කිව්වට මේ රූපේ විශ්ලේෂණය කොට බුදුරජාණන් වහන්සේගේ දේශනාව පෙන්නනවා. කොතනද මාව ඉන්නේ? කොතනද මාව පේන්නේ ඉන්නේ? කොයි කෑල්ලටද මම කියලා විවහාර කරන්න පුළුවන් කියලා විග්‍රහ කරලා බෙදලා පැහැදිලි කරලා පෙන්නනවා. එහෙම පැහැදිලි කරගන්න මේ රූපයේ පිළිබඳව තිබුණු වටිනාකම දුරු වෙලා ඒ කෙනා තුළ එක්තරා විදිහක පින්වත්නි අනබිරතියක් උපදින්න පටන් ගන්නවා. ඊට පස්සේ හතරවෙනියට කතමාචානන්ද ආදීනව සංඥා. ආදීනව සංඥාවේදී තවදුරටත් සියුම්ම හේතුඵල සහිතව පෙන්නනවා. දැන් මේ පිළිබඳ මේ රූපය පිළිබඳ යම් පුද්ගලයෙකුට එන්න පුළුවන්. මේ රූපය බාහිර ලෝකයේ සාක්ෂි මත ගොඩනැගුණු දෙයක් විදියට. එහෙමත් නැත්නම් බාහිර කෙනෙක් විසින් ගොඩනඟවපු දෙයක් විදියට. දැන් මේ රූපයේ පිළිබඳව ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න தත්වය පිළිබඳ ශ්‍රාවකයෙක් තුළ

එතරම්ම අපි මම කියලා මගේ කියලා බැසගෙන හිටියට මේක ආබාධ සහිත දෙයක්. මේක අපේ පාලනයෙන් ගිලිහිච්ච දෙයක්, අපිට ඕන ඕන විදියට පාලනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා මේ ආබාධ මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලිව ඉලක්කගතව පෙන්නනවා. චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගහන රෝගෝ, ජීවහා රෝගෝ, කාය රෝගෝ, සීස රෝගෝ, කන්න රෝගෝ, මුඛ රෝගෝ. මං හිතන්නේ ලෝකේ පළවෙනි වරට තමයි රෝග වර්ගීකරණයක් මේ විදියට පෙන්වලා දීලා ඇත්තේ. රෝග වර්ගීකරණ සභාව කියලා එකක් බොහෝම පස්සේ කාලේ තමයි රෝග වර්ගීකරණ සභාව කියලා එකක් ලෝකේ නිර්මාණය වෙන්නේ. නමුත් අදට 2600කට එහා පැත්තේදී අපගේ බුදුරජාණන් වහන්සේ රෝග වර්ගීකරණයක් පෙන්නනවා. දන්ත රෝගෝ මේ ආදි වශයෙන් කාසෝ, සාසෝ, පිනාසෝ, ඩහෝ, ජරෝ, කුච්චි රෝගෝ, මුච්ඡා, පක්ඛන්දිකා, සූලා, විසූචිකා, කුට්ටා, ගණ්ඩෝ, කිලාසෝ, සෝසෝ, අප්පමාරෝ, අපස්මාරය වගේ රෝග පව පෙන්නනවා. මේ විදියට මේ බුදුරජාණන් වහන්සේ නොයෙක් ආකාරයක රෝග තත්ත්වයන් පෙන්නලා මේ ආබාධවලට පදනම පෙන්නනවා. කොහොමද? පිත්ත සමුට්ටානා ආබාධා, සෙම්ම සමුට්ටානා ආබාධා, වාත සමුට්ටානා ආබාධා, සන්නිපාතිකා ආබාධා, උතුපරිණාමජාබාධා, විසම පරිහාරජාබාධා, ඕපක්කමිකාබාධා, කම්ම විපාකජාබාධා, මේ විදියට මේ ආබාධ සහිත බව, මේ කයේ පවතින ආබාධ සහිත බව ඉතාම පැහැදිලිව පෙන්වනවා. පිත නිසා උපදින රෝග, සෙම නිසා උපදින රෝග, වාතය නිසා උපදින රෝග, තුන්දොස් කිපීමෙන් උපදින රෝග, ඍතු විපර්යාසයෙන් උපදින රෝග, විවිධ උපක්‍රම නිසා උපදින රෝග, කර්මය නිසා උපදින රෝග, මේ ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ මේ කය පදනම් කරගෙන ආබාධ සහිත බව පෙන්නනවා. දැන් පින්වත්නි බලන්න, ස්කන්ධයන් පිළිබඳ පොදු දැනුම මුලින්ම පැහැදිලි කළා. ස්කන්ධයන්ගේ පහළවීමේ පදනම දෙවනියට පැහැදිලි කළා. දැන් පදනම් සහිතයි. ඊට පස්සේ තමයි වෙන වෙනම ස්කන්ධයන්ගේ ආවේනික ලක්ෂණ. උදාහරණයක් විදිහට මේ නාම රූප පරම්පරාවේ රූපයට ආවේනික తత్వය සහ ඒවයි ආබාධ සහිත බව. අනාත්ම ස්වභාවය, ශුන්‍යතාවය තමා තුළ ප්‍රකට කරගන්න අදාළ පදනම පැහැදිලි කරන්නේ. ඊට පස්සේ ඒ කියන්නේ අසුබ සංඥාවත් ආදීනව සංඥාවත් තුළින් පැහැදිලි කරන්නේ පින්වත්නි මේ කයේ පවතින අනාත්ම ස්වභාවයේ අසාරත්වය. ඒක පිළිබඳ පදිංචි වෙලා මුල් බැහැගෙන කෙලෙස් සහගත ගතියකින් නඩත්තු කරන එකට කිසිම පදනමක් නැති බව පැහැදිලි කරනවා. ඊට පස්සේ කතමාචානන්ද පහාන සංඥා. පහාන සංඥාවේදී ප්‍රහාණය කළ යුතු දේ විදියට ධර්මයේ පෙන්වන්නේ රූපය නොව තමන්ගේ සිත තුළ ඇතිවෙන එදිනෙදා ගනුදෙනු කරද්දී ඇතිවෙන නොයෙක් විතර්ක තියෙනවා. ලෝකේ එදිනෙදා ගනුදෙනු කරද්දී පුද්ගලයා තුළ ඇතිවෙන විවිධ විතර්ක තියෙනවා. කාම විතර්ක ආදිය දුරු කිරීම සම්බන්ධව තමයි බුදුරජාණන් වහන්සේ අපට ඊළඟට පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ පින්වත්නි බලන්න, දැන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව සම්පූර්ණයෙන්ම ඒ පුද්ගලයාගේ සිත දෙස විමසා බලනවා. සිත දෙස විමසා බලනකොට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව ඉතා පැහැදිලිව අපට පෙන්නනවා. කාම විතක්කං නාදිවාසේති පජහති විනෝදේති භ්‍යාන්ති කරෝති අනභාවං ගමේති. කාම විතක්කං නාදිවාසේති, නොයිවසයිද, නාදිවාසේති පජහති, දුරු කරයිද, අනභාවං ගමේති, කෙලවර කරයිද, අභාවයට පමුණුවයිද. මෙන්න මේ ආකාරයෙන් තමන්ගේ සිත තුළ හටගන්නා වූ විතර්ක පිළිබඳව අප වඩාත් සංවේදී වෙමින් ඒවා දුරු කිරීම පිණිස, ඒවා නොයවසීම පිණිස, ඒවා බැහැර කිරීම පිණිස, ඒවායින් සිත මුදවා ගැනීම පිණිස ශ්‍රාවකයා තුළ මතුවෙන්න ඕන උනන්දුව පැහැදිලි කරනවා. නොයෙකුත් සිත තුළ හටගන්නා වූ විතර්ක සියල්ලම සම්බන්ධ බුදුරජාණන් වහන්සේගේ දේශනා විස්තාවරත්වයේ පැහැදිලි කරනවා. ඊළඟට පෙන්වා දෙන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ මේ ගිරිමානන්ද සූත්‍රයේ පැහැදිලි කරන්නේ විරාග සංඥාව. විරාග සංඥාව පැහැදිලි කරද්දී කියන්නේ ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝ පදිපටි නිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිබ්බාණම්ති. යම් ආකාරයකින් බුදුරජාණන් වහන්සේ නමක් සාන්තයි ප්‍රණීතයි කියලා වදාළද ඒ අන් කවරක්වත් නිමි

0: සංකාර සමුතෝ සියලු සංස්කාරයන්ගේ සමණේ වීමමයි. ତେଣୁ බුදුරජාණන් වහන්සේ ଶାନ୍ତାଇ ପ୍ରଣୀତାଇ කියලා වදාලේ තමන්ගේ අභ්‍යන්තරය තුල ගොඩ නැගෙන ක්ලේශ සහගත ගතියෙන් සම්පූර්ණයෙන්ම සිත මුදවා ගැනීමයි. ඒ තමන්ගේ අභ්‍යන්තරය තුල හට ගන්නා වූ ක්ලේශයන්ට පුද්ගලයා තුල ඇති වෙන නොයල්මයි බුදුරජාණන් වහන්සේ හරියට අගය කළේ. ඊළඟට පැහැදිලි කරනවා නිරෝධ සංඥාව. නිරෝධ සංඥාවේදී පැහැදිලි කරන්නේ සබ්බ සංඛාර සමතෝ සබ්බෝ පතිපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ නිරෝධෝ නිබ්බානන්ති. පින්වත්නි, මේ නොයැලෙන කෙනා තුල මතුවිය යුතු දෙයක් තමයි මේ සියලු සංස්කාරයන්ගේ සංසිඳීමක් පවතිනවා නම්, තෘෂ්ණාවේ කෙලවර කිරීමක් පවතිනවා නම්, තමා තුල නැවත නැවත තණ්හාව සකස් වෙන්නේ නැත්නම්, තණ්හාව සකස් නොවි නිරුද්ධ වීමක් නිවීමක් තියෙනවා නම්, අනේ නිවීමට අදාළ විදියට තමා තමන්ගේ సంతාණය විමස විමසා බලන ආකාරයයි බුදුරජාණන් වහන්සේ අගය කළේ. ඊට පස්සේ බුද්ධ ශාසනය ඉතා වැදගත් දෙයක් පෙන්නනවා. ඒ තමයි පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ දේශනාව පින්නවල සබ්බ ලෝකේ අනබිරත සංඥාව. එතනදී පැහැදිලි කරනවා යේ ලෝකේ උපාදානා චේතසෝ අදිට්ඨානා බිනිවේසානුසයා තේ පජහන්තෝ විහෙරති අනුපාදියන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥා. ඒ කියන්නේ පින්වත්නි, සම්පූර්ණින් ලෝකේ අනබිරතිය කියලා කියන්නේ කෙලෙස් නැතුව වාසය කරන එක. ලෝකේ සම්පූර්ණින්ම අතහැරලා දාන එක නිමි. ලෝකේ සම්පූර්ණින් අතහැරලා දාන එක බුදුරජාන් වහන්සේගේ දේශනාවට එකඟ නැහැ. සබ්බ ලෝකේ අනබිරත සංඥාව කියලා කියන්නේ අරමුණු ටික ඇසුරු කරද්දී උපාදාන චේතනා අදිස්ථාන අබිනිවේශ අනුසය ආදී ගතියෙන් සිත මුදවාගෙන වාසය කිරීමයි. ඊට පස්සේ පැහැදිලි කරනවා සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. මේ විදියට බලනකොට අට්ඨියති හරායති jigucchati කියලා යාට ලෝකේ වැටහෙනවා නම්, ඒ කියන්නේ මේ සංස්කාරයන් මාව නිරතුරුව පෙළනවා, මේ සංස්කාරයන්ට මා ගරහා යුතුයි, මේ සංස්කාරයන් පිළිකුල් කොට වාසය කළ යුතුයි කියලා සියලුම සංස්කාර පිළිබඳව දැක්ම ඊළඟට පැහැදිලි කරනවා. මෙන්න මේ ටිකත් එක්ක තමයි ඒ ශ්‍රාවකයා ආනාපාන සතියට සමවදින්නේ. දැන් පින්වත්නි බලන්න, මේකේ ලස්සන පදනමක් තියෙනවා. මොකද්ද? දැන් මම මේ පැහැදිලි කරපු එකේ ලස්සන පදනමක් තියෙනවා. මේ 10 ඔබ හොඳට පොත අතට අරගෙන තේරුම් ගන්න බලන්න. අනිච්ච සංඥාවිදි කිව්වේ මොකද්ද? ස්කන්ධයන්ගේ අනිත්‍යතාවය. ස්කන්ධ ටික එක මිටකට අරගෙන ස්කන්ධ ටික පිළිබඳ පොදු නුවණක් ගොඩනගා ගන්නවා. මේවා අනිත්‍ය වශයෙන්. ඒ ස්කන්ධයන්ගේ පදනම අනාත්ම වශයෙන් බලනවා. රූපං අනත්තා, චක්කුං අනත්තා, රූපං අනත්තා, සෝතං අනත්තා, සද්ධා අනත්තා ආදී වශයෙන් ආයතනික අධ්‍යක්ීම පදනම් කරගෙන තමයි ස්කන්ධයන් නිරතුරුව සමුදය වී නිරතුරුව නිරුද්ධ වී යන්නේ. ස්කන්ධයන් හට ගැනීම පදනම පැහැදිලි කරනවා. ඊට පස්සේ පින්වත්නි, මේ නාම රූප පරම්පරාව වෙන වෙනම විශ්ලේෂණය කරනවා. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේදී අසුභ සංඥාවත් ආදීනව සංඥාවත් තුළින් රූපේ පිළිබඳ ප්‍රකටව ස්මතු කරලා පෙන්නනවා. පහාන සංඥාවිදි පෙන්නනවා මේ ලෝකය ඇසුරු කරද්දී අරමුණු ගන්නකොට තමා තුළ හටගන්නේ නොයෙක් විතර්ක සිතේ. මෙන්න මේ විතර්ක පිළිබඳ සංවේදීකම පෙන්නනවා. ඊට පස්සේ පෙන්නන්නේ සම්පූර්ණයෙන්ම ඒවා පදනම් කරගෙන තමන්ගේ සිත තුළ ක්ලේශ ධර්මයන් හට ගැනීමේ අක්මුල් සිඳින ආකාරයයි. විරාග සංඥාවිදි නොඇලිය යුතු ආකාරය, නිරෝධ සංඥාවිදි මේවා නිරුද්ධ වී යන ආකාරය දකින විදිය, සබ්බ ලෝකේ අනබිරත සංඥාවිදි සම්පූර්ණින් උපය උපාදාන චේතනා අදිෂ්ඨාන අභිනිවේශ අනුසය කියන මේ ලෝකේ ඇසුරු කරගෙන අලුතෙන් ගොඩ නැගෙන අභිසංස්කාර පදනම් කරගෙන නැවත භවයට යන සත්වයාගේ අවදානම පෙන්නනවා. ඒ අවදානමේ මිදීම පිණිස මේ මොහොතේ අත්දකින අරමුණු ටික පදනම් කරගෙන අට්ඨියති හරායචි jigucchati ආදී වශයෙන් සබ්බ සංඛාරේසු අනිච්ච සංඥාව පෙන්නනවා. මෙන්න මේ දැක්මත් එක්ක යම් කෙනෙක් මේ මොහොතට එකතුනොත්, ආනාපාන සතිය කියන්නේ මේ මොහොතේ භාවනාරම්මණයට සමවැදුනොත් එයා සදාතනිකව සංසිඳී යනවා. එබඳු සංසිඳීමක් පිණිස අද මේ net fm නාලිකාව තුලින් ඔබට දේශනා කළ උතුම් දේශනාව නිවන් පිණිස බලවත් වේවායි මම ඔබට ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා ඉතාම ශ්‍රද්ධාවෙන් දායකත්වයෙන් කටයුතු කරන පින්තුන්ට අපි ආශිර්වාද කරනවා. අද මේ උතුම් දේශනාවේ දායකත්වයෙන් කටයුතු කොට ඇත්තේ දෙහිවල හිල් හවුස් ගාඩන්ස් හි පදිංචි රංජනී අල්විස් මහත්මිය, පියුමි අල්විස් දියණිය ප්‍රදාන පින්වත් පිරිසයි මේ උතුම් දේශනාවට දායකත්වයෙන් කටයුතු කොට තිබෙන්නේ. ඒ දෙපළට සහ ඒ පවුලේ පින්තුන්ට අපි ආශිර්වාද කරනවා. ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා. සියලු දෙනාටම සුවසේ නිවන් මඟ පූර්ණේ කර ගන්නට මේ ධර්ම දානමේ කුසල් හේතු උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා රංජිත් අල්විස් මහත්මාගේ දෙවර්ෂ පූර්ණ ගුණානුස්මරණ ධර්ම දානමේ පින්කම හැටියටයි අද මේ උතුම් දේශනාවට දායකත්වයෙන් කටයුතු කොට තිබෙන්නේ. රංජිත් අල්විස් මහත්මාට, එවගේම මේ රංජිත් අල්විස් මහතාගේ සහ රංජනී අල්විස් මහත්මියගේ පින්වත් දෙමව්පියන්ට, සියලු මියගිය ඥාතීන්ට, හිතවතුන්ට පින් පැමිණවීමට බලාපොරොත්තු වෙනවා. ඒ සියලු දෙනාටම මේ කුසල අනුමෝදන් වේවා. දෙපාර්ශවගතෝ මියගිය සියලු ඥාතීන්ගේ භවය සුවපත් වේවා. සංසාර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මියගිය සියලු ඥාතීන්ට, රංජිත් අල්විස් මහත්මා ප්‍රදාන සියලු ඥාතීන්ට නිවන් පිණිස නිවන් දොරටුවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම ධර්ම ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී හැම දෙනාටමත් මේ උතුම් ධර්ම දානමේ කුසල් සුවසේම නිවන් මඟ පූර්ණේ කර ගැනීමට බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම සතරවරම් රජදරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටද, අවීචියේ පටන් බවාග්‍රය දක්වා විහිදී පැතිරි පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටම මේ උතුම් කුසල් නිවන් පිණිස බලවත් වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අවසාන යාමේද අපගේ නමස්කාරය වේවා.
1: සාදු සාදු සාදු. අද අඟහරුවාදා නිතෙෆෙම් ධර්ම දක්ෂිනා ධර්ම දේශනා පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු අති පූජනීය හසලක සීල විමල ස්වාමීන් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමින් නිදුක්ඛ නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. ඔබට අපි ගෞරවයෙන් ආරාධනා කරනවා මෙවර 2026 වර්ෂයේ නිතෆම් රේඩියෝවේ නේත්‍රාලෝක වෙසක් කලාපය අපි පවත්වනු ලබන්නේ බලන්ගොඩ ඓතිහාසික කුරගල පුණ්‍ය භූමිය කේන්ද්‍ර කරගෙන. වෙසක් පුරපසළොස්වක පොහෝ දිනයේදී ශ්වේත පූජා වැඩසටහන පැවැත්වෙනවා. උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන් කරවීමෙන් තමයි වැඩසටහන ආරම්භ කරන්නේ. උදෑසන 8ට සජීවී ධර්මදේශනා පැවැත්වීම සඳහා වැඩමවන්නේ අති පූජනීය මාතර මහින්ද ස්වාමීන් වහන්සේ. ඉන් අනතුරුව පෙරවරු 9:15ට සජීවී ධර්ම සාකච්ඡාව සඳහාත් අති පූජනීය මාතර මහින්ද ස්වාමීන් වහන්සේගේ වැඩමවීම සිද්ධ වන අතර පෙරවරු 11ට දහවල සම්බුද්ධ පූජාව පවත්වා පස්වරු 2ට ශ්වේත පූජා දහවල් ධර්ම දේශනාව සජීවී ලෙසින් පවත්වන්නට මෙවර වැඩමවන්නේ අති පූජනීය මොළමුරේ සුජාත ස්වාමීන් වහන්සේ. පස්වරු 4ට ශ්වේත පූජා සජීවී ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අති පූජනීය භගවන්තලාවේ රාහුල ස්වාමීන් වහන්සේගේ වැඩමවීම සිද්ධ වන අතර පස්වරු 5:30ට ආශිර්වාද පූජාව පැවැත්වීම සඳහා මෙවර වැඩමවන්නේ අති පූජනීය මහබුලන් කුලමේ ගුණරතන ස්වාමීන් වහන්සේ. රාත්‍රී 7:00 සිට ධර්මදේශනාව සජීවී ලෙසින් පවත්වන්නට අති පූජනීය වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ වැඩමවන අතර රාත්‍රී 10:00 සිට පසුදා උදෑසන 6 දක්වා තුන්යම් රැයක් පුරාවට ඔබට දහම් දෙසන්නට මෙවර වැඩමවීම සිද්ධ වන්නේ අති පූජනීය මාපලගම සුසිල වංශ ස්වාමීන් වහන්සේ. එනිසා අපි ආරාධනා කරනවා පවුලේ සියලු දෙනාට නේත්‍රාලෝක වෙසක් කලාපයේ සමගින් එක්කාසුව වෙසක් සිරි අසිරිය දැක බලා ගන්න අතරතුර ධර්මදේශනාවන් ආශිර්වාද පූජාවන් ඇතුළු නේකවිද පින්කම් සමගින් එක්කාසුවන්න වෙසක් පුරපසළොස්වක පොහෝ දා ඓතිහාසික බලන්ගොඩ කූරගල පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලා. ලෞතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ජීවකේශ ධාතුන් වහන්සේ, සරජ ධාතුන් වහන්සේ සහ මහරහතන් වහන්සේගේ උතුම් වූ ධාතුන් වහන්සේ ඔබට දැක බලාගෙන වන්දනාමාන කරමින් නමස්කාර කරන්නට පුළුවන් කමක් තිබෙනවා මේ මාසේ 30-31 කියන දෙදෙන තුල. එනිසා අපි සියලු දෙනාට ආරාධනා කරනවා ඓතිහාසික බලන්ගොඩ කූරගල පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලා, මේ සියලු පින් කටයුතු සමගින් එක්කාසුවන්න. අතිපූජනීය වතුර කුමරේ ධම්මරතන අපේ හාමුදුරන් වහන්සේගේ අවවාද අනුශාසනා සමගින් පැවැත්වෙන මේ උතුම් වූ පින්කම් මාලාව ඔබේ නෙතින් දකින්නට නේත්‍රාලෝක වෙසක් කලාපයේ සමගින් එක්කාසුවන්න සියලු දෙනා එන්න ඓතිහාසික බලන්ගොඩ කූරගල පුණ්‍ය භූමියට. ලංකාවේ වැඩිම භික්ෂූන් වහන්සේ ප්‍රමාණයක් වැඩමවා වැඩිම වේලාවක් සජීවීව සිද්ධ කරන එකම වැඩසටහන ශ්වේත පූජා වැඩසටහන ඔබේ ගමේ නගරයේ ආයතන තුල පවත්වන්නට බලාපොරොත්තුවක් තිබෙනවා නම් මෙන්න මේකයි අපේ දුරකථන අංකය 0771-52-71-272 තමයි අපේ දුරකථන අංකය. විශ්වාසවන්තව දඹදිව සියලු සිද්ධස්ථාන ඉතාමත්ම සැදැහැතියෙන් ගෞරවයෙන් වන්දනාමාන කරන්න, ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරන්න, විශ්වාසවන්තව වන්දනාමාන කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඔබ අත්වැල් බැඳගන්නට ඕනේ ට්‍රැවල් නෙත් ආයතනය සමගින්. කාර්ය ශූර කාර්ය මණ්ඩලයක සේවාව සමගින් සියලු සිද්ධස්ථාන ඉතාමත්ම පැහැදිලි කර දෙමින් ඔබට අවශ්‍ය කරන ගමන් පහසුකම් සලසා දෙමින් දඹදිව සියලු සිද්ධස්ථාන වන්දනාමාන කරන්නට අවශ්‍ය කරන සියලු මඟ පෙන්වීම් සිදු කරන්නේ ට්‍රැවල් නෙත් ආයතනය. එනිසා වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න 0112-863-363 ඒ වගේම 0776-7163-872 0776-7163-872 තමයි දුරකථන අංක. අපි කෙටි විරාමයක් ලබා ගන්නට සූදානම් වෙන්නේ. විරාමයෙන් අනතුරුව නැවත මුණ ගැසෙන්නේ සඳුදා net fm ධර්ම දක්ෂිනා ධර්ම සාකච්ඡාව සමගින්.
2: දිනෙන් දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නිත පාරමිතාව ධර්ම දක්ෂිණා. කවතත් අලුත් කාගෙත් නෙත්.

NIT-FM Spirit Mandebeer. ආරණ්‍යවාසීව සිල් ගුණ දම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යයනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහාවන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලොවතෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපද වාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක් සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

පියකං පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසං

මැසි මතුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

Net FM. Net FM. Ferit Mandebeer. බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

ආහාර පාන ආදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්නේ

Net FM Spirit Vanderbilt. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන්දුක්කම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත් දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලම ගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදෙන දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍යක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

ශේෂාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, ධම්ගුණ, සංඝගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Net FM. Net Spirit Mandebeeld.
1: පින්වත, මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම්. ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහණදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජය මංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත් FM අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වේදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිත ආරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමිවේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමින් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි මේ.

මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි.